ලෝක ගුණයද අපමණයා. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

කරා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: පහවුඩුගම් පුල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
1: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
0: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න
1: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
0: අනුශාසකත්වය
1: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
0: විමසීම් 077 12 48 999 071 32 11 758
1: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සංවිධානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සංවිධානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉහ වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත්නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සංවිධානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සංවිධානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබ ගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළොවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සංවිධානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජෙසුපීටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ උපෑම ගැන. මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරයන්, ඒ වගේම ළමයින් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම, මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහව පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම, හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම, අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට, සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහව පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහව මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 94.8 දිවයින පුරා මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net FM ශ්වේත පූජා
0: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
2: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ඩී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-770-5654 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1696 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543
3: තෙරුවන් සරණයි. වෙලාව දැස්සන 6යි විනාඩි 2යි. අද බිනරපුර පසළොස්වක පොහොදා net FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන අපි ඔබට රැගෙන ඉන්නේ මනලොව පින්කෙත නම් වූ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව. අපි දැන් සූදානම් වන්නේ උදැසන 8 සිල් සමාදන් කරවීම සමග ඔබව සම්බන්ධ කරන්න. අවස්ථාව ලබා දෙනවා එහි සිටින අප හිතවත් දර්ශන බණ්ඩාර වෙත. අයිබෝන් දර්ශන.
4: අයිබෝන් සජිනී, අද උතුම් වූ බිනරපුර පසළොස්වක පොහෝදා ඔබ සඳහන් කළ ආකාරයටම මනලොව පින්කෙත නම් වූ මේ රමණීය ශාන්ත සුන්දර පරිසරයේ සිටයි රාත්‍රිය දක්වාම සජීවී වැඩසටහන් ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ වස්සාන කාල සීමාව තුළ අපි කටයුතු කරන නිසා සිව්වනක් පිරිසම එකට එක්කාසුව පුරණ කාල සීමාවක් නිසාවෙන් වෙහෙර විහාරස්ථාන තුළ බොහෝ සංවර්ධන කටයුතු සහ ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සූදානම් කරන කාලයක්. එනිසා අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරයේ නිර්මාණය කිරීමේ ඒ උතුම් පණිවිඩය ලොවට දායාද කරන්නටයි අපි මේ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ වැඩසටහන පවත්වන්නට යෙදුනේ. විහාරාධිකාරී ශාස්ත්‍රවේදී අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අද උතුම් ශ්වේත පූජා වැඩසටහන ලොව කොතනක සිටියත් ඔබේ දෙසවනට සමීප කරන මොහොතේ අපි සූදානම් වන්නේ උදෑසන අෂ්ටාංග සීලය අනුශාසනාව සහ සම්බුද්ධ වන්දනාව සිදු කිරීම සඳහායි. ඒ වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අපගේ හාමුදුරන් වහන්සේට පුෂ්පවට්ටිය පිළිගන්නමින් පිළිගැනීම සඳහා ගුණවති ආදරණීය මෑණියන්ටත්, ඒ වගේම දැහැත්වට්ටිය පිළිගැන්වීම සඳහා පි විජේවර්ධන මහත්මයාටත් අපි ආරාධනා කරන අතරේ නිවසේ ඉන්න සියලු දෙනාත්, විහාරස්ථානයේ ඉන්න සියලු දෙනාත් මේ වෙනුවෙන් හයියෙන් හනනගා සාදු හඬක් පවත්වමු.

0: ලංකාවේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කරන්නට වගේම මේ පින්බිම් වල තිබෙන වටිනාකම් ලොවට දායාද කරන නෙතෙෆම් රේඩියෝවේ පුරපසලොස්සක පොහෝදා සජීවී වැඩසටහන ශ්වේත පූජා වැඩසටහනය. අපි ඔබටත් ආරාධනා කරනවා මෙවන් වූ උතුම් වැඩසටහනක් ඉදිරි පුරපසලොස්සක පොහෝ දිනයන් වල ඔබේ විහාරස්ථානය තුළ පවත්වන්නට බලාපොරොත්තුවක් අදහසක් තිබෙනවා නම් 077 41 51 272 077 41 51 272 දුරකථන අංකයට කතා බහ කරන්න කියලා අපි ආරාධනා කරමු. ගෞරවයෙන් නමස්කාර පූර්වකව උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ වන්දනාව සහ අනුශාසනාව සිද්ධ කරන්නට අස්වාන ශ්‍රී ධර්මනෝදය පිරිවෙනේ ආචාර්ය, එවැගේම මේ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරන් වහන්සේට අවසරයි. ස්වාමීන් වහන්ස සාදුහු සාදුහු සාදුහු.
1: දෛ සියලු දිනාටම උතුම් රත්නත්‍රය අනන්ත ආශිර්වාදේ ලැබේවා. හැම දිනාම වතාවක් සාදුනාදයක් පවත්වන්නට, තවත් වතාවක් සාදු කියමු, තවත් වතාවක් සාදු කියමු. ඔබ මැනවින් පිංවතුනේ හිතට නගා ගන්නට අපි දැන් මේ බලාපොරොත්තු වන්නේ උතුම් බිනරපුර 15ක් පොහොය දවස තුලදී උතුම් අෂ්ටාංග සීලේ සමාදන් වෙන්නට. මේ හිමිදිරු දෑසන මම උතුම් වූ අෂ්ටාංග සීලේ සමාදන් වෙනවා කියන උතුම් වූ සිතුවිලි පෙරදැඩි කරගෙන හැම දිනාම

නැවත වතාවක් හැමදෙනාම සාදු කියමු. පින්වත්නි, අටසිල් සමාදන් වීමෙන් අනතුරුව මේ වෙලාව තුළදී බලාපොරොත්තු වන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවාදරෙන් යුක්තව මේ හිමිදිරි උදෑසනම සූදානම් කරගන්නට යෙදුණු උතුම් දාන වස්තුවේ අග්‍ර වූ භාගය නොඉඳුල් කොටස තුන්වක් සනසා වදාරන්ට යෙදුණු මාගේ භාග්‍යවත් වූ ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් වූ සම්බුද්ධ පූජාවන් පවත්වන්නට තාම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව වෙහෙස මහන්සි වෙලා සූදානම් කරගන්නට යෙදුණ මේ උතුම් වූ දානේ අග්‍ර වූ භාගය මාගේ බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරනවා. පූජා වේවා, පූජාම විත්වා කියන උතුම් වූ සිතුවිලිලින් යුක්තව මාත් සමගම තෙරුවන් වන්දනාව සිද්ධ කරමින් සම්බුද්ධ පූජාව සිද්ධ කරමු. මාත් සමගම කියවම් මෙසේ.

වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං

අප විසින් ජනිත කරගන්නට යෙදුනා වූ උතුම් වූ සම්බුද්ධ පූජාමය පුණ්‍ය ධර්මයෝ අප නමින් පරලෝක ප්‍රාප්ත හැම සියලු දෙනාගේම සසර ගමන සුවපත් වීම සඳහාම හේතු වේවා වාසනා වේවා කියන උතුම් වූ සිතුවිල්ලෙන් යුක්තව මාත් සමගම මිගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පිං කැමති සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට මේ උතුම් වූ පිං අයිති වේවා අනුමෝදන් වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව දෙවියන්ට පිං අනුමෝදන් කරමු.

0: වන්දනීය වූත් පූජනීය වූත් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. උපාසක උපාසිකා පින්වත්නි, අද බිනරපුර පසළොස්වක් පොහොය දවස. ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ග්‍රාමයේ ශ්‍රී ශාසනාලෝක උතුම් පිම්බීමේ ඉඳලා අද අපි හැම දෙනාම සිල් සමාදන් වෙලා තමගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු සිද්ධ කරන අවස්ථාව. විශේෂයෙන්ම මනුලොව පිංකෙත නම් වූ අපේ විහාරස්ථානයේ ඉඳලා ලෝකවාසී සත්වයා උදෙසාම මේ උතුම් වූ පිංකම් මාලාව සිද්ධ කර ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු සිද්ධ කරන්නට යෙදුණා වූ අපේ පින්වත් හැම දෙනාම ආශිර්වාදාත්මක සිහිපත් කරනු ලබනවා. එයතන්ගේ ඇපවීම, කැපවීම, උත්සාහය නිසාවෙන් ඔබ හැම දෙනාටම කිසිදු පීඩාවකින් තොරව, බාධකයකින් තොරව මේ උතුම් පිම්බීම තුළ සීල සමාදානයේ නිරත වෙලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සිද්ධ කරගන්නට පින්වතුනි අද ඉඩ ප්‍රස්ථාව ලැබිලා තියෙනවා. විශාල පිරිසක් සහ සම්බන්ධ වෙමින් තමන්ගේ ජීවිතයේ සංසාර ගමනේ යථාර්ථවත් අවබෝධය ඇති කර ගැනීමට මේ දරන්නා වූ උත්සාහය අද දවස තුළදී තමන්ගේ හිතට නගා ගන්නට, හිතට නගාගෙන පින්වතුනි ඔබ කල්පනාවට ගන්නට, සංසාර ගමන මහා දුකක්, මහා ගෝරයි, මහා කටුකයි. ඒ මහා ගෝර මහා කටුක මේ සංසාර ගමනෙන් එතර වීම සඳහා අපි අද දවස තුලදී සමාදන් වුණ සීලය ආරක්ෂා කරගන්නට අපට ශක්තිය, ධෛර්යය, වාසනාව, සෙත සාන්තිය උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිටිනවා.
1: සාදු සාදු සාදු. අද උතුම් වූ බිනරපුර පසළොස්වක පොහොදා නෙත FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරවීම, අනුශාසනාව සහ සම්බුද්ධ වන්දනාව සිදු කිරීමයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. මේ උතුම් පුණ්‍ය කටයුතු සිදු කර ගැනීම සඳහා වැඩමවන්නට යෙදුණු විහාරාධිකාරී ශාස්ත්‍රවේදී අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. සදහැවතුනි, මේ පින්කම් මාලාව අපි සංවිධානය කරන්නට යෙදුනේ, පවත්වන්නට යෙදුනේ මේ පෙතියාගොඩ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය පිළිබඳව ඒ උතුම් සත් පණිවිඩය මුළු ලෝකයටම රැගෙන යන්න. මේ ධාතු මන්දිරයේ වැඩ කටයුතු නිමාවටපත් කරලා ලබන වර්ෂයේදී ධාතුන් වහන්සේ වැඩමවා පූජනීය වස්තු තැන්පත් කරලා ධාතු මන්දිරය සංඝ සතු කොට පූජා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලෝවැසි සියලු දෙනාට අපි ආරාධනා කරනවා පුළුවන් ආකාරයට ඔබ කොතනක සිටියත් ලක්වැසි ලෝවැසි සියලු දෙනා අපි එකට අත්වල් බැඳගෙන මේ ධාතු මන්දිරයේ වැඩ කටයුතු ඉතාමත්ම ඉක්මනින් නිම කරගන්නට අපේ හාමුදුරන් වහන්සේට අපි ශක්තිය එක්කාසු කරමු. ඒ වෙනුවෙන් හාමුදුරන් වහන්සේට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්නවා නම් මෙන්න මේ දුරකථන අංකය පැහැදිලිව සටහන් කරගන්න 077 124 89 99 077 124 89 99 කියන දුරකථන අංකයට කතා බහ කරන්න කියලා ඔබට අපි සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් උදෑසන ප්‍රවෘත්ති විරාමයේ ලබා ගන්නට සූදානම් වෙන්නේ. ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව උදෑසන 8ට සජීවී ලෙසින් ඔබට අතිපූජනීය ලේනව මංගල ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. උදෑසන 9:15 සජීවී ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහාත් අතිපූජනීය ලේනව මංගල ස්වාමින් වහන්සේ තමයි වැඩමවීම සිද්ධ කරන්නේ. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව අතිපූජනීය සිංහපුර සද්ධානන්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිද්ධ කරනවා. එන් අතුරුව පසුර දෙකට යුගාසන කවිමන ධර්මදේශනාව සජීවී ලෙසින් විකාශය කරනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ මෙවර මේ පුණ්‍ය භූමියට වැඩමවනවා යෝගාසන කවිබණ දේශනාව සිදු කිරීම සඳහා. පසර 4ට ශ්‍රේත පූජා සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ. එන අනතුරුවයි පසර 5:30ට ආශිරාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධවන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා එන්න පුළුවන් හැමෝම ගම්පහ උඩුගම්පල පෙතියාගුඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා net fm රේඩියෝ වේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. මෙවන් වූ වැඩසටහනක් ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන්වල ඔබේ විහාරස්ථානයේත් පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් 077 41 51 272 077 41 51 272 දුරකථන අංකයට කතා බහ කරන්න කියලා සිහිපත් කරමින් යලිත් උදෑසන 8ට සජීවීව හමු වීමේ බලාපොරොත්තුවෙන් තමයි සම්බන්ධතාවය යොමු කරන්නේ බම්බලපිටියේ පිහිටි net fm අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා
2: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
1: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම. උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077 770 5674 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077 407 85 69 CNS රෙන්ටකා ඇන් ටුවස් ආයතනය 076 443 1696 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077 287 85 43
2: FM 95.8 Net FM Divaina Pura
4: නම්බල උදැසන 6 විනාඩි 34යි.
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
6: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිංහ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිංහ සිම්පපේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට 8 වෙනි ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් වැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
9: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
2: මනුලොව පින්කෙතනම්මෝ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
3: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය net fm ශ්වේත පූජා
2: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
3: බිනර පොහෝ දා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක
10: පුරාණ විහාරස්ථානයට එන්න.
11: අනුශාසකත්වය.
10: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
11: විමසීම් 077-12-48-999 071-32-11-758
12: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
13: FM 95 94.8 NET FM Divaina Pura

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: වලව දැසන 6 විනාඩි 42යි.
2: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමෙයි අවිශ්වාසයි වගේ කීමයි සිංහකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකයි. ඇයි හිටට දාන්නේ? විශ්වාසයි වගේ කීමයි එක සිංහ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා. මට සුවපත් වුණේ නැහැ. ඊට පස්සේ මට රෙට්ටෙස්එම් රේඩියකින් කමල්බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා. නොහිතෙන්න ගියා. දෙපාරයි බෙහෙත් ගත්තේ. මගේ රිපෝට්ස් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන ඒ කමල්බන්දු ලෙඩ මහත්තයාට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තයා නිරෝගී කමම ලැබෙන්න ඕන.
4: කතා කරන්න 0777 300 940.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: කෑම උයත්ති පොල්වලට එන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතේද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
4: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
9: පොත් අපගේ net වගේ.
4: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
10: දශක 4කටත් වඩා ලොකු පොඩි කාගේ හත දිනු රස නාමය ඩෙඩි
0: FM 95 FM 94.8 Net FM Divine Pura
1: නම්බර 06:45

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: අයිබෝන් අද 2026 සැප්තැම්බර් 26 වෙනිදා සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල බිනරපුර පසළොස්වක පොහොය අදයි. net ශ්වේත පූජා දවස පුරා ගම්පහ උඩු කම්පලදී 22 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත බලාත්මක වෙයි. පාසල් උපකරණවල බදු අඩු කිරීම ගැන සුබ පරිවිඩයක්. පොත් ප්‍රදර්ශනයේ net කුටියේදී හමු වූ පොතක් විෂුවල් කළ පුතෙක්. තවත් වනාන්තර 20ක් අද රක්ෂිත ලෙස ගැසට් වෙයි.
0: Net News, the truth people trust.
3: ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ බිනරපුර පසළොස්වක පොහොය අදයි. මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනී දෙවන දිනය අද. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News, ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: බුද්ධ ශාසනයේ වැදගත්ම සංදිස්ථානයක් සනිටුහන් කළ උතුම් බිනරපුර පසළොස්වක පොහොය දිනය අදයි. ශාසන ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන්ට බුද්ධ ශාසනය තුළ පැවිදි බව ලැබීමට අවස්ථාව හිමි වූයේ අදවැනි උතුම් බිනර පෝය දිනයකයි. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු 500ක් ක්ෂත්‍රීය කාන්තාවන් සිවුරු දරාගෙන පාගමනින් වැඩම කරමින් කළ අතිමහත් කැපකිරීම් සමූහයක ප්‍රතිඵලයක් ලෙස ආනන්ද හිමියන්ගේද මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ අෂ්ට ගරු ධර්ම පනවා භික්ෂුනි ශාසනය ආරම්භ කිරීමට අවසර ලබා දුන්නේ අදවැනි දිනකයි. එයන්ව ලොව ප්‍රථම භික්ෂුණිය ලෙස මහා ප්‍රජාපති ගෝතමී මෙහෙණින් වහන්සේ පැවිදි බව ලැබුවා. මේ අතර පෙරවස් සමාදන් වූ මහා සංඝරත්නය සීවස් කාලයේ දෙවන මාසයේ ගෙවා තමමින් ඉදිරියට පැමිණෙන මහා පින්කම වන කඨින චීවර පූජාව සඳහා සූදානම් වන්නේද මෙම බිනර මාසයේ තුලයි. මෙවන් අති පූජනීය ශාසනික සිදුවීම් රසක් සිහිපත් කරමින් දිවිනපුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල අද දිනේද ආගමික වැඩසටහන් සීල සමාදන් සහ බෝධි පූජා පින්කම් රසක් පැවැත්වෙනවා. මේ අතර අද දිනට යෙදෙන බිනරපුර පසළොස්වක පොහොය වෙනුවෙන් net FM රේඩියෝව සංගීතහන කරන ශ්වේත පූජා වැඩසටහන ගම්පහ උඩුකම්පල පෙතියාකොට මනලුව පින්කෙත ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙනවා. අද දවස පුරා සිදුවන වැඩසටහන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්. අයිබන් සමීර.
5: අයිබවන් උතුම් බුදු සසුන තුළ විශේෂ සිදුවීම් රාශියක් සිදුවුණු මේ උතුම් බිනරපුර පසළොස්වක පොහෝදා net FM ශ්වේත පූජා සජීවි පින්කම් මාලා උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදානයත් සමග ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක විහාරස්ථානයේදී ආරම්භ වුණා. අදත් දවස පුරාම ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාදී නේකවිද පින්කම් රාශියක් මේ විහාරස්ථානයේදී පවත්වන්නට කටයුතු දෙමින් තිබෙන්නේ. මිළඟට පෙරවරු 8ට පූජනීය ලේනව මංගල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් උපමු ධර්මානුශාසනාව එනතුරු ධර්ම සාකච්ඡාව පවත්වන්නට නියමිතයි. ඉතින් අපි ආරාධනා කරනවා FM 95 FM 94

0: සනාලෝක විහාරස්ථානයේ සිට
1: 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකේ සටහන් කර තිබෙනවා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පතේ දෙවනවර කියවීමේ විවාදය පසුගිය දින දෙකේදී පැවැත්වුණු අතර ඒදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් එය සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63ක් පමණයි. ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ එම පනත් කෙරුම්පත සංශෝධන රහිතව වැඩි ඡන්ද 96කින් සම්මත කෙරුණු බවයි. මේ අතර අධිකරණ සංවිධානයේ සංශෝධන පනත් කෙටුම්පත සඳහාද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ දිනේ සිය සහතිකේ සටහන් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේද පසුගිය දින දෙකේ පැවැතුණා. එහිදී පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් එම පනත් කෙටුම්පතද ඊයේ සම්මත වුණා. ඉකුත්තා නව මහදිකන විනිසුරු වශයෙන් පත්වීම් ලබා සිටින විනිසුරුවරු තුන්දෙනෙකු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු වුණා. අගවිනිසුරු නිලමැදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කරනු ලැබුවා. ඒ අනුව නව මහදිකන විනිසුරු වශයෙන් පත්වීම් ලබා සිටින පිසිව කුමාර්, ආනන්දි කනකරත්නම් සහ ලලිත් කන්නංකර යන විනිසුරුවරුන් මෙලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළා. මෙම දිවුරුම් දීමේ අවස්ථාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්නද අල්විස් මහතාද සහභාගී වුණා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. අද දිනේද පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘතයි. ඊයේ රාත්‍රී වන තෙක්ම පාඨක ජනතාව විශාල වශයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු දැකගත හැකි වුණා. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ නෙත FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමිය ඇති නෙත FM කුටියේ පොත් කැටයේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත නෙත FM ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදු වනවා. ඊයේ දිනේද එලෙස පැමිණි දරුවන් බොහෝ පිරිසක් සිය දක්ෂතා දැක්වුවා. එහිදී නෙත් අපිට පොතක් විෂුවල් කළ පොතෙක් මුණ ගැහුණා. ඔහු කවි පොතක් ලියා ඇති නමුත් ඒ සුවිශේෂී පොතක්. මේ ඒ පිළිබඳ නෙත් අපි ඔහු සමග සිදු කළ සංවාදයක්.
2: ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එක අපිත් එක්ක කතා කරපු හඬ පරීක්ෂණයට ආපු ඖෂධකාරියා පෙරම. එයා අලුත් පොතක් ලියලා තියෙනවා. එයාගේ කැඩී ගිය හදවතක අවශේෂ දුටිමි. මේ විශේෂත්වය ගැන අපි කතා කරා. මේකේ තව විශේෂත්වයක් තියෙනවා මේ පොතේ. අපි මොකද්ද කියලා අහමු.
3: ඇත්තටම මේ වෙන කවි පොත්තගේ ඔයාලට කවියකින් විඳින්න පුළුවන් එක මෙතන මං ඩිජිටල් විදිහට රූප රචනාවකින් දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ රූපේ මේ බුක්මාර්ක් එකේ තියෙන QR එක ස්කෑන් කරලා ඒකෙන් යන්න තියෙන ලින්ක් එකෙන් ඔයාට වෙබ්කැම් එකෙන් මේක ස්කෑන් කරලා ඔයාට යන්න පුළුවන් රූප රචනාව බලන්න.
1: ඔක්තෝබර් 4 වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. පාසල් උපකෙන්ද සඳහා ඉදිරියේදී බදු සහනයක් ලබා දීමට ආණ්ඩුව සූදානම් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.
4: මේ වෙලාවේ ඉන්න පාසල් දරුවෝ විශාල ප්‍රමාණයක් ගැලරි එකේ මේ රටේ පාසල් දරුවෝ වෙනුවෙන් සුවිශේෂී ප්‍රකාශයක් කර අධ්‍යාපන උපකරණ වෙනුවෙන් 118ක විශාල වැඩබද්ද ආසන්න වශයෙන් පහෙන් එකකින් ඒ කියන්නේ රුපියල් 100ක කොපි පොතක් රුපියල් 80ට දෙන තැනට ප්‍රකාශයක් කර මේ කාරණාවත් ඇත්තම බොරුවක්ද?
1: ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ඊට ප්‍රතිචාර දක්වුවේ මෙලෙසයි.
5: පාසල් දරුවන්ට අපේ වැඩබදු සහනය දීම වෙනුවට 6000ක දීම ලවල් ලබා දීලා තියෙනවා. ඒක තමයි ඒකෙන් කරලා තියෙන්නේ. ඒක පළවෙනි වතාවට. ඒක ඔබතුමාලා දන්නේ නැතුව ඇති. ඒක ඉදිරියේදී බදු ආදායම රැස් කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා මේ රටේ ජනතාවට මේ ප්‍රතිලාභ ලබා දෙන ගාම අවශ්‍ය සහන දෙන්න අවශ්‍ය කටයුතු ඉදිරියේදී ඉතාමත් පැහැදිලිව කරනවා.
1: වීමිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රශ්නයක් යොමු කළා.
6: ඔබතුමාලගේ ආනයනය කිරීම තුළ ඇති වීලා තිබෙන අර්බුදය තමයි දේශීය ගොවියා කබලෙන් ඉබට වැටලා තිබෙනවා. අද තියෙන ප්‍රශ්නේ හාල් අතිරික්තයක් තිබෙන බව කියන කාරණය කිව්වට හාල් මිලාඩු වෙලා නැහැ, වීමිල වැඩි විලත් නැහැ.
1: මේ ඊට ප්‍රතිචාර දක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.
7: දෙසිය විස්සට විකුණන කැකුළු හාල් අපි දෙසීයට අඩුවෙන් විකුණනවා. දෙසිය තිහට තිහර නාඩු අපි දෙසිය දහයට විකුණන. එනිසා කරු කතානායකතුමනි වෙළඳපළ තුළ සහල් අතිරික්තයක් කියන එක පාලනය කරන්න අපි එක පැත්තකින්

0: මිල ස්ථාවර කරන්න ඕන. ඒක ස්ථාවර කරන්න නම් මිල ස්ථාවර කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති මිල ස්ථිරණයක් අරගෙන ඉතිහාසයේ කවදාවත් නොකරපු එකක් මන්ත්‍රීතුමා කරලා තියෙනවා. රට පුරා මෝල් හිමියන් 600කට වැඩි ප්‍රමාණයකට ලක්ෂ 250 ගානේ මාස 8ක් පොලී නැතුව 120ට වී ගන්න මිලියන 4700ක් වේරවට දීලා වී වෙලඳ පොලෙන් අඩුම 115ක්වත් ආණ්ඩුව මිල දී ගන්න පුළුවන් නම් මිල ස්ථාවර කරන්න පුළුවන්. අපි මේ වෙනකොට 107කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදලා තියෙනවා.
1: පොළොන්නරුව පිහිටි ශ්‍රී ලංකා ජාතික වකුගඩු රෝහලේ මුල්තැන්ගේ අද අලියොම පිපිරීමක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳ නැවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා. එම ස්ථානයේ බියවන විට රැඳී සිටින නෙත් නිවුස් පොළොන්නරුව නියෝජිත රොෂාන් තුෂාර සමගින්. අයිබෝන් රොෂාන්.
2: අයිබෝන්, මම මේ වන විට රැඳී සිටින්නේ පොළොන්නරුව පිහිටා ඇති ශ්‍රී ලංකා ජාතික වකුගඩු රෝහලේ. අද උදෑසන 4ට පමණ මෙම රෝහලේ මුළුතැන්ගේ පිපිරීමක් සිදුව තිබෙනවා. මේ පිපිරීමෙන් මේ වන විට සිදිනකු අසාධ්‍ය තත්වයෙන් පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. විශේෂයෙන්ම පිපිරීමට හේතු වශයෙන් පොලිසිය සඳහන් කරන්නේ මෙම මුළුතැන්ගේ ගෑස් කාන්දුවක් මීට හේතු වී ඇති බවයි. විශේෂයෙන්ම තවත් 8 දිනකු තුවාල සහිතව ප්‍රතිකාර සඳහන් මොහොතකට පෙර පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම මේ වන විට මේ ස්ථානයේ සුදු ස්ථානයේ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙමක් සිදු කරනවා පොලිසිය මගින්. ඒ වගේම අද දිනේදී රෝගීන්ගේ ලේ මාරු කිරීමේ කටයුතු සිදු නොකරන බවයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග කටයුතු සඳහන් කරන්නේ. විශේෂයෙන් 1, 2, 3, 5 යන වාර්තුවල රෝගීන් මේ වන විට රෝහලින් එළියට ගෙන තිබෙනවා. සමහර රෝගීන් නිවෙස් කරා පිටත් කර ගැනීමට රෝහල් බලධාරීන් කටයුතු කරා. විශේෂයෙන්ම අනෙකුත් රෝගීන් පොළොන්නරුව මහරෝහල වෙත මාරු කිරීමට කටයුතු කර ඇති බවයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. මම රොෂාන් තුෂාර, නෙත් නිවුස් වෙනුවෙන් පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල පරිශ්‍රයේ සිට.
1: ස්තුතියි රොෂාන්. වනස්පති ජාතික වැඩසටහනට සමගාමීව තවත් වනාන්තර 20ක් අද දිනේ රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශීටපත් කිරීමට නියමිතයි. එයඩුව නුවරෙලිය, කෑකල්ල, අම්පාර, බතුල්ල, වවුනියාව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුල පිහිටි වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්වෙනු ඇති. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 9538කට ආසන්න වෙනවා. මෙම වැඩසටහන පැවැත්වෙන්නේ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටපැදි මහතාගේ අතින්. ඒ නුවරෙලිය සඳතැන්න වන විද්‍යාලයේදී. මෙවන විටත් වත්මන් රජයේ පරිසර අමාත්‍යංශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර තිබෙනවා. ඒ අනුව අද දිනේ ගැසට් වන රක්ෂිත සමග ඒවායේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 65,000කට ආසන්න වනු ඇත. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් Twitter කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
6: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
5: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
8: පොත් අපගේ net වගේ
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
10: දශක 4කටත් වඩා ලොකු පොඩි කාගේ 7 දිනු රස නාමය දෙන්ටි
11: දවලව දැසන 7යි

0: උදේ 7යි විනාඩි 5යි වෙලාව දැන් අයිබෝන් සුබ උදෑසනක වේවා අද සැප්තැම්බර් මාසේ කවද්ද 26 වෙනිදා සෙනසුරාදා ඉතින් මේ සැප්තැම්බර් මාසේ ඒ කියන්නේ කේවෙනි මාසෙද 9 වෙනි මාසේ අන්තිම සෙනසුරාදාට තමයි අපි මෙහෙ වෙලා ඉන්නේ. ඉතින් උදේ 8 වෙනකන් කලබල පැන්චෝග්ලන්ට හන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ රාත්‍රී 9 වෙනකම්ම ඕග්ලන්ට නෙත FM ශ්‍රීත පූජා සජීවී වැඩසටහන හන්න පුළුවන්. ඒකට හේතුව මොකද දන්නවද? දන්නවනේ නේද? අද බින්නරපුර 15ක පොහොය දවස. ඉතින් අද දවසේ නෙත FM ශ්‍රීත පූජා සජීවී වැඩසටහන අපි ඕගලන්ට අරගෙන ඉන්නේ මනුලොව පින්කෙත විදිහට හඳුන්වන ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට. ඉතින් අපි දැන් උදේ 6:30 වෙනකන් අටසිල් සමාදන් කරවීම සමග ඔබව සම්බන්ධ කරා. ඉතින් උදේ 8ට කලබල පැංච ඉවර වෙච්ච ගමන්ම උදෑසන ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඊළඟට උදේ 9:15ට ශ්‍රේත පූජා ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා. 11ට දහවල් සම්බුද්ධ පූජාව. ආයෙත් හවස 2:00 වෙනකන් යුගාසන කවිබන. ඊළඟට හවස 4ට හවස ධර්ම දේශනාව. හවස 5:30ට පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව. ඊළඟට රාත්‍රී 7ට ධර්ම දේශනාව. ඊළඟට රාත්‍රී 8ට ගිතල් පහන් පූජාව. මේ විදිහට තමයි ඔන්න රාත්‍රී 9 වෙනකම්ම ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් අපේ දුවල පුතාලා සමහර වෙලාවට ආච්චිලා සියලා අමල තාතලාත් එක්ක අටසිල් සමාදන් වෙන්න පන්සලට ගිහිල්ලා ඉන්නව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නෙත FM ශ්‍රේත පූජා වැඩසටහන සජීවීව අහන ගමන් ගෙදර ඉඳලා අටසිල් සමාදන් වෙලා ඉන්නව වෙන්නත් පුළුවන් නේද? තව ටිකකින් මේ පැත්තට පැංචා ඉන්නවා. පැංචා ආවට පස්සේ මම කියන්නම් මොකද්ද අද බිනර පොහොයේ වැදගත්කම මොකද්ද කියලා. පැංචා ආවට පස්සෙම මම කියන්නම්. හරිද? දැන් මේ අද දවසේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒ අතර මම මුලින්ම කියන්නම් මොකද්ද මුලින්ම කියන්නේ ඊයේ දවසින් ආරම්භ වුණ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන. 27 වෙනි සංවත්සරයේ විදිහට තමයි ඔන්නේ මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය BMSH පරිශ්‍රයේදී පැවැත්වෙන්නේ. ඉතින් ඊයේ දවසේ ආරම්භ වෙච්ච කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම BMSH එකේ පැවැත්වෙනවා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්. ඉතින් කියවීමේ මාසෙනි ඊළඟට එන්නේ කියවීමේ මාසෙට පොතක් අරගන්න ඔන්න ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා ඉන්න කියලා BMSH එකට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ තමයි සංවිධානය කරන්නේ. නෙත FM අපි නිල ගුවන් විදුලිය විදිහට කටයුතු කරනවා. ඒ විතරකුත් නෙවෙයි අපේ නෙත FM ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ මේ දවස්වල හරිම ජනප්‍රිය වැඩසටහනක් නේද? ඉතින් ඔන්න හැමෝම ලංකාවේ සතර දිග් භාගයේම ඉන්න කට්ටිය කොළඹට එකතු වෙන දෙයක් තමයි මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඉතින් කොළඹදී ඔන්න අපේ ඇල්ෆා ස්ටුඩියෝකට එන්න අපි අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ කොහොමද දන්නවද? කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඕගොල්ලොන්ට දැන් අපේ නෙත FM කුටිය තියෙන්නේ කොහෙද? සිරිමාව පරිශ්‍රයේනේ. ඉතින් ඒ සිරිමාව පරිශ්‍රයේම නෙත FM ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ මැදිරියක් ඔන්න අපි ඉදි කළා තියෙන්නේ. ඉතින් ඊයේ දවසේ දැක්ක නේද අපේ නෙත FM Facebook fan page එකට ආවනම් අපි FB live එකක් ගිහලා ඕගලන්ට පින්නුව අපේ ස්ටුඩියෝ එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒ ස්ටුඩියෝ එකට ඇවිල්ලා දක්ෂ දුවල පුතාලා ඉන්නවා නම් ඕගලන්ගේ දක්ෂතා අපිත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්, අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ ටික මොකද දනවද කරගන්නේ? ඒ ටික අපි ගබඩා කරගන්නවා. ඒ ටික අපි ගබඩා කරගෙන ඕගලන්ට අවස්ථාව දෙනවා අපේ කසිරි නැන්දත් එක්ක, ඊළඟට ලැහන්සා ගෙහන්සත් එක්ක උදේ සජීවීව ඇවිල්ලා ඕගලන්ගේ දක්ෂතා මුළු ලංකාවටම හෙන්න කියන්න. ඉතින් දැන් BMSH එකේදී ඕගොල්ලෝ ආවම අපි ඒ එතන ඉන්න කට්ටියට නැහෙන්නේ. හැබැයි එතනින් ඉන්න දක්ෂ දුවල පුතාලා අපි ලියාපදිංචි කරගන්නවා. දැන් ගොඩාක් වෙලාවට අපිට ආපු ප්‍රශ්නයක් තමයි අනේ අපිටත් අවස්ථාවක් දෙන්න, අපි කොහොමද අපි මේ සජීවීව ඇල්ෆා ස්ටුඩියෝ සම්බන්ධ වෙන්නේ, අපේ පුතා මෙහෙම දක්ෂයි, අපේ දුව මෙහෙම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා නේද, අපේ පාසල මෙන්න මේ වගේ තැනක තියෙනවා, එතකොට අපේ පාසලේ අපි හිතමු ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. දැන් ඊයේ දවසේ විතරක් අපිට එහෙම දක්ෂ දුවල පුතාලා රාශියක් හම්බ වුණා. ඉතින් අපි ආරාධනා කරනවා BMSH එකට ඇවිල්ලා ඔයගොල්ලෝ පොත්පත් කියවන ගමන් ඒ අතරතුරේදී අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්නත් අමතක කරන්න එපා. ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඔන්න ඔගලංගව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක ඒ ඔක්කොම අපිට දීලා යන්න. ඒ විතරකුත් නෙවෙයි අමතක කරන්න එපා අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපේ net news team එකත් එක්ක එකතු වෙන්නත් මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ ලෙවල් ඉවර කළා ප්‍රතිඵල එනකන් ඉන්න මොන්න අපේ කට්ටියට හොඳ අවස්ථාවක් වේවි. මේක අනිවාර්යයෙන්ම එන්න අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන තැනදී අවස්ථාව දෙනවා. බලමු හොඳටම ඉදිරිපත් කරන කණ්ඩායමකටම අවස්ථාව දෙන්න අපි සූදානම් වෙලා ඉන්න. ඇවිල්ලා ඉන්නවා ඉතින් පැංචෝ. අයිබෝවන්
1: අයිබෝවන් සුබ උදෑසනක් සචින් නන්දේ.
0: සුබ උදෑසනක්
1: නේද? මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා.
0: ඒකනේ කියන්නේ දැන් ඔන්න කලබල පැංච ඉවර වෙනව නේද උදෑටට?
1: ඔව්.
0: ඊට පස්සේ අපි දෙන්නේ කොහෙටද යන්නේ?
1: BMSH
0: එකට යනවා පැංචයි මමයි. යනවා ඉක්මන් කරලා BMSH එකට නේද? ඔව්. ඉතින් BMSH එකට එන්නවා මේ පැංච එනකන් හිටියේ ඒ වැඩේ කියන්නේ ආරංචි කියන්නේ. ඉතින් පැංචයි මමයි ඔන්න යනවා BMSH එකේ. අපි ඉන්නවා හවස කී වෙනකන්? හවස වෙනකන් ඉන්නව නේද?
1: ඔව්.
0: හවස දෙකට කලින් එන්න ඕන අපි බලනවා නම්. හැබැයි රාත්‍රී 9 වෙනකම් අපේ net fm කුටියේ සියලුම වැඩ ටිකේ විදිහටම සිද්ධ වෙනවා. හැබැයි ඉතින් පැංචයි මමයි එතන ඉන්න උදේ වරුවෙම හින්දා එන්න කියලා අපි ඔයගලන්ට ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපි දැන් දෙන ඔයගලන්ට අහන්න මේ ලස්සන සින්දුව. මේ දවස්වලම හරිම ජනප්‍රියයි මේක. මේ සින්දුව පොත් අපගේ net වගේ නේද? ඉතින් මේ පොත් වලින් ලැබෙන දැනුම ඕගලන්ගේ ජීවිතයට ගොඩාක් වටිනවා. ඒකයි අපි කියන්නේ BMSH එකට එන්න ඕගොල්ලොගේ හිතේ තිබුණා නම් පොතක් ඒ පොත අරගෙන කියවන්න පුළුවන්. රස්සියාද වෙන්නේ නැතුව එක තැනකදීම පොත් ඕගලන්ට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. BMSH එකට ආවොතින් එහෙම උදේ 7:12.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: Kalabala kalabala kalabala kalabala kalabala pencha. උදේ 7යි විනාඩි 17යි වෙලාව පැන්චෝ දැන් උදේ 8 වෙනකම් අපි ඉන්නවනේ මේ පැත්තේ නේද දැන් පැන්චත් චිත්‍ර අඳින්න ආසයිනේ
2: ඔව් චිත්‍ර අඳින්න ආසයි
1: ඒක තමයි දැන් මේ වෙනකොට පැන්චා චිත්‍ර කීයක් විතර ඇඳලා තියෙනවද
2: ගොඩක් ඇඳලා තියෙන ඉස්කෝලේ හැම
1: ගණන් කරලා නැහැ
2: ගණන් කරලා නැහැ
1: අද ගෙදර ගිහලා ගණන් කරමුද
2: හා
1: එතකොට වැඩිපුරම ඇඳලා තියෙන්නේ මොනවද
2: මම ඇඳලා තියෙන්නේ ගෙදර තමයි මං වැඩිපුරම අඳින්නේ.
1: ඒ කියන්නේ වාගේ ගෙදර.
2: ඔව්.
1: ආ, ඒ කියන්නේ වහලයක් දාලා නේද?
2: ඔව්.
1: ජනෙල් එහෙම ඇඳලා නේද? වත්තකුත් තියනවා නේද? ආ, එහෙම තමයි ඇඳලා තියෙන්නේ. එතකොට නංගි චිත්‍ර අඳිනවද?
2: නංගි එක එක චිත්‍ර අඳිනවා.
1: එක එක චිත්‍ර අඳිනවා.
2: හැබැයි එයා චිත්‍ර අඳින්නේ
1: නැහැ.
2: මං අඳින වෙලාවට තමයි එයා අඳින්නේ.
1: ආ, ඒ කියන්නේ ඔයා අඳිනවා දැකලා තමයි නංගි චිත්‍ර අඳින්න පටන් ගන්න.
2: ඔව්.
1: එහෙම තමයි අයියලා අක්කලා කරන දේවල් බලාගෙන තමයි නංගිලා මල්ලිලා කරන්නේ නේද?
2: ඔව්.
1: දැන් මල්ලිත් තව චූටක් ලොකු වුණාම ඒත් ඔයා දිහා බලලා වැඩ ටික කරයි. නේද?
2: ඔව්.
1: ආ, ඒකනේ. දැන් ඔන්න අපේ මේ පුංචි දුවල පුතාලා අපේ පැන්ෂා වගේ අපේ චූටි දුවල පුතාලා මම දන්නවා චිත්‍ර අඳින්න ගොඩාක් ආසයි. ඉතින් ඒ දේ හරියටම තේරුම් ගත ආයතනයක් තමයි සිද්ධාලේප කියලා කියන. ඔන්න මේ අවුරුද්දෙදිත් සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තෝරන සිද්ධාලේප ආයතනයේ නැඳලා මමල සූදානම් වෙලා ඉනෝ. ඉතින් පෙර පාසල් යන පුංචි මල් කැකුළු වලට විතරක් නෙවෙයි ඒක ශ්‍රේණිය ගෙන ගන්න පුංචි අපේ පොඩ්ඩන්ටත් චිත්‍රය වන්න මේ සැරේ අවස්ථාව තියෙනවා. මාතෘකාව මොකද්ද? මාතෘකාව තමයි උදැස්සනක්. ඉතින් උදැස්සනක් කියන මාතෘකාවට ලස්සන චිත්‍රයක් ඇඳලා හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටියේ 78 ගල්කිස්ස කියන ලිපිණයට ඔක්තෝබර් පළවෙනිදට කලින් තැපැල් කරලා එවන්න අමතක කරන්න එපා. දැන් ඔගොල්ලෝ චිත්‍රේ ලස්සනට අඳිනවා විතරක් නෙවෙයි මේ පණිවිඩේ නම් අපේ අම්මලා තාත්තලට මම කියන්නේ අපේ පොඩ්ඩෝ චිත්‍රය ඇඳට පස්සේ විස්තර ටිකකුත් එවන්න ඕන. ඒ කියන්නේ පොඩ්ඩක් සම්පූර්ණ නම, උපන් දිනය, ස්ථිර ලිපිණය, දුරකථන අංකය, වට්ස්ඇප් දුරකථන අංකය, ඊළඟට ලදරු පාසලේ හෝ පාසලේ නමයයි, ලිපිණයයි, දුරකථන අංකයයි, දිස්ත්‍රික්කයයි, ඊළඟට මේ චිත්‍රයේ දරුවා විසින් නැන්දයි කියලා සහතික කිරීමේ අත්සනකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා උදැස්සන කියන මාතෘකාවට ලස්සන චිත්‍රයක් ඇඳලා තෑගි ගොඩාඩියක් දිනා ගන්න පුළුවන්. පෙන්ෂතාසයි නේද තෑගි වලට?
2: ඔව්.
1: ඉතින් චිත්‍රයක් ලස්සනට ඇඳලා එවලා උදැසනක් කියන මාතෘකාවෙන් ඔන්න මේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී අපේ පොඩ්ඩන්ට පුළුවන් ඒගොල්ලන්ටත් වඩා උසට තෑගි ගොඩාක් දිනාගෙන යන්න සිද්ධාලේප ආයතනයේ නැන්දලා මාමල ඔන්න සූදානම් වෙලා ඉන්න ඕගලන්ට තෑගි ගොඩාරියක් දෙන්න. හරි, දැන් උදේ 7:20 පැංච වෙලාව. දැන් අද පෝයනේ.
2: ඔව්
1: නේද? ඉතින් අද බිනර පෝය. දැන් අපි කලිනුත් කිව්වා දවස පුරාවටම ශ්වේත පූජා වැඩසටහන සජීවව පැවැත්වෙනවා කියලා රෑ 9 වෙනකම්. දැන් මේ බිනර පෝය කියලා කියන්නේ පැංචෝ බෞද්ධ ඉතිහාසයේ හරිම වැදගත් පෝය දවසක්. මේ පෝය 12ටම ඉතාම මේ වැදගත්කම් ගොඩාක් තියෙනවා. මේ බිනර පෝය වැදගත්කම අපි මෙහෙමම කියමු නේද? හා, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව යටතේ භික්ෂුණී ශාසනය ආරම්භ වීම සිද්ධ වුණේ මේ බිනර පොහොය දවසක. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන්ට පැවිදි ජීවිතයට ඇතුළත් වීමට අවස්ථාව ලැබීමත් එක්කම කාන්තාවන්ටත් ධර්ම මාර්ගයේ ගමන් කරන්න විශාල අවස්ථාවක් ඔන්න හම්බ වුණා. එහින්දම මේ බිනර පොය අපිට මතක් කරලා දෙන්නේ ස්ත්‍රී පුරුෂ බෙහෙදයකින් තොරව යහපත් ජීවිතයක් ගත කරමින් ධර්මය අවබෝධ කරගන්න ඔන්න උත්සාහ කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විතරකුත් නෙවෙයි, දැන් අපි පෝය දවස විතරක් නෙවෙයි, දැන් මේ පෝය දවස ආවම පැංචු අපි ටිකක් වැඩිපුර මේ බුද්ධ ධර්මය ගැන, එතකොට බුදුහාමුදුරුව ගැන කතා කරන්න පටන් ගන්නවනේ නේද? හැබැයි බුදුහාමුදුරුව දේශනා කළා තියෙන විදිහටම තමයි අපි අපේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා මහලු වෙනකම්ම ගත කරන්න ඕන. අපි දැන් මේ පුංචි කාලේ ගමුකෝ. දැන් අපේ පුංචි ළමේ එයාට කවුද ඉන්නේ පැංචෝ මෙතන? මෙතන මෙතන කවුද ඉන්නේ? පුංචි ළමයෙක්ට. මම.
2: නෑ.
1: නේන?
2: මම.
1: ඔයාද? නෑ නෑ මම.
2: ඇත්තද?
1: ඔව් ඇත්ත. දැන් මෙතන පුංචි ළමයා මම නේද?
2: නෑ.
1: නෑ. මම මේ මේ දැන් කලබල පැංචා වැඩසටහනේ පුංචි ළමයා තමයි සචින් නැන්දා. ඇත්තද? නෑ නෑ ඔයා. එතකොට පුංචි කාලේ ඉඳලා අපි හොඳ වචන නේද කතා කරන්න ඕනේ. ඒකනේ අපේ බුදුහාමුදුරුවෝ දුවේ පුතේ බුදුහාමුදුරුවන්ට නරක වැඩ කරන්න එතකොට වෛර කරන්න ආපු අයටත් ඊළඟට පරුෂ වචනින් බැනගෙන ආපු අයටත් අපි දන්නවා එක එක කාලවලදී බුදුහාමුදුරුවන්ට එක එක විදිය ප්‍රශ්න ඇති වුණා. ඒ හැමෝටමත් බොහෝම යහපත් වචන තමයි උන්වහන්සේ භාවිත කරේ නේද? ඉතින් එතකොට අපිත් පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕන හරිම යහපත් විදිහට යහපත් වචන භාවිත කරමින් බුදුහාමුදුරුව කිව්ව විදිහට අපේ ජීවිතය ගත කරන්න. දැන් ඊළඟට බුදුහාමුදුරුව කිව්ව විදිහට අපේ ජීවිත ගත කරනවා වගේම අපි අන් ආගමික අයටත් දැන් අපේ ඉස්කෝලවල නේද පැංචගේ ඉස්කෝලෙත් හින්දු ආගමිකයයි ඉන්න පුළුවන් මුස්ලිම් ක්‍රිස්තියානි නේද එහෙම ආගම්වල ඉන්න පුළුවන්. එතකොට ඒ ආගම්වල ඉන්න අපේ යාළුවන්ටත් ගරු කරමින් ඒගොල්ලන්ගේ විශ්වාසයන්ට ගරු කරමින් තමයි අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි හොඳ බෞද්ධයෙක් වෙන්නේ. දැන් පැංචෝ උදේ 7:23යිනේ අද පැංචා අපේ යාළුවන්ට මොනවද කියන්නේ? මොනවද කියලා දෙන්නේ අපේ යාළුවන්ට?
2: කියලා දෙනවා.
1: මොනවද කියලා දෙන්නේ? මොකුත් නැද්ද? මොකුත් කියලා දෙන්නේ නැද්ද අද?
2: අද කියලා දෙනවා මොනහරි.
1: මොනහරි කියලා දෙනවද? හා පැංචා මොනහරි කියලා දෙන එකෙන් අපි ලස්සන සින්දුවක් අහන්න යමුද? ඊට පස්සේ අපි නිර්මාණ පිටුව තියනවා. හරිද? උදේ 7:24යි.

0: FM 95 94.8 Net FM දිවයින පුරා
1: උදේ 7 විනාඩි 28යි.
2: ඊසි සනීප ආරක්ෂකතුමා දැන් රුපියල් 150යි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය.
5: සිනසුරාදා සිත්නෙත් අසපුව.
6: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව. චරට කර්මේ බලවත්.
7: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
4: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
5: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුව අහන්න.
0: FM 95 94.8 Net FM දිවයින පුරා
8: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
9: උදේ 7 විනාඩි 30 වෙලාව දැන් කලබල පැංච තමයි ඕගොල්ලෝ අහගෙන ඉන්නේ. නිර්මාණ පිටුව පටන් ගන්න තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ඕගලන්ට කියවන්න ආස හිතෙන සමහර වෙලාවට මේ පොත කියවලත් ඇති. හැබැයි ආපහු අහන්න, ආපහු කියවන්න ආස පොත් ගොඩාක් තියෙනවනේ නේද? ඉතින් අපි මේ මාසෙම කලබල පැංච වැඩසටහනින් ඕගලන්ට කියවන්න, හොඳ කියවන්න ආස හිතෙන ලස්සන පොත් ගැන අහන්න දුන්න. සාමාන්‍ය පොතක් කියවනවානේ. හැබැයි අපි මේ වැඩසටහනේ පොත් අහන්න දුන්න. ඉතින් අද දවසේ සිවිල්වත් සිංහ නැන්දගේ කුඩ හොරා පොතේ කොටසක් ඔයගලන්ට අහන්න දෙනවා. ඔයගලන්ට අවස්ථාව තියෙනවා මේ කුඩ හොරා පොත කියෙව්වේ නැත්තම් ඔන්න BMCH එකේ අද දෙවෙනි දවසේ පොත් ප්‍රදර්ශනයේ ගිහිල්ලා කුඩ හොරා පොත හොයාගෙන කියවන්න පුළුවන්. හැබැයි කුඩ හොරා පොත කියන්න කලින් අපි පෙන්චර තියෙනවා අපේ රට ගැන කියන්න. අපේ රට මොකද්ද පෙන්චෝ?
1: සියලු දෙනාගේම අවසරයි. අද මම කියන්න යන්නේ මගේ රට ගැන. මගේ රට ශ්‍රී ලංකාවයි. මගේ රටේ ලස්සන ගංගා, ලස්සන දිය ඇලි තියෙනවා. සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ග සියලු දෙනාම මගේ රටේ ඉන්නවා. මම මගේ රටට ගොඩක් ආදරෙයි.
9: ගොඩක් ආදරෙයි. ඒකනේ පුංචි කාලේ ඉඳලා අපි අපේ රටට ගොඩක් ආදරෙ වෙන්න ඕනේ නේද? දැන් ලංකාව ඉපදිලා ලංකාවේ හැදිලා වැඩිලා දැන් මේ වෙනකොට ලෝකෙ ගොඩාක් රටවල ලංකාවේ අය ජීවත් වෙනවා. හැබැයි ඒ කොයි රටකට ගියත්, ලෝකෙ කොච්චර දියුණු රටවල් වලට ගියත් අපේ මව් රට ලංකාව. ඒගොල්ලෝ හිතින් හැම වෙලාවෙම අපේ ලංකාවේ නේද පෙන්චෝ?
1: ආ,
9: ඒකනේ පුංචි කාලේ ඉඳන් අපි අපේ රටට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි ලොකු වෙලත් අපේ රට ගැන ඒ තියෙන හැඟීම ඒ විදිහටම තියෙන්නේ. කාටවත් ඒ හැඟීම එතකොට වෙනස් කරන්නත් බැරි වෙන්නේ. හරි, නිර්මාණ පිටුවට යන්න කලින් අපි එහෙනම් සිබිල් වෙත්තසිංහ නැන්දගේ අර කුඩ හොරා පොතේ කොටසක් අහලා එමුද? යමුද පෙන්චෝ අපි අහන්න?
1: හා.
10: සිබිල් වෙත්තසිංහ නැන්දගේ කුඩ හොරා කෘතියෙන්
11: කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිසුන් කුඩ දැකලවත් නැහැ. ගමේ මිනිසුන් වැස්සට ඉහළුවේ කෙසෙල් කොළ, හබරල කොළ, තුවා, වට්ටි, ගෝණි, වළං. කොස්ගම කිරිමාම කොළඹ ගියා. කොළඹ මිනිසුන් කුඩ ඉහළගෙන පාර ගියා. කිරිමාම කුඩ දැක පුදුම වුණා. කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ. රතු, කොළ, නිල්, කහ පාට කුඩ, ඉරි, කොටු, මල් වැටුණු කුඩ. ඉරාව්වේ පාර දිගේ මිනිසුන් ඉහළගෙන යනවා. බලන්න ලස්සනයි. කඩවල කුඩ විකුණන්න තියෙනවා කිරිමාම දැක්කා.
12: කිරිමාමා කුඩයක් ගන්න කඩේට ගියා. තෝරගන්න අමාරුයි. ඔක්කොම එක වගේ ලස්සනයි. එක එක බැලුවා. ලස්සනම කුඩේ ගන්නයි කිරිමාමට හිතුනේ. අන්තිමට එකක් තෝරගත්තා. ඒක දිගෑරියා, කරකැව්වා, සතුටු වුණා. කොස්ගමට යන බස් එකට කිරිමාම නැග්ගා. ගමේ මිනිස්සුන්ට කුඩේ පෙන්නන්න කිරිමාමට ආස හිතුණා. බස් එක ගමට ගියේ හැන්දෑ වෙලයි. කෝපි කඩේ ළඟ බස් එක නැවැත්තුවා. කිරිමාම බැස්සා. කවුරුවත් කඩේ ළඟ නැහැ. මුදලාලි කඩේ ඇතුලේ.
13: මේ රෑ මුදලාලිට කුඩේ පෙන්නන්න හොඳ නැහැ. හෙට උදේට කාටත් පෙන්න කුඩේ ඉහළගෙන ගම මැදින් යන්න ඕනේ.
12: කිරිමාම හිතුවා. කුඩේ කඩේ අයිනේ කළුවරේ තියලා කිරිමාම කඩේට ගියා. උණු උණු කෝපි බිව්වා. මුදලාලිට කොළඹ තොරතුරු කිව්වා. රෑ වුණා. කිරිමාම ගෙදර යන්න කඩෙන් එළියට ගියා. කුඩේ නැහැ. කිරිමාම එහෙ මෙහෙ බැලුවා.
13: මොනවත් නැති වෙලාද?
12: මුදලාලි කිරිමාමගෙන් ඇහුවා. කිරිමාම මුකුත් නොකිය hina වෙලා යන්න ගියා. කොස් ගමට වැස්සා. කිරිමාම කෙසෙල් කොළයක් ඉහෙළුවා. කිරිමාම තෙමුණා. කුඩේ අගය දැනුණා. කොළ ඉහළීම විහිළුවක් කියා කිරිමාම හිතුවා. තවත් කුඩයක් ගේන්න කිරිමාම කොළඹ ගියා. ඒ ගෙනා කුඩෙත් කෝපි කඩේදී නැති වුණා. කිරිමාම නිතර නිතර කොළඹ ගියා. කුඩ ගණනාවක් ගෙනාවා. එක කුඩයක්වත් කිරිමාමට ගමේදී ඉහළන්න බැරි වුණා. ගේන ගේන කුඩේ කඩේදී නැති වුණා. කුඩ හොරා අල්ලන්න කිරිමාම හිතුවා. කිරිමාම ආයෙත් කොළඹ ගියා. කුඩයක් ගත්තා. කඩදාසි ටිකකුත් ගත්තා. පොඩි කෑලිවලට ඉරුවා. කුඩේ ඇතුළට දැම්මා. කොස්ගම බසයට නැගිලා කිරිමාම ගමට ගියා. වෙනදා වගේම එදත් කුඩේ කෝපි කඩේ එළිය තිබ්බා. කෝපි බොන්න කඩේ ඇතුළට ගියා. හකුරු කාල කෝපි පිව්වා. ගෙදර යන්න එළියට ආවා. කුඩේ නැහැ.
10: සිබිල් වෙත්ත සිංහ නැන්දගේ කුඩ හොරා කෘතියෙන්
9: උදේ 7:36 සිවිල් වෙත්ත සිංහ නැන්දගේ කුඩ හොරා පොත ඔන්න BMI ස්විච් එකේ තියෙනවනේ නේද? අවතින් මෙදී ගැන අවස්ථාව තියෙනවා. හරි පෙන්චෝ, අපි එහෙනම් ඉක්මනටම නිර්මාණ පිටුව පටන් ගමුද අපේ?
1: හා.
9: හරි, එහෙනම් පටන් ගන්න නිර්මාණ පිටුව.
1: පුංචි අපේ නිර්මාණ පිටුව.
9: දැන් මේ පෙන්චට මේ චිත්‍රෙන් මොකද්ද පේන්නේ කියන්නේ බලන්න.
1: බුදුහාමුදුරුව ඇඳලා තිනා.
9: මේ කවුද දන්නවද ඇඳලා තින්නේ? මිහිඳු හාමුදුරුවෝ. මිහිඳු සමිඳු ශ්‍රී ලංකාවට වැඩම වීම තමයි ඔන්න ඇඳලා තින්නේ. W.A. යනාරා මිනෝදී මායදුන ජාතික පාසලට යන්නේ නැන්දේ වම දිනුවොත් මට චිත්‍ර අඳින්න උපකරණ දෙන්න කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. මේ මොකද්ද? මේ මොනවා? මේ මොනවාද?
1: මාළුව ගොඩාක් ඉන්න.
9: ගොඩාක් ඉන්නා නේද?
1: ඔව්, ඉර බහිනවා.
9: ඉර බහගෙන යද්දි තමයි මේ මාළුවට කැඳලෙවලා තියෙන්නේ. මුහුදේ අසීරිය බලන්න. දැන් අපිට මේ මුහුදට ගියහම මුහුදයට මේ විදිහටම අපිට පේන්නේ නැහැ නේද? දැන් මුහුදයට හරිම ලස්සන එක වෙනම ලෝකයක් වගේ. ඉතින් මේ චූටි යාළුව මුහුදේ අසීරිය තමයි ඇඳලෙවලා තියෙන්නේ. සනාෂා හසන්දි හයි ශ්‍රේණී ඉගෙන ගන්න දිනුවොත් පාසල් කටලයක් එවන්න නැන්දේ කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. ඊළඟට තව චිත්‍රයක් අපි බලමුකෝ. මේ බලන්න. අමාෂා නවෝද්‍යා නේද? වලපනේ තමයි ඉන්නේ. තෙරි පැහැස් සිදුහත් මහාවිද්‍යාලයට යන්නේ 7 වසරේ. මොකද මේ ඇඳලා තියෙන්නේ? අද දවසට ගැලපෙනවා. මොකද?
1: පන්සලක් ඇඳලා.
9: ඔව්, හරියටම පොයි දවස වගේ නේද? ඔව්, පොයි දවස තමයි මේ බාන හඳ සම්පූර්ණයෙන්ම පායලා තිනවා. ඔන්න මේ කට්ටියම ඊගලගේ ගමේ පන්සලට ගිහිල්ලා නේද? වඳිනවා, සමහර අය බිමේ ඉඳගෙන වඳිනවා, සමහර අය මල් පූජා කරනවා. හරියම ලස්සනට මේ චිත්‍රය ඇඳලවලා තිනවා. මේ මොකද්ද? යසයන් වලින් මං හිතන්නේ පහට කරලා තින්නේ. දියල්ලක් ගලාගෙන යනවා. ගස් දෙකක් තියෙනවා නේද? සනාලි නවෝද්‍යා බලංගුරින් තුනවසර තමයි ගෙන ගන්නෙ. ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයට තමයි යන්නේ. ඊළඟට මේ මොකද්ද පැංචෝ මේ? ඒ මොකද්ද?
1: මල් බොකියද?
9: නෑනේ. වහිනෝ වහිනෝ. ඔව් නේද? ගස් චුට්ටක් ඇලවෙලා හුලඟට. වැසි දවසක් තමයි මාතෘකාව ඉනේෂ් දුල්නෙත් අවුරුදු 4යි යන්නේ. චූටි යාළුවේ කෆේ චූටි යාළුවෙක් තමයි මේක ඇඳලා වෙලා තියෙන්නේ. හරිම ලස්සන යෝගී චිත්‍රේ. ඊළඟට මේ බලන්න. මේ මොකද්ද? මේ මොකද්ද?
1: කෝච්චියක්.
9: කෝච්චියක්. කෝච්චියක් ඇඳලා තිනු හරිම ලස්සන පෙට්ටි කීයද තියෙන්නේ? පෙට්ටි තුනයි නේද? එන්ජින් එකත් එක්ක කෝච්චි පෙට්ටි තුනක් තියෙනවා. තෙනුල්ලිය 37 දම් යුරු පුංචි කැකුළු පෙරපාසලට යන්නේ පුංචි කෝච්චිය. පුංචි කෝච්චිය තමයි ඔන්න චිත්‍ර මාත්‍රකාව. මේ මොකද්ද? මේ
1: රෝස මලක් ඇඳලා මීමැසි යාළුවෙකුත් ඇඳලා.
9: හා, ඒ මීමැසි යාළුවා ඇවිල්ලා රෝස මලට නේද?
1: ඔව්.
9: රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු තමයි යන්නේ ඇඳලා වෙලා තියෙන්නේ. මිනිදු බිනුල් විධානගේ එක බී පන්ති ඉගෙන ගන්නේ මහමෙවුනා බෞද්ධ විද්‍යාලය යන්නේ දෙල්කොඩ. ඊළඟට තවත් චිත්‍රයක් ඇඳලා වෙලා තියෙනවා. මේ මොකද්ද?
1: ඔන්න ලස්සනයි.
9: මොකද්ද තියෙන්නේ මේක?
1: ෆොටෝ එකක්ද කොයිද?
9: ෆොටෝ එකක් වගේ චිත්‍රයක් නේද පැන්චෝ? ඔව්. රාත්‍රියක දසුනක්. HWS දෙවුනුද නෙටෝල් පිටියේ තමයි ඉන්නේ. හරිම ලස්සනයි ඔයාගේ චිත්‍රේ. මේ කුරුල්ලෙක් නේද? ඔව්. ඇඳලා නෙවෙයි තියෙන්නේ. කොළ
1: හදලා
9: කෝ වේලපු කොළ අලවල කුරුල්ලෙක් වගේ හරිම ලස්සන නිර්මාණයක් මේක. සනුෂී සෙහන්සා 12-4 වසරේ තමයි ඉගෙන ගන්නේ. දෙහිඔ විට බෞද්ධ විද්‍යාලයට තමයි යන්නේ. තවත් චිත්‍රයක් තියෙනවා. මේ මොකද්ද? පරිසරයේ සුරකිමු. හරිද? ඔව්. KR එල්මි රනුල්ලා ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයට යන්නේ 7 ශ්‍රේණියේ තමයි යාළුවා ඉන්නේ. තවත් චිත්‍රයක් බලමුකෝ. සචිනි නන්දේ සුබෝදැස්සනක් වේවා. ඔයාටත් සුබෝදැස්සනක්. අද මගේ ඔස්සඳි ආරාධ්‍ය නංගිගේ 5 වෙනි උපන්දිනය. අනේ හැපි බර්ත්ඩේ වගේ නංගිට. හරිම ශෝක්. මම ලිසඳි කියනවා. අපි ලිසඳි තමයි මේක කියන්නේ. ලිසඳි ඔන්න වගේ නංගිට අපි සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. මේ කවුද මේ?
1: ඒක
9: හාවික්.
1: හාවික්.
9: දැන් හේ හාවා සුදු පාටයිනේ. ඔන්න පැන්සලින් හාවව ඇඳලා මැද සුදු පාට ඔක්කොම තියලා ඇසුයි කටයි තමයි ඔන්න දුඹුරු පාටින් පාට කරලා තියෙන්නේ නේද? හරිම ලස්සනයි. 2 වසර ඉගෙන ගන්නේ මේ ජෙනුදි අහිංසා යාළුවා තමයි මේක ඇඳලා එවලා තියෙන්නේ. යටි අන්තර තමයි යාළුවා ඉන්නේ. ඊළඟට තවත් යාළුවෙක්ව අපි තෝරගමුකෝ. මේ කවුද මේ? යාළුවගේ තාත්තා වැඳලා වෙලා තිනවා. පෙන්සිල් ආට් එකක් නේද? ඉසුරු දිනන්සර 3 ශ්‍රේණි තමයි ඉන්නේ. මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයට තමයි ඔන්න ඒ යාළුවා යන්නේ. ඊළඟට මගේ පැහැදිලි නෑ මාතෘකාව නම්. මගේ විතරයි පැහැදිලි. 7 ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. දිල්කි මදුභාෂිනි රත්නපුර තමයි දිල්කි ඉන්නේ. ඊළඟට මේ මොකද්ද මේ පැන්චෝ?
1: වැස්ස වහිනවා.
9: වැස්ස වහිනවා. දැන් මේ දවස්වල වහිනවා නේද?
1: ඔය
9: වැස්සෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඉමන්දි නෙහන්සා හරිම ලස්සනයි. එක යාළුවෙක් කුඩේ ඉහලගෙන යනවා. හැබැයි කුඩේ තියෙන පැත්තකට යාව තෙමෙනවානේ. මල්ලි නම් තෙමෙනවා වැස්සේ. ඔයගේ මල්ලිත් එහෙමද? නැද්ද? වැස්ස තෙමෙන්නේ නැද්ද? හොඳ මල්ලි කෙනෙක්නේ. 7 ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. පිළියන්දල අංක 1 කනිෂ්ඨ විද්‍යාලයට තමයි යන්නේ. එවන්න පරක්කුණානේ නැන්දේ. පරක්කුන්නේ අපි කිව්වනේ මේක. හරි. ඉතින් අපේ යාළුවෝ ගොඩ දෙනෙක් ලස්සන නිර්මාණ වෙලා තියෙනවා. අපි පුළු පුළුවන් විදිහට ඉන්නකෝ මේ නිර්මාණෙත් අපි කියවමුටක් ගාලා. හිස්සරි උපුන්‍යා 6 වසර තමයි ඉගෙන ගන්නේ. ධර්මපාල මහවිද්‍යාලයේ බණ්ඩාරවෙල අපේ බෝසතනන් වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම තමයි ඔන්න ඇඳලා එවලා තියෙන්නේ. හරි. අපි ගොඩාක් චිත්‍රද කියෙව්වා. දැන් එහෙනම් සචිනන්ද කියන්නම් අද දවසේ කවුද ජයග්‍රහණී කරන්නේ කියලා. දවසේ තෑග්ග කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. උවින්නී වින්ද්‍යා 4 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. වරකපොල තමයි ඉන්නේ. පාසල නම් උනේ සදාහන් කළා නෑ. ඉතින් දවසේ ටැග් ගෝනේ උවිනි දිනා ගන්නවා. උවිනි ඇඳලා වල තියෙන්නේ පොහෝදා සැඳෑව කියන මාතෘකාවෙන් හරිම ලස්සන චිත්‍රයක්. ඉතින් අපේ උවිනි වගේ ඔගලන්ට පුළුවන් දවසේ තෑග්ග දිනා ගන්න, නැත්නම් කැමති ඕනම තෑග්ගක් දිනා ගන්න. කරන්න ඕනේ ඔගලන්ගේ ලස්සන චිත්‍ර ඒ මත තමයි නිර්මාණය වෙන්න පුළුවන්. මෙන්න මේ ලිපිණයට එවන්න. පැංචෝ මතක් කරන්න අපේ ලිපිණයේ නිර්මාණ පිටුවේ.
1: නිර්මාණ පිටුව නැත් FM කලබල පැංචෝ.
9: තැපැල් පෙට්ටිය
1: 2645 කොළඹ.
9: කොළඹ අන්නේ ලිපිණයට ඔගලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැතරේවන්. දැන් අපි ගන්නවා පුංචි විරාමයක්. විරාමෙන් පස්සේ අපේ සෙල්ලම් ගෙදර තියෙනවා කාර දෙන්න පුළුවන්. පහවසරෙන්
1: ඉහළ යාළුවන්,
9: පහවසරෙන්
1: පොඩි යාළුවන්.
9: පොඩි යාළුවන්ට, පොඩි යාළුවන්ට එන්න පුළුවන් දුරකථන අංකය මතක් කරන්න පෙන්චෝ.
1: 0112553333 යාළුවා පිට කෝල් කරන්න.
9: කෝල් කරන්න උදේ 7:44.
14: තය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
15: සේවය නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
14: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
16: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, නෙත් FM.
14: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
17: දශක 4කටත් වඩා ලොකු පොඩි කාගේත් හත දිනු රස නාමය ඩෙන්ටි.
0: FM 95 94.8 Net FM දිවයින පුරා.
9: උදේ 7:45 වෙලාව දැන් පැංචෝ. අපි හිනම් දැන් සෙල්ලම් ගෙදර දොර අරිමුද?
1: හා
9: හා, ඔන්න හිනම් සෙල්ලම් ගෙදරයි පටන් ගන්න. ආරියෝන මුලින්ම චූටිම චූටි චූටිම චූටි ආලෝක කැවිලි ඉන්නවා කතා කරන්න බලන්න පැන්චෝ.
1: අයිබෝවන් සුබ.
9: ෆෝන් එක කට් කරගෙන නේ ආලෝ. තවත් යාළුවෙක් අපි එන්න කියමු.
1: අයිබෝවන් සුබ දසනක්.
18: අයිබෝවන් සුබ දසනක්.
1: නම් මොකද?
18: සද්දානි.
1: කී වසරේද?
18: 2 වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේද?
9: ඔයාගේ ඉස්කෝලේ මොකද?
18: බලවත්ගම් මහා විද්‍යාලය.
1: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
18: කවියක්.
1: ලස්සන්ට කියන්න බලන්න.

0: බුදු සරණයි
1: යාට හරිම ලස්සන්ට ඉදිරිපත් කිරීම කරා නේද? සුබ දවසක්. හරි උන තවත් යාළුවෙක් කැවිලි ඉන්නවා පැන්චෝ.
2: Hello, I want to go දේශනාක්.
3: වෙයි දේශනා.
2: නම් මොකද්ද?
3: වෙයි.
2: කී වසරද?
1: අවුරුදු හතරයිද ඔයාට? හරි, දැන් එතකොට කියන්නකෝ ගෙදර කවුරු කවුරුද ඉන්නේ ඔයාගේ?
3: අක්කයි චූටි.
1: අක්කයි චූටි? චූටි කියන්නේ කාටද?
3: චූටි
1: අක්කට. ලොකු අක්කට කියන්නේ කොහොමද ඔයා?
3: අක්කා.
1: හානේ, ලොකු අක්කට අක්කා, චූටියක්. හරි, දැන් කියන්නකෝ එහෙනම් බලන්න මොකද්ද අපිට ඉදිරිපත් කරන්නේ?
3: කවියක්.
1: ලස්සනට කියන්නකෝ.
3: පුංචි පුංචි ලොකු වෙනවා, යාළු යාළු යාළුවෝ එයාගින් ඉන්නවා, මල් පොකුරාකාගේ පිස්සුවද හමනවා.
1: හරිද?
3: හරි,
1: අපි ලොකු අපුලියක් ගහමුකෝ යාළුවට නේද පැන්චෝ? හරි, ඔන තවත් යාළුවෙක් කැවිල්ල ඉන්නවා. බලමු මේ යාළුවා කවුද කියලා.
2: අයිබෝවන් සුබ දසනක්.
4: අයිබෝවන් සුබ දසනක් කේවා.
2: නම් මොකද්ද?
4: යෙනුලි.
2: කී වසරද?
4: ගේට් 4.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
4: SWRT බණ්ඩාරනායක කොලේජ්.
2: ඔයාද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
4: කවියක්.
2: ලස්සනට කියන්නකෝ.

Sudurunu suvan gebalı gehivi sayar.

0: හරිම ලස්සන්ට කිව්වා ඒ චූටි යාළුවත්. හරි ඔන්න තවත් යාළුවෙක්ට අවස්ථාව දෙමු පැංචෝ අපි.
1: අයිබෝවන් සුබෝදා.
2: අයිබෝවන්.
0: නම් මොකද?
2: බිනුදි.
1: කී වසරේද?
2: 4 වසරේ.
0: මොකද
1: කෝලේ මොකද්ද?
2: කූබෝයගනේ මහ විදුහල.
1: එයා අසමවිසේ මොකද්ද?
2: කවියක්
1: කියන්නක බලන්නකෝ ලස්සන්ට.
2: අදමින් ජීවත් වෙනවා විතරට දැමින් නියයා.

0: dincote, se bevin dincote, pe mine univenete.
1: ලස්සන්ට ඉදිරිපත් කිරීමත් කළා අපේ චූටි යාළුවා. හරි, ඔන්න තවත් එක යාළුවෙක්ට අපි අවස්ථාව දෙමු. අයිබෝන්.
2: අයිබෝන්.
1: සුබුදැසනක්.
0: සුබුදැසන.
2: නම මොකද්ද?
0: සනලි නවද.
2: කී වසරද?
0: තුනයි.

0: එන්න යාළුවේ. හරි, එහෙනම් ඔන්න සතුටු වෙන්න යාළුවේ කියන ගමන් අපි සල්ලං ගෙදරදොර වහනවා. අපි දැන් කියන්න තියෙන්නේ, අපිටත් කියන්න තියෙන්නේ සතුටු වෙන්න එන්න යාළුවේ බීමස් සීච්චිකට නේද පැංචෝ? මොකද දැන් අපි කලබල පැංචි ඉවර කළා, අපි දුවල දුවල දුවල දුවල දුවල යනවා උදේ 9 වෙනකොට බීමස් සීච්චිකේ. ඉතින් එන්න අල්ෆා ස්ටුඩියෝ ක්‍රියාත්මක වෙනවා අපේ නෙත් FM කුටියේ. සිරිමාව පරිශ්‍රයේ ඇතුල් වෙච්ච ගමම්ම වම් පැත්තේ තියෙනවා අපි උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් එතන ඉන්නවා. ඒ වගේම තමයි මතක් කරන්නේ උන සිද්ධාලේ ප කැකුළු පුංචි සිත්තරු තෝරන්න ඕනේ. සිද්ධාලේ පාත්‍රේ නැන්දලා මාමලා සෝදාම් වෙලා ඉන්නේ. ඉතින් ඔන්න පෙර පාසල් යන පුංචි මල් කැකුළු වලට වගේම එක ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි සිත්තරුවන්ටත් චිත්‍ර එවන්න අවස්ථාව තියෙනවා. උදෑසනක් කියන මාතෘකාවට ලස්සන චිත්‍රයක් ඇඳලා හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටියේ 78 ගල්කිස්ස කියන ලිපිණයට ඔක්තෝබර් 1 වෙනිදාට කලින් තැපැල් කරලා එවන්න අමතක කරන්න එපා. ඔන්න චිත්‍රය වද්දී පුංචි දරුවාගේ නම, සම්පූර්ණ නම, උපන්දිනය, ස්ථිර ලිපිනය, දුරකථන අංකය, වට්ස්ඇප් දුරකථන අංකය, ලදරු පාසලේ හෝ පාසලේ නම, ලිපිනය, දුරකථන අංකය, දිස්ත්‍රික්කය, විතරක් නෙවෙයි මේ චිත්‍රයේ දරුවා විසින් නැන්දයි කියලා සහතික කිරීමේ අත්සනකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න සිද්ධාලේප පුංචි සිත්තරුවන් බවට පත් වෙලා තෑගි භෝග ගොඩාක් දිනා ගන්න පුළුවන් සිද්ධාලේප නැන්දල මාමල අතින්. සිද්ධාලේප නැන්දල මාමල හැම වෙලාවෙම උත්සාහ කරන්නේ චිත්‍රාඳින්න ආස, චිත්‍රාඳින්න දක්ෂ, පොඩ්ඩ වෙනුවෙන් අවස්ථාව උදා කරලා දෙන්න හැම අවුරුද්දකදීම වගේම. එහෙනම් ඉතින් අපි යමු නේද? කොහෙද යන්නේ අපි? තවත් අපේ නැන්දල මාමලා, නෙත් එකේ නැන්දල මාමලා ඉන්නවා. එන්න BMICH එකට අපි උදේ වරුවෙම පැංචයි මමයි ඉන්නවා ඒ පැත්තේ. හරි, එහෙනම් ඉතින් අපි කලබල පැංචා දීවර කරන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඔන්න උදේ 8 ඉඳලා ආපහු උසරයක් නැතෙෆෙම් ශ්වේත පූජා සජීවි වැඩසටහනත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. උදේ 8ට උදෑසන ධර්මදේශනාව සමග සම්බන්ධ වෙන්න පුළුවන් පූජපාද ලේනව මංගල හිමියන් විසින් තමයි පවත්වනු ලබන්නේ. ඉතින් රාත්‍රී 9 වෙනකම්ම අවස්ථාව තියෙනවා නැතෙෆෙම් ශ්වේත පූජා සජීවි වැඩසටහනත් එක්ක එකතු වෙන්න. මනලොව පින්කෙත නම් වූ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවිව තමයි අද දවසේ නැතෙෆෙම් ශ්වේත පූජා සජීවි වැඩසටහන අපි ඔයගලන්ට අරගෙන එන්නේ. එහෙනම් පැංචෝ අපි යමුද?
1: හා.
0: කියන්නේ යාළුවන්ට BMICH හම්බෙමු කියලා.
1: BMICH හම්බෙමු.
0: මම කවුද?
1: මම කලබල පැංචා. බයි. ඔගල පරිස්සමෙන් ඉන්න.
0: එහෙනම් BMICH හම්බ වෙමු. ආපහු කලබල පැංචකින් ලැබෙන සෙනසුරාදා හම්බ වෙමු. එහෙනම් හැමෝටම පින්බර් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහලෙන්නම් මං ඔයාලගේ ආදරණීය සචිනි නැන්දා. වෙලාව උදේ 7:55.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
3: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
4: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
5: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය Net FM Shweta Pooja
4: Udaisana Haya Sita Sila Samadana Damdesum Sadaham Samvada Aashiruvada Pooja Deka Sadhu Nada De Pin Anumodan Vanna
5: Binara Pohoda Obat Gampaha Udugampala Petiyagoda Shri Shasana Loka Purana Viharasthaniyata Enna
4: Anushasa Katvaya
5: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
4: විමසීම් 077-12-48-999 071-32-11-758
6: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
0: FM Anupaha 94.8 Net FM Divainapura
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
9: දැන් වේලාව 10:08යි

0: කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැහි විපස්සම
1: අයිබන් ජනතාව විශ්වාස කරන සත්‍යය නිත් නිවස් සමග මම සචිනේ. බස්නාහිර සහ සබරගම පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේ වෙටින් විට වැසි ඇති වී හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇති වී හැකි. යනුව ගිගරුම් සහිත වැසි සමග ඇතිවී හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ගෝලීය තෙල් ප්‍රවාහනයට අතිශය තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත යළි විවෘත කිරීමට සූදානම් බව ඉරානය පවසනවා. ඒ සඳහා වන යෝජනාවලිය කටාර් රාජ්‍ය මැදිහත් වී ඇමරිකාව වෙත බහර දී ඇති බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරංචි නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් සඳහන් කළේ. අවශ්‍ය කොන්දේසි සපුරන්නේ නම් පසුගිය ජූනි මාසයේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට අනුකූලව දින 7ක් ඇතුළත නැව් ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීළඟට නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: FM 95.8 Net FM දිවයින පුරා

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
2: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1096 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543
3: උදැස්සනටයි විනාඩි 6යි වෙලාව අද net fm රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන අපි ඔබට ගෙනෙන්නේ මනලුව පින්කෙත නම් වූ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව අපි දැන් සූදානම් වන්නේ උදැස්සන ධර්ම දේශනාව සමග ඔබව සම්බන්ධ කරන්න අවස්ථාව ලබා දෙනවා නැවතත් එහි සිටින දර්ශන බණ්ඩාර වෙත. දර්ශනායිබෝන්
4: අයිබෝන් සචිනී, මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් බිහි කරන net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහනේ උදෑසන ධර්මදේශනාවටයි අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. net fm රේඩියෝ සමගින් අත්වැල් බැඳගෙන ධර්ම දාණය ලොවට තිළිණ කරන්නට දායකත්වයේ දක්වන බොහෝ පින්නතුන් ඉන්නවා. ඒ අතර අද බිනරපුර පසළොස්වක පොහොය දිනේදී net fm රේඩියෝවට කතා බහ කරලා ඒ උතුම් දායකත්වයේ අරගෙන කටයුතු කරනවා. ඒ 15C2-24 රන්පොකුණගම නිට්ටඹුව ලිපිණියේ පදිංචි ඉමේෂා වීරකෝන් මහත්මිය විසින්. ඉතින් ඉමේෂා වීරකෝන් මහත්මියගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් විහාරස්ථානයේ සජීවී වැඩසටහන සිද්ධ කරන්නට අපිට දැන් අවුරුදු කීපයක ඉඳලා සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරන ඕනෑම වෙලාවක net එක්ක අත්වල් බැඳගෙන පින් කටයුතු වල නියැලෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න උඩුගම්පල සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට 077-770-5654 077-770-5654 දුරකථන අංකයට කතා බහ කරලා හැකියාවක් තිබෙනවා. ඉතින් උඩුගම්පල සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අධිපතිතුමන් අපේ තුසිත මහත්මා විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ දේශබන්ධු දේශමාන්‍ය ලංකා පුත්‍ර ව්‍යාපාර විභූෂණ තුසිත ඕවිටිගල මහත්මා, ලක්ෂ්මී ජීවන්ති බිරිඳ, ඒ වගේම සචිනි සාමින්ද්‍යා ඕවිටිගල දියණිය සංජන සචිත ඕවිටිගල පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරමින් හාමුදුරන් වහන්සේට මුලින්ම පුෂ්පවට්ටිය පිළිගන්නමින් ආරාධනා කරන්නට අපි ආරාධනා කරනවා. ලක්ෂ්මී ජීවන්ති ආදරණීය මහත්මියට, එවැගේම තුසිත ඕවිටිගල මහත්මාට ආරාධනා කරනවා දැහැත්වට්ටිය පිළිගන්නමින් ධර්මදේශනාවට ආරාධනා කරන්න. අද ධර්මදේශනාව පැවැත්වීම සඳහා අපි ආරාධනා කරන්නට යෙදුනේ net fm රේඩියෝවේ අගහරුවාදා net fm ධර්ම දක්ෂිනාව තුළින් ඔබේ ජීවිතය සුවපත් කරන්නට දහම් දායාදයේ තිළින කරන අපගේ හාමුදුරන් වහන්සේට, රදා වඩුන්න ඉඹුල්ගස්සෝවිට චිත්ත විවේකාශ්‍රමාධිපති අති පූජනීය ලේනව මංගල ස්වාමීන් වහන්සේටයි අපි ආරාධනා කරන්නට යෙදුනේ. ඉතින් අපගේ ආරාධනාව පිළිඅරගෙන මේ ස්ථානෙට වැඩමවීම වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේට නිරෝගී සම්පත චිරජීවනයම ප්‍රාර්ථනා කරමින් අපි සාදු හඬින් ආරාධනා කරමු ධර්මදේශනාව ආරම්භ කරන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
5: හොඳයි, සියලු දෙනාම නැවතත් සාදුකාරයක් පවත්වන්න

ආරද්ධ මිරයේ පහිතත්තේ නිච්ඡන් දල්ල පරක්කමේ සමග්ගේ සාවකේ පස්සේ ඒසා බුද්ධාන වන්දනාති. උඩුගම්පල පෙතියාගුඩ මනුලව පිංකෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය නම කියන්න අවසරයි මිහිඳුපුර ජිනානන්ද නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි 2026 නෙත් FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහනටයි අපි හැමදෙනාම එක්සත් වෙක්සිට්ව එක්කාසු වෙලා සිටින්නේ. ඉතින් අද දවසේ මේ පෝය දවසේ පෝය දින දායකත්වයේගෙන කටයුතු සිදු කරන්නේ ඒ 15C2 24 රම්පකුණුගම නිට්ටඹුව ලිපිනේ පදිංචි ඉමේසා වීරකෝන් මෙතුමිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ වගේම බිනර පුරපසලසක පොයෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනේ දායකත්වය ගම්පහ උඩුගම්පල පදිංචි සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අධිපති දේශබන්දු දේශමාන්‍ය ලංකා පුත්‍ර ව්‍යාපාර විභූෂණ තුසිත ඕවිටගල මැතිතුමා ලක්මී ජීවන්ති මැතිතුමිය සචිනි සවින්ද්‍යා ඕවිටගල දියණිය සංජන සචිත ඕවිටගල පුතුණුවන් ඇතුළු පින්වන්ත පිරිසයි. ඉතින් හැම දිනාටමත් අපි හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාවේ පින බුදු පසේ බුදු මහරහත් මහෝත්තම ආනන් වහන්සේ නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් මහා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියන පැතුමින් ධර්ම ශ්‍රවණයේ සිදු කරමු. පින්තුනි අද මේ පෝය දවස මොකද්ද කියන එක අපි දන්නවා. මේ බිනර පුරපසලසක පෝය දවස. ඉතින් මේ දවසේ විශේෂයෙන් වැදගත් වෙන්නේ බුද්ධ ශාසනයේ මෙහෙණින් වහන්සේලාට එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට මේ භික්ෂුණීන් වහන්සේලාගේ උපත මේ පෝය දවසේ තමයි සිද්ධ වෙන්නේ. ඒකට හේතු භූත වෙච්ච කාරණා ගණනාවක් තියෙනවා. අපි දන්නවා අතීතයේ දවසක ශාක්‍ය රාජ්‍යයේ තුල නැත්නම් ශාක්‍ය කෝලිය මෙන්න මේ රාජ්‍ය දෙක මැද්දෙන් රෝහිණී කියලා බොහොම ලස්සන ගඟක් ගලාගෙන ගියා. ගොවිතැනක් අරමුණු කරගෙන ඒ ගොවි ප්‍රජාව ඒ ගඟේ ජලය බෙදා ගන්න වචන කියාගත්තා. ඒ වචන කිව්වේ රජවරුන්ගේ ආත්මභාවය පළුද වෙන විදිහට ආත්මභාවය නරක විදිහට ගැටවමින්. ඒකත් එක්ක මේ රජපිරිස මහා යුද්ධයක පැටලෙන සෝදානන් වුණේ. ඉතින් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට වැඩමවලා ඒ යුද්ධයේ සංසිඳවීමත් සමග තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ශාක්‍ය කුලයෙන් 250කුත් කෝලිය වංශයෙන් 250කුත් 500ක් මහාන කරන්න දුනා. එතකොට අපි දන්නවා මහා සමයාදී සූත්‍ර දේශනාවන් සිදුවෙන් දෙදුනේ මෙන්න මේ භික්ෂූන් වහන්සේලා 500 නම අරමුණු කරගෙන. එතකොට මේ පිරිස විවාහ වෙලා හිටියේ. ඒ විවාහ වෙලා වාසය කරද්දී හිටපු රාජ කුමාරිකාවෝ මේ භික්ෂූන් වහන්සේලාට හසුම්පත් යොමු කරන්න දුනා. අපිව ඇත්තටම අමතක කරාද? රජාණන්ට කීකරුව ගුණේට බර වෙලා ඉන්නවද? සෙනෙහසක් ආදරයක් නැද්දෝ කියලා. එවත් එක්ක විශේෂ ජාතක දේශනාවන් වලින් පසුව මේ සියලුම භික්ෂුන් වහන්සේලා අරිහත්වේ සාක්ෂාත් කරගත්තා. ඒ රහතන් වහන්සේලාට ප්‍රේම හසුන් යවීම පළක් නොවන බව තේරුම් ගත්ත මේ පිරිස මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ හමු වුණා. අපේ ස්වාමි පුත්‍රවරු මහාන වෙලා නම් ඉන්නේ. ඉතින් ගිනි කඳන් වගේ බැබලි බැබලි හිටපු ඒ ශ්‍රේෂ්ඨ ස්වාමිවරුන්ගේ වියෝව අපට දරා ගන්න බෑ. ඒ අය අපි අතහැරලා ඒ තරම් සෝයක් විඳිනවා නම් මහානකම තුල
ඒ තරම් ගුණයන්ට බරව වාසය කරනවා නම් ඇයි අපි විතරක් හුදකලාව ඉන්නේ? අපිටත් මේ බුද්ධ ශාසනයේ ඉඩක් පවතී දෝ කියලා ඇවිටිලි කරන්න යනවා. එතකොට මෙන්න මේ පිරිසත් එක්ක දැඩි උමනාවකින් වාර කීපයක් මේ බුද්ධ ශාසනයට එක්හස වීම ප්‍රතික්ෂේප කිරීමේ දුකත් සමග තමයි අද වගේ දවසක මේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ අර 500ක් ශාක්‍ය කුමාරිකාවත් එක්ක මේ ගමනට එක්හස වුණේ. ඉතින් විවිධ පිරිස් එක්හස වුණා, දිව්‍ය රථ වගේ සරසපු රථ අරගෙන ඇවිල්ලා මේ වගේ ගමන් කරමුයි කියලා. වහන්සේලා රාජ සුකුමාලයි, කුමරි සුකුමාලයි, ස්ත්‍රී සුකුමාලයි, පැවිදි සුකුමාලයි මේ මහපොළොවට ඔහොම යන ගමන දරාගන්න බෑ කියලා ආරාධනා කරන්න දුනා. මොකද අපි දන්නවා මේ ප්‍රාදේශීය ඉන්න ධනපතියෙක්ගේ බිරිඳක් විඳින සැප. එතකොට රජ කෙනෙක්ගේ බිරිඳක් කොච්චර සුවබර, කොච්චර සැප පහසු ආත්මීය පරිහරණයක් සිදු කරන්න ඇද්ද? ඒවත් එක්ක මේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේව ප්‍රතික්ෂේප කරා, දරුවනි මේක එහෙම යා යුතු ගමනක් නෙවෙයි කියද්දී නැවත උත්තර හම්බුනේ සිද්ධාර්ථ කුමරුත් අබිනිෂ්ක්‍රමණය කරාදී අසු පිට ගියා නම් ඇයි ඔබ වහන්සේලාට මෙහෙම යන්න බෑ කියද්දී ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ හමුවට පැමිණියේ නැ. ඒ ගන්ධ කුටියේ ద్వාරයේ කෙළවරේ හිටියේ දරුවට පරිභවයක් වෙන්න හොඳ නැති නිසා. යම් හේකින් දූතේ කරා මේ පණිවිඩය දෙනවා, කෙස්රවුල් කෙස් ඉවත් කරලා කහ වස්ත්‍ර දරාගෙන 500ක් ශාක්‍ය කුල කුමාරිකාවන් සමග මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ පැවිද්ද බලාපොරොත්තුවෙන් ඒ ගන්ධ කුටියට ඇතුල් නොවි එළියේ ඉන්නවා, ආරාමේ එළියේ ඉන්නවා. ඒකට හේතුව තමයි යම් හේකින් මේ මව් අතට පරිභවයක් සිද්ධ වුණොත්, ඒ කියන්නේ ඇතුළට එන්නේ නැතුව එළිය හිටියේ ඇතුළට ඇවිල්ලා එපා කිව්වොත් එහෙම අම්මා එළෙව්වා වගේ සංඥාවක් ලෝකයට යන්න හොඳ නැහැ කියලා. ඉතින් අද නම් එහෙම නැහැ. අද මේ අම්මෙක්ගේ මව් අත සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න මතු කරන්න පුළුවන් යුගයක අපි වාසය කරන්නේ. නමුත් අතීතයේ හැමතිස්සෙම ඒ මවෙක් මව් වතත් එක්ක දරුව අකුසලයට දරුවන්ට පරිභව වෙන විදිහේ දරුවන්ට අකට උත්තක් වෙන සම්පූර්ණ ක්‍රියාවන් විරහිත කරලයි වාසය කරන්න දුනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කිසියම් කටයුත්තක හැසිරෙද්දී මේ බුද්ධ මාතාව දකිනවා. විමසීමක් කරයි මේ කියලා හවුවා. නෑ මෙන්න මෙහෙම අපි පැවිද්දට කැමැති, අපට පැවිද්ද දුන්නේ නෑ, ඒ නිසාම අපි කෙස් ඉවත් කරලා කහ වස්ත්‍ර දරාගෙන මේ බුද්ධ ශාසනය කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. යන් කිව්ව ඇතුළට බෑ කිව්වා. එන්නේ නෑ, පැවිද්ද දෙනවා නම් පමණක් අපි භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්නම් කිව්වා. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ විමසීමක් කරා ස්වාමීනි මේ පැවිද්ද දෙන්නේ කියලා. ඉතින් අතීතයේ දවසක නොකමැත්තේ මේ ගෞතමයෙනි ස්ත්‍රීන්ට පැවිද්ද කෙරෙහි උත්සාහයක් ඇති නොවේවා, සෝවාන් සකදාගාමි ආදී මාර්ගවලට ගිහි ජීවිතයේ තුල බාධාවක් නැtei කියලා තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ යම් සිහි ගැන්වීම, කැඳවීම, නැත්තං ඇනවීම, උදෙසීම් සිදු කරලා තිබෙයි. ඒකත් එක්ක තමයි මේ විමති සහගතව බුද්ධ මාතාව එළිය හිටියේ. බුදුරජාණන් වහන්සේ පළවෙනි වාරේ ප්‍රතික්ෂේප කරන්න දුනා. නැවතත් ආරාධනා කරා ස්වාමීන් ස්ත්‍රීන්ට පැවිද්ද ලැබේවා, වහන්සේගේ අනුග්‍රහය යොමු වේවා කියලා. ඉතින් මේ විදිහට වාර 3ක් සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ස්ත්‍රීන්ගේ පැවිද්ද වර්ජනය කරන්න දුනා, ප්‍රතික්ෂේප කරන්න දුනා. ඉතින් එහෙම වැඩ තියෙනවා. ඒව කරේ අනුකම්පාවෙන් දල්ල කරන්න බුද්ධ ශාසනයේ මේකේ වටිනකමක් එක්කාස කරලා දැඩි භාවයකට පත් කරන්න. ඊට පස්සේ ඉතින් මේ බුද්ධ ශාසනයේ වාර 3ක් ප්‍රතික්ෂේප කරද්දී ඒ නැවත අහන්න සමර්ථ තැනක් නැහැ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ විමසීමක් කරා. ස්වාමීනි, වහන්සේ සාරා සංකේ කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ධර්ම සම්පූර්ණ කරද්දී
ඒ බුදුරජාණන් වහන්සේලා විවරණ පැතුම් දුන්නා. ඒ විවරණ පැතුම් ලබල දෙන වෙලාවේ මේ භික්ෂුණී ශාසනය ගැන සඳහන් වුණා. අග්‍ර ශ්‍රාවිකාව විදිහට උප්පලවන්නා තෙරණිය කේමාවෝ මෙන්න මේ අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකාවෝ යුක්මය මේ විදිහට පිහිටන බවත් මේ ආකාරයේ මෙහෙම විවරණ පැතුම් ලබල දුන්නනේ. එහෙම විවරණය කරලා තියෙද්දී වහන්සේ ඇයි මේ ස්ත්‍රී පැවිද්ද මෙච්චර හිර කරලා දාලා තියෙන්නේ, මෙච්චර මේ වහන්නේ කියලා විමසීමක් කරා. ඊට පස්සේ ඒ කෙතක උපමාවකින් මේවට දීර්ඝ විස්තරයක් මේක කෙතක උපමාවකින් අනුශාසනාවක් කරලා මේ පුණ්‍ය ක්ෂේත්‍රය තුල නැත්නම් මේ සංඝ සමාජය තුල බොලක් ඇති වෙන්න, එහෙම නැත්නම් පැහිච්ච නැති කරල් බිහි වෙන්න හොඳ නැති නිසායි මේ පැවිද්දට ස්ත්‍රීන් ලං කරන්නේ නැතුව මේක පවත්වන්න උත්සාහවන්ත උනේ. නමුත් එයත් අෂ්ටගරු ධර්ම පිළිගන්න සූදානම් මේ පැවිද්ද ලැබෙනවා කියලා දැනුවත් කරා. ඉතින් මේක මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේට දැනුම් දෙනවා, බුද මාතාවනි මෙන්න මේ විදිහේ ප්‍රශ්න ටිකක් නම් තියෙනවා. නමුත් මේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමොත් පිළිගත්තෝ තින් එකින් එක කියවලා දුන්නා. මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම සිද්ධාන්ත අටක් තියෙනවා. ඒක මේ බුද්ධ ශාසනයේ පැවැත්මට කියන්නේ කාන්තාවන්ට පරිභවයක් මෙතන සිදු කරන්නේ නැහැ. මෙනි කරලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ හැබෑ නාමය සිද්ධාර්ථ කියන නාමය, සිද්ධාර්ථ කුමරුයි. නමුත් හැම දෙනාම කතා කරන්න යුතුනේ මේ මහා ප්‍රජාපති ගෝතමීගේ පුතු, ගෝතමීගේ පුතු ගෝතම, ගෞතම කියන නාමය මේ අම්මගේ වශයෙන් තමයි පැවතුනේ. ඒ වගේම ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඇත්ත නාමය උපතිස්ස. නමුත් මේ සාරි කියන බැමිණියගේ පුතාගේ නාමයෙන් තමයි, අම්මගේ නමින් තමයි ප්‍රසිද්ධ වුනේ. ඒ වගේම කෝලිත කියන නාමය අපිට චුට්ට හුරු නැති වුණාට මුගලන් මහා රහතන් වහන්සේ කියන නාමයේ හුරුයි. ඒ නිසා බුද්ධ ශාසනයේ පුරාවට මේ මෞකමට ගොඩක් ඉඩ තියලා තියෙනවා, ගොඩක් ඉඩ දීලා තියෙනවා. සමහර වෙලාවට හේමමාලි දන්ත කුමරු මේ දෙන්නම එද්දී හේමමාලියගේ කෙස් අස්සේ තමයි ඒ දළදා වහන්සේ සංගෝගෙන ආවේ. ඉතින් ඒ වගේ ගොඩක් උත්තර තියෙනවා. මේ සමාජයේ සමහර සීමා දාගෙන ගියාට මුලින්ම ඒ සීමා උගුල්වාගෙන තමයි මේ ශාසනික වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙන්නේ. ඒවා ගැඹුරින් මෙනියකට උතු ජාති. එතනින් පස්සේ මේ බුද්ධ මාතාවෝ හරියට අර මේ සුවඳ පැන් කල 16කින් නාලා ඉන්න කෙනෙක්ගේ ගෙලේ සමන්මල් මාලයක් නැත්නම් ඔටුන්නක් පැලඳුවා වගේ බොහොම සැදැහැති සිතින් ඒ අෂ්ටගරු ධර්ම පිළිගත්තා. එතනින් පස්සේ දැනුවත් කරන්න දෙන බුදු මවුනේ, ඔබම මේ භික්ෂුණීන්ට ගුරුව, ගරුව, ඒක අධිපතිත්වය දරාගෙන වාසය කරන්න කියලා. හැබෑවටම භික්ෂුණී විභංග ප්‍රකරණය බලද්දි ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒකයි අෂ්ටගරු ධර්ම පනවලා තියෙන්නේ. මොකද සමහර වෙලාවට ඒ අත්තුන්ට මේ ඉක්මනට තරහ යන ගති තිබ්බා. එහෙම නැත්නම් දැන් ඒ ස්ත්‍රී ආත්ම භාවයක් හැදිච්ච තත්ත්ව ස්වභාවයේ නැත්නම් නාමයන් අම්මා කියනවා, ජනනී කියනවා, එතකොට මාතා කියන මේ හැම දෙයක්ම මේ කාන්තාවන්ගේ මුළු ආත්ම භාවයම සකස් වෙලා තියෙන තවත් ජීවියෙක්ගේ නැත්නම් තමන්ගේ මේ කුසපවා අනුන් වෙනුවෙන් ඉඩහැරලා තියෙන තත්ත්ව ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් අපිත් මව්වරු ඉන්නවා. ඉතින් අම්මාගේ බඩේ ඉඩ අපට දුන්නේ නැත්නම් අපි මේ ලෝකේ බිහි වෙලා නැහැ. ඒ වගේම මේ දරුවෙක්ගේ හොඳම සම්බන්ධතාවය දැන් සමාජයේ බිරිඳ දැකලා කොච්චර කල්ද, යාළුවෝ දැකලා කොච්චර කල්ද, ඒ සියලු සම්බන්ධතාවලට වැඩිය මමත් එක්ක තියෙන සම්බන්ධය වැඩි. ඒ මමත් එක්ක මේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධයට වැඩිය මාස 9ක වැඩි සම්බන්ධතාවයක් තියෙන අදරුවන්ට. ඒකත් එක්ක ඉතින් ඒ ආත්ම භාව හැදලා තියෙන මේ භවයේ ගමනකට එනිසාමයි කාන්තාව මේ සමාජයේ සුඛිත මුඛිත වෙන්න ඕනේ, මේ සමාජයේ නපුරු වෙන්න හොඳ නැහැ, මේ සමාජයේ මේ මද්ද්‍රව්‍ය විහෙද විද්වංශරේ නැත්තන් නැති බංගස්ථාන වෙන්න ඕනේ,
මේ විදිහේ සංඥා එක්ක කියන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්, තමන්ගේ දරුවන්ගේ දරුවෝ වෙනුවෙන් සමාජය වෙනුවෙන් වගකීම් නැතුව වැඩ කරන්නේ. ඒ වගකීම නිවනට යන ගමනට බාධාවක්. එතකොට රණ්ඩු අල්ලන්නේ, එහෙම නැත්නම් දුක් දරාගෙන ඉන්නේ, මේ සියල්ල කරන්නේ භවයේ යන්න. එහෙත් මේ භවයේ අතෑරියොත් එහෙම, එහෙම නැත්නම් මාර පරාජය කරපු පිරිසක් කියලානේ කියන්නේ. ඒකට හේතුව තමයි මාරයාගේ වැඩේ මිනිස්සු මරණ එක. අපිව මරණයට පත් කරන එක මාරයාගේ රාජකාරිය. අම්මගේ රාජකාරියේ වදන එක. දැන් කොච්චර මැරුවත්, කොච්චර මැරුණත් ජනගහණය අඩු වෙලා නැහැ. ඒකට හේතුව මරන්න මරන්න අම්මලා දරුවෝ වදනවා. එතකොට මාරයා පැරදිලා නැත්තම් ජනගහණය අඩු වුණා නම් මාරයා දිනුන්නේ. එතකොට මාරයා පැරදිලා තියෙනවා කොච්චර මැරුවත් හිග වෙන්න දෙන්නේ නැහැ. ප්‍රජාව පතිනියක් වශයෙන් ප්‍රජාපතියෝ විදියට බිහි කරනවා. ඉතින් ඒක වෙනම ලෞකික පැත්තෙන් අභිෂේස් ලබන්න අවශ්‍ය සියලු ගුණධම් අම්මාවරුන්ට තියෙනවා. හැබැයි ලෝකෝත්තර පැත්තට යද්දී ඒකට ඒ මව්වත, ඒ ස්ත්‍රී ආත්මභාවය යම් යම් අවහෙරතා හදනවා, බාධා හදනවා. ඒ බාධාවන් මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ මෙහෙලිපෙහෙලි කරන්න දුනා. අපි කාන්තාවන් ගැන අපි විවරණය දෙන්නේ නැහැ, විවර කරන්නේ නැහැ. ඒ හේතුව අපි ඒකපාර්ශ්වී වෙන්න පුළුවන්. අපටත් තියෙන පිරිමි ආත්මයන් නිසා. එතකොට ඒවට අපි හදිසි වෙන්නේ. හැබැයි ඒ කාන්තාවන් ගැන මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ කියපු ජාති තියෙනවා. ඒවා බය නැතුව ධර්මදේශනාවට කියන්න පුළුවන්. ස්වාමීන් ස්ත්‍රී ආත්ම භාවය කියන්නේ දුකට ආකරයක් කියලා කියන්නේ දුකෙන් පීඩාවටපත් වෙච්ච පිරිමින්ට නැති අතිරේක දුක් සමුදායක් මේ ස්ත්‍රී ආත්ම භාවයේ වෙලාගෙන ඉන්නවා. ස්වාමීන් පිරිමින්ට නෑ දරුවන් දැරීමේ දුක, ඒ අපිට උරුමයි. පිරිමින්ට නෑ දරුවන් වැදීමේ දුක, ඒ දුක අපිට උරුමයි. පිරිමින්ට නෑ මානසිකව එන දුක, ඒක අපිට උරුමයි. මේ වගේ මේ පිරිමින්ට අතිරේක දුක් සමුදායකින් මේ ස්ත්‍රී ආත්ම භාවයේ පීඩණයට පත් වෙලා ඉතින් මේ දුකට පත් වෙච්ච ආත්ම භාවයක් තියෙන කියන මෙන්න මේ සිද්ධාන්තය හෙලිපෙලි කරන්නේ දුනේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ. හැබැයි රහත් තෙරණිය ලෝකාගුරු භාගතුන් වහන්සේට ගොඩක් ලෙන්ගතුයි, ගොඩක් ආදරේ. එක තැනක විතක තමාගේ පුත්‍ර නන්ද ස්වාමීන් වහන්සේ දකිමින් වාසය කරනවා. විතක තමාගේ අක්කාගේ පුතු තමන් හදාගත්ත ලෝකාගුරු භාගතුන් වහන්සේ දකිමින් වාසය කරනවා. විතක තමාගේ මුණුගුරු රාහුල ස්වාමීන් වහන්සේ දකිමින් වාසය කරනවා. මේ බුද්ධ ශාසනයේ හොඳටම සැනසුන මහා ශ්‍රේෂ්ඨ උත්තමාවියක් තමයි මේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ. ඒ අතීතයේ දවසක කූටාගාර ශාලාවේ ලෝකාගුරු භාගතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක තථාගතයන් වහන්සේට කිවිසුමක් පිට වෙනවා. අපි දන්නවා මේ කිවිසුම් පිට වෙන හේතු. චූටි දරුවෙක්ට කිවිසුමක් පිට වුණාට පස්සේ දෙමාපිය ආවඩනවා, ආයිබෝ වේවා කියලා. ඒ කියන්නේ සමාජ මතයක් තියෙනවා මේ කිවිසුමක් සමග ආවුස කෙටි වෙනවා කියලා. හෘද වස්තුවට ලොකු පීඩාවක් වෙනවා. සමහරට හෘද වස්තුව නවතින්නම් පුළුවන්. එතකොට ඒකත් එක්ක දෙමාපියේ පුංචි බබෙක්ට කිවිසුමක් පිට වුණාට පස්සේ ආවැඩීමක්, ආශිර්වාද කිරීමක් සිදු කරන ආයිබෝම් කියලා. හැබැයි ඒක එතනින් පස්සේ ඉවරයි. එතනින් පස්සේ ලපිට කාලේ අවසන් වුණාට පස්සේ එහෙම කිවිසුමක් ගියොත් ඉවරයි. ආ තෙමිල ආවද නැත්තම් මොකක් හරි බැනුන් ටිකක් තමයි අහගන්න වෙන්නේ. හැබැයි මේ වෙද්දී තුලෝකාග්‍රු භාගතුන් වහන්සේට අවුරුදු 70 ගානක්. 70 ගානක භාගතුන් වහන්සේ ගාවස පරිහරණය කරද්දී මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේට වර්ෂ අවුරුදු 120කට ආසන්නයි. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේට වන්දනමාන කරගෙන ඉන්න වෙලාවක තමයි බුදුරජාණන් වහන්සේට කිවිසුමක් පිට වෙන්නේ. ඒ කිවිසුම සමගම මේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ කෙළවරේ ඉඳලා තථාගතයන් වහන්සේට ආශිර්වාද කරන්න දුන. හැමදාම ඒ ආශිර්වාදයේ බුදුරජාණන් වහන්සේ කෙරේ පැවතුණා. චිරංජීව මහාවීර, අනේ මහාවීරයන්නේ බොහෝ කල් ජීවත් වෙන්න. කප්පන් තිට්ට මහා මුනි,
මහා මුනින්ද්‍රයාණන් වහන්ස මේ කල්පය පුරාවට වැඩ සිටින්නේ මැනවි. සබ්බ ලෝකස් අත්තාය, මේ ලෝකයට ආර්ථය පිණිස, සුව පිණිස, වැඩ පිණිස, හිත පිණිස, භවස්සු අජරාමරෝ, මේ භවයේ පුරාවට නොමැරී ඉන්න. තවයත් ඔයත්තුන්ගේ අතිශයින් සිඟිති චූටි බබෙක්ට කිවිසුම අපිට වුණොත් එක වතාවයි දෙවතාවයි ආයිබෝ වේවා කියලා කියන්නේ. හැබැයි මේ අවුරුදු 120ක අම්මා අවුරුදු 70 ගානක් ඉක්මවාගේ මේ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ ආයුෂ පාලනය කරන්න පුළුවන්, ආයුෂ ඍෂි ලෙස කළමනාකරණය කරන්න පුළුවන්, මේ අසංකේයයක් ආවුස අරගෙන මෛත්‍රී පූර භාග මහා විපාක සිතකින් පිළිසඳගත් ධර්මයේ පිළිමඳ දන්නවා. අන්තරාය කරන්න බෑ භාගතුන් වහන්සේ ජීවිතයට, අන්තරායක් කරන්න බෑ ශරීරයට, අන්තරායක් කරන්න බෑ. ඒ සියල්ල දැනගෙන පූර්ව සෙනෙහවන්තකමට, අතීතයේ තිබ ආදරයට එක වතාවක් නේ හතර වතාවක් මහා කාලයක් ජීවත් වෙන චිරංජීව මහාවීර කප පුරාවට වැඩ ඉන්න කප්පන්තිට්ඨ මහා මුනි මේ වගේ මේ සෙවුන් තැන් අතහැරලා අපට නිවන් දකින්න බෑ පිඟුතු. මේ විදි ආවැඩීම සමග තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේකට ප්‍රතිචාරයක් දැක්වුවා. දැන් ඔයත්තුන්ට නම් එහෙම කිව්වොත් එමා ස්තුති ස්තුති කියයි. බොහෝ කල් ජීවත් වෙන්න, ගොඩක් කල් ජීවත් වෙන්න, කප පුරාවට ජීවත් වෙන්න, අජරාමර වෙන්න කිව්වොත් එම හොඳ පැතුමක්, හොඳ සුගායනයක්, හොඳ ආශිර්වාදයක්, ගොඩක් හොඳයි කියලා කියාවේ. හැබැයි තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ ප්‍රතිචාරය හාත්පසින්ම වෙනස්. ඒක තමයි අද ධර්ම දේශනාවට මාතෘකා කරන්න යෙදුනේ. බුදු මාතාවන්ට විශේෂ අවවාදයක් කරා. බුදු මාතාවනි, තථාගතයන් වහන්සේලාට එලෙස ආශිර්වාද කරන්න එපා කිව්වා. එලෙස ආවඩන්න එපා. මොකද තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේලා හුදකලාව එහෙම පහළ වෙලා එහෙම ඉන්න කැමැත්තක් නැහැ. මෙන්න මේ ගාථාව උගන්වුවා. ආරද්ද විරේ පහිතත්තේ නිච්ඡන් දල්ල පරක්කමේ සමග්ගේ ශාවකේ පස්සේ ඒසා බුද්ධාන වන්දනා. බුදු මාතාවනි, ඔබතුමේ මෙහෙම කියන ආරද්ද විරේ පහිතත් අරබන ලද වෙරවීරි ඇති නිත්‍යන් නිරන්තරයෙන් දල්ල පරක්කමේ දැඩි පරාක්‍රම වීරයෙන් සමන්වාගත සමග්ගේ ශාවකේ පස්සේ සමගි සංඝයා දකිමින් වාසය කරන්න කියන්නේ ඒසා බුද්ධාන වන්දනා. ඒක බුදුන්ට ආවැඩීමක්, වන්දනාවක්, ගරු කිරීමක්, මාණනීය කිරීමක්, සත්කාරයක්. තේතන එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන හේතුව නෙවෙයි බුද්ධ මාතාවට කිව්වේ. ගොඩක් කල් ජීවත් වෙන්න කිව්වා. හැබැයි මං ගොඩක් කල් ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ සමගි සංඝය ආරමුණු කරගෙන. ඒ වගේම දැඩි වීරිය නිවනට මෙහෙවපු සිත් සහිත සංඝය ආරමුණු කරගෙන. ඒ වගේම නිවන් දකින සංඝය ආරමුණු කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳින ඉලක්කය. ඔයත්තුන් ඉලක්කයක් ගන්න. ඇයි මං ජීවත් වෙන්නේ? කවුරු හරි මට ආශිර්වාද කරනවා නම් බොහෝ කාල ජීවත් වෙන්න, දීර්ඝාස ලැබෙන්න කියලා කියනවනම් ඒක අනුමෝදන් වෙන්න. ඔබ සුභාසිතයක් එලිපෙලි කරා, ඔබගේ පැමිණවීම, ඔබගේ පැතීම ආශිර්වාදයක්ම වේවා. හැබැයි මේගොල්ලෝ මට ජීවත් වෙන්න කියනවා. මම මොකටද ජීවත් විය යුත්තේ? ඇයි මං දීර්ඝාස පරිහරණය කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ නම් සමග සංඝය ආරමුණු කරගෙන, ඒ වගේම දැඩි පරාක්‍රම වීරියෙන් උත් මහා සංඝ රත්නය අරමුණු කරගෙන ජීවත් වෙන්නම් කියලා කිව්වා, දේශනා කරා. ඒ එක තැනක් ලෙහන්න ගත්තොත් ඔයත්තුන්ට කෙලවරක් නැතුව ලෙහා ගන්න පුළුවන්. මේ පුංචි පුංචි ජාති අමතක කරලා අපි ලොකු ජාතිත් එක්ක නිවන් දකින්න සූදානම් වෙනවා. එතනින් පස්සේ ඉතින් මේ බුද්ධ මාන්තාව තමාගේ මෙහිණි ආරාමයට ගිහිලා මෙනෙහි කරන්න දුනා. අතීතයේ දවසක තමන්ගේ දෑතින් සලුවක් සකස් කරලා දෙද්දි ඒ සලුව භාගතුන් වහන්සේ පිළිගත්තේ නැහැ. සංඝේහි දේහි ගෞතමී, ගෞතමීනි ඔක මහා සංඝරත්නයට දෙන්නේ කිව්වා. සංඝේහි දින්නම් ගෞතමී, නැත්තම් සංඝයාට දුන්නාය කියලා කියන්නේ මගේ වචනේට සැලකුවා වෙනවා.
දැන් සමහර වෙලාවට මේවා මේ වැරදියට ගලපගෙන තියෙනවා. යමෙක් ගිලනෙක්ට උපස්ථාන කරොත් ඒක භාගතුන් වහන්සේට උපස්ථාන කිරීම හා සමානයි කියලා. ওই ගිලන්හල් වල එහෙම ගහලා තියෙනවා. ඉතින් මේ ලෙඩෙට්ට කෙලෙස් සහිත ලෙඩෙට්ට උපස්ථාන කරලා බුදු කෙනෙක්ගේ උපස්ථානයේ ආනිසංස ගන්න පුළුවන්ද? එහෙම බෑ. එතන තියෙන්නේ භාගතුන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කරන්න කියලා දේශනා කරලා තියෙනවා. එතකොට යමෙක් ඒ බුද්ධ වචනේ අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරා කියලා කියන්නේ ඒ භාගතුන් වහන්සේ වචනෙට උපස්ථාන කරා හා සමානයි. ඒ වගේම මේ මහා සංඝ රත්නයට දෙන්න කියලා කියද්දී මට සැලකුවා හා සමානයි කියලා කියන්නේ භාගතුන් වහන්සේ කියව වචනෙට සැලකීම තමයි එතන අරමුණු වෙන්නේ. ඒකට හේතුව මේ මහා සංඝ රත්නය අරමුණු කරනවා හැමතිස්සෙම භාගතුන් වහන්සේ. යමක් දෙද්දි මහා සංඝ රත්නයට දෙන්නලු. ටිකක් වැඩියෙන් ජීවත් වෙන්න කියද්දී මහා සංඝරත්නය අනුව දකිමින් ජීවත් වෙන්නලු. එතකොට භාගතුන් වහන්සේ මේ මහා සංඝරත්නයට කැමති. මෙහෙණින් වහන්සේලා දකිමින් ජීවත් වෙන්න කියලා කිව්වේ නැහැ. එතකොට මෙන්න මේ වගේ හේතුත් එක්ක ගලපලා මහා සංඝරත්නයත් භාගතුන් වහන්සේටම ගැලපෙනවා. හැබැයි තව නොබෝ දවසකින් කොණ්ණඤ්ඤ මහා රහතන් වහන්සේ පිරිනුවම් පානවා. ඒ වගේම අනිකුත් ගිනි කඳන් වගේ බැබලි ඉන්න ඒ මහා රහතන් වහන්සේලාගේ පිරිණිවීම සිද්ධ වෙනවා. දරුවන්ගේ විවාහව දෙමාපියන් ඇස්වලින් දකින්න හොඳ නැහැ. හැබැයි දෙමාපියන්ගේ මරණය දරුවෝ දකින්න ඕන. එහෙමනම් මේ සසුන් දරු පිරිසගේ විවාහව ඌණය හිගය මගේ ඇස්වලින් මන් දකින්නේ. එහෙම හිතලා මේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ තීරණය කරනවා පිරිනුවම් පාන්න. ආයු සංස්කරණය අතහරිනවා. ඒ අතහරිද්දී මේ මහා පෘථිවිය හෙලවෙන්න ගත්තා. ඒ හෙලවීමත් සමග 500ක් මෙහෙණින් වහන්සේලා විමසීමක් කරා. බුද මාතාවනි, මේ මහ පොළව කම්පණයකට පත් උනේ ඇයි මේ කියලා. බවත්ති මගේ සිතවිල්ලක් නිසා. මොකද්ද ඔබ වහන්සේගේ සිතවිල්ල? අපි පිරිනුවම් පාන්න තීරණය කරා. ඊට පස්සේ ආයාචනා කරා. බුද මාතාවනි, අපි එකටම තමයි කසාවත්‍ර දරාගත්තේ. අපි එකටම තමයි ලෝකාග්‍ර භාගතුන් වහන්සේ බුද්ධ ශාසනය අෂ්ටගරු ධර්ම පිළි අරන් අරිහත්වයට මහානකම උපසම්පදාව ලබාගත්තේ. අපි එකටම තමයි සසරින් ගැලවුණේ. අපි දැන් රහත්. ඔබ වහන්සේ තනියම පිරිනුවම් පාන එක යුතු නෑ. එනිසා අපිත් ඔබ වහන්සේ සමග එකම දවසේ පිරිනුවම් පාන්න සූදානම් කිව්වා. එතකොට මෙහෙණි ආරාමෙ හිටපු දෙවි දේවතාවෝ කලබලයට පත් වුණා. දැන් මහා ප්‍රජාපති ගෞතමී පමණක් නෙවෙයි, හකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම පැතිරලා ගියා. මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු 500ක් මෙහෙණින් වහන්සේලා පිරිනුවම් පාන සූදානම් කියලා. ඒ සමග එහෙනම් මේ මෙහෙණි ආරාමයේ අපි සුද්ධ පවිත්‍ර කරමු. අපි මෙච්චර කාලයක් පරිහරණය කරා කියලා ඒ පිරිනුවම් පාන්න කලින් තමන් පරිහරණය කරන්න දෙච්ච කොට්ට පැදුරු මෙත්ත සියල්ල සේනාසන සුද්ධ පවිත්‍ර කරලා හෝදලා තැම්පත් කරලා පානීය පරිභෝජනීය පැම්බාගෙන සියල්ල තැම්පත් කරලා සෙනසුනේ වත්පිළිවෙත් කරා. මොදා පින්න පාතේ වෙනල වැඩක් නැහැ. හද පිරිනුවම් පානවා නම් ආ එක වේලකට එහෙම අවශ්‍යතාවයක් දැනුන්නේ නැහැ. හැම දිනාම එක් ආසුණා. ඉතින් මේක පැතිරලා ගියා ත්‍රිලෝකාග්‍ර භාගතුන් වහන්සේ ළඟටම. අන්න මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ ඇතුළු 500ක් මෙහෙණින් වහන්සේලා ජීවිතය අතහැරලා ඔබ වහන්සේ දකින්න එන්න සූදානම් කියලා. ඉතින් මේ දෙවි දේවතාවෝ කෑ ගහලා අඬද්දී ඇයට පින් දුන්න අපි පැවිදි සුකුමාල, ස්ත්‍රී සුකුමාල, රාජ සුකුමාල අපිට අනුතුරු බොහොමයි. හැබැයි ඔබ වහන්සේලා බලගත්ු දෙවි දේවතාවෝ මේ මිහිණි ආරාමයේ ආරක්ෂා කරන්න දුනා. අපට ආරක්ෂා සංවිධාන සකස් කළා දුන්නනේ කියලා ඒ හැමදෙනාටම පින් දීලා සබ්බේහි මේ පේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ සියලු ප්‍රිය මනාප ජාති අතහැරලා යන්න ඕන කියලා අවවාදක දීලා බුදුරජාණන් වහන්සේ දකින්න තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයට වැඩමාන්නේ දුනා. එතනින් පස්සේ
මේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ තුලෝකාග්‍රව භාගතුන් වහන්සේට වන්දනමාන කරලා යම් ආරාධනාවක් කරා. ස්වාමිනී භාගතුන් වහන්සේ මේ ලෝකේ ස්ත්‍රී ආත්මභාවයේ මුදුනම අපි ස්පර්ශ කරලා ඉන්නේ. සක්විති රජවරුන්ගේ ඇතිතරං කාන්තාවෝ ඇති. හැබැයි බුදු මාතාවෝ විදියට මේ සාරා සංකේ කල්පලක්ෂයේ පුරාවට හැම 28යි. ඒ 28න් එක කාන්තාවක් තමයි මම. වදපු නැති සතෙක් නෑ කිව්වා. මේ සසර ගමනේ ස්ත්‍රී ආත්මභාවයේ තුල නොයෙකුත් වර්ගයේ සත්තු වැදුවා කිව්වා. ඒ කියන්නේ සිංහෝ, කොටි, නරි, බල්ලෝ, පූසෝ, හාවෝ, මූ, ඒ වගේම සර්පයෝ, නයි පොළොංගු, ඒ වගේ මිනිස්සු අතර චණ්ඩාලයෝ, හොරු මංකොල්ලකාරයෝ, රජවරු. ඉපදිච්ච නැති බඩකුත් නැහැ. හැම බඩකම ඉපදුණා කිව්වා. එතකොට මේ අම්මා සසර පුරා එන ගමනේ වදපු නැති සතෙකුත් නැහැ, ඉපදිච්ච නැති බඩකුත් නැහැ. මහන්සිය කිව්වා. හරිම මහන්සිය කිව්වා. මගේ අක්කා වදපු නුඹ හදපු පිනෙන් මං අය කිසිම බඩක ඉපදෙන්නෙත් නැහැ, අය කිසිම සතෙක් වදන්නෙත් නැහැ කිව්වා. එහෙම කියලා විශේෂ දැනුවත් කිරීමක් කරා. ස්වාමීනි, චූටි කාලේ ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත අනුලකුණු 80කින් පරිපූර්ණ වෙච්ච ඔය පුංචි ඇඟ මම තමයි අතපත ගෑවේ. වහන්සේගේ සියලු අංගපසඟ මම ඇති තරම් හොරතල් කරලා තියෙනවා, අතගාලා තියෙනවා. හැබැයි ආය හොග කාලෙකින් ඔය බුදු ඇඟ දැක්කේ නැහැ. ආය මං මේ ලෝකයෙන් සමු ගන්න තීරණය කරා. ඒ තීරණය සමග ඔය බුදු ඇඟ දකින්නෙත් නැහැ. එනිසා සුගත සිවුර වන් උරහිසෙන් චුට්ටක් අයින් කරලා අතීතයේ මං හදපු බුදු ඇඟ මට පෙන්වන්න කිව්වා. එදින් මේ අම්මා කෙනෙක් තමන්ගේ පුතා ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. මම චූටි කාලේ අතපත ගාලා හදපු ඇඟ මට චුට්ට ඇති තරම් බලන්න දෙන්නේ කිව්වා. ඊට පස්සේ සුගස්සිවර ඉවත් කිරීමත් සමග දෙදාන දෙවලමිට නලල කියන අංග පහම මේ මහා පොළොව ස්පර්ශ කරවමින් මේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ ඇතුළු 500ක් මෙහෙණින් වහන්සේ තලෝකාග්‍රව භාගතුන් වහන්සේට වැඳා. ස්වාමීනි, මේ මස්සක් දුන්න කෙනෙක්ට කෝටියක් දුන්නා වගේ ඔබ වහන්සේට මම එක කිරි බින්දු කීපයක් දෙන්නේ නැත්තේ. වහන්සේ නිවන් අමා කිරීම දීලා මේ ආත්ම භාවය මට අම්මෙක් වුණානේ. වැරදි ඇති. ස්වාමීන් වහන්සේ වාර කීපයක් වලක්ව වලක්ව සිටියේදී පැවිද්දට ඇති ලෝභකම නිසා පැවිද්දilla සිටියා. සමාවෙන්න. ඒ වගේම ස්ත්‍රී ආත්මභාවයේ පරිහරණය කරද්දී සමහර මෙහෙණින් වහන්සේලා දුර්වචව, දුරුගුණව, අශීලාචාරව භික්ෂුන් වහන්සේට කලහ පිණිස, වාද පිණිස, විවාද පිණිස, අලාභ පිණිස අන්තරායක විදියට හැසිරෙන්නේ නැති ඒවා පේනවා. ඒ කියන්නේ භික්ෂුනි විභංග ප්‍රකණේ ඔක්කොම තියෙනවා. සමාවෙන්නේ කිව්වා. ඒ වගේම ස්වාමීනි, මේ ලෝකේ කිසි අම්මා කෙනෙක් කරපු නැති දෙයක් මං කරා. ඒ තමයි මං වදපු දරුවා කිරි අම්මාවරුන්ට බාර දීලා ඔබ වහන්සේට පමණයි මං කිරි දුන්නේ. හැම අම්මා කෙනෙක්ම ආසයි තමන්ගේ පුතාට කිරි දෙන්න. හැබැයි මං බය වුණා. ඔබ වහන්සේ බොන කිරි ඉඳුල් වෙන්න හොඳ නෑ කියලා, ඔබ වහන්සේ කට තියපු තන තව කිසි කෙනෙක් කට තියන්න හොඳ නෑ කියලා මම මගේ කුසින් වදාගත්ත බබාට, වහන්සේගේ මල්ලි නන්දට එක කිරි බින්දුවක් දීලා නැහැ කිව්වා. ඔබ වහන්සේට විතරයි මං කිරි දුන්නේ. ඒ තරම් ආදරේ කිව්වා. ඒ තැන්වල ස්වාමීන් වහන්සේ ඉඳගන්න ඔය ආසනය තුන් ලොවටම පූජා වස්තුවක් වෙන බව මන් දන්නේ. වහන්සේ උකුලේ තියානම එකම පුටුවක ඉඳගෙන හිටියා. වහන්සේ වළඳන පාත්‍රය තුන් ලෝටම පූජා වස්තුවක් වෙන බව මන් දන්නේ. අපි දෙන්න එකම තැටි, එකම පිගානේ තමයි කෑවේ. වහන්සේ නිදාගන්න යහන තුන් ලෝටම පූජා වස්තුවක් වෙන බව මන් දන්නේ නේ. එනිසා වහන්සේ මගේ බඩට තුරු වෙලා අපි දෙන්න එකම ඇඳක නිදාගත්තා. වහන්සේ බැනුම් අහපු දැනුත් නැත්තේම නෑ. තියෙනවා.
රජමාලිගා පුරා බලද්දී වහන්සේ හිටියේ නැහැ. බැලින්න ළිඳක් ළඟ හිටගෙන ඉන්නවා. කෑ ගහගෙන ගිලෑ නොහික් මුණ දරුව ඇයි මෙච්චර ගින්නක් දෙන්නේ කියලා තරවටු කරපු තැන්, සැරවෙච්ච තැන්, දැනපු තැන් තියෙනවා. ඒ කියන්නේ මේ මහා ප්‍රජාපති ගෝතමී අද වයත් දරුව හැදුවා වගේමයි සිද්ධාර්ථ කුමරුත් හැදුවේ. ඒ මව්වතේ යම් දොසක් තියෙනවා නම් සමා වෙන්න තිබුණා. දානන් සානන්සලෙම අඬනවා. ඒ කියන්නේ ඒ තරම් කැපකිරීමක් මේ බුදු කෙනෙක් නිර්මාණය කරන්න, මේ සිද්ධාර්ථ කුමරුව මේ විදිහට නිර්මාණය කරන්න කරපු කැපකිරීම ඇති තරම් වැන්දා. ගංගා නම් ගගේ ජලය පිරිසුදු කරන්න ඕනේ නෑනේ. උභාන්සේ දැන් රහත් වෙලා ඉන්නේ. උභාන්සේ අපෙන් සමාව ගන්න ඕනේ. ඊට පස්සේ දැනුවත් කරා පුතේ දැම්මන් පිරුණම් පාන්නයි යන්නේ. එදින් තුන් ලෝම නිවනට පමුණවන මගෙන් මගේ අම්මා හනවා නිවන් දකින්න. හා කියන්නද? හා කිව්වොත් එහෙම මරණය වර්ණනා කරා වෙනවා. එපා කියන්නද? එපා කිව්වොත් එහෙම භවය වර්ණනා කරා වෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්න බුද්ධ මාතාවනි, ඇයි මේ ඔබනම් ආහු සංස්කරණේ අතහැරියේ? ඔබනම් තීරණය කරේ පිරිනුවම් පාන්න, ඇයි අපි කලවම් කරගන්නේ? ඉතිරි ටිකටත් ඔබම කාලය මැනගන්නේ කිව්වා. කාලය මැන්නා මැනිල්ලක් තුන් ලෝටම හිතාගන්න බැරි වෙන ස්වාමීනි, එහෙමනම් මං කාලය මනින්නම්, ආය කවදාක්වත් ඔබ වහන්සේ මං දකින්නෙත් නෑ, බලන්නෙත් නෑ, මේ මගේ අන්තිම වන්දනාවයි කියලා අන්තිමටම එන්නේ. ඊට පස්සේ තලෝකාග්‍ර භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ ආමන්ත්‍රණය කරා, මහණෙනි යන බලන්න, අතීතයේ සිද්ධාර්ථ කුමරු යා යුතු හැම ගමනක්ම ගියේ ඔය ප්‍රජාපති ගෝතමීගේ කකුල් දෙකෙන්. සිද්ධාර්ථ කුමරු ආ රූපන් දවසේ ඇවිද්දට ආය ඇවිද්දේ නැහැ. ඒක විශේෂයක්, ඒක ප්‍රාතිහාර්යයක්. එතනින් පස්සේ සාමාන්‍ය දරුවෙක්ගේ චර්යාවන් තමයි පැවැත්වුවේ. එතකොට ඒ සියලු ගමන් ගියේ අර ප්‍රජාපති ගෝතමීගේ කකුල් දෙකෙන්. සිද්ධාර්ථ කුමරු චූටි කාලේ කෑම කෑවේ නැහැ, කන්න දන්නේ නැහැ, පුංචි බබ්බුනේ. එතකොට අතපය හොද ගන්න දන්නේ සියල්ල අර ගෞතමීගේ අද්දකෙන් තමයි කරගත්තේ. එතකොට ඒ දරුවෙක් කරගත්ත හැමදේම සිද්ධාර්ථ කුමරු කරගත්තා. ඒ කරගත්තේ ගෞතමීගේ අද්දකෙන් කකුල් දෙකෙන්. හදාන්න ගෞතමී යනවා කිව්වා. මහණෙනි අපිච්චම් පිටිපස්සෙන් කිව්වා. හැම දිනාටම පෙරටුව ගමන් කරන භාග්‍යතුන් වහන්සේ මෙතන පිටිපස්සෙන් ගමන් කරේ, හේතුව සිද්ධාර්ථ කුමරුගේ දෙපා සමානයි ගෞතමීගේ දෙපා කිව්වා. සිද්ධාර්ථ කුමරුගේ අද්දක සමානයි ගෞතමීගේ අද්දක කිව්වා. එහෙනම් දරුවොත් මෙනෙහි කරන්න, ඔයත්තුන්ගේ දෙපා සමානයි අම්මගේ තාත්තගේ කකුල්. ඔයත්තු පුංචි කාලේ වඩාගෙන පොළොවේ එන්නත කියයි, එහෙම නැත්නම් සියලු එන්නත් බර කරන්න ගියේ ඒ අම්මගේ තාත්තගේ කකුල් වලින්. එතකොට ඒවා අපේ කකුල් වලට සමානයි නම් ඒවටයි පයින් ගහන්න පුළුවන්ද? මේ වගේ උප්පරිම ගෞරවයක් අරගත්ත දවස තමයි අද වගේ දවසක්. එතනින් පස්සේ මේ මහා ප්‍රජාපති ගෝතමී මෙහෙණි ආරාමයට ගිහිල්ලා හරියට අර විදේශගත වෙන අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ සනසනවා වගේ තමන් උපදෝගත්ත සියලු සමාධි සමාපත්තිය වලට සමවැදිලා චේතනා නිරුද්ධයෙන් උතුම් මහා මහා නිර්වාණය සාසා කරගත්තා. ඉතින් මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ ආදානය කරලා ඒ අම්මගේ පාත්‍රයටම ධාතු අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ලබලා දුන ස්වාමීනි ගෝතමී ආදානය කරා මෙන්න මේ ධාතු කියලා මුතු කැට වගේ ඒ ධාතු පිරිමැද පිරිමැද ඝාත ගණනාවක් කිව්වා. අතීතයේ යම් බුදු කෙනෙක් හිටියාද බුදුරජාණන් වහන්සේ අම්මත් මේ වගේමයි, අනාගතයේ යම්ම බුදුවරු පහළ වෙද්ද ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ අම්මත් මේ වගේමයි කිව්වා. මීට අඩු වැඩි නෑ කිව්වා. ථූපයක් හදන්න ගෝතමියට වඳින්න කියලා අවවාද කරා. ඉතින් ඒක නිසා අද ඒ බුද්ධ ශාසනයේ විශේෂ දවසක් උනේ ඒ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ මේ සසුන් කෙත බබළුවපු. ඉතින් මේවා මේ විනාඩි 55කට ගෙනහැර දක්වන්න බෑ. නමුත් අද ඉතින් ඒ දර්ශනලගේ මාතෘකාව උනේ මේ බිනර පුර පසළොස්වක පොහොය දවසේ
මේ විදිහේ සංකල්පනාවත් එක්ක අපි මේ ධර්ම දේශනා මාතෘකා කරගනිමු කියලා. ඉතින් ඒ උත්තමාවය නිසා අද දවසේ ස්ත්‍රීන්ගේ විමුක්තිය සාධනීය සිද්ධ වුණා. කාන්තාවන්ට මහා සැනසීමක්. ඔක නැත්නම් අඩුවක්නේ. අපට මේ බුද්ධ ශාසනයේ නිසි තැනක් සම තැනක් සොඳුරු තැනක් නැද්දෝ කියලා දැනෙන්නේ නැගෙන්න පුළයි වස්සයල සුද්ධ කරපු ශ්‍රේෂ්ඨ දවසක්. ඒ උත්තමාවියටත් අපේ নমස්කාරය වේවා. අපි හැම දිනාටම මේ දහම් ශ්‍රවණය අමා මහ නිවන් පිණිස වේවා කියන අදහස් පවත්වාගෙන ඉතින් අද දවසේ ඒ මනුලෝ පින්කෙතනම් වූ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී සාසනාලෝක පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය මිහිඳුපුර ජිනානන්ද නායක ස්වාමීන් වහන්සේ අවවාද පරිදි මේ පෝයේ වැඩසටහන net fm රේඩියෝ වේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පවත්වාගෙන යන්නේ. ඉතින් අද දවසේ බිනර පෝයේ දවසේ පෝයේ දින ධර්ම දේශනාවේ දායකත්වය ඒ 15 C2 24 රම්පකුණුගම නිට්ටඹුව ලිපිනේ පදිංචි ඉමේසා වීරකෝන් මැතිතුමිය ඇතුළු පින්වත් පිරිසයි මෙල්බන් හි පදිංචි සැප්තැම්බර් 26 වෙනි දිනට උපන්දිනයේ යෙදෙන කුෂාන් සරච්චන්ද්‍ර මහතා වෙනුවෙන් දෙමාපියන් වන වසන්ත සරච්චන්ද්‍ර මහත්මයා සුරේෂිනී කුමාරසේන මහත්මිය ඇතුළු පවුලේ සැමටත් ඉමේසා වීර

0: විනර පෝය දවසේ ශ්‍රේත පූජා සදීවී වැඩසටහනේ මේ දායකත්වය උඩුගම්පල ගම්පහ උඩුගම්පල පදිංචි සචිනී ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අධිපති දේශබන්දු දේශමාන්‍ය ලංකා පුත්‍ර ව්‍යාපාර විභූෂණ තුසිත ඕවිතිගල මැතිතුමාන් සහ ලක්මී ජීවන්ති මැතිතුමිය සචිනී සවින්ද්‍යා ඕවිතිගල දියණිය සංජන සචිත ඕවිතිගල පුතුණුවන් ඇතුළු පින්වන්ත පිරිසයි තැතුන්ගේ අරමුණත් වන වසර පහකට පෙර පරලෝ සැපත් වූ බේබි නෝනා ඕවිතිගල ආදරණීය මෑණියන්ට වසර 37කට පෙර පරලෝ සැපත් වූ ජයසේන ඕවිතිගල ආදරණීය පියාණන් ඇතුළු වර්ග පරම්පරාගත මියගිය සියලු නෑදෑ හිතවතුන් සැමට පින් අනුමෝදන් කිරීම සුජීවත් වන සුමනා රත්නසූරි ආදරණීය මෑණියන්ට රණසිංහ රත්නසූරි ආදරණීය පියාණන්ට දීපාවිතිගල සොහොයුරියට නිල්කාවිතිගල සොහොයුරියට තුසිත කුමාරගේ සහ ගාමිණී ගුණරත්න යන මස්සිනාවරුන්ට ඉමේස් ලක්මිනි සචින්ත භවනිහා ගයුනි දුවල පුතාලා ඇතුළු සැමට එවැගේම විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රවේදී අතිපූජ්‍ය මිහිඳුපුර ජිනානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ සේවක සේවිකාන් සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉතේ ප්‍රාර්ථනා පිටවන කවුරුත් එකටම දෙවියන්ට ඥාන්තීන්ට පින් දෙමු ආකාසට්ටාංච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ හැමදනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි
1: සාදු සාදු සාදු අම්මාවරුන්ට වගේම අපච්චිලා සියලු දෙනාටත් ආදරණීය දුවදරුවන් හැමෝටමත් බොහොමත්ම සතුටක් දැනෙන්නට ඇති මොකද අපි යුතුයකම් කියන කොට්ටාෂය කොයිතරම් හොඳින් ඉටු කරනවාද සහ ඒ යුතුයකම් ඉටු කරන්නට සහ අපි වෙනුවෙන් කැපකිරීම සිද්ධ කරන සියලු දෙනාට පෙරලා කෘතගුණ දක්වන්නට අපි කොයිතරම් කටයුතු කරන්න ඕනේද කියන කාරණාව සිත්වලට දැනෙන විට එනිසා අදවන් උතුම් පුරපසළොස්වක පොහෝ දිනයක මේ පුණ්‍ය භූමියට ශ්‍රේත පූජා වැඩසටහන පැවැත්වෙන ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පින්බිමට වැඩමවා උදෑසන ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණු අති පූජනීය ලේනව මංගල අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬ පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දායකත්වයන්ගෙන කටයුතු කර ඉමේෂා වීරකෝන් මහත්මිය ඇතුළු ඒ නිත FM රේඩියෝ වෝස්සේ සහ සම්බන්ධ වුණු සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඒ පුණ්‍යානුමෝදනාවන් ආකාරයෙන්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සජීවී විකාශනීය දායකත්වයෙන් කටයුතු කරන උඩුගම්පොළ සචිනී ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අධිපතිතුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ සිතුම් පැතුම් බලාපොරොත්තු සහය පවුලේ හැමදෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා අපි හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. මේ පුණ්‍ය භූමියේ සජීවී විකාශනය අපි පවත්වන්නට යෙදුනේ මනුලොව පින්කෙතනම් වූ රමණීය ශාන්ත සුන්දර පරිසරයක පිහිටි මේ පුණ්‍ය භූමියේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය නිර්මාණය කිරීම වෙනුවෙන් ඒ වෙනුවෙන් ඔබට පුළුවන් කමක් තිබෙනවා ඔබ ලෝකේ කොහේ හිටියත් පුළුවන් ආකාරයෙන් අපේ මිහිඳුපුර ජිනානන්ද හාමුදුරන් වහන්සේට ශක්තිය වන්නට වැඩි විස්තර දැනගන්න අපේ හාමුදුරන් වහන්සේට ඔබට කතා බහ කරන්නට පුළුවන් කමක් තිබෙනවා 0777 124 99 0777 124 99. ඉතින් මේ සජීවී විකාශනයේ දායකත්වයෙන් කටයුතු කරන සචින ට්‍රාන්ස්පෝර්ට් ආයතනයට කතා කරලා ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නවා නම් 0777 770 50

0: ඇයි පනස් අතර බිඳවයි හැත්තෑ හතයි හත්සේ හැත්තෑවයි පනස්සයයි පනස් හතර කියන දුරකථන අංකයට කතා බහ කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි උදෑසන කෙට විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ ඊට පෙර මතක් කරන්නට ඕනේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේත් සිහිපත් කරන්නට යෙදුනා ධර්ම දේශනාව තුළ දළදා සමිඳුන් වහන්සේ වැඩමවා මේ පුණ්‍ය භූමිය නැත්නම් හේමමාලා සහ දන්ත කුමරුන් පිළිබඳව. ඉතින් ඒ උතුම් වූ සිරිලකට පාත වූ ස්ථානය ලංකාපටුන විහෙර විහාරස්ථානයේ අපි අභිනවයෙන් ඉදිකරන සංඝාවාසය වහල නිර්මාණය කිරීම වෙනුවෙන් පුළුවන් අයට දායක වෙන්න නැතෙ මහන හැමෝටම අපි සිහිපත් කරනවා. ලංකා බැංකුවේ කොළුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිනිමට 84 79 45 ගිනුමට ඔබට දායක වෙන්න පුළුවන් වග. මෙවන් වූ සජීවී වැඩසටහනක් ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන් වල ඔබේ වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් අපිට කතා කරන්න 0772 41 52 272 තමයි අපේ දුරකථන අංකය. ඒ අතර අපි ඔබට සිහිපත් කරනවා මේ වැඩසටහන විහාරස්ථානයේ මේ තරම් ලස්සනට පවත්වන්න අපිව සම්බන්ධීකරණය කිරීම කරන්නට යෙදුනේ හේමන්ති චාරිකා මහත්මිය. ඉතින් අද දවසේ උපන්දිනය සමරනවා. හේමන්ති චාරිකා මහත්මියටත් වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි සම්බන්ධතාවය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර අපි සූදානම් අද ධර්මදේශනාවට වැඩි අපේ හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජාව සිද්ධ කරන්නට අපි ආරාධනා කරනවා. උඩුගම්පල සචින් ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අධිපති තුසිත ඕවිටිගල මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු සැදැහැවතුන්ට ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වන ලෙස සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net fm ශ්වේත පූජා
1: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
0: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම. උඩුගම්පල සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 0777 76 54 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 0777 407 69 CNS රෙන්ටකා ඇන් ටුවස් ආයතනය 0766 443 1096 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 0777 287 45 43

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
3: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිව් සමග මම සචිනි. දෙහිවල පොලිස් අසමේ නිවසකට අත්බෝම ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන තේ පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. අදාළ ප්‍රහාරයට යොදාගත් ත්‍රිරූත රථයක් සහ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මාත්‍රාවේ ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 960ක් ද පොලිස් පහරයටගෙන තිබෙනවා. පසුගිය කුලසන්නතා අදාළ නිවසට එල්ල කළ අත්බූම ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයට ඉදිරි පැය 24 පුරා අධික වැස සහ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් පවතින බවට එරට කාලගුණ බලධාරීන් පවසනවා. එය අනුව රතු නිවේදනයක් නිකුත් කළ බවයි ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම හදිසි ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක්ද පවතින බවට අනතුරු අංගවා තිබෙනවා. එවන් පසුබිමක් තුළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පීවර ගන්නා ලෙසට උත්තර ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාතන් බලධාරීන්ට නියෝග කර තිබවයි විදුස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම අකුණු සහ අධික වර්ෂාව පවතින අවස්ථාවල අනවශ්‍ය ලෙස එලිමහනට බැසීමින් හා ගංගා ඇතුළු ජලාශවල දිය නැමින් වළකින ලෙසටද ජනතාවට දැනුම් දී තිබෙනවා. මීළඟ නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කියා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust.
2: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95 FM 94.8 Net FM

0: ඔබ වෙළඳපොලින් පොල් තෙල්ලස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල්ලස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වැති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජික
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
6: ඔයාගේ
7: අම්මයි තාත්තයි වගේ
8: විජය ප්‍රඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
2: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1096 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543
3: වෙලවදසන 9:15 net fm ශ්‍රේත පූජා සජීවී පින්කම් මාලාවට සමගාමීව අද දවසේදී මනුලව පින්කෙත නම් වූ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට තමයි අද දවසේදී මේ සියලු පින්කම් මාලාවන් අපි සජීවීව ඔබට සමීප කරන්නේ. උදෑසන සිට අපි ආරම්භ කළා වූ මේ පින්කම් මාලාවට සමගාමීව දැන් අපි සූදානම් වෙන්නේ යලිත් සජීවී සම්බන්ධතාවය ලබා දෙන්න පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාර ස්ථානයේදී වෙනුවෙන් අපිට එක සමීර ඉන්නවා. අයිබෝන් සමීර.
4: අයිබෝන් හසංක. ජනේසුතු සනරාමර තිලෝතිලක භාග්‍යවතුන් වහන්සේට නෛර්යානික ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මාගේ උතුම් নমස්කාරය වේවා. අද විනරපුර පසළොස්වක පොහෝදා net fm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාවේ ධර්ම සාකච්ඡාව සඳහාත් අපි নমස්කාර පූර්වක පාදහභිවන්දනෙන් රදවඩුන්න ඉඹුල්ගස්සෝවිත චිත්ත විවේකාශ්‍රමාධිපති net fm ධර්ම දක්ෂිනාවට වැඩම කරන්නා වූ වන්දනීය පූජනීය ලේනව මංගල ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වක පාදහභිවන්දනෙන් සාදුනාද දී අපි පිළිගනිමු. ඒ අතරේ අපි මතක් කරන්නට ඕනේ අද අපි මේ උතුම් වූ පින් කම්මාලාව බිනරපුර පසළොස්වක පොහෝදා net fm ශ්වේත පූජා පින් කම්මාලාව පවත්වන්නේ මනුලව පින්කෙත නම් වූ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ එහි විහාරාධිකාරී ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මහා පින්කම සිදු කරන්නට අපට මහත් ශක්තියක් වන ගෞරවනීය ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ජන්මදිනය දිලා තියෙනවා හෙට නෙමේ අනිද්දා. ඒ නිසා ගමේ පිරිසත් එකතු කරගෙන උතුම් වූ සේරුවාවිල පුදබිමට ගිහිල්ලා උන්වහන්සේ සූදානම් ඔවුන්ටත් පින්වඩන්නට අවස්ථාව ලබා දෙමින් උන්වහන්සේගේ ජන්මදිනය සමරන්නට. ඒ නිසා අපි පූජනීය වන්දනීය මිහිදුපුර ජිනානන්ද ගෞරවනීය විහාරාධිකාරී ස්වාමින් වහන්සේට සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් නිදුක් නිරෝගී චිරජීවනයේම වේවා කියලා සාදුනාද දී ප්‍රාර්ථනා කරමු. අපේ හැමදෙරෝනේ අද දැන් උපවහන්සේ ධර්ම දේශනාව තුලත් අද පොහේ වැදගත්කමත් එක්ක මේ මහා ප්‍රජාපති ගෞතමිය බුද්ධ මාතාව පිළිබඳ ඉතා මනරම් දේශනයක් සිදු කළා. අද බිනරපුර පසළොස්වක පොහෝදා තියෙන වැදගත්කම් අතරේ මෙහෙණ සසුනේ ආරම්භය අපේ විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට ලැබුණු මේ අසිරිමත් දායාදය ලැබූ දිනේ විදිහටත් ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වස් කාලය ගත කරන අතරේ පාරිලෙය වනයේට වැඩම කිරීම සිදු වූ පොහොය දිනේ විදිහටත් අපි හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලාංකිකයන් විදිහට අපට ඉතාම වැදගත් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේ දැන් සත්සතිය ගත කළාන් පස්සේ මේ උන්වහන්සේ හමු වෙන්නට එනවා සුවිශේෂී දෙදෙනෙක්. ඒ තමයි තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයන්. මේ තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයන් යම් පූජා වස්තුවක් ඉල්ලනවා භාග්‍යවතුන් වහන්සේගෙන්. එවිට උන්වහන්සේ ශීර්ෂයේ පිරිමැදලා කේශධාතුන් වහන්සේලා ලබා දෙනවා. මේ කේශධාතුන් වහන්සේ නැවත ශ්‍රී ලංකාවට වැඩම කරවලා මේ කේශධාතු තැන්පත් කරලා ගිරිහඳු සෑය නිර්මාණය කිරීම ආරම්භ කරලා තියෙනෙත් අද වගේ පොහොය දවසක් කියලා තමයි අපේ හාමුදුරනේ ශාසන ඉතිහාසය තුළ සටහන් වෙන්නේ. ඊට පස්සේ දැන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවශේෂ වුණු ග්‍රීවාධාතුන් වහන්සේ තැන්පත් කරලා ලංකාවේ මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පස්සෙත් ඒ වගේම ලංකාවේ ප්‍රථම ස්තූපය බවට පත් වෙන්නේ අපි දන්නවා අපි සලකන්නේ ථූපාරාමේ. නමුත් ඊට කලින් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සමයේම සුමන සමන් මහදේවයන් විසින් ඉදි කරනවා මේ මහියංගන චෛත්‍ය. ඉතින් මේ මහියංගන චෛත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සිදු වුණෙත් අද වගේ පොහොය දිනේ කියලා අපිට ශාසන ඉතිහාසය තුළ සටහන් වෙනවා. ඒ නිසාම දැන් මේ පොය මේ ගෙවෙන්නේ හරි පුණ්‍යවන්ත කාලයක්නේ. අද මේ විහාරස්ථානයේට රැස් වෙලා ඉන්න උවැසිවැසියන්ගේ හිත් තුළ තියෙනවා මේ අපි ඉන්නේ වස්සාන කාලේ. වස්සාන කාලේ හින්දා පින් පුරන්නට හොඳටම හැකියාව තියෙන කාලේ තමයි මේ කියලා හැම දෙනාම අපි හැමදෙන්න අපි අහලා තියෙනවා මේ දිව්‍ය ලෝකේ වැඩි වැඩියෙන් ජන්මලාභයෙන් ලබන කාලයක් කියලා නේද අපි හැමදෙන්න. ඉතින් මේ දේවල් එක්ක දිව්‍ය ලෝකයේ යොබහලා තියෙන සුධර්මා දිව්‍ය සභාව කියලා. මම හිතන්නේ මේ වෙලාවේ FM 95න් අපි වහන්නේ FM 94.8න් අහන අය වගේම මේ උතුම් වූ විහාරස්ථානයේ අතිශය මනරම් ධාතු මන්දිරය අපි ඉන්නේ. එහෙම නැත්නම් සම්බුද්ධ මන්දිරය ඉදවීමෙන් පවතින භූමිය අපි ඉන්නේ. ඔබත් අහලා ඇති මේ සුධර්මා දිව්‍ය සභාව ගැන. මට හිතෙනවා අපේ හාමුදුරුවන්ගෙන් විමසන්න අපේ හාමුදුරුවනේ මේ සුධර්මා දිව්‍ය සභාව. එහෙම නැත්නම් අපි දන්නවා පාණ්ඩු කම්බල සෛලාසනේ වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකේ නේකවිද මේ දේවල් මැවෙන්න අපි දිව්‍ය ලෝකේ ඉඳලා පින් කරලා හරියන්නේ නැහැ අපේ හාමුදුරුවනේ. ඉතින් දැන් මේ සුධර්මා දිව්‍ය සභාව නිර්මාණය වීමත් අපේ මේ අම්මලා සහෝදර සහෝදරිය වගේ මේ කාන්තාවක් කරපු වැඩක් නිසා තමයි මේ නම ලැබෙන්නේ. අපේ හාමුදුරුවන්ගෙන් විමසමු කොහොමද මේ සුධර්මා දිව්‍ය සභාව නිර්මාණය වෙන්න මුල්ුණු හේතු මොනවද? එයින් අපි සාකච්ඡාව ආරම්භ කරනවානේ. අවසර අපේ හාමුදුරුවනේ.
5: හැමදාටම සම්මා සම්බුදු සරණයි. සමීර මහත්තයෝ ත්‍රිපිටකය පරිශීලනය කරද්දී පරීක්ෂා කරද්දී ඉතින් ඔබතුමා ගොඩාක් කාරණා හොයාගෙන තියෙනවා. අද පොය දවසේ චෛත්‍ය රාජානන් වහන්සේලාගේ නිර්මාණය, භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නැත්තම් දහඩියේ වේවා, කේස ධාතුන් වහන්සේලා වේවා ලබල දුන්න විදිය. ඉතින් ඒ වගේම ඉතින් මේක මේ මගමානවක දක්වාම දිවෙනවා. මගමානවක තුමාට බිරිඳවරු කීප දෙනෙක් හිටියා. ඔකේ එක්කෙනෙක් හිටියා, එයා හරි කම්මැලි. ඒ තැනත්තක නම සුජාතා. සුජාතා ගොඩක් හේතු හේදුවේ නැහැ, පින් කරේ නැහැ. ඉතින් මේ අර පිරිමින්ට සමහර විවිධ සිතුවිලි තියෙනවා. මේ මගමානවකතුමාට හිතුණා කාන්තාවන් කලවමක් නැතුව ලස්සන මේ ශාලාවක් හදන්න, විශ්‍රාම ශාලාවක්.
4: එහෙමයි.
5: ඉතින් ඒක හදාන යද්දී මේ බිරිඳවරු කීප දෙනෙක්ගෙන් මේ සුධර්මා කියන බිරිඳ ඇහුවා, මේ පින්වත් සහෝදරවරුනි, ඇයි 33 දෙනෙක් යාළු ඉන්නවනේ? ඒ පිරිසෙන් ඇහුවා මේ මොකද්ද ඔබ කරන්නේ කියලා. අපි මේ විවේක ශාලාවක් හදනවා. ඉතින් ඒකට දැන් අපි සහයෝගය දෙන්නම් කිව්වා. නෑ නෑ, මේකේ මේ නායකතුමාගේ නැත්තම් මගමානවකතුමාගේ කැමැත්ත තියෙන්නේ කාන්තාවන්ගේ සහභාගීත්වයක් නැතුව මේ වැඩේ කරන්න ඕනේ කියලා, කලවන් නැතුව. ඉතින් එහෙම ඇත්තටම සමීර මහත්තයා එහෙම වැඩ කරන්න අමාරුයි.
4: එහෙමයි.
5: මේ මොනවාගෙන් හරි ඇත්තෝ සහසම්බන්ධයි. දැන් ජයසිරි මහ බෝධින් වහන්සේ වැඩමවීම, එහෙම නැත්නම් දළදා වහන්සේ වැඩමවීම, එතකොට බුදු වෙන්න මේ අවශ්‍ය ආහාර සම්පාදනය කර දීම. ඉතින් මේ හැම තැනකම අතහැරිලා නැහැ, අතහරින්නත් බෑ. ඉතින් ඒ වෙලාවේ මේ හිතවත්කමේ කියන්නේ දැන් කාන්තාවන්ට පුළුවන් ක්‍රම තියෙන එකක් තමයි සහෝදරකමෙන් ආදරෙන් ලෙන්ගතෝ කිව්වහම මේ පිරිමින් හිත නැවෙනවානේ. කියන්නේ දැන් මේ කාන්තාවන්ගේ ආයුධ තියෙනවා. ඒ වගේ ප්‍රබලම ආයුධයක් තමයි මේ කඳුළු කියන්නේ. ඒ කඳුළු වලින් ගැහුව ගමන් මේ පිරිමි ඔක්කොම නිහඬ වෙනවා, නිස්සද්ද වෙනවා. එහෙම නැතුව ඔය කටගේවගෙන යන්න ගියොත් එහෙම චුට්ටක් අමාරුයි. ඉතින් අර විදිහේ ලෙන්ගතෝ ක්‍රමෙන් ලෙංගතුකමෙන් කිව්වා එහෙම කරන්න එපා සහෝදරයා, අපිවත් ඔකට සහ සම්බන්ධ කරගන්නේ කියලා. ඒකේ මේ මුදුන් ලීය ලබලා දෙන එකේ හැබැයි ගැහණු ගතියත් නිර්මාණය කරනවා සමීර මහත්තයෝ. නමක් ගහලමයි දෙන්නේ. නම ගහනවා සුධර්මා කියලා. දැන් එතකොට මේක දන්නේ මගමානවකතුමා. දැන් මේ මනුස්ස ලෝකේ අද ඒවා නැහැ. අද එහෙම මේ අම්බලමක් නැහැ, නැත්තම් විශ්‍රාම ශාලාවක් නේ. ඒක අද නැහැ. හැබැයි දෙව්ලෝ ගියාට පස්සේ තමන් හදපු ශාලාවට ප්‍රතිනිර්මාණය වෙච්ච මහා දිව්‍ය සභාවක් තියෙනවා. දැන් අර විශ්‍රාම ශාලාවක් හැදුවේ අම්බලමක්. ඒ අම්බලමට හරියන්න යොදුන් ගණන් විශාල විශේෂ ශාලාවක් තියෙනවා. හැබැයි ශාලාව තමන් හිතපු ශාලාව නෙවෙයි. ඒ ශාලාවේ නම තියෙන්නේ සුධර්මා දිව්‍ය සභාව කියලා. ඉතින් මේක තමයි මේ සිද්ධිය කියන්නේ අපි දක්ෂ වෙන්න ඕන. අම්මලා හැමදාම දක්ෂයි. බොහෝ දුරට දක්ෂයි. එතකොට ඒ පින්කම් වලට යන්න බැරි වුණත් මොනවා හරි යවනවා. එහෙම ගතියක් තියෙනවා. මෙන්න මේ මනුස්ස ලෝකයේ සමීර මහත්තයෝ මේ මනුස්ස ලෝකයේ දැන් මගමානකතුමා කරපු වැඩ තියෙනවානේ. එකක් තමයි මේ පොකුණක් ඇදුවා. ඒ පොකුණේ මේ කොබෝලීල ගහක් හිටෙව්වා හෙවනට. ඊට පස්සේ ගහලක් තිබ්බා. අද මේවා අද මනුස්ස ලෝකේ තිබ්බ තැනක්වත් නැහැ. හැබැයි දෙව්ලොව ගියොත් එහෙම ඒ වගේ හේතු පණු කම්බල නැත්තම් පණ්ඩු කම්බල සෛලාසනේ ඒ වගේ මදාරා පරසතු ගහ එතකොට මේ පොකුණු මේවා අද ඒ දෙව්ලොව නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මනුස්ස ලෝකේ මිනිස්සු මිසින් කරන සමහර ಜಾති අපි මෙහෙ දාලා ගියාට ඒ වගේ හේතු තව තැනක හොඳ පුණ්‍ය නිර්මාණ භාවයට පත් වෙනවා කියලා අපිට තේරෙනවා.
4: අපි හැමතරනේ දැන් මෙතනදී සමහර විට මේ අපේ අහගෙන ඉන්න අපේ උපාසකයන්ට හිතෙනව වෙන්න පුළුවන් අපි කොයිතරම් පින්කම් කරනවද, අපි හැමදාම සලාක දානේ පූජා කරනවා, කටින කාලයට කටින පූජාවන් කරනවා, මේ දේවල් එක්ක දැන් අපිට බලන්න බෑ අපි වෙනුවෙන් දිව්‍ය ලෝක දේවල් මෙවිලා තියනවද කියලා. නමුත් අනේ මේ පින් කරන අයටමනේ කරදර කියලා හිතෙන අතරේ අපේ හැමතරනේ සමහරු කියනවා මේ අපි කොච්චර පින්කම් කළත් ඒව පළ දෙන්නේ නැහැ කියලා. අපි අහලා තියෙනවා බුද්ධ ශාසනය තුල හැබැයි අපේ හැමතරනේ දිය බෙරළිය මලක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා, පුංචි එක බත් පිනක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා, මේ වගේ කතා අහලා තියෙද්දී ඇයි මේ වර්තමානයේ මෙන්න මේ දේවල් එක්ක අපිට පින හරියට පළ දෙනවද කියලා තේරෙන්නේ නැත්ද අපේ හැමතරනේ?
5: ඔව්, ඇත්තටම සමීර මහත්තයෝ අපිට දහම් දැනුමක් අවශ්‍යයි. ඒ පින්කමක් කරද්දී මේ දැන් බොහෝ දුරට මේ පින්කම් වලදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන මහා කුසල් නැහැ. ඒ හේතුව දැන් මේ බණ ගෙදරක් තිබ්බොත් අල්ලපු ගෙදර වුණත් ආරාධනා කරේ නැත්තම් කිව්වේ නැත්තම් යන්නේ. එතකොට ඒකේ දැන් සමාජ සංස්කෘතිය හදාගෙන තියෙනවා. බණට නෙවෙයි යන්නේ, කෑමට යන්නේ. බණින් පස්සේ තමයි පිරිස ගොඩක් එක්කහ වෙන්නේ. එතකොට ඒ කෑමට නම් ඉතින් කියන්න එපෑ. හැබැයි මේ කිව්වේ නැති වුණාට ඔයත්තුන්ට බණ ටිකක් අහලා එන්න පුළුවන්. සමහරවිට කෑමට කිව්වේ නැති නිසා බණට අච්චන්නේ. එතකොට මේ දෙක පටලව ගන්න එපා. සමහර පින්කම් වලදී හත් දවස් වේවා, තුන් මාස වේවා, අවුරුද්ද වේවා. එතකොට මේ අපිට ඒක අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයේ නැතිකම මේ අවබෝධය කියන්නේ ඒවට මහා උපාධි අවශ්‍ය නැහැ. දැන් අපි දන්නවා පිප්පලි මානවකතුමා, එහෙම නැත්නම් කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමුණාට පස්සේ පිළින කිරීමක් කරනවා සමීර මහත්තයා. තමයි ඔබයි මගේ ශාත්‍රුන් වහන්සේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැනුම් දෙනවා කස්සපේ දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත මේ සත්ත්ව ප්‍රජාව තුල ජම්ම කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ ඔහොම කිව්වොත් එහෙම එයාගේ හිස කඳෙන් ගැලවිලා බිමට වැටෙනවා කිව්වා. හිප්පිට නැති කණුවක් ළඟ ඕක කිව්වොත් එහෙම කණුව පුපුරනවා කිව්වා. ඒ කියන්නේ මේ ඒකාත්මික භාවය. ඒකාත්මික භාවය කියන්නේ හිත එක්තැන් කිරීම. ඔයත් හිත එක්තැන් කරන එක්තැන් කරගෙන කරන්න පුළුවන් වැඩ කීපයක් තියෙනවා. මේ ශරීර කෘත්‍ය කරද්දී සමහර ඒවා ඒවට හිත යොමු වුනේ නැත්තම් මේ වැසිකිලි කැසිකිලි. ඒ වැසිකිලි කැසිකිලි කරන්න බෑ සමීර මහත්තෝ. මේ හිත ඒකට නිදහස් කරලා එතෙන්දම යොමු කරගන්න ඕන. ඒ වගේ හැබැයි පින්කම් කරද්දී එහෙම පේන්නේ නැහැ. දැන් අරක පේනවා. ඒක වෙන්නේ නැති වුණාම දන්නවා මගේ හිත කලබලයි, මම මේ පත්තරේ ළඟ තියාගත්ත නිසා තමයි මේ වැඩේ කරන්න බැරි කියලා එහෙම හිතුවට සමීර මහත්තෝ ඒක ඒවට අර ශාරීරික ක්‍රියාකාරීත්වයට ඒ හිත අවශ්‍යයි. ඒ වගේ මේ පින්කමක් කරද්දී ඒකට යුක්ත පයුක්ත නැත්ත ඒකට යෙදීම, ඒ යෙදීම දැන් අපි දල්ල කරනවානේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වහම ඇති. නමුත් ඒක දැඩි කිරීමක් කරනවා ဒုတိယံපි තတိယံපි. දැන් උපසම්පදාව කරද්දී උනත් ඒක දැඩි කිරීමක් කරනවා. දැඩි කිරීමක් කරනවා. දැන් උපසම්පදාව කියන්නේ ඤත්ති චතුත්ථ. ඤත්ති හතරවෙනි කොට ඇති කම්ම වාකා භණේ නැත්නම් කර්ම වාක්‍ය තුන් පාරක් කියලා. ඉතින් මේ වගේ තේරුම අපි හිතට දැන් ඒ කොමුඩු එකක් නැත්නම් මොනවා හරි මේ පිඩුවක් මේ පිනුණු කැවුමක් මේක දෙද්දී දැන් ඉන්ද්‍රක දුගියා මෙනෙහි කරන්න. ඒ ඉන්ද්‍රක දුගියා කැම ටිකක් අරගත්තා. අරගෙන එතකොට මුළු ඇඟම සූදානම් වුණා. ආමාශයේ මේ ඉස්ම ඇවිල්ලා කටට කෙල උනලා ඒ කන්න. ඊට පස්සේ තමයි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සමු වුණේ. ඉතින් කල්පනා කරා මේ වෙනදා රහතන් වහන්සේලා දකින්නවා කෑම නැහැ. කෑම තියනවා රහතන් වහන්සේලා නැහැ. අද රහතන් වහන්සේලාත් ඉන්නවා කෑමක් තියනවා දැන් පුදුම බඩගින්නකින් ඉන්නේ. ඊට පස්සේ ඉතින් මේකෙන් මම මේ පිංකම කරගන්න ඕන කියලා අර බඩගින්නට දැන් මොකුත් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. සමීර මහත්තයා නමුත් කෑමක් නැත්තම් හිත අදාගෙන තව කිලෝමීටර් 20කින් තමයි ඒ හෝටලේ තියෙන්නේ. අපි එතකන් ඉවසමු කියලා යනවා. හැබැයි එතන කෑම දැක්කට පස්සේ ඇඟ සූදානම් වෙනවා. කට කෙල උනලා ආමාශයේ සූදානම් වෙලා ඒකට ලැහැත් වෙනවා. ඒ ලැහැත් වීමත් එක්ක ඒක නැති වුණොත් එහෙම ගෑස්ට්‍රික් හැදෙනවා. ඇයි මේ ආමාශයේ බිත්ති පිච්චෙනවා. අර ඇසිඩ් එක ඇවිල්ලා ආමාශයේ යුස. ඒ වගේ ඉතින් මෙහෙම ආවට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට මේ දාන ටික බෙදද්දී භාගයකින් නමත්තනවා. ඒ නමත්තද්දී මේ ඉන්ද්‍රක දුගියා යම් කතාවක් කියනවා. ඒ කතාව තමයි ස්වාමීනි මේ ලෝකේ බලන්න එපා කියනවා. මේ ලෝකේ මගේ මූණ බලන්න එපා, පරලෝව බලන්නේ කියලා. පරලෝව බලලා නිහඬ වෙන්න කියනවා. ඉතින් මේ මහා රහතන් වහන්සේ නිස්සද්ද වුණා. ඒකට හේතුව එහෙමනම් අපි මේ දෙය ධර්මයේ නැත්තව ඇත්තොන යම් දෙන්න જાති තියෙන්න පුළුවන්. එතකොට ශක්්‍යතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒවට හිත කලවම් වෙන විදිය, ඒවට හිත එක්කහසු කරගන්න විදිය සම්බන්ධයෙන් යම් අභ්‍යාස ටිකක් කරන්න ඕනේ. ඉතින් මේ කාලේ හොඳයි සමීර මහත්මයේ වස්සාන කාලයේ ඔයත්තෝ මහා සංඝ රත්නයේ පොරොන්දුවක් දීලා තියෙන කරුණු හතරකින් මේ සලකනවා කියලා. ඒ පොරොන්දුව බිඳේ කියලා හොඳ හෝදිසියෙන් බයෙන් ඉන්නේ. එතකොට ඒක තමයි වැඩි වැඩියෙන් පන්සල් යන්නේ. මොකද සතර පේරුවේ දායකව ආරාධනා කරනවා මේ පින්ඩපාත, සේනාසන, ගිලම්පස, චීවර කියන මේ කරුණු හතරකින් සලකන්නම් කියලා. එතකොට කාරණා හතර මගහැරෙන්න හොඳ නැති නිසා මේ 4 මාසෙම ඒ පිළිබඳ යම් සති සම්පජානන සිහියකින් ඉන්න නිසා මේ කාලේ කරන පින්කම් බල සම්පන්න. ඒ නිසා තමයි මේ වස් කාලේ මැද්දේ අර චෛත්‍ය ආරාම ඉදි කරනවා නම් ඒ වගේ ආනිසංස වැඩි වැඩියෙන් මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන්නේ කියන එක මේ ධර්මයේ ගවේෂණය කරද්දී අපට තේරෙනවා.
4: අපේ හැමදෙරුනේ අපේ මේ පිරිස කොයිතරම් වාසනාවන්තද. ඔවුන්ට දැන් නෙත් FM රේඩියෝව අහන පිරිසටත් මේ දිනවල හැමෝගෙම එක අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි අපි පෙර සඳහන් කළ පරිදිම අපේ දර්ශනත් මතක් කළා. මේ දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීම පිළිබඳව වහන්සේ ධර්මදේශනාව තුලත් සඳහන් කළා. හේමමාලා කුමරිය දන්ත කුමාරයත් එක්ක දළදා වහන්සේ රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කරපු ස්ථානයේ තමයි වර්තමානයේ ත්‍රිකුණාමලයේ මේ සමුද්‍රගිරි විහාරය කියලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි විහාරය කාලෙක අපි දන්නවා මේ වැඩිහිටි පිරිස අපේ රටේ යුද්ධයක් තිබ්බා. මේ යුද්ධයේ කාලේ LTT ත්‍රස්තවාදීන් ග්‍රහණයට හසු කරගෙන ඉඳලා ඔවුන්ගේ මූලස්ථානයක් විදිහට තියාගෙන හිටපු තැනක්. හැබැයි අපේ වර්තමාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සියලුම මහා සංඝරත්නේ දැන් මේ ස්ථානය පිරිසුදු කරලා දැන් නැවත සකස් කරමින් ඉන්න අතරේ ඔන නෙත් FM රේඩියෝව ඔස්සේ මේ වස්සාන කාලයේදී ඔබට හැකියාව තිබෙනවා ඒ උතුම් වූ විහාරස්ථානයේ යලි ගොඩනගන්න ඔබේ දායකත්වය ලබා දෙන්න. ඉතින් කොයිතරම් පින්කමක් කරන්නද ඔබට තියෙන්නේ කියලා බලනවා. එය අපි නම් කරලා තියෙනවා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාර නමාමි කියලා. බොහොම පහසු දෙයක් ඔබට කරන්න තියෙන්නේ 0777752514 0777752514 අංකයට කතා කරන්න. එහෙම නැත්නම් මේ වෙලාවේ රේඩියෝ එකෙන් අපි වහගෙන ඉන්න පිරිසට අපි මතක් කරන්නම් මේ ගිණුම් අංකයත්. ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ බොහොම හුරු ගිණුම් තියෙන පූජා කියන ගිනුම, පූජා ගිනුම 84 79 43 85 මෙන්න මේ අංකයට ඔබේ පින්බර දායකත්වයේ බැර කරන්නටත් හැකියාව තිබෙනවා. ඉතින් මේවාගේ දේවල් මතක් කරන අතරේ අපේ හාමුදුරුවනේ මේ ටිකක් පරිශීලනය කරද්දී මේ කුටි සෙනසුන් පූජාවේ ආනිසංස කිහිපයක්ම හොයාගන්න අපේ හාමුදුරුවනේ මට අවස්ථාව ලැබුණා. නලකුටි දායක කියන ස්වාමින් වහන්සේ නාරද බුදුරජාණන් වහන්සේට අර බටදඬු වලින් කුටියක් පූජා කළ පිණින් 34 වතාවක් සක්විති රාජ සම්පත්තිය ලැබන, ඒ වගේම අවසානයේ නිර්වාණ සම්පත්තිය ලබා ගත්තා. නාලාගාරික කියන ස්වාමින් වහන්සේ නාරද බුදුහිමියන්ට බටකිලියක් පූජා කරලා ඒ මත ත්‍රුණාතුරා පූජා කළ පිණින් කල්ප 14ක් දෙව්ලොව සැපවින්දා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම 74 වතාවක් සක්විති රජ වෙනවා. අවසානයේ සිව්පිලිසිඹියාපත් ලාභීව රහත් වීමට තරම් වාග්යවන්ත වුණා. ඒ වගේම තිනකුටි දායක ස්වාමින් වහන්සේ මීට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා ඉඳලා
6: කැලේට ගිය වෙලාවක ලී කැලේ හයක්ගෙන අර කතිර විදිහට හදලා වැටක් විදිහට හදලා පූජා කළා මහා සංඝරත්නයට පූජා කරනවා. මේ පිනෙන් තෞතිසා දෙවලව දෙවිමනක් පහළ වෙලා උපනුපන් හැම ආත්මයකම තමන්ගේ හිතේ හැටියට ප්‍රාසාද පහළ වුණා කියලා අපිට මේ ධර්මයේ පරිශීලනය කරද්දි තියෙනවා. ඒ අතරේ විශේෂයෙන් අපේ හාමුදුරනේ, ඒ කියන්නේ අපිට ditta ධම්ම වේදිනියම් පළදෙන දේවලුත් තියෙනව නේද? මේ කුටිසෙනසුන් පූජා කිරීමේදී විශේෂයෙන් මහා සංඝරත්න උදෙසා වෙන්න පුළුවන්, භාග්‍යවතුන් වහන්සේ උදෙසා වෙන්න පුළුවන්. මෙහෙම සෙනසුන් පූජා කිරීමේ අපිට ලැබෙන ආනිශංස මොනවද අපේ හාමුදුරනේ?
5: ඇත්තටම සමීර මහත්තයෝ, මේ net fm ගුවන් විදුලියේ වටා මහා සත්පුරුෂ සමාගමක් ඉන්නවා. එහෙමයි. ඒක අපි අත්විඳලා තියෙනවා. සමහර වෙලාවට ඒවා පස්සේ පන්නන්න නම් හොඳ නෑ. මේ අතීතයේ දවසක මේ net fm ගුවන් විදුලි සේවයට අවුරුදු 9ක් හෝ 10ක් පිරීම නිමිත්තෙන් ඒ අපි වැඩ ඉන්න ස්ථානයේ දර්ශනීය චෛත්‍යයක් ඇදුවා.
6: එහෙමයි.
5: ඒකේ ඇතුලේ නිල් මැණික් ඔබලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ netu මේ අබිනීල නෙත්තෝ කියලා හඳුන්වන්නේ. ඉතින් ඔක්කොම මේ net එකේ සම්පත්. ඒ කියන්නේ එක අම්ම කෙනෙක් ආවා net එකේ බණ අහලා මේ රඹපොකුණගම මේ දායකත්වයේ ගත්ත පිංගුතුන් ප්‍රදේශේ. ඉතින් ඇවිල්ලා මේ විමසීමක් කරා සංඝාවාසය ගැන දැනුවත් කරද්දී මේ මට සංඝාවාසයක් නෙමෙයි හදන්න ඕනේ චෛත්‍යය. ඔහොමම යන්නේ කිව්වා. චෛත්‍ය මේ හදන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඉතින් මේ net fm එකේ බණ අහන හොඳ ගුරුවරියක් හිටියා විශ්‍රාමික මේ නුගේගොඩ ප්‍රදේශයේ. ඉතින් ඒ අම්මා කතා කරලා ඇහුවා තව සංඝාවාසයේ දායකත්වය තියෙනවා නෑ, මෙන්න මෙහෙම එකක් වුණා, අපි චෛත්‍ය හදමු. ඊට පස්සේ තමයි ඉතින් බොහොම අමාරුවෙන් අර නම්බරය යට ගිහිල්ලා ඒ නම්බරය හොයාගෙන අම්මට කතා කරලා ඇහුවා කීයක් විතර දා මම ලක්ෂ 4,000 පහක් දෙනවා මේ චෛත්‍ය හදන්න. එයි කියලා ඇහුවා. දැනන් ඒ අම්මා නැතුව ඇති, මට පිළිකාවක් තියෙනවා කිව්වා. එතකොට ඒ ඇත්තෝ දැන් සමහර වෙලාවට දෙව්ලොව සුව විඳගෙන ඒවා විඳ ගන්නවා ඇති. ඉතින් මේ net එකේ තව එක මේ දායක මහත්තයෙක් ආවා, අපි හොයාගෙන අපි ඉන්නේ කන්දක් උඩ. ඉතින් හොයාගෙන ඇවිල්ලා මේ ණයක් තියෙනවා, ඒ ණය ගෙවන්නයි ආවේ කිව්වා. මොකද්ද මං ඇවිල්ලා ණය? දැන් වහන්සේ බණ කිව්වා, අපි හැදුනා. ඒ හැදුනට පස්සේ ඒක යමක් දෙන්න ඕන කියලා. එතකොට මේ net එක ඉල්ලුව මොනවා හරි ඉල්ලුවොත් අපි දන්නවා ගල්ගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ඒ මේ නිරෝගී සෝය පිණිස නැත්තං ඒ මහා සෑය, ඒ
6: වගේම
5: බක්කුල සෑය අපි ස්ථානයට වඩිනවා ධර්ම දේශනාවලට. ඒ වගේම නොයෙකුත් ස්ථානවල net එක. ඉතින් මේ සමහර වෙලාවට කෙනෙක් හිතෙන්න පුළුවන් දැරසර මේ සමීර මහත්තයෝ මේ මොකද්ද මේ, ඇයි මේ එක්කහු කර කර එක්කහු කර කර මේ කරනවා, ඉවරයක් නැද්ද මේ මිනිස්සුන්ගේ සල්ලි කියලා ඔයත්තුන්ටත් හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කියනවානේ මේ ගිනුමට පූජා ගිනුමට දෙන්න මෙහෙම මෙහෙම කියලා. මේ වගේ පිංගුතුනේ මේ අතීතේ මිනිස්සු කරපු පිංකම් එක්ක අපි මොනවද කරන්නේ? අපි හිතන් ඉන්නවා අපි තමයි පිංකම් කරන්නේ කියලා. අතීතේ ඇත්ත දුන જાතිත් එක්ක, අතීතේ පිංගන්තයෝ කරපු જાතිත් එක්ක අපි මේ තව මදි. ඒ එක තැනක මේ හුඳ ප්‍රබල ආරන්නේ සේනාසනය. ආරණ්‍ය සේනාසනේ නායක ස්වාමීන් වහන්සේ ඒ මූලස්ථානයේ තිබෙ දකුණු පැත්තේ. ඉතින් මේ ඒ ආරණ්‍යයේ ඉන්න ශාකාවක නායක ස්වාමීන් වහන්සේ නමක් මේ බඩු දීලා ගිහියත් උන්ට. එතකොට දැන් අර උග්‍ර සීලවන්ත දැන් සංඝයාගේ ಜಾති පිටට දෙන්න හොඳ නැහැ. සද්ධා දෙය විනිපාතයට අහු වෙන ඕවද මේවද මහා නිර්ණායකත්වෙක ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒ පිරිස වාහනයක් අරන් ගිහලා අර මූලස්ථානෙට. ඒ මූලස්ථානෙට ගියාට පස්සේ මූලස්ථානයෙන් අහලා තියෙනවා මේ මොකද්ද හේතුව කියලා. මේ සංඝයාට ලැබෙන ಜಾති මේ බඩු මේ දෙනවා කිව්වා ගිහියත්තුන්ට. කොහොමද දෙන්නේ කියලා අහුවා. මේ පෙට්ටි වලින් දාලා දෙනවා කිව්වා. ඉතින් නායක හාමුදුර කිව්වා මදි කිව්වා. පෙට්ටි වලින් දීලා හරියන්නේ නැහැ, අපි දෙන්නේ ලොරි ගණන් කිව්වා. අපි දෙන්නේ ලොරි වලින් පුරවලා කිව්වා. ඊට පස්සේ අර නායක සානන්සේ අර කතා කරලා නම ওই පැත්තේ ඉන්නේ මහා අසප්පුරුෂෝ පිරිසක්. ඔය නම උතනින් ඉවත්තල එන්නේ කිව්වා. ඒ කියන්නේ ඔයත්තෝ එකක් හිතන්න ඕනේ. ඒ කාරණාව තමයි අතීතයේ ඇත්තොන්ට විතරද අපායේ ගින්දර රස්නේ? ඇයි අපිට රස්නේ නැද්ද? ඒ කියන්නේ දැන් ඒ අය පින් කරානේ, පින් කරලා දෙව්ලොව ගියා. දැන් සමීර මහත්තයා කිව්වා මේ බටකොටු වලින් හදලා මෙහෙම කුටි හදලා කල්ප ලක්ෂ ගණන්, කල්ප 14ක් නැත්තම් කල්ප ගණන් සැපවින්දා. එතකොට මේක ආයෝජනයක්. මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ තමන්ට තීරණය කරන්න පුළුවන් කැඩපතක් තියෙන තැනක්, කණ්ණාඩි. කරන්න බෑ. දෙව්ලෝ කියලා සාංගික දානයක් දෙන්නත් බෑ. එතකොට අතීතය ඇත්තෝ ඒවා නිර්මාණය කරාට පස්සේ අපි හිතනවා ඒ වගේ තින්ත ටිකක් ගාගෙන ඒවට වැඳලා හිටපුවාම ඇති කියලා. නමුත් ඒ අය දැන් මෙනෙහි කරලා බලන්න, ඒ අයට විතරද දැන් වර්තමානයේ මිනිස්සු අපි හිතන්න ඕනේ ඒ අය පින් කරගෙන ගියා. ඒ පින් කරගෙන යෑමත් සමග ඒ අයට විතරද අපායේ ගෙන්දර රස්නිය? ඒ අයට විතරද දෙව්ලොව සැප? ඇයි අපිට දැන් එහෙම ගති තියෙනවනේ? දැන් සමහර වෙලාවට මේවා නොකියත් බෑ සමීර මහත්තයෝ. දැන් හිතමු දැන් මෙතන යෝතියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කැතම කෙනෙක් ඉන්නවා. ඒ කැත කෙනාට වයස හරිනම් මේ එයා විවාහ වෙන්නේ නැද්ද? ඒවද මේවද මොකුත් අහන්නේ නැහැ. පෙරත්තෙකුත් නැහැ, වදේකුත් නැහැ. අනේ ඔය කළු දෑව කවුද ගන්නේ? නැත්තම් ඔය කොහොමද දීගෙන දෙන්න? රසාවකුත් නැහැ කියලා ඔහොම. හැබැයි ලස්සන කෙනෙක් හිටියොත්, ලස්සන කෙනෙක් හිටියොත් එහෙම ඔයාට රූපෙන් අඩුවක් තියනවාද? මොකෝ ලස්සන නැද්ද? ඇයි බඳින්නේ නැත්තේ? අපරාධ ඔය ජීවිතේ නිකන් වේලිලා යන්නේ. එතකොට ඇයි ඒ කැත කෙනාගේ උකුලේ දරුවෙක් ඉන්න හොඳ නැද්ද? ඇයි ඒ කැත කෙනාට කිරියෙරෙන්නේ නැද්ද? මෙන්න මේ වගේ අපේ සමහර අර ධර්මයේ වේශයෙන්, ඒ කියන්නේ මේ චෛත්‍ය හදන්න ඕනේ, කුටි හදන්න ඕනේ, දැන් මේ තීන මදයි කියලා ධර්මයේ වේශයෙන් දේශය තරහව නැත්තම් මේ ඒ වගේ જાති එනවා. නමුත් ඒ ඇත්තෝ හිතන්නේ මේවා කරන්නේ මේ අපට නෙවෙයි කියලා. දැන් මගමානක තුමා එයාට මේ අපට මුකුත් කරේ නැහැ. ඒ වගේම ඔය ඇත්තෝ චෛත්‍යයක් ඇදුවොත් ඔය ඒක ඒ පන්සල්ට නෙවෙයි. අර ජපන් සෙන් කතාවක් තියෙනවා. ඒකේ මේ ඒ හාමුදුරුවන්ට රත්තරන් වගේක් දෙනවා, පූජා කරනවා. ඊට පස්සේ දැන් එතකන් ඒ දායකයත් එක්ක හොඳින් හිටියා. රත්තරන් දුන්නට පස්සේ අර දායකයත් එක්ක ඒ හොඳ නැතුව ගියා. දැන් දායකයා බලාපොරොත්තු වෙන්නේ හැමදාම පීලි එලලා පවන් සලලා තේකක් දීලා යවයි කියලා. ඉතින් ඊට පස්සේ සමීර මහත්තයෝ විමසනවා බැරිම තැන මේ දායකයා අහනවා, මේ ඇයි මේ මට මෙහෙම වෙනස්කම් කරන්නේ කියලා. ඔයයි ඔයයි පුදුම වැඩන්නේ කරේ. ඔයා ඔයාගේ රත්තරන් ටික මෙහෙට පූජා කරලා ඔයා නිදහස් වුණා. ඔයාට ඒක විපාක තියෙනවා. දැන් මට කොච්චර බරක්ද මේක රකින්න? නැත්තම් මේක ආරක්ෂා කරන්න එපා. ඒ වගේ ඔයත්තු දැන් ඒක අර හාමුදුරුවරුත් එක්ක මේ තියෙන සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ හාමුදුරුවෝ පෙන්වනවා මේක මගේ චෛත්‍යය, මේක මෙහෙම කියලා. එතකොට මේ අයට හිතෙනවා අපි මේ හාමුදුරුවන්ගේ චෛත්‍යය හදලා දෙනවා, අපි මේ net එකේ ධාතු මන්දරය හදලා දෙනවා, අපි මේ ඥානදීප හාමුදුරුවන්ගේ පුණ්‍යස්ථානය හදලා දෙනවා කියලා එහෙම සංඥාවක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ සංඥාවලින් තමයි සමීර මහත්තෝ ඒ ආනිසංසය ලැබෙන්නේ නැත්තේ. දැන් අපි දැනගන්න ඕනේ මේ චෛත්‍යය මේ මම මට කරගන්න එක, ඒක විපාක මමයි විඳගන්නේ කියන මෙන්න මේ සංඥාත් එක්ක ඔයත් ඔන්න වැඩ කරන්න පුළුවන් නම් නැවුම් නැවත ඒ පිං හොරුභාවයට නැත්තම් අර එක මාත් එක්ක හිටියා ඒත් net එකේම බනහන කෙනෙක්. ඒ වාත්තේ ඉන්නේ විදේශේ ඉතාලියේ. ඉතින් මොකක් හරි හොයලා ගිනුමට කීයක් හරි දානවා. ඉතින් ඊට පස්සේ අහද්දි ඇයි මේ කරන්නේ කියලාදී ඉතින් මේ ඒ යත් එක මාත් ගැටෙනවා. මන් කතාවක් කරන්නේ නැහැ. මොකද හේතුව එයයි ඒක වගකීමක් වශයෙන් ආයේ නම් මේක කරන්න කියලා කිව්වාම අපට වදයක්නේ සමීර මහත්තයෝ. මොකද මේ අපි පැවිද්දොත් තේරුම් ගන්න ඕනේ මේ සිවුරක් දරාගත්ත කියන්නේ සාසනේ අයිතිකාරයෝවත් සාසනේ බලපුලුවන්කාරයෝවත් නෙවෙයි. අපි ගුණදම් පුරා ගන්න තමයි මේක පරිහරණය කරන්නේ. එතකොට අපිට දුන්නොත් එහෙම මේක මට චෛත්‍යයක් හදලා දෙන්න, මේක මට වැසිකිළියක් හදලා දෙන්න කියලා ඒක ඉෂ්ට සිද්ධ කරන එක පැවිද්දගේ යුතුකමක්, ඒ පින් මාර්ගයේ හදලා දෙන එක. ඒකත් එක්ක ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ ආනිසංශ ගැන කියද්දී දැන් අපිට බැරි જાතින හිතන්නේ බුදුරජාණන් වහන්සේ හිටියා නම් අපි බුදුරජාණන් වහන්සේට දම් පූජා කරනවා කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ත්‍රිසංගත සතෙට්ට කෑමක් දෙනවට වැඩිය එක මිනිස්සෙට දුන්නොත් ත්‍රිසංගත සතු 100ට දුන්නට වැඩිය එක මිනිස්සෙට දෙන එක වටිනවා. ඒක චක්‍රයක්. ඊට පස්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේ සිය නමට දෙන දාණයට වැඩිය එක සෝහන් ස්වාමීන් වහන්සේ නමට, සෝහන් සියක් නමට දෙනවට වැඩිය ඉතින් ওই විදිහට රහතන් වහන්සේ නමට, රහතන් වහන්සේ නමට දෙන දාණයට වැඩිය මහා සංඝරත්නයට, මහා සංඝරත්නයට දෙන දාණයට වැඩිය බුදුරජාණන් වහන්සේට, බුදුරජාණන් වහන්සේට දෙන දාණයට වැඩිය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. එතකොට එතනින් දැන් ඔය ටිකේදී අපි හිර වෙනවා. අපට මහා සංඝරත්නේ ඉන්නවා. හැබැයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නේ නැහැ. හැබැයි එතන ඒ දක්ෂින විභංගයේ තුල සමීර මහත්වගෙන හර දක්වනවා යම් කෙනෙක් ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙනවට වැඩි ආනිසංසය තියෙනවා. හතර දිසාවේ වරිණ මහා සංඝරත්නයට පළ දෙකක් බාලා චූටි කුටියක්. ඒ චූටි කුටියක් හදලා දෙනවා නම්. එතකොට ඒකේ ආනිසංසය අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට වඩා දුන්න දාණයට වඩා මහත් ඵලයි මහානිසංසයයි කියලා ගෙනහැර දක්වලා තියෙනවා. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව දැන් මේ ජීවිතේත් අපට ආනිසංස ඕනනේ හම්බ වෙනවා.
6: එහෙමයි.
5: මේ ජීවිතේ හම්බ වෙනවා. දැන් ඒක තැනක ඒකාන්තාවක් හරියට පින්කම් කරේ නැහැ කියන්නේ පසේබුදුරජාණන් වහන්සේ නමට ඕමනාවක් තිබ්බා තමන්ගේ ඉඳ ගන්න ආසනය ගොම ගා ගන්න. ඉතින් දිවසින් බලලා ගොම තියෙන ගෙදරකට ගිහිල්ලා පාත්‍රය දයානේ හිටියා. ඊට පස්සේ ඉතින් මේ තැනැත්තිය ගොම ගගා හිටියේ. ඉතින් ආහාර හදලා තිබ්බේ නැහැ. දෙන්න මුකුත් නැහැ කිව්වා. නමුත් අර පසේබුදුරජාණන් වහන්සේ ගොම දිහාම බලාගෙන ඉන්න නිසා මේ මහනට ගොමත් අරුමද කියලා ගුලියක් හදලා දැම්ම පාත්‍රයට. ඉතින් පසේබුදුරජාණන් වහන්සේ ඉලක්කේ තිබ්බෙත් ඒකමයි. ඉතින් ඒක අරන් වැඩියා. වැඩලා ගොම ගාගත්ත. හැබැයි දුන්න ක්‍රමේ වැරදි.
6: එහෙමයි.
5: දුන්න ක්‍රමේ වැරදි. වැරදි නිසාම එයා මේ මනුස්ස ලෝකේ ඉපදෙද්දී මේ දීග යන දවසේ ගඳ ගහනවා. දීග යන දවසේ නැත්තම් මේ ඇඟ පේන්න බෑ. ඒ වගේ අපි පින්කම් කරද්දී ඒ පින්කම් කරද්දී අවබෝධයෙන් කරන්න ඕනේ. ඒ වගේ ආනිසංස දැන් මේ ජීවිතේ ඒ තැනැත්තිය සුද්ධ වෙන්න හිතලා කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ චෛත්‍යයක් හදද්දී ඒ චෛත්‍යයට අන්තිම ගඩොල එයාගේ ආභරණ වලින් හදලා පූජා කරා. ඊට පස්සේ එයා මුළු ඇඟම සුවඳ වුණා. අර පළවෙනි මහත්යයට මතක් වුණා. ඔයත්තුන්ට සමහර ජාතිවල මේ ජීවිතයේ ආනිසංස ලැබිලා තියෙනවා. හැබැයි හෝදිසියෙන් බලල නැහැ. ඒවා කියවගෙන නැහැ. ඒකයි වෙලා තියෙන සමීර මහත්තයෝ.
6: දැන් ඔබ මොහොතක් කල්පනා කරන්න. මෙයත් එක්තරා දානයක්. අපේ හාමුදුර කිව්ව වගේ ඔබ තිරිසනෙකුගේ ඉඳන් මහා සංඝරත්නය වෙනකන් කොයි විදිහටද මේ ආනිසංස ලැබෙන්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කළා වගේම හිතන්න භාග්‍යවතුන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා නිර්මාණය කරන මේ උතුම් වූ ධාතු මන්දිරයක් අපි ජීවමාන සංඥාවෙන් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න අපේ හැමතුරුනේ. ඉතින් මේ අපේ වැඩසටහන පැවැත්වෙන විහාරස්ථානයේ මේ වන විටත් උතුම් වූ ධාතු මන්දිරය නිර්මාණය කරමින් ඉන්නේ ශ්‍රී ගෞතම සම්බුද්ධ මාලිගයේ නමෙන් තමයි. අපේ මිහිඳුපුර ජිනානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධාතු මන්දිරේ නම් කරලා තියෙන්නේ. අද වැස්සෙන් නොතෙමි මේ බොහොම නිදහසේ සුවපහසුව බණ අහන්න මේ ශාලාව නිර්මාණය කරන තැනම තමයි අපේ හාමුදුරනේ ඉහලින් මේ සම්බුද්ධ මන්දිරය නිර්මාණය කරන්නේ. ඕන කෙනෙකුට පෙතියාගොඩට ඇවිල්ලා මේ විහාරස්ථානෙට ඇවිල්ලා දැක බලාගෙනම මේ පින කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපේ හාමුදුරුවන්ට කතා කරන්නකො 077 124 89 99 077 124 89 99 කියන අංකයෙන් මිහිඳුපුර ජිනානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට අමතලා ඔබට කොහොමද මම වැලි කැටයකින් හරි මේ සම්බුද්ධ මන්දිරේ ගොඩනගන්න උපකාරයක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඒ අතරේ අපේ හාමුදුරුවනේ දැන් මේ ආපදාන පාළියේ 337 වෙනි ආපදානයේ තියෙනවා මේ කුටිසෙනසුන් පූජා කිරීම නිසා දිට්ඨ ධම්ම වේදිනියම මේ බිය ගැනීම, තැති ගැනීම, ලොමුදැහ ගැනීම නැති තැනක් බවට පත් වෙනවා කියලා. ඒ වගේම අර දැන් සිංහ, ව්‍යාග්‍ර, වලස්, එතකොට වෘක ආදී මේ සමහර භයානක සතුන් තමන් යන මාර්ගයේ නිවත් වෙනවා කියලා තියෙනවා අපේ හැමතරුනේ. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් ඔවුනුත් තමන් යන මාර්ගයෙන් ඉවත් වෙනවා. මෙන්න මේ වගේ ආනිශංස ලැබෙන්න මේ සෙනසුන් පූජා කිරීම කොයිතරම් බලපානවද අපේ හැමතරුනේ?
5: ඇත්තටම සමීර මහත්තයෝ චූට්ටක් විනිහ කරලා බලන්න. අපි චුට්ටක් හිතලා බලමු ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳියා කියලා. හැබැයි ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳියා නම් අද අපිට මොනවද වෙන්නේ? ඒ කියන්නේ අද ධාතු මන්දිරයක් හදන්න බෑ. අද බුද්ධ මන්දිරයක් හදන්න බෑ. අද බුද්ධ පූජාවක් තියාගන්න පුළුවන්. ඒක පිස්සුවක් වෙනවානේ. දැන් අපි අද දවසේ දැන් මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේට එපැයි පූජා කරන්න දාන හැන්ද. එතකොට භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න කොච්චර අතරේක වෙහසක්, කොච්චර බලපුළුවන්කාරකමක් කොච්චර පුණ්‍යවන්තකමක් තියෙන්න ඕනද?
6: රාජරාජ මහාමාත්‍යාදීන් ඕනතරම් පෙළගහලා හිටියා.
5: පෙළගහලා ඉන්නවා. එතකොට දැන් අපිට කියන භාග්‍යතුන් වහන්සේ නැතිවීම හොඳයි කියනවා නෙවෙයි. දැන් අපි භාග්‍යතුන් වහන්සේ හිටියානම් අපි ඒ කාලේ හිටියානම් කියලා අඬනවට වඩා දැන් එතකොට මේ භාග්‍යතුන් වහන්සේ අපිව දැක්කනේ. අපි දැකලා අපට අනුකම්පා කරලා උන්වහන්සේ මේ චූටි චූටි කොටස් වලට තථාගතයන් වහන්සේ ශ්‍රී ශරීරයේ විසිරෙන්න අදිෂ්ඨානය කරා. ඒ කියන්නේ දැන් දැවුණනේ. ඒ දැවුනේ සමීර මහත්තෝ නහර මස් ලේ සෙම් සොටු මෙන්න මේවා විතරයි පිච්චුනේ. ඒ කියන්නේ අර තෙතට අයිති නරක් වෙන ಜಾති විතරයි බුදුරජාණන් වහන්සේගේ දැල් වෙලා අළු වෙලා ගියේ. අනිත් ඔක්කොම අපට අනුකම්පා පිණිස පවතිනවා. එතකොට ඒ පවතින්නේ ගුණයට හේතු වෙන්න.
6: එහෙමයි.
5: එතකොට ඒ ගුණයට හේතු වෙද්දි දැන් කුටි සේනාසනයක් හේතුඵල ධමයක්නේ. දැන් කුටියක් හදාද්දි ඒ වච්ච කුටි වැසිකිලියක් කැසිකිලියක් හදනවා නම් දැන් ඒ කියන්නේ දැන් අපිට ප්‍රශ්න තියෙනවානේ. දැන් ඔයත්ෝ මේ ධර්මයේ ළඟට ආවට පස්සේ ඔයත්ෝන තේරෙනවා සමහර જાති තේරෙන්නේ නැහැ. අහේනම් Tamanට නුවණ මදි. සමහර වෙලාවට දැන් ඉඳගෙන ඉන්න බෑ. ඔය පුංචි පුංචි පුටු අරගෙන එනවා. ඒකන තමාට සෞඛ්‍ය මදි. එතකොට කණ්ණාඩිය දිහා බලපුවාම තමන්ට තමන්ගේ මූණ එච්චර ප්‍රිය නැහැ. රූපේ මදි. ඊට පස්සේ තමන්ට මේ තව ඇති ප්‍රශ්න. ඒ ප්‍රශ්න දෙස බලපුවාම ගොඩක් ප්‍රශ්න තියෙනවා. එක්කෝ තමන්ට ඇති තරම් ධනෙ නැහැ. එහෙම නැත්නම් තමන්ට ඇති තරම් සෞඛ්‍ය සම්පන්න භාවයේ නැහැ. එතකොට මේ ප්‍රශ්න අපි මේවා මේ ප්‍රශ්න වෛද්‍යවරුන්ට බැන බැන ගුරුවරුන්ට බැන බැන අසල්වාසීන්ට බැන බැන විසඳ ගන්න නැතුවම යනවද? එහෙම නැත්නම් මේවා විසඳ ගන්නවද? ඉතින් විසඳ ගන්න තියෙන පිළිවෙල තමයි ඔය සමීර මහත්තයා මතු කරේ. ඒ කියන්නේ සාංසාරික ජීවිතයේ අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නැත්නම්. ඒ කියන්නේ දැන් අපිට නම් සෞඛ්‍ය තියෙනවා කියලා කියනවා අපි දන්නවා. ඔයත් ඔය මේ අම්මලා යනවා මගුල් ගෙවල් වලට. මගුල් ගෙවල් වල නැත්තම් මේ උත්සවයකට ප්‍රිය සම්භාසනෙට ගියොත් මොකද්ද කරන්න තියෙන්නේ? හොඳට කොණ්ඩ මෝස්තරයක් දාගෙන ඇඳලා ඊට පස්සේ කාලා ඉන්නනේ තියෙන්නේ. දැන් කෑම දැක්කහම මොකද වෙන්නේ? කෙල අල්ලක් කටට උනාමි. ඈ ඇවිල්ලා ඊට පස්සේ ඒක කන්න බෑ. මොනවද මේ පැණි කොමඩු කන්න බෑ. සීනි කියයි. එහෙම නැත්තම් මේ මේවා කන්න බෑ.

0: එක තියෙනවා සෙමයි විස්සෙන ඕවම ඔක්කෝම කියලා අරව ඔක්කෝම බල බලා පතෝලයි බතු බෙදාන කනවා. එතකොට තමන්ට දුක හිතෙන්නේ නැද්ද මේ මනුස්ස ලෝකේ අපිට මිනිස් සැප වශයෙන් තියෙන කෑම? ඒ කෑම ටිකක්වත් අපිට කන්න. මොකද මේ ලෝකේ පළවෙනි ප්‍රශ්නේ තමයි සබ්බේ සත ආහාරට්ටිතික.
1: එහෙමයි.
0: සියලු සත්ව ආහාරෙන් ජීවත් වෙන ඒ ආහාරයට අපිට රවරවා. අපිට ඒ ආහාර දෙහා පිළිකුලෙන් අපි නම් ඔවා කන්නේ අර මිනිස්සයා මසුත් ගත්තා, මාළුත් ගත්තා, ඉස්සොත් ගත්තා, ඩැල්ලොත් ගත්තා. අපි නම් එහෙම පෙරේත නෑ කියලා තමාගේ සීලවන්ත භාවයේ ඉතින් කන්න පුළුවන් නම් කන්න ඕනේ සමීර මහත්තු. ඉතින් මේ සෞඛ්‍ය නැත්තම් තමන්ට පෙනුමෙන් කිව්වට අපිට නම් එහෙම සෞඛ්‍ය ප්‍රශ්න නෑ කියලා ඔය ඇත්තෝ කොච්චර මිනිස් සැප අතහැරලා ඉන්න පිරිසක්ද? ඒ අතහරින්නේ කෑවොත් එහෙම මැරෙන්න වෙනවා. එහෙම නැත්තම් මේ මරණයට ආසන්න තත්වයට පත් කරනවා. එහෙමනම් ඒකට හේතුව එහෙමනම් දැන් අඩුවක් නැහැ. දන් දීලා තියෙනවා. දන් දින්න නිසානේ රස රස කෑම ළඟට මෙන්නේ. හැබැයි දන් දුන්න ක්‍රමේ පොඩි පොඩි දෝෂ තියෙනවා. එහෙනම් දානේ දෙද්දි ස්වාමි දාන, දාස දාන, සම දාන නැත්නම් වාරබත් දාන, නිමන්ත්‍රණ දාන, ගමික දාන, ගිලාන දාන කියලා දාන වර්ග කොච්චර තියෙනවද? ඒවා ඔයත් ඒකෙන් කීයෙන් කී දෙන කීයද දන්නේ? ඒ වගේම හේතුඵල ධර්මත් කුටියක් හදද්දී කුටියක් හදන ඉලක්කය තියෙනවා. පරිසංකා යෝනිසෝ සේනාසනම් පරිසේවාමි. මම මේ සේනාසනය පරිසේවනය කරන්නේ සීතස්ස පරිගාතාය, උන්නස්ස පරිගාතාය, සීතල නැති කිරීමට, උණුසුම නැති කිරීමට, දංශ මකස වාන්තා තපසෙරින් සපන්න. සමීර මහත්තයාගේ වාර කොටි ව්‍යාග්‍ර නැත්තම් ඒවව නැ නිකම් බූපණුවේ ගෑවුනොත් ඉවරයි. නැත්තම් කහඹිලිය පත්‍රයක් ගෑවුනොත් ඉවරයි. එතකොට භික්ෂුවක් මේ කුටියක් හදාගන්නේ විවිධ අරමුණු කරා යන හිතේ කර්මණක තියාගන්නත්, උණුසුම සීතල නැති කරගන්නත්, ඒ වගේම මැසි මදුරුවන්ගෙන් පීඩා නැති කරගන්නත්, මේ වගේ ඉලක්ක ගොඩක් එකම එක කුටියකින් සම්පූර්ණ වෙනවා. ඒ ඉලක්ක ආපිට පෙරලා ඔය ඇත්තොන්ට දැන් සමහර වෙලාවට මේ ඔක්කොටම මේ පැත්තේ ඩෙංගු, මට නම් ඩෙංගු හැදුන්නේ නැහැ කියනවා. එතකොට ඒකේ ගැඹුරින් ගවේෂණය කරොත් සමහර වෙලාවට ඔය ඇත්තොන්ගේ කුටියකට දුන්න ආධාරයක ආනිසංසය තියෙන්නේ ඒක ඇත්තටම කියව ගන්න බුදු කෙනෙක් ඉන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳියා නම් මේ ආනිසංස මේක නෑ. මල්ලිකා දේවිය කැවුම් වගේ පූජා කරද්දී හිනා පාල කරා ආහාර වගේ කෙල්ලක්නේ. ඇයි කියලා හද්දි අද මෙයා රාජකුමාරිකාවක් වෙනා මේකේ ආනිසංසයෙන්. එතකොට ඒ වගේ ඇති තරම් මේ ජීවිතයේ දැන් හොරකම් කරපුවා මේ ජීවිතයේ ආනිසංසය විඳ ගන්නවනේ. ඒ හිරේ යනවා නැත්තම් මේ අවනම්බු වෙනවා. ඒ වගේ මේ දානෙත් ආනිසංස. හැබැයි ඒ ආනිසංස බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කර්මයේ කර්මඵල අදහාගෙන ඒ ටික කරත් ඔයත්තුන්ට ඒ උත්තර හදා ගන්න පුළුවන්. මේ මනුස්ස ලෝකේ තමන්ගේ ශරීරයේ පැහැය මදිනා ඒවට රුපියල් 3-4000 වියදම් කරලා වැදගත් නැති ඉන්ජෙක්ෂන් විදලා මේ හැම සෞතු කරගෙන ලෙඩෙක් විදිහට මානසික පීඩාවෙන් ජීවිතය ගෙවා දමනවාට වැඩිය ඒ ප්‍රතිමාවක නැත්තම් ධාතු කරඬුවක රන් ආලේපණය කිරීම ඒවා මහා වියදම් නෙවෙයි. නැත්තම් ඒ වහලේක උළු රත්තරණෙන් සකස් කිරීම ඒ වගේ දැන් ඒකයි අර මුලින් කිව්වේ දැන් පිළිමේක මකුළු දැල් කඩන්ඩ කාන්තාවන්ට අකප නැහැ. හැබැයි ඒක තමන් ගෞරවයෙන් සදාතිභාවයෙන් යුක්තියුක්තව පිළිතලා ඒක කරන්න ඕන. එහෙම මේ මනුස්ස ලෝකයේ විශේෂතාවයක් තියෙන අපිට මේ තමාගේ තියෙන පෞද්ගලික සියලු ගැටලු විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන මේ ධර්මයත් එක්ක අසවිමේ.
1: ඔබ හිතන්නේ කොයිතරම් දේවල් ඔබට මේ දානය තුලින් එහෙම නැත්නම් කුටි සෙනසුන් පූජා කිරීම තුලින් ළඟා කරගන්න පුළුවන්ද කියලා. දැන් ඔබ කල්පනා කරනවා ඇති දැන් මේ කාන්තාවන් ගැන ටිකක් වැඩිපුර කතා කරනකෝ කෝවද තාම කාන්තාවන් ගැන කතා කරේ නෑ නේද කියලා. නමුත් අද දවසේ විශේෂත්වයක් එක්ක අපි කතා කරන්න ඕනේ කාන්තාවන් ගැන. ඒ අතරේ අපි ඊයේ දැක්ක ඔන්න දැන් අපේ අපච්චිල එහෙම නැත්නම් තාත්තල සහෝදර සහෝදරයෝ ගොඩාක් ඊයේ දවස පුරාම ඉතා වෙහෙස මහන්සියලා දැන් මේ ධාතු මන්දිරේ හදන තැන අපි හැමදෙනා ලී එහෙම විසිරලා තිබ්බ ඒවා අයින් කරලා මේවා සුද්ධ පවිත්‍ර කරලා ඉතා වෙහෙසක් ගනිද්දී අපේ අම්මලා අපිටත් එක්ක තේ හදලා දෙනවා, කෑම ටික ලෑස්ති කරලා දෙනවා. අන්න එහෙමයි හැමෝ ඔක්කොම එකතු වෙලා මේ මහා පින කරන්නේ මේ අපේ ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අපේ මිහිදුපුර ජිනානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ හරීම මැනවින් සකස් කරලා මේ පින්කම් කරන්න ඔබට කියා දෙනවා. ඒ නිසා නිරන්තරයෙන් විහාරස්ථාන ඇසුරේ ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඊට නිරන්තරයෙන් අපි මඟ පෙන්වනවා net fm radio විදිහට ඔබ සියලු දෙනා එකතු වෙලා අපේ පූජනීය කැටවල හේමාලෝක හිමියන් වැඩවසන ඒ උතුම් විහාරස්ථානයේ වීදුරු චෛත්‍ය

0: ඔබට මතක ඇති. එතකොට අපේ හාමුදුරු කිව්වා වගේ ගලගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ නිර්මාණය කරපු සීල සුවර්ණ හොර්ණ සීල සුවර්ණේ බක්කුල මහා සෑය ගොඩනැගුවා. ඒතර කූරගල සුගන්ධ කුටිය දකින දකින වාරයක් පාසා net FM ශ්‍රාවකයන්ට හැමදාම පින් දෙනවා. මම හිතන්නේ ඒ කූරගල සුගන්ධ කුටිය net FM ශ්‍රාවකත්වයෙන් විසින් නිර්මාණය කරන ලදී කියලා ගල් කෙටු අකුරෙන්ම නිර්මාණය කරලා තියෙනවා. එතකොට බවුන් පැලස් අපි නිර්මාණය කරා. ඒ වගේම ඈතකදීම තමයි තිස්ස මහා රාම රාජමහා විහාරස්ථානයේ ඒ ධාතු මන්දිරයේ පියස්ස ඉතා විශාල පියස්සක් ඒක ගොඩනැගුවා. මෙහෙම ඉතින් පින්කම් කරන්න අපේ net FM ශ්‍රාවකත්වයට අමුතුවෙන් කියන්න ඕන දේවල් නෙමෙයි. ඒ පින්කම් මනුවේ යමින් තමයි අපි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරපු තැන. ඉතින් එහි අභිනවයෙන් නිදකරන ධාතු මන්දිරයේ උදෙසා ඔබටත් පුළුවන්කම තියෙනවා ඒ වර්ග අඩියක් සඳහා දායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට කැමති විදිහට දායක වෙන්න පුළුවන්. අපේ කුෂීගේ දුරකථන අංකයට කතා කරන්න 0777752514 අංකයට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් ඔබ අර පිනෙන් පුරවන පූජා ගිනුම තියෙනවා ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ පූජා ගිනුම 84 79 43 85 මේ ගිනුමට මුදල් බැර කරලා ඒ පිළිබඳ ඔබට කටයුතු කරන්නත් පුළුවන්කම තියෙනවා. හොඳයි අපේ හැමතරනේ අපේ අම්මල බලාගෙන ඉන්නවා මේ කාන්තාව ගැන අපි ටිකක් කතා කරන්න ඕනේ නේද කියලා. වහන්සේ දේශනාවේදීට වැඩි බරක් දුන්න හින්දා අපි අවසන් විනාඩි 15 ගත වෙන වෙලාවේ දැන් අද බුද්ධ මාතා කියන ගෞරවනීය නාමය දෙන්න පුළුවන් වුණු ඒ වගේම උන්වහන්සේගේ මේ අපවත් වීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙනවා පිටුපසින් ගමන් කළා කියලා. ඉතින් මේ වගේ භාග්‍යවතුන් වහන්සේගේ ගෞරවයට ලක් වෙන තරම් ඉතාම වාසනාවන්ත වුණු කාන්තා රත්නයක් තමයි මහා ප්‍රජාපතිය කියන්නේ. කාන්තාවන්ට බුදුදහම තුල කිසිදු තැනක දෙවෙනි තැනට දාන්න පහත් තැනකට දාන්න කියලා නැහැ. හැබැයි සමහරු මතු කරන ප්‍රශ්නයක් තමයි අපි හැමදෙරේ මේ අද දවසේ ඉඳන් අපිට මතක් කරන්න පුළුවන් මේ අෂ්ටගරු ධර්ම. අෂ්ටගරු ධර්ම පැනවීම තුලින් මේ කාන්තාවන්ට ටිකක් පොඩක් පහතර කරලා තියෙනවද කියලා විමසන අවස්ථා අපි දැකලා තියෙනවා අපේ ආමතුරුනේ. ඇත්තටම ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ මෙහෙණි සසුන් තුල අෂ්ටගරු ධර්ම පිහිටවන්නට ඇත්තේ? ඒ තුලින් කොහොමද සුරක්ෂිතභාවයක් කාන්තාවට බුදු සසුනේ ලැබෙන්නේ අපේ ආමතුරුනේ?
1: ඔව් ඇත්තටම දැන් කෙනෙක් අපි සාකච්ඡා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දෙන අපට පලිබෝධ පැවිද්දෙක්ට තියෙන පලිබෝධ එදේ. එතකොට මේ පැවිද්දෙට තියෙන පලිබෝධවල පළවෙනි පලිබෝධය තමයි කාන්තාව. ඒ කියන්නේ ඒ ඇත්තොත් එක තරහක් නෙවෙයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමීර මේ දැන් කෑමක් කියමුකෝ. ඒ කෑමෙන් දිව විතරයි පිනවන්න පුළුවන්.
0: එහෙමයි.
1: ඒ නහය මේ එතකොට දැන් සුවඳක් තියෙනවා කියමුකෝ. ඒ සුවඳෙන් රසනහර පිනා යන්නේ සුවඳ විතරක් ලැබෙනවා. එතකොට දැන් සමහර වෙලට කෑමේ සුවඳක් තියනවා නහයයි දිවයි විතරක් පිනවෙන්න පුළුවන්. ඒ කන පිනවෙන්නේ නැහැ නේ. එතකොට කන පිනවෙද්දී ඒ කන පිනවෙන වෙලාවට දිව පිනවෙන්නේ නැහැ. දැන් මේකේ තියෙන මේ අරමුණු අපේ මේ ලෝකේ තියෙන අරමුණු මේ එකින් එක වෙන වෙනම තමයි පිනවෙන්නේ. එකෝ එකක් දෙකක් තමයි පිනවෙන්නේ. හැබැයි මේ කාන්තාවකෙන් ওই පහම එකවර පිනවෙනවා කියනවා. ඒ කියන්නේ කාන්තාවක් පිරිමියෙක්ට සම්මුඛ වුණොත් එහෙම ඒ ඇස පිනවෙනවා දැකීමෙන්, කන පිනවෙනවා සද්ද ඇසීමෙන්, නහය පිනවෙනවා ස්ත්‍රී ගන්ධයෙන්, දිව පිනවෙනවා රහෙන්, එතකොට කය පිනවෙනවා. එතකොට මේ පහම, එතකොට මේ බුදුරජාණන් වහන්සේ දකිනවා පැවිද්දෙට නැත්තම් ගුණයකට මේ හොඳම මේ කියන්නේ භයානකම වස්තුව තමයි, ඒ කියන්නේ පැවිද්දෙට තියෙන භයානකම වස්තුව තමයි මේ පහම එකවර පිනවෙන දේ. එහෙම නැතු එතකොට ඔය ඇත්ත ආඩම්බර වෙන්න ඕනේ. අපි ගැන පහක් කරලා නෙවෙයි තියෙන්නේ, අපි මේ ඇඩ් කරලා තියෙන්නේ ඒ ඇත්තොන්ට සෝසේ ගුණදාම් පුරා ගන්න ඕන නිසා. මේ වැරදි සංඥා පොදව ගන්න නැත්නම් අපටත් හිතුණා එක. අපටත් හිතුණා ඇයි මේ මෙච්චර මේ බුදුරජාණන් වහන්සේ මේ පරිස්සම් වෙන්න නැත්නම් නදස්සනං ආනන්ද දකින්නත් එපා දැක්කොත් කතා කරන්නත් එපා කියලා කිව්වේ. ඒ මේ ඔය අම්මලත් එක්ක තියෙන තරහට නෙවෙයි. ඇත්තටම ඔය ඇත්තෝ එහෙම පැමිණීම ඒ පැමිණුනොත් එහෙම පැමිණීම මේ සිත වැටෙන්න අර හදාගත් අමාරුවෙන් හදාගෙන වඩාගෙන ගුණධම් පුරාගෙන හිත එක්තැන් කරගෙන යන ගමන විනාශ වෙන්න හොඳ නැහැ. ඉතින් එහෙම වෙච්ච තැන් තියෙනවා සමීර මහත්තයා.
0: එහෙම අපේ හැමෝම.
1: ඒ වෙච්ච තැන් කියන්නේ දැන් ඔන්න මේ විවාහ වෙච්ච දෙන්න ඔන්න මහනුණා. මහනුණාට පස්සේ මේ දැන් සේනාසනේ කිට්ටු ඉන්න ගමන් දැන් අර ස්වාමීන් වහන්සේ දානවල දද්දී ස්වාමීන් වහන්සේ මේ ඉන්න කියලා මහන්සින කියලා පවන්සලන්න වටාත් අරගෙන පවන්සලනවා. පවන්සලන ගමන් ඔහි කියවගෙන යද්දී මේ ඔබ වහන්සේ ඉතින් ඒ කාලේ ගිහි කාලේ අපි දරුවෝ දෙන්නෙක් හැදුවනේ. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා මතක් කරන්න එපා කියලා. ඒ දරුවොත් එක තරහට නෙවෙයි දෙතිස් කතානේ. ඊට පස්සේ නැවතත් කිව්වා නෑ මේ ඔබ වහන්සේ ලොකු පුතාට නෙවෙයි ආදරය කරේ මෙහෙම කියද්දි මේ මෙහෙණිය මොකද්ද මේ කියන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ අර තැනතිර තරහ ගියා. වටාත්ෙන් ගහගෙන ගහගෙන ගියා මේ ඉස්සර මෙහෙමක් කරන්න හොඳයි මෙහෙමත් ඉන්න හොඳයි දැන් තමයි මේ ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ වගේ අර සමහර තැන්වල මේ දැන් මේ උප්පලවන්නා තෙරණිය. මේවා හරි මේ අපි දැනගන්න ඕන. උප්පලවන්නා තෙරණිය අන්දවනේ තමයි හිටියේ. අන්දවනේ කියන්නේ හොඳ ලස්සන උපුල්වන් කියන්නේ හරි ලස්සනයි. එතකොට මේ මිනිස්සු පිරිසක් දකින්නවා මේ රහත් තෙරණිය ඉන්නවා කියලා බය කරන්න හොඳ නැති නිසා පැවිද්දෙක් ගණීවා කියලා ආහාර වර්ගයක් කියලානවා ගහක. දැන් උදායි ස්වාමීන් වහන්සේ කියලා හාමුදුරු නමකුත් ඔය කිට්ටු ඉන්නවා. ඒ ඉද්දැත්ටි අරක දැක්කට පස්සේ මේක උතා ගන්න එකක් නැහැ. දැන් උප්පලවන්නා තෙරණියගේ 60 ඉල්ලුවා අර කියන්නේ සිවුරු පහක් තියෙනවා 60 සිවුරක් තියෙනවා අඳින්න බඩත් එක්ක වැහිලා යන්න. ඔන්න ඕක ගලවලා දෙන්නේ කිව්වා මට මේ ටික උතා ගන්න. ඉතින් උපුල්වන් තෙරණිය කිව්වා මේ ස්වාමීන් අපි කාන්තාවෝ අපිට එහෙම නිතර සිවුරු හම් වෙන්නේ නැහැ. ඔබ වහන්සේ මොකක් කරේ එකක් හොයාගන්න ඕක උතා ගන්නයි කියලා. නමුත් අකීකරු වෙන්න බෑනේ. අකීකරු වෙන්න බෑ. ඒ හේතුව මේ දැන් ඒවට ශික්ෂාපද පැනෙව්වා. සමීර මහත්තය මේ අර මෙහෙණින් වහන්සේලාට පැනෙව්වා භික්ෂුන් වහන්සේලා වළඳන වෙලාවේ මේ කිට්ටු වෙන්න එපා කියලා. අනික ඒවා පනවන්න හේතුව තමයි මේ අපි දන්නවා. ඒ කියන්නේ ඔයත්තුන්ගේ පුරුද්ද ඔයත්තු ගෙදර ස්වාමි පුත්‍රයාට කොට්ටෙත් හදලා ඇඳත් හදලා ඇඳුනුත් මැදලා ඔක්කොම දැන් මහාන වෙලත් ඒ ගත ටික ආවොත් එහෙම මේ ඒවා පවත්වන්න බෑ. ඊට පස්සේ වෙනම වැඩ පිළිලක් යනවනේ එක හස වෙනවනේ. එතකොට පවුල් පන්සල් වෙනවා. පන්සල් පවුල් නෙවෙයි. අර ඒවා වෙනස් කරන්න ඕන නිසා තමයි තථාගතයන් වහන්සේ නීති ගෙනාවේ. ඉතින් උපුල්වන් තෙරණිය බැලුවා මොකටද මේ මෙච්චරම මේ මේ මේ ඇඳුමම ඉල්ලන්නේ කියලා. බැලින්නම් මේ උදායි ස්වාමීන් වහන්සේ අදහස තිබ්බ වෙන එකක්. ඒ තමයි උපුල්වන් තෙරණිය බඩ සුට්ටක් බලාගන්න. ඉතින් මොනව කරන්නද? එරදීෙන් අර අනිත් අර මේ යට මේ වස්ත්‍රය දික් කරලා අර වස්ත්‍රය ගලවලා දුන්නා. එක ගිහිලා කිව්වා භාග්‍යවතුන් මෙන්න මේ භික්ෂුන් වහන්සේ මෙන්න මෙහෙම වැඩක් කරා කියලා. ඊට පස්සේ තහනම් කරා. මෙහෙණියන් පාවිච්චි කරපු වස්ත්‍රයක් ගන්න තහනම් කරා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ දැන් අපි දන්නේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පමණයි කියලානේ. නමුත් එක තැනක භික්ෂුන් වහන්සේ නමට රෝගයක් තිබ්බා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ අඳනේ දුන්නා මේ මෙහෙණින් වහන්සේ නමට හොදන්න. ඒ මෙහෙණින් වහන්සේ නිදාසයක හොදද්දී දරු බීජයක් තැවරිලා තියෙනවා අර මෙහෙණින් වහන්සේගේ ශරීරේ. එතකොට ඒ මෙහෙණින් වහන්සේ ගැම් ගත්තා. වැඩිහිටියත් දන්නවා කොහොමද වෙන්න පුළුවන් ක්‍රමය කියලා. ඊට පස්සේ අර මෙහෙණින් භික්ෂුන් වහන්සේලාගේ වස්ත්‍ර ඇඳපු කිසිදු වස්ත්‍රයක් මෙහෙණින් වහන්සේලාට දෙන්න තානම් හොදන්න. ඉතින් ඔය වගේ අර පැවැත්මට ඒ කියන්නේ අෂ්ටගරු ධර්ම කියන එක එකින් එක විග්‍රහ කරගන්න අපිට බෑ මෙතන. නමුත් මේ සමීර මහත්තයෝ මෙතන ඔයත් නොදන්න ඔයත් මෙනෙහි නොකරන ගොඩාක් ජාති තියෙනවා. ඒ ජාති තමයි මේ සම්මුඛ වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට යසෝදරාව. යසෝදරාව සම්මුඛ වෙලා අවුරුදු 78යි. ස්වාමීන් මට වයස අවුරුදු 78යි කිව්වා. මේ මට ඕනනම් තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කිව්වා. නමුත් මම අවුරුදු 78 පිරුණම් පාන්න තීරණය කරා කිව්වා. එතකොට ඒක උදාහරණයකට දුන්නා. බලන්න මේ රහතන් වහන්සේලා කලාව ගැන දන්නවා. ස්වාමීන් ගහක වැලක් වෙලිලා තියෙනවා. එතකොට බුද්ධ ශාසනයේ වෙලිච්ච විදිහ යසෝදරාව. ඒ වැල තීද්දි ගහ මැරුණොත් එහෙම වැලට ප්‍රතිස්ථාපනයක් නැහැ. ආරක්ෂාවක් නැහැ. එතකොට මේ ගහ තියෙද්දි වැල මැරුණොත් මේ ගහටම වැල පොහොර වේවි. ඒ නිසා ස්වාමීනි මම්ම මම්ම කල්ලාතෝ මැරෙන්නම් පිළුණම් පාන්නම් අපි දෙන්න එක දවසේ ඉපදුනේ කිව්වා. එක දවසේ නිපදුනේ කියන්නේ වෙසක් පොහේ දවසේ තමයි අසෝදරාවත් ඉපදුනේ. ඊට පස්සේ එක දවසේ විවාහ වුණේ කිව්වා. එක දවසේ අභිනිෂ්ක්‍රමණය නැත්තම් පැවිද්දට ගියාට පස්සේ මේ උත්තම ආභියත් සම පැවිද්ද තියෙනවා කිව්වා. කියන්නේ කහපාට වස්ත්‍ර ඇඳගෙන ඔය ඇත්තු දන්නවා ඒ සමීර මාත්‍යලා දන්නවා ඒ විස්තරේ. ඊට පස්සේ මේ විමුක්තියෙත් වෙනසක් නැතේ කිව්වා. හැබැයි මේ මිනිස්සු දන්නේ නැති දෙයක් තියෙනවා කිව්වා. ඒ දන්නේ නැති දේ තමයි වහන්සේ දරුවෝ දන් දුන්න වැල් ප්‍රමාණය යොදුන් 168,000 උස මේ මහා මෙරට වඩා උසයිලු. ස්වාමීනි මේ දරුවෝ වැදුවේ මමනේ. ඒ දරුවෝ වදපු අම්මා ගැන කවුරුත් කතා කරන්නේ. ඔබ වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරා කියනවා. මට සිහි වෙනවා කියනවා මම මේ දරුවෝ දෙන්නේ සෙල්ලම් කරනවා කිව්වා. එක දරුවේ කරහට වඩාගෙන කිරිබනවා කිව්වා. අනිත් දරුවා බඩේ කිව්වා. එතන මහා බෝසතාණන් වහන්සේ මේ යසෝදරාව කසාද බැඳගෙන බබ්බු දෙන්නෙක් සෙල්ලම් කරනවා. එක බබෙක් කිරිබොද්දි අනිත් බබා බඩේ. අනේ මහත්වරු වතුර එකක් ගේන්න කියලා මේ කලේ දීලා යවලා දෙනවා ලිඳට. ඇවිල්ලා නැහැ. හැවිල්ලා නැති පාර හිමීට ගිහිල්ලා බැලින්නම් කලේ තියලා එහෙමම අබිනිෂ්ක්‍රමණය කරලා තපස් රකින්න කියලා.
0: එහෙමයි.
1: ඉතින් එතන කියනවා සමීර මහත්තු අඩුම තරමේ කලේට වතුර ටික පුරවලා නෙවෙයි ගිහින් තියෙන්නේ කියලා. ඒ කියන්නේ හිස් කලේ. දැන් වතුර ටික පුරවලා ගියා නම් මොකෝ වෙන්නේ? ඒ වගේ සංවේදී තැන් ඒ හැම තැනකම කනවැන්දුම් වුණා විතරක් නෙවෙයි ඔබ වහන්සේ දරුවෝ මං රැක්ක හැදුවා කිව්වා. ඔබ වහන්සේ බිරිඳ දන් දුන්නා කිව්වා. මේ එතකොට ඇස් දන් දුන්නා කිව්වා. ඇස් දන් දුන්න ප්‍රමාණය මේ අහසේ තරුවලට වඩා වැඩි කිව්වා. කනවැල්ලුවේ මම කිව්වා. එතකොට මේ බුදු කෙනෙක් තනියෙන් නිර්මාණය වුණ නැහැ. ඒ අනිත් හැමෝම මේ ඒකාසංකේය දෙයාසංකේය. හැබැයි මම සාරාසංකේය කල්පලක්ෂයක් පුරාවට වහන්සේත් එක්ක මට තිබ්බ ඉලක්කේ දරුවෝ හදාගෙන ඉන්න. මට තිබ්බ රජමාලිගාවේ ඒ රාජ බිසවක් වශයෙන් ඉන්න. හැබැයි ඔබ වහන්සේගේ ඉලක්කේ තිබ්බේ ඒව දෙන්න, ඒව අතහරින්න බුදුපව. එතකොට ඒ හැම තැනකදීම මගේ දරුවෝමයි දන් දුන්නේ, මාවමයි දන් දුන්නේ, මමමයි කනවැන්දුම් වුණේ, සාප කරේ නැහැ කිව්වා. එතකොට එහෙමනම් මේකේ හරි අඩක් බුදු කෙනෙක් නිර්මාණය කිරීමේ හරි අඩක පංගුවක් යසෝදරාවට හිමි කියලා යසෝදරාව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා සමීර මහත්තු.
0: හිතන්න කාන්තාවක් කියන්නේ කොයිතරම් උසස් තැනක තියෙන කෙනෙක්ද කියලා බුදුදහම තුළ නිරන්තරයෙන් අපේ අන්‍ය ආගම් තුළ කොයි විදිහේ තැන්ද කාන්තාවට ලැබෙන්නේ කියලා හොඳින්ම දන්නවා. අර අපේ හාමුදුර කිව්වාගේ සාරාසංකේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු යශෝදරාව අවසාන භවයේ හැරගියාමත් කිව්වේ වනයේ තිබෙන කොයි දේවත් රස වේවා, මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා, උවේ තිබෙන රැස්මාලා අඩු වේවා, ගහුවෙන් ගහුව දිවමාලික සෑදේවා කියලා. ඉතින් එවන් වූ කාන්තා රත්නයන් තමයි අදටත් මං හිතන්නේ බොහෝ විට අපේ පාර්ශවයට වැඩිය මේ බුද්ධ ශාසනය රකින්නට, එහෙම නැත්නම් පන්සල් ආරක්ෂා කරන්න දාන ටිකක් හදාගෙන ඉන්නේ. ඒ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඒ නිසාම අද ප්‍රජාපති මහා තෙරණිය බිහි වෙච්ච දවසත් එක්ක, විශේෂයෙන් මෙහි නිසසුනේ ආරම්භය සිද්ධ වෙච්ච දවසත් එක්ක අපි ප්‍රාර්ථනා කරනවා මේ සියලුම අපේ අම්මලාට, නංගිලාට, සහෝදර සහෝදරියන්ට ධර්ම අවබෝධය ඉක්මන්වීම පිණිසම හේතු වේවා. ඔවුන්ට ශක්තිය සපේන අපේ තාත්තලාට, සහෝදර සහෝදරියන්ටත් සියලු දෙනාටම ඒ ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා අපි සාදුකාර දෙයි ප්‍රාර්ථනා කරමු. අද සජීවී විකාශය සඳහා විහාරස්ථානයේ වෙනුවෙන් දායකත්වය ලබා දීලා තියෙනවා අපිට. අංක 119 පෙතියාගොඩ ගම්පහ පදිංචි පී විජේවර්ධන මහතා, එවැගේම ඒ පවුලේ සැම උඩුගම්පල සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අධිපති තුසිතෝ විටිගල මහතා, උඩුගම්පල සුබසිංහ වීල් ඇලයින්මන්ට් ආයතනයේ අධිපති සමන් සුබසිංහ මහතා, උඩුගම්පල CNS රෙන්ට් කාර් ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ අධිපති චතුර ජයකොඩි මහතා, එවැගේම උඩුගම්පල කොටගොඩපාර අංක 39(2) රසික ටේලර්ස් අධිපති ලලිත් නිශාන්ත මහතා සහ විශේෂයෙන් මේ හේමන්ති චාරිකා මහත්මිය තමයි අපේ දර්ශනවත් සම්බන්ධ කරගෙන මේ විහාරස්ථානයේ මේ වැඩේ කොහොම හරි කරමු කියන අරමුණෙන් මේ දේවල් කරේ. ඒ අතරේ අපේ ස්වාමීන් වහන්සේටත් පුණ්‍යානුමෝදනාවක් තියෙනවා අපේ හැමතුරුට.
1: අද දවසේ මේ ධර්ම සාකච්ඡාවේ දායකත්වය ගැන කටයුතු සිදු කරන්නේ එම් ගුණවති පෙරේරා මෞතුමිය, අංක 181 පෙතියාගොඩ ගම්පහ. ඉතින් පින් අනුමෝදනාවක් තියෙනවා අපවත් වූ අදාළ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කොට ඇති සියලු ඥාතීන්ට ආශිර්වාද සිදු කරන්න බලාපොරොත්තු වන මේ මාස විසි අටවැනි දින උපන්දිනයේ සමරන පූජ්‍ය විනිදුපුර
0: මිහිදුපුර ජිනානන්ද
1: මිහිදුපුර ජිනානන්ද නායක ස්වාමින් වහන්සේට ඒ වගේම විදේශගත වී සිටින දියණියට ආශිර්වාද කිරීමට පවුල හැමදෙනාටම ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙන තියාදාරි සතුටු දවසක් ඔයත්තෝ ආරාම හදන්න නිත්‍යකත් එක්ක ආසි වෙලා ධාතු මන්දිර හදන්න නැත්තම් පින් පුරා ගන්න යන ගමනේ අතීතයත්තෝ පරද්දවලා අපි ඊට වැඩිය වඩා වඩා පින් කරගෙන දෙවුලව නැත්තම් බඹතලේ නැත් ආත්මයට හැරෙමුයි කියන ආරාධනාවත් අපි හිතේ තියාගන්නමු හැමදෙනාට සම්මා සම්බුදු සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
0: ඒ වගේම අද දවසේ උදෑසන ධර්ම දේශනාවටත් ධර්ම සාකච්ඡාවටත් වැඩමව අව달 රදාවඩුන්න ඉඹුල්ගස්සෝවිට චිත්ත විවේකාශ්‍රමාධිපති වන්දනීය පූජනීය ලේනව මංගල ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අද දවසේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව නම් මේ මහපින කුසලයන් බවට පත් වූ උන්වහන්සේගේ සසර ගමන නිවීම පිණිස මේ පින් හේතු වේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. සමුගන්න මොහොතේ මතක් කරන්න ඕනේ දැන් ආයෙත් මේ මංගල හාමුදුරුවෝ කිව්ව බණ ටික අපිට දකින්න කැමතියි කියලා ඔබට හිතෙනවා නම් මේ සාකච්ඡාව දකින්න කැමතියි කියලා ඔබට හිතෙනවා නම් නේත්‍රාලෝක කියන YouTube නාලිකාවට ගියොත් එහෙම ඔන්න හෙට වගේ වෙනකොට ඔබට පුළුවන්කම තියෙනවා මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආයෙත් බලන්න අපේ පන්සලේ වැඩි අය බලන්න කැමතියි කියලා මේ පිටස දකින්න කැමතියි තියෙන්නේ. ඒ නිසා නේත්‍රාලෝක කියන YouTube නාලිකාවට යන්න මේ හැම දෙයක්ම අපේ ඡායාරූපගත කරලා තියෙන අපේ තරිඳු ඇතුළු පිරිස නේත්‍රා කියන Facebook පිටුවට ගිහිල්ලා ඒවත් බලා ගන්න පුළුවන්කම තියෙන බවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ මෙවැනි පින්කමක් සංවිධානය කරන්න කැමති නම් අපේ මංගල හාමුදුරුවගේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා වැඩම කරවල දවස පුරාම පොයේ පින්කමක් කරන්න කැමති නම් අපේ දර්ශනට කතා කරන්න 077 41 51 272 කියන අංකයට සමගනට සූදානම් වන මොහොතේ ඔබට ආරාධනා කරන ඔබ නිවසේ සිටිනවා නම් නිවසේ බුදු පහන පත්තු කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා දානේ පූජා කරලා සූදානම් වෙලා ඉන්න පෙරවරු 11ට අපි සූදානම් සජීව ලෙස සම්බුද්ධ පූජා පින්කම් පවත්වන්න හැමදාම අපි ඔබට ආරාධනා කරනවා. මේ විහාරස්ථානයේ මනුලව පින්කෙත කියලායි අපි හාමුදුරු නම් කරලා තියෙන්නේ. ගම්පහවුඩු ගම්පොල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මිහිදීපුර ජිනානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ශක්තියක් වෙලා හැමදාම මේ පින්බිම් ගොඩනගන්න අපි හාමුදුරු කිව්වාගේ ගොඩනගන්නේ අපේ ජිනානන්ද හාමුදුරුවන්ට නෙමෙයි අපේ හාමුදුරුවනේ ඒ ගොඩනගන්නේ ඔබ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්. එවන් වූ උදාර කාර්යයන් කරන්න සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා
2: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
4: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077 776 5754 සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077 407 85 69 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076 443 1696 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077 287 85 43

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඉන්සිසංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සිසංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සිසංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ බදුල්ල හවස නුවරේලිය තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමග 0777-9-67-67-67 අංකයට එවා හෝ මිස්කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
2: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
3: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
4: පොත් අපගේ net වගේ
2: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
5: දශක 4කටත් වඩා ලොකු පොඩි කාගේත් හත දිනු රස නාමය ඩෙඩි
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කර නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි.
7: කවතත් අලුත් කාගෙත් නෙත්

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ
3: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ බදුල්ල හවස නුවරඑළිය තෑගි දිනා ගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න
4: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: පහේ ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ නිසක ජයගැනෙන උත්තර සතර පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලවි සැල් වලින් ලබාගත හැකි අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
9: කවදත් අලුත් කාගෙත් නෙත්

පෙලවදසන 10යි විනාඩි 50යි නෙතෆෙම් අහගෙන ඉන්න ගම මම මේවට මතක් කරන්න හදන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ දවසේදී ආරම්භ වුණා 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට වාට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා BMC CH පරිශ්‍රයට ගිහාම ඉතින් එතකොට කාලයක් තිස්සේ ඔයා ගන්න බලාපොරොත්තු වෙන දුපු පොත්පත් ටික ආට මිලදී ගන්න හැකියාව ලැබෙන වටිනා අවස්ථාවක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි සන්නාමයක් තමයි සතර කියලා කියන්නේ. මොකද පොඩි කාලේ ඉඳලම අපි බොහොම දන්න කියන අපිට බොහොම ලෙන්ගතු නමක් තමයි සතර. ඉතින් එතකොට දැන් මෙදාපාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආ යනකොට පෙර පාසලේ පුංචි පැටවුන්ගේ ඉඳලා උසස් පෙළ දක්වා සිංහල ඉංග්‍රීසි වැඩපොත් ඒ වගේම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල ඒ වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළු ඕනෑම පොතක් ඔයාට BMICH පරිශ්‍රයේ සී හෝල් එකට ගියාට පස්සේ සතර ප්‍රකාශන වෙතින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඔයාට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 120ක අති දැවැන්ත වට්ටමක් එක්ක තමයි ඔයාට මේ සියලු පොත්පත් ඔයාට අවශ්‍ය විදිහට මිලදී ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා 25 වෙනිදා කියන්නේ ඊයේ ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් ඔයා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් වෙලාවක් තියෙන වෙලාවක BMICH එකට ගිහාම අනිවාර්යෙන් සී හෝල් එකට ගිහිල්ලා සතර වෙළඳ කුටියට යන්න අමතක කරන්න එපා. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර ගැන තමයි මේ විදිහට මතක් කරේ.

තවත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි.
2: ඇයි හෙටට දාන්නේ?
1: විශ්වාසේ වංගා කීවයි එක සිංගල් සිම්පල් පේ.
2: ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: වේලාව දැස් 11යි දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
2: අයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිව් සමග මම ඉන්දු ආශ්වාරයා ගමගේ. 2025 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුපත් අංකය ඇතුළත් කිරීමෙන් අනතුරුව ලබාගත හැකි බවයි. මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 19:11 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි බවද විභාග කොමසාරිස් ජෙනරාල් වරිය වැඩිදුරටත් සඳහන් කළා. කොංගෝ ජනරජයේ දරුණු ගුවන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලින් 14 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොංගෝ හමුදාවේ අධිකරණ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලායි සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා මියගේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර වනවා. කොංගෝ හමුදාවත මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. අනතුරට ලක්ව තිබෙන්නේ නිරතදිග නෙක්වෙට නගරයේ සිට අගනුවර වන කින්ෂාසා දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක්. ගුවනේදීම හදිසි කාර්මික දෝෂයකට ලක්වීමෙන් යානය කෙංගේ ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැම සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
2: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1696 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය
3: 07-287-8543 ඔතුමු බිඩරපුන් පොහෝ දිනේ නිමිති කරගනිමින් FM රේඩියෝව ශ්‍රේත පූජා සජීවී පින්කම් මාලාවට සමගාමීව මනුලොව පින්කෙතනම් වූ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව අපි ඔබට සමීප කරන්නා වූ වැඩසටහන් මාලාවට සමගාමීව අපි සූදානම් වෙන්නේ දහවල් සම්බුද්ධ පූජාව වෙනුවෙන් සජීවීව සම්බන්ධතාවය ලබා දෙන්නයි. ඒ වෙනුවෙන් FM රේඩියෝව වෙනුවෙන් අපත් සමගින් දර්ශන සම්බන්ධ වෙනවා. අයිබෝවන්
2: අසංග, ඔබ සඳහන් කළ පරිදිම අද උතුම් වූ බිනරපුර පසළොස්වක පොහෝ දිනය මේ වන විටත් net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන සමගින් මේ උතුම් වූ පුණ්‍ය භූමියේ උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් අනතුරුව ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ අප්‍රමාණ ගුණ කදම්බය උදෙසා අපි තාමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සකස් කරගන්නට යෙදුණු දානයේ නොයිදුල් කොටස අග්‍රඵලය අලංකාරවත් පෙරහරකින් වැඩමවා අතගසා තැන්පත් කිරීමෙන් අනතුරුවයි එය පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ. ආයුෂය, සැපය, වර්ණය, බලය, ප්‍රඥාව අපි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා ආරාධනා කරන්නට යෙදුනේ අති පූජනීය සිංගපුර සද්ධානන්ද අපේ හාමුදුරන් වහන්සේට. හාමුදුරන් වහන්සේ වැඩමවා සිටින මොහොතේ දහත්වට්ටිය පිළිගන්නමින් ආරාධනා කරන්නට අද මේ පින්නතුන් වෙනුවෙන් දානය සකස් කරලා සූදානම් කරලා සම්බුදු පූජාව තැන්පත් කළ අජිත් නිශාන්ත මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා වෙනුවෙන් අපි අශෝකානන්දනී මහත්මියට ආරාධනා කරනවා. සියලු දෙනා සාදු හඬක් පවත්වමින් ඒ උතුම් අවස්ථාව සමගින් සාසම්බන්ධ වෙමු. හොඳයි, එසේනම් අද බිනරපුර පසළොස්වක පොහෝ දා දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා මා ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අති පූජනීය සිංගපුර සද්ධානන්ද අපේ හාමුදුරන් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස, සාදුහු සාදුහු සාදුහු.
4: තිසරණ සහිත පංචශීලිය සමාදන් වන්නට දෙවතාවක් නමස්කාරය කියමු.

0: ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික ගුණකරුක පින්නතුනි උතුම් පුරපසොලස්වක පුණ්‍ය පොහේ දිනෙහි මනුලොව පිංකෙත පෙතියාගොඩ ශ්‍රී සාසනාලෝක විහාරස්ථානය මූලික කොටගෙන නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහන් මාලාව පැවැත්වෙන වෙලාව මොහොත පින්කම් වලට සමගාමීව දහවල සම්බුද්ධ පූජාව පැවැත්වෙන මොහොත පිළියෙල කරගන්නට යෙදුන දාන වස්තු අග්‍ර වූ කොටස නොඉඳුල් කොටස සාන්තිනායක තිලෝගුරු අමාමෑණී ලෞතුරා බුදුපියාණන් වහන්සේ උදෙසා සදහසිතින් ගෞරවයෙන් සියතින් දෑතින් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන පූජාවක් ලෙසින් පූජාවෝ පූජා කරන්නටයි සූදානම් වන්නේ. එහෙමනම් අනන්ත අප්‍රමාණ වූ බුද්ධාලම්බන ප්‍රීතිය හදවතෙහි උපදවාගෙන ආසන මස්තකයේ තැන්පත් කරන ලද දානවස්තුය අග්‍ර වූ කොටස නොඉඳුල් කොටස ශ්‍රේෂ්ඨ කොටස සාන්තිනායක ලෞතර අමාමෑණී බුදුපියාණන් වහන්සේ උදෙසා අද දින දහවල කාලයේහි මගේ දෑතින් සියතින් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන පූජාවක් ලෙසින් පූජා කරනවා. පූජා වේවා, පූජාම විත්වා. ලෞතරා බුදුපියාණන් වහන්සේ මාගේ මේ දානය පිළිගනිත්වා පිළිගනිත්වා පිළිගනිත්වා යනු තුම් මේ චේතනාව ඇතිව ප්‍රථමයෙන් තුනුරුවන් වන්දනා කිරීමට මේ කියවන කවි මා කීවායින් අනතුරු සාධු නාදයන් පවත්වා පින්වතුන් තුනුරුවන් වන්දනා කරමු.
1: සාදු සාදු සාදු.

පින්වත් හැමෝම එකවර මාත් සමගම තුනුරුවන් වන්දනා කරමු එකවර ගාථාවන් සජ්ජායනා කරමින්.

0: සාදු සාදු.
1: සද්ධා වන්ත කාරුණික පින්නතුනි, උතුම් පුරපසලොස්සක් පොහොය දිනේ අද දිනෙහිහි පින්වත් හැමෝම එකට එකතු වෙලා ලෞතර සාන්තිනායක මාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා ඔබේ දෑතින් සියතින් ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලබන පූජාවක් ලෙසින් පූජාව මහත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පූජා කරන්නට යෙදුණා. පිළියෙල කොට ආසන මස්තකයේ තැන්පත් කර පූජා කරන්නට යෙදුණ දාන වස්තු අග්‍ර කොටස නොයිඳුල් කොටස සම්බුද්ධ පූජාව හේතුවෙන් ජනිත වූ පුණ්‍ය බල මහිමයෝ රට ජාතිය සම්බුද්ධ ශාසනය ඔබේ නිවස උදවිය ආරක්ෂා කරන අපේ විහාරස්ථානයේ බෝධිරාජානන් වහන්සේට චෛත්‍ය රාජානන් වහන්සේට අධිගෘහිතව කටයුතු කරන ඉෂ්ඨකාමී හිතකාමී දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට බලයේ රැකවරණය පින්කම වෙනුවෙන් දායකත්වයේ දරන පින්වත් සීල දෙනාටත් පේවා සමාදම් වන්නට යෙදුන පින්වත් ඔබ සියලු දෙනාටත් net fm රේඩියෝ වේහි වැඩ කටයුතු කරනු ලබන සියලුම දෙනාටත් රකවරණී ආශිර්වාදය දිව්‍යංගේ ආරක්ෂාව පිහිට ලැබේවා. දිව්‍යංගේ දිව්‍ය ආශිසුර වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියන් නුඹලා ප්‍රාර්ථනා කරන උතුම් මොණිවනේ සනසේවායි. සාදුහු සාදු ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනාවන් කරමු. තදනන්තරව පින්කම වෙනුවෙන් දායකත්වයේ දරන පින්වතුන් නමින් ජන්මාන්තර ගතවන්නට යෙදුන පෞලේ සහලේ සියලුම ඥාතීන්ටත් පෙහෙවස් සමාදම් වන්නට යෙදුන පින්වතුන් නමින් ජන්මාන්තරගත වූ හැමටත් අප විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයටත් සතර පෙරවේ දායකකාරකාදී නමින් ජන්මාන්තරගත වූ හැමටත් පුණ්‍යානුමෝදනාවන් කරනු ලබනවා. යමෙකු සසරගත අත්වැරැද්දකින් අභව්‍යගත තැනක ප්‍රතිසන්දේ ලබා සිටිනං එයින් අතමිදේවා යහපත් වූ භවයකට සැපවත් වූ භවයකට පත්ව සැපත වඩා වර්ධනය කර ගනිත්වා. ඥාතිවරුනි හිතවතුනි, නුඹලා ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවනේ සනසේවායි. සාදුහු සාදු ප්‍රාර්ථනාවන් කරමු. පින්කම වෙනුවෙන් දායකත්වයේ දරන විජිතා ප්‍රියදර්ශනී මැතිනිය කලාපේ නිලධාරීතුමිය වෙළඳ ව්‍යාපාරික අජිත් නිසාන්ත මැතිදුම්, වෙළඳ ව්‍යාපාරික අජන්ත මැතිදුම්, වෙළඳ ව්‍යාපාරික සම්පත් මැතිදුම්, අද දින ජන්මදිනය සමරන එම්.ඒ. ඉසුම් හංසක පුතුණුවන් රෙසිනි අයාරා දියණී ඇතුළු පින්වත් සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ වෙලාවේ සිද්ධ වෙනවා. පෙහෙවස් සමාදම් වන්නට යෙදුන මෑණිවරු පියවරු හැමටම දහවල දානීය පූජා කිරීමත් එහි අග්‍ර වූ කොටස සාන්තිනායක තිලෝගුරු අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කිරීමත් හේතුවෙන් ජනිත වන්නට යෙදුන අනන්ත අප්‍රමාණ වූ පුණ්‍ය බල මහිමයෝ පින්කම සඳහා දායකත්වයේ දරන ඉහත නම් සඳහන් කළ සියලු දෙනාට සිය ජීවිත යහපත්ව ගෙවම් කරන්නට සුවපත්ව ගෙවම් කරන්නට හේතුවක් වේවා. පින්කම වෙනුවෙන් සම්බන්ධ වන්නට යෙදුන හැමතෙම net fm රේඩියෝ වේහි සියලු දෙනාටත් පිය ආශිර්වාද කරන බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාද වේවා. හිසේ සිට දෙපතුල තෙක් ඇති 80ක් රෝග 90ක් ව්‍යාධි සියලු අන්තරාවන් දෝරින් බුතේ වේවා. ඒ වගේම විහාරාධිපති අති ගෞරවනීය කල්යාණ මිත්‍ර සහෝදර ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. උන්වහන්සේතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා. ඉතින් පින්වත්තුන් හැමෝම එකට එකතු වෙලා මහා වටිනා පින්කමක් කරේ. පරහත ක්‍රතිරේව බුද්ධ පූජා අනුන්ට උපකාර කිරීම බුද්ධ පූජාවක් වෙනවා. ඉතින් නිර්මාණය වන ගොඩනැගෙන විහාරස්ථානයක්, දවසින් දවස බැබළෙන විහාරස්ථානයක්, සතරපේරිවේ දායකකාරකාදීන්ගේ ශක්තියෙන් ගොඩනැගුණු විහාරස්ථානයක්. පින්වතුන් හැමෝටම අද ලංකාව පුරා ලෝකය පුරා මේ දේශනාවන් හා සම්බන්ධ වන පින්වත් හැමෝටම විවෘත වෙන අවස්ථාවක්. ඔබේ සම්බන්ධතාවයේ දායකත්වය, අනුග්‍රාහකත්වය, පැමිණීම අපි අපේක්ෂා කරනවා. විහාරස්ථාන වෙනුවෙන් යමක් දැනගන්න අවශ්‍ය නම් විහාරාධිපති ලොකු ස්වාමින් වහන්සේ සමග සම්බන්ධ වන්නට දුරකථන අංකයක් තියෙනවා. 077-124-8999 අංකය ඔස්සේ උන්වහන්සේ හා සම්බන්ධ වෙන්නට පුළුවන් ඔය ඇත්තන්ට. ඒද සිහිපත් කරමින් අපි විහාරස්ථානයේ දියුණු කරන්නට තව තවත් ලෝකයේ පුරා, රට පුරා ව්‍යාප්ත මිනිස්සු අතරත සුභවාදී චින්තන, යහපත් වූ චින්තන ගොඩනැගෙන්නට පූර්වාදර්ශයක් වන තෝතැන්නක් බවට පත්වෙන්නට අපේ විහාරස්ථානය නිර්මාණය කරගන්නට ඔබේ ශක්තිය, ධෛර්යය අපට අවශ්‍ය කරනවා. ඒද සිහිපත් කරමි. පින්වත් හැමෝටමත්, මේ පරලවගේ ඥාතීන්ටත්, දෙවියන්ටත් මේ උතුම් සම්බුද්ධ පූජාව හේතුවෙන් ජනිත වූ පුණ්‍ය බලමහිමය නිවන් දකින ජාති දක්වා දුක්ඛම් කටළු හිරියට බාධක වලට පත් නොවි අවසන ප්‍රාර්ථනා කරන අති උත්තම අමෘතමා මහ නිවනේ සැනසෙන්නට සැමටම දාන පාරමිතාවක්ම වේවායි සාදු සාදු සාදු ප්‍රාර්ථනා කරමු.
2: අදෝ සාදු සාදු. අද උතුම් විනරපුර පසලසක පෝදා net fm රේඩියෝ වේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වීමන මේ උතුම් වූ පුණ්‍ය භූමියේ දහවල සම්බුත් පූජා පවත්වන්න වඩමවන්නට යෙදුණු අති පූජනීය සිංහපුර සද්ධානන්ද අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬ නගා සාදු හඬ පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාභෝධය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ පුණ්‍ය භූමියේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය වෙනුවෙන් ඔබට පුළුවන් ආකාරයෙන් ශක්තිය එක්කාසු කරන්න වැඩි විස්තර දැනගන්න අපේ මිහිඳුපුර ජිනානන්ද හාමුදුරන් වහන්සේට කතා බහ කරන්න 077-124-99 තමයි දුරකථන අංකය. ඉතින් මේ සජීවී වැඩසටහන සාර්ථක කරගන්නට සජීවී විකාශනයේ දායකත්වයන්ගෙන කටයුතු කරන්නට යෙදුණු ගම්පහ පෙතියාගොඩ පදිංචි පී විජේවර්ධන පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා වගේම උඩුගම්පල සචින් ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අධිපති තුසිතෝ විටිගල මහත්මයා ඇතුළු සියලු දෙනාත්, උඩුගම්පල සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනයේ සමන් සුබසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත්, උඩුගම්පල CNS රෙන්ටකා ඇන් ටුවර්ස් ආයතනයේ අධිපති චතුර ජයකොඩි මහත්මයා ඇතුළු මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සිදු කරන්නට යෙදුණු උඩුගම්පල කොටගොඩ පාර අංක 39-2 පිහිටි රසික ටේලර්ස් අධිපති ලලිත් නිශාන්ත මහත්මයා වගේම හේමන්තී චාරිකා මහත්මියත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ දහවල් ප්‍රවෘත්ති විරාමයයි අපි ලබා ගන්නෙ. ඉන් අනතුරු පසුර දෙකට යුගාසන කාව්‍ය මේ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩමවනවා. යුගාසන කවිබණ දේශනාව සිද්ධ කරන්නට පසුර හතර සජීවී ධර්මදේශනාව පවත්වන්න අද වැඩමවන්නේ අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ. පසුර 5:30 ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන නිසා අපි ආරාධනා කරනවා. එන පුළුවන් හැමෝටම ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පින්බිමට එන්න කියලා. ඔබට හරියටම පන්සල හොයාගන්න අමාරු නැහැ. උඩුගම්පල ඉඳලා නයිවල පැත්තට ගමන් කරනකොට 3 කිලෝමීටර කණුව පහු කරනවත් එක්කම වංගත පැත්තෙන් බොහොම ලස්සනට පන්සල පිහිටා තිබෙනවා. හරි, අපි සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටි net fm අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
3: මනෝ මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා.
4: net fm ශ්වේත පූජා. ශ්වේත පූජා.
3: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව.
2: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම. උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1696 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543

0: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: වෙලාවේ 11:40 වෙනකොට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දවස විදියට අද දවසේදී උදෑසන 9ට ආරම්භ කරා. ඉතින් එතකොට ඔබ දන්නවා net fm අපි මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නකොට සුවිශේෂී කාර්යයන් රාශියක් අපි BMICH පරිශ්‍රයේ සිදු කරනවා. අපි සූදානම් වෙන්නේ මේ වෙලාවේ එහි තත්ත්වය කොහොමද කියලා දැනගන්න සචිනීව සම්බන්ධ කරගන්න. අයිබන් සචිනී.
4: අයිබන් අසංකෝ, වාකිව විදිහටම මම ඉන්නේ මේ වෙනකොට BMICH එකේ උදේ කලබල පැන්චමද ප්‍රධාන කළා. අපි පටන් ගන්න කලින්ම මේ වැඩේ පටන් ගන්න කලින්ම අපි කිව්වා මේ පාරත් 27 වෙනි වතාවටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ක්‍රියාත්මක වෙනවා කියලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන්. ඉතින් අද දවස දෙවෙනි දවස සුපුරුදු විදිහටම නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය විදිහට නැතිනම් අපි මෙවරත් කටයුතු කරනවා. ඉතින් මේ පාර විශේෂය අපන්ට අපි හැමදාමත් කිව්වා වගේ අපි ඔන්න ඇල්ෆස් ස්ටුඩියෝ එකක් අපේ මෙතන වැඩේ සිද්ධ වෙනවා. ඇල්ෆස් ස්ටුඩියෝ එකේ වැඩේ ඉතින් ලංකාවේ නම් දෙසින් එන අපේ දුවල පුතාලා ඒගොල්ලන්ගේ දක්ෂතා දක්වන්න සූදානම් වෙලා ඉද ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා, සිංදු කියනවා, හඬ කවනවා. එකම වැඩ ගොඩක් සිද්ධ වෙනවා මේ සිරිමා පරිශ්‍රයේ තියෙන net fm alpha studio එකේදී. තව ටිකකින් අපි Facebook live එකක් එනත් බලාපොරොත්තු වෙනවා. ඉතින් net fm අපේ Facebook fan page එක follow කරලා තියාගන්න. එතකොට මෙතන තියෙන වැඩ ටික කොහොමද කියලා බලාගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද අපි රාත්‍රී 9 වෙනකම් මේ වැඩේ ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔක්තෝබර් 4 වෙනිදා අන්තිම දවස. ඒ අන්තිම දවස වෙනකම් හැමදාම උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් නැතිනම් අපි ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක ෆිල්මා පරිශ්‍රයේදී වැඩ කටයුතු ටික සියල්ලම සිද්ධ වෙනවා. අපි විටින් විට මේ කොච්චර වැරදිද්දත් අපි විටින් විට සජීවීව සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අද අසංක අපි කියන්න ඕන අද පොයි දවස පමණයි සෙනසුරාදා කොහොමත් නිමරු දවස. හැබැයි සමහර අයට සෙනසුරාදා
3: වැඩ කරනවනේ.
4: අද පොයි හින්දා ඒ වැඩ කරන අයටත් නිවාඩු. ඒ හින්දා විශාල ජනතාවක් ආරම්භයේ ඉඳලම මේ BMICH එකට පැමිණෙමින් ඉන්නවා. තාමත් ඇතුළු වෙන්නත් දරුව තමයි කට්ටිය ඉන්නේ. ඉතින් අපි ආරාධනා කරනවන්න අද විවේකී සෙනසුරාදා දවසේ හිතේ හැටියට පොත් තෝරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි නැත්නම් අපේ කුටියට එන්නත් අමතක කරන්න එපා. අසංක ස්තුතියි සම්බන්ධ කරගත්තට.
3: බොහොම ස්තුතියි සචිනි නැන්දා වගේම ඔන්න කසුනි නැන්දා. ඊට පස්සේ net fm අපේ කණ්ඩායම ඇතුළු බොහෝ දෙනෙක් ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමත් එක්ක BMICH පරිශ්‍රයේ ඉන්නවා. ඊයේ දවසේ ඉඳලා පොත් ප්‍රදර්ශනයේ අවසන් වෙනක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනේ වෙනකම්ම ඔබට හැකියාව තියෙනවා net fm අපේ විශේෂ මැදිරියට ගිහිල්ලා පාසල් යන වයසේ දුව දරුවන්ට ඊට පස්සේ මේ පාර ඒ ලෙවල් සිවර කරපු නංගිලමල්ලට අවස්ථාව තියෙනවා හඬ පරීක්ෂණ සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි කරගන්න. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් එක්ක අත්වල බඳ ගන්න ඔබට ආරාධනා කරනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට එන්න කියලා. වාට උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් අවස්ථාව තියෙනවා. ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා වෙනකන් මේ සියලු අත්දැකීම් අපිත් එක්ක විඳ ගන්න.
5: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: මුදලාලි
8: අනෝනා
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිලස් කුඩු ග්‍රැන්ඩිසෙකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
9: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
8: විජේ දාන්න ඔක්කොටම.
9: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
7: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් තහුවෙමු.
10: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
11: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන net fm අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට
8: සැප්තැම්බර් 27 උදේ පදුල්ල හවස නුවරඑළිය. තෑගි දිනාගන්න ඔබත් එන්න. කින්ස් සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතුවන්න.
12: විනාඩි 4කින් ක්‍රියාකිරීම මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
13: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-9-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: ලුණු.
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
3: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
4: ඉන්සි සංස්ථාස් ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථාස් ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත්FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ බදුල්ල හවස නුවරේලිය තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමග 0777-9-67-67-67 අංකයට එවා හෝ මිස්කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
3: කවතත් අලුත් කාගෙත් නෙත්.

0: FM Anupaha. FM Anu Hatarai Dasamata. Net FM. Divina Pura. Divina
1: Pura. විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: දැන් වලවදවල් 12යි

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-862-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්‍රාණයාගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පෙරවරුවේ සිටම මහසෙනගක්. නෙත්කුටියත් පාඨකයින්ගෙන් පිරෙයි. ගංගා කිහිපයකම ජල මට්ටම තවදුරටත් ඉහළට. අද හවසටත් ගිගුරුම් සහිත වැසී. ලංකා සතස අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දමයි. දරුවන් දෙදෙනෙකුට මරු කැඳ වූ දෙහිවල අත්බෝම්බේට ගෑවුණු තවත් දෙදෙනෙකු අත්අඩංගුවට. කොන්දේසි සපුරන්න දින 7න් හෝමුස් අරිනම් ඉරාන විදේශ ඇමති ඇමරිකාවට කියයි.
0: Net News. The truth people trust.
3: අද නිවාඩු දවසක්. ඒක නිසාම ඊයේ දවසට වඩා අද දවසේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය උදේ ඉඳන්ම පාඨකයින්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් ඒ ආපු බොහෝ පිරිසක් Net FM කුටියට එන්න අමතක කළේ නැහැ. ඒ වෙනදා වගේම මෙවරත් පොතක් පරිත්‍යාග කරන්නත් එක්ක. ඒ ඇතුළු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. බිනර පුරපසලොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල අද උදැස්සන කාලයේ සිටම සීල සමාදාන සහ විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ඒ අනුව සදහවතුන් බොහෝ පිරිසක් මෙවන විටත් වෙහෙර විහාරස්ථානවල එම කටයුතුවල නිරත වෙමින් සිටින බවයි Net News නියෝජිතයින් පැවසුවේ. මේ අතර Net FM රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ ගම්පහ උඩුගම්පල පෙතියාකුඩි ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේදී. ඒ අනුව පස්වරුවේද එම විහාරස්ථානයේ වැඩසටහන් රැසක් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා Net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්. අයිබෝවන් සමීර.
5: අයිබෝවන්, අදුදැස්සන මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ
6: පින්පර දහවලක් Net FM ශ්වේත පූජා පින්කම් මාලාව මේ වන විට උතුම් වූ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනලෝක විහාරස්ථානයේ පැවැත්වෙද්දී දහවල සම්බුද්ධ පූජා පින්කම මීට සුළු වේලාවකට පෙර අවසන් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අද පසරු දෙකට යුගාසන කාව්‍යමය ධර්ම දේශනා පවත්වන්නට නියමිතයි. ඒ පූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ වගේම පූජනීය කැලෑගම මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමීමෙන් ඉන් අනතුරුව ධර්ම දේශනා වගේම ආශිර්වාද බෝධි පූජා ආදී පින්කම් රාශියක් අද පසරුව දක්වාම පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි ආරාධනා කරනවා FM 95, FM 94.8 Net FM රේඩියෝව ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාට එන්න මේ උතුම් විහාරස්ථානයට වගේම නිවසේ ඉඳලා මේ පින්කම් යෙදෙන්නට කියලා ආරාධනා කරනවා. මම Net News වෙනුවෙන් සමීර බණ්ඩාර වීරකෝන් ශ්‍රේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට.
3: පොත් ප්‍රකාශකීන්ගේ සංගමය 27 වෙනිවරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙවන දිනයටත් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. අද පෙරවරුවේ සිටම පාඨකීන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටිනවා. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති නෙත් FM කුටියේ පොත් කැටයම් වැඩසටහන ක්‍රියාත්මකයි. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද එහි මෙවන විට ස්ථාපිත නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා. ඒ අනුව අද දිනයේද බොහෝ පිරිසක් නෙත් FM කුටියට පැමිණෙමින් සිටිනවා. ඒ අතුරු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සිටින නෙත් FM විශේෂ නියෝජිත අනුරංග ඩෙල්ෂාන්. අයිබෝන් අනුරංග.
5: අයිබෝවන්, අද උදෑසන මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනේ ආරම්භ වුණේ. ඒ වගේම මේ වනවිට අති දැවැන්ත ශ්‍රාවක පාඨක හිතවතුන් රැසක් මේ වනවිට මේ පරිශ්‍රයට ඇතුළු වෙලා හමාරයි. ඒ වගේම විශේෂ මතක් කරන නෙත් FM රේඩියෝවේ විශේෂ වැඩසටහන් රාශියක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන පරිශ්‍රයේ. ඒ අතරතුර ප්‍රධාන වශයෙන් අපේ දුවදරුවන්ගේ අනාගතය තවත් පියවරක් ඉදිරියට සම්බන ඇල්ෆා ස්ටුඩියෝ අපේ උදෑසන වැඩසටහන් සඳහා දුවදරුවන් අපි ලබා ගන්නවා හඬ පරීක්ෂණයක්. ඒ සඳහා අපි මේ වෙනකොට සංවිධානය කරගෙන දරුවන් විශාල ප්‍රමාණයකට පිටකට වෙලා තිනවා. ඒ වගේම දුෂ්කර පාඩල් සඳහා ලබා දෙන පොත් කැටයක් මෙවරත් අපි නිර්මාණය කරලා තිනවා. ඔබට පුළුවන් ඔබේ පොතක් අපිට පරිත්‍යාග කරන්න. ඒ පොත අපි සෝදානම් වෙලා තිනවා පුස්තකාල සඳහා ලබා දෙන දුෂ්කර පාසල් වල. ඉතින් මේ විදිහට කටයුතු සංවිධානය වෙලා මේ පැත්තෙන් සිද්ධ වෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ දින 10ක් පුරාවට මේ කටයුත්ත නිර්මාණය කරලා තිනවා ඔබ වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මෙවරත් විශාල ප්‍රකාශකීන් සංඛ්‍යාවක් සංවිධානය කරලා තිනවා මේ ස්ථානය තුල. ඒකම දරුවන්ගේ නැන පාදන්න තවත් විශේෂ කුසලතා සංවර්ධනය කරන්නට එක් ස්ථානවල වැඩ කටයුතු සංවිධානය කරලා තියෙනවා දූ දරුවන් වෙනුවෙන්. ඉතින් මේ වෙන විට මේ තත්ත්වයේ මිලසයි අපි නැවත හමුවෙමින් සමු ගන්නා නෙට්වර්ක් වලින් මම අනුරංග දේශාන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ සිට.
3: ස්තුති අනුරංග. ඔක්තෝබර් සිවුවනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ අතර හිටපු ප්‍රධාන අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා විසින් රචනා කරන ලද එකම ගැටුම කෘතිය පිළිබඳව විද්වත් විවරණයක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පරිශ්‍රයේ අද පස්වරු 4ට සිදු කෙරෙනවා. හිටපු අමාත්‍යවරයා මෙම කෘතිය රචනා කර ඇත්තේ ශ්‍රී ලංකේය දේශපාලන උදාහරණද සහිතව ලෝක බලවතුන් විසින් ලෝකය තමන්ට උවමනා පරිදි හසුරවා ගැනීම සඳහා උපක්‍රම යොදා ගන්න ආකාරය පිළිබඳව විස්තර කරමින්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ අද ඒ පිළිබඳ විවරණය සිදු කිරීමට නියමිතව සිටින්නේ කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය පාලිත කොහොන මහතායි. නිල්වලා, ගින්, කැලණි සහ කළුයන ගංගාවල ඇතැම් පහළ ප්‍රදේශවල ජලමට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමක අවදානමක් නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ LS සූර්යබණ්ඩාර මහතා පැවසුවේ.
7: නිල්වලා ගඟ මකුරස් ආසන්නයේ පානදුගම ජලමට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. කෙසේ නමුත් මෙන් පහළ තල්ගාගොඩ ආසන්නයේ පීටි කද්දුව සහ මාරිම්බඩ ඒ ආසන්නයේ සතියගොඩ ප්‍රදේශවල ජලමට්ටම තව ඉතා සුළු වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරනවා. එය නමුත් ශීඝ්‍ර වැඩිවීමක් කරා විශාල ගම් අතුරුදහන් දක්වා වර්ධනය වීමක් පවතින වර්ෂාපතනය නනු පෙන්නුම් කරන්නේ. ඒ වගේම නිල්වලා ගංගා ද්‍රෝණී වර්ෂාපතනය මිලිමීටර 25කට ආසන්න වර්ෂාපතනයක් ඉහළ ප්‍රදේශවල කිනඩ තියෙනවා. එම නිසා තවදුරටත් විශාල වැඩිවීමක් ගංගේ ජලමට්ටම වල සිදුවෙන්නේ. ගංගඟ ඉහළ ද්‍රෝණියෙත් මිලිමීටර 10ක් 30ක් අතර වර්ෂාපතනයන් විවිධ ස්ථානවල දක්වට තියෙනවා ඉහළ ප්‍රදේශවල. කෙසේ නමුත් මේ වන විට තියෙන ජලමට්ටම් අනුව බද්දගම ජලමට්ටම සසුළු වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් අවලම සහ ඉහළ ප්‍රදේශවල ජලමට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින්නේ. මේ නිසා තව විශාල වැඩිවීමක් බද්දගම ආසන්නයේ ජලමට්ටම් වැඩිවීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ක්‍රමයෙන් සුළු වැඩිවීමක් දක්වා තව සිද්ධ වෙනවා. ඒ අනුව බද්දගම, වක්වැල්ල සහ ආසන්නයේ පිහිටි නාගොඩ ඇතුළු ප්‍රදේශවල තවදුරටත් ජලමට්ටම් ඉහළගේක අවතීවි.
3: මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග අධ්‍යක්ෂ LS සූර්යබණ්ඩාර මහතා.
7: දළුගඟ මිල්ලකන්ද ජලමට්ටම තවදුරටත් සුළු වැඩිවීමක් සහ මිල්ලකන්ද සහ පොටුපවල ප්‍රදේශයේ ජලමට්ටම් සුළු වශයෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා. මාගුරු ජලමට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණත් ඒ අනුව කුඩාගඟ සහ ඉන් පහළ පිහිටි පොටුපවල සහ විශේෂයෙන්ම බොලත් සිංහර මපාරෙන් දුනුවර පරිපාද ජිරිකම් කොට්ටාසල පහත් බිම් මදුරාවල මේ පහත් බිම් වල තවදුරටත් ජලය වැඩිවීමේ හැකියාව තියෙනවා. නමුත් විශාල වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය වැඩිවීමක්. ඉහළ ප්‍රදේශයේ වර්ෂාපතනය මිලිමීටර 50ට ආසන්න වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවල දක්නට ලැබෙනවා. නමුත් සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් තමයි දකින්නට තියෙන්නේ. ඒ වගේම කැලණිගඟ ඉහළ ප්‍රදේශයේ තමයි වැඩිම වර්ෂාපතනයන් මේ වන විටත් දකින්නට තියෙන්නේ. නෝවෝට් කිතුල්ගල සහ ඉහළ ප්‍රදේශවල වටවල ඇතුළු ඒ ප්‍රදේශවල මිලිමීටර 50කට 60ට අතර වර්ෂාපතනයක් දකින්නට තියෙනවා. කෙසේ නමුත් කැලණිගඟ ඉහළ ද්‍රෝණියේ ජලමට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. හම්වැල්ල ජලමට්ටම ඇතැම් ස්ථානවල ඇතැම් විට සුළු වැඩිවීම් පෙන්නුම් කරත් විශාල ගංවතුරක් දක්වා කැලණිගඟේ ජලමට්ටම් වැඩි වෙන්නේ නැහැ. මේ නිසා මහගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම කැලණිගඟට දකින්නට නැහැ. රත්නගලුවේ මහවැවෙනි ගංගාවල ජලමට්ටම සාමාන්‍ය වගේක පවතින විශාල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. අනිකුත් ප්‍රදේශවල තියෙන ගංගාවල ජලමට්ටම් පිළිබඳ ඒතරම් වැඩිවීමක් නැහැ. වර්ෂාපතනය නොමැතිකම්.
3: මේ අතර අද පස්වරුවේද ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යය නියතු කලුගුණ විද්‍යාඥ ඉමන්තරන්දික මහතා පැවසුවේ.
8: බස්නාහිර සහ සබරගමුව පළාත්වල කාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වෙනවා. ඒ වගේම ඌව පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවෙන්න පුළුවන් තාවකාලික තද සුළං වලින් සහ කුණුමගින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
3: අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල අද සිට පහළ දැමූ බව ලංකා සතස ආයතනය පවසනවා. ඒ අනුව ලොකුලුණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 309ක් වනවා. සුදුසීනි තොග කිලෝග්‍රෑමයක මිල රුපියල් 4කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 245ක් ලෙසයි. රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 242ක් ලෙසයි. එමෙන්ම පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174ක් වන බව ලංකා සතස් ආයතනය පැවසුවා. රතු කෙකුළු කිලෝග්‍රෑමයක මිල රුපියලකින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 173ක්. ඊට අමතරව සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 174ක්. දිවයිනපුරා පිහිටි සිය අලවිසල් මගින් මෙම පහළ දැමූ මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකි බවයි ලංකා සතස් ආයතනයේ වැඩිදුරටත් සඳහන් කළේ. ගෝලීය තෙල් ප්‍රවාහනයට අතිශය තීරණාත්මක හෝමු සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට සූදානම් බව ඉරානය සඳහන් කරනවා. ඉරාන විදේශාමාත්‍ය අබ්බාස් අගරච් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා වන යෝජනාවලිය කටාර් රාජ්‍ය මැදිහත් වී අමෙරිකාව වෙත මෙවන විට භාර දී ඇති බවයි. අවශ්‍ය කොන්දේසි සපිරෙන්නේ නම් පසුගිය ජූනි මාසයේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට අනුකූලව දින 7ක් ඇතුළත නැවගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි බවයි ඉරාන විදේශාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණ ගැනීම දැන් අමෙරිකාව සතුව පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ අතර ඉරානයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ දෙරටේ පරමාණුක අර්බුද ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මැදිහත්කරුවන් මාර්ගයෙන් සුබවාදී සාකච්ඡාවන් පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලයේ එක්ව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ඉරානය විසින් හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගත්තා. ලෝකයේ බලශක්ති සහ ස්වභාවික ගෑස් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන්නේ මෙම හෝමු සන්ධිය හරහා වන අතර එය වසා දැමීම හේතුවෙන් මේ වන විට ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් නිහල ගොස් තිබෙනවා. එමෙන්ම එළැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල මැතිවරණය හමුවේ මෙම අර්බුදය විසඳා ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 2025 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ නැවතත් www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාගංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවයි. මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 19/11 යන ශ්‍රණික ඇමතුම් අංකය ඇමතිය හැකි බවද විභාග කොමසාරිස් ජෙනරාල් වරිය වැඩිදුරටත් සඳහන් කළා. 2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ පසුගිය පෙබරවාරි 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා පැවැත්වුණා. දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොටසේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අතරංගොට ගෙන ඇත්තේ පිළියන්දල සහ කහතුඩු ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. අදාළ අත්බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රිරූත රථයක් සහ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මාද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 960ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය 11 වෙනිදා අදාළ නිවසට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කෙරුණා. එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 17 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ රිදී මාලියද්ද දෙහිවල හා බොරලැස්ගමුව පොලිස් වසම්වලදී. ඔවුන් මෙවන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා. එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ අත්බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ටාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. කොංගෝ ජනරජයේ සිදු වූ දරුණු ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ කොංගෝ හමුදාවේ අධිකරණ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කලාලායි සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් බකුමි ලුකුලියා මියගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනා අතර වන බවයි. කොංගෝ හමුදාවද මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. අනතුරට ලක්ව තිබෙන්නේ නිරතික කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක්. ගුවනේදීම හදිසි කාර්මික දෝෂයකට ලක්වීමෙන් මෙම යානය කෙංගේ ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත් සිදුව ඇති කාර්මික දෝෂය කුමක් දෙයන්න හෝ එවැනි කාර්මික දෝෂයක් ඇතිවීමට හේතුව කුමක් දැයි තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර තිබෙන බව කොංගෝ සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. තවත් විශේෂත්වයක් වන්නේ මෙම අනතුර සිදුවන්නේ කොංගෝහි නැගෙනහිර කලාපයේ පවතින උණුසුම් ආරක්ෂක තත්වය මධ්‍යයේ වීමයි. රුවන්ඩාවේ සහාය ලබන M23 කැරලි කණ්ඩායම ඇතුළු සන්නත කණ්ඩායම් කිහිපයක්ම ප්‍රධාන නගර කිහිපයක බලය අල්ලාගෙන ඇති අතර කොංගෝ හමුදාව එම කැරලිකරුවන්ට එරෙහිව මෙවන විට දැඩි හමුදා මෙහෙයුමකද නිරතව සිටිනවා. ආරක්ෂක තත්වය උණුසුම් වී තිබෙන්නේ ඒ හේතුවෙන්. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
10: ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් පිළිබඳව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ද අදහස් දැක්වුවා.
11: නෙට් කවුන්ටි බොහොම ප්‍රගතිශීලී අලුත් වැඩපිළිවෙලා තියෙනවා. අලුත් අත්දැකීම් ලැබුමින් ඒවගේ මාළු පරිශනාත්මක වගේ වැඩසටහන් යන බව පේනවා. ඒක තමයි උඟාක් මාධ්‍යවලට ආදර්ශයක් වුණේ පස්සේ කාලෙක දුරාචාරයේ පිටුදැකීමට ලොකු පිටුබලයක් වුණා. ඉතින් නෙට් FM මගින් අනුගමනය කරන වඩාත් වැදගත් වෙන දේ තමයි භාෂාව පාවිච්චි කිරීමේදී ව්‍යාකරණානුකූලව හරියට උච්චාරණය කරන්න. ඒක ද්වංග විමාද්දී අත්‍යවශ්‍යම දේ. මොකද ඒවා තමයි අපේ බාල පරපුර ඉගෙන ගන්න. ඒකදී අපි හිතනවා නෙට් FM අලුත් වැඩක් කරලා තියෙනවා, සමාජ ශීලී වැඩක් කරලා තියෙනවා, සමාජයට පිටුබලයක් වන, සමාජයේ යහපතට හේතු වන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ යහපත් සියලු කටයුත්තක් මාගේ කරන ආශිර්වාද නෙට් FM කරගෙන යන යහපත් වැඩ කටයුතු වලට අපි ආශිර්වාද කරනවා.
12: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: අද අචාරෝඩික ඩිලිව කරන්න පුළුවන්.
15: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
14: පොඩි දෙන්නට හොඳට උගන්නන්න ඕනේනේ.
15: ඔයා ගැනත් හිතන්න ඕනේනේ. ඒකට ඕනි අයඩෙක්ස්. විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස් පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
16: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
17: ඔබටත් මෙවැනි රෝගාවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0761856956.
18: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ බදුල්ල හවස නුවරඑළිය. තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777 9767 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.

දවල් 12යි විනාඩි 39යි වෙලාව. නෙතෙෆේ මහගෙන ඉන්න ගමන් අපි වට මතක් කරන්න හදන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඊයේ දවසේදී ආරම්භ වුණා. අද එහි දෙවැනි දිනේ. එතකොට නෙතෙෆේම් අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක හත්වල් බැඳගෙන ඉන්නකොට වට විශේෂයෙන් මතක් කරන්න ඕනේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට අද දවසේදී යන ඔයා, ඊට පස්සේ ඉදිරි දවස් වෙන් කරගෙන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයා, සී හෝල් එකට යන්න අමතක කරන්න එපා. මොකද සතර ප්‍රකාශන ආයතනයේ වෙළඳ කුටිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMICH පරිශ්‍රයේ සී හෝල් එකේ තියෙනවා. ඉතින් එතකොට ඔබට අවශ්‍ය කරන, ඔබේ දුවාදරුවන්ට අවශ්‍ය කරන සියලුම පොත්පත් ප්‍රශ්නෝත්තර මේ සියල්ල වාට 120ක අති දැවැන්ත වට්ටම් එක්ක මිලදී ගන්න හැකියාව තියෙනවා. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න, සතරත් එක්ක එකතු වෙන්න ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා.

0: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 7672.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ දිවසම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. බලපත්‍රයක් නොමැතිව බගවන්තලාව කෙසල්ගමු ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මීට පෙරද අනවසරයෙන් මැණික් කර ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් පොලිසිය පැවසුවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් සඳහා එක්වීමට නියමිතව තිබූ නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් වෙත CNN මාධ්‍යවේදීන් ඇතුළත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටෙනසි ප්‍රාන්තයේ පැවැත්වෙන අමෙරිකානු පාපන්දු තරගයක් නැරඹීමට ට්‍රම්ප් එලෙස ගුවනින් යාමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලයිස්තුවෙන් CNN නාලිකාව ඉවත් කිරීමට දවල මන්දිරය පියවරගෙන ඇති අතර එවෙනුවට වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයක් ආදේශ කර නැති බවද සඳහන්. පසුගිය සතියේදීද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් CNN, පොලිටිකෝ සහ MS9 යන මාධ්‍ය ආයතන තමන්ගේ පරිපාලනයට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරන බවට චෝදනා කරමින් දවල මන්දිරයට ඇතුළු වීම තහනම් කරනු ලැබුවා. මේළඟ නෙත් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම.

0: Radyo. ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම Bad News.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් කාන්තා කේවල ඉසව්වේ දෙවන වටය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රණිත් මා තිනුලි සමත් වුණා. ඇය මෙම ජය ලැබුවේ නේපාල ක්‍රීඩිකාවක වට දෙකට බිඳුවක් ලෙස පරාජය කරමින්. පළමු වටය 21-9 ලෙසද දෙවන වටය 21-6 ලෙසද ඇය ජයගත්තා. මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් දෙවන වටේ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට විරෙන් නෙත්තසිංහ සමත් වුණා. ඔහු මෙම ජයග්‍රහණය ලැබුවේ පිරිමි ඒකල තරඟයේදී මාලදිවයින් ක්‍රීඩකයෙකු පරාජය කරමින්. අවසන් ප්‍රතිඵලය ලකුණු 21-4 සහ 21-6 ලෙස සටහන් වුණා. ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ අයිචි නගෝයාහිදී. අභේදානය ලැබූ ගවයන් 20 දෙනෙකු දිට්වා විසනයෙන් පීඩාවට පත් වූ රාජාංගනය ප්‍රදේශයේ පවුල් වෙත පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. ඒ මාදිවෙල ඊයම් පෝරුව ගංගාතිලක රජමහා විහාරස්ථානයේදී. සද්දීපයේ අනාගතය පදනම විසින් සංවිධාන කර තිබූ එම වැඩසටහනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people we trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95 FM 94.8 Net FM.
5: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
6: net fm ශ්වේත පූජා
5: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
7: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම. උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1696 කොටුගොඩ පාර රසික ටේලස් ආයතනය 077-287-8543.
8: අයබෝන් අද බිනරපුර පසළොස්වක පොහෝ දිනය. ඉතින් ඊට සමගාමීව අද දිනේත් net fm රේඩියෝව විසින් ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙනවා. ඒ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම වෙනුවෙන් මනුලොව දෙව්ලොව බඳ වූ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිටයි. දැන් පූජනීය වන්දනීය තඹුත්තේගම ධම්මාරාම හිමියන්ගේ සහ පූජපාද කැලේගම මහින්ද හිමියන්ගේ යුගාසන කවි බණ කසිරිය සමගයි සජීවීව අපි සම්බන්ධ වන්නට සූදානම. අයිබෝන්
9: ඉන්දු, අද බිනරපුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසය තුළ ඉතාම වැදගත් සිදුවීම් රාශියක් සිදු වුණු මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනේ අද උදෑසන සිට net fm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙද්දී දැන් අපි සූදානම් වන්නේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව වෙත යොමු වෙන්නට. එදින් අපේ වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට දැහැත් පිළිගන්වන්නට ඒ වගේම පුෂ්පවට්ටි පිළිගන්වන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. දවසේ මේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය දරන නලීන් මෝටර්ස් අධිපති නලීන් මහතා ඇතුළේ පවුලේ පිරිසට ඒ වගේම ජයවීර මහත්මාගේ ආදරණීය මෑණියන් හේමාවතී මාතාවටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි සියලු දෙනා සාදුනාද දෙමින් ඒ ආරාධනාවන් සිදු කරමු. ඔබ දන්නවා බිනරපුර පසළොස්වක පොහෝ දිනය කියලා කියන්නේ ගෞතම බුද්ධ ශාසනය තුල සිව්වනක් පිරිසම බිහිවුණු පොහෝ දිනයක්. අපි දන්නවා බිනර පොහේට පෙර මහා සංඝරත්නය බිහිව සිටියා, උපාසක උපාසිකාවන් බිහිව සිටියා. නමුත් භික්ෂුණී ශාසනය ඇරඹී නොතිබුණු කාලයක භික්ෂුණී ශාසනය ආරම්භ වුණු මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනේ අමාමෑණි භාග්‍යවතුන් වහන්සේ සෙවණේ සැනසෙන්නට අප සියලු දෙනාට වරම වාසනාව ලැබී තිබෙන මොහොතක අද අපි නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කළා කුලියාපිටිය මෙනුවංගමුව ශ්‍රී වික්‍රමසිංහාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අවසරයි වන්දනීය පූජනීය කාව්‍ය විශාරද තඹුත්තේගම ධම්මාරාම ගෞරවනීය ස්වාමින් වහන්සේට, එවැගේම අලව්ව නුගවෙල ශ්‍රී සෝනුත්තර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත කාව්‍ය විශාරද අවසරයි කැලේගම මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැමතුම් පූරක පාදාභිවන්දනයෙන් ආරාධනා කළා යුගාසන කාව්‍යමය ධර්මදේශනාව පවත්වන්නට. අපි මේ හැම පින්කමක්ම සිද්ධ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්. ඉතින් සනරාමර තිලෝතිලක වූ අජරාමර ගුණපූජිත වූ අපරාජිත මෙත් ගුණපිරි ඔබත් මමත් සරණ ගිය තුන්ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා අපි සාදුනාද දෙන්නේ අද අපේ ගෞරවනීය යතිවරයාණන් වහන්සේ සෝදානම්ව සිටින්නේ බුදුගුණ කියන්නට. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ඒ උත්තම බුද්ධ ගුණයන් ගැන කවි රසයෙන් මොමුණන්නට. එහෙමනම් අපි ආරාධනා කරනවා නැමතුම් පූර්වකව අපේ ගෞරවනීය යතිවරයාණන් වහන්සේලාට නෙත FM ශ්වේත පූජා මේ පස්වරුවේ ඉතාම වාසනාවන්ත කාලගුණයක් තියෙන මොහොතක උතුම් බුදු ගුණ මොමුණන්නට අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස. සාදු සාදු සාදු.

තුනුරුවන්ගේ සෝවිසි අනන්ත මහ ගුණ බලයෙන් පින්වත් හැම දෙනාටම යහපතක් සැනසෙල්ලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවසරයි අද දවසේදී මේ උතුම් පින්කම සිද්ධ වන මනුලොව පින්කෙත නම් වූ මේ රමණීය ආරාමයේ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී සාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධීශවර ශාස්ත්‍රවේදී පඬිතුක අපේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරුවන් වහන්සේ එවගේම අද දවසේදී මා සමගින් මේ යෝගාසන කාවයේ මේ ධර්ම දේශනාව දේශනා කරන්නට වැඩමවා වදාළ අලව්ව නොගවෙල ශ්‍රී සෝනුත්තර පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පඬිතුක කාව්‍ය විසරද මගේ සහෝදර පින්වත් කැලේගම මහින්ද පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජනීය ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි සාන්ත සත්පුරුෂ ගුණ ඇති පින්වතුනි පින්වතියනි දෝදරුවනි අද බෙනර පෝදා අපි බලාපොරොත්තු වන්නේ ලෞතුරා සාන්තිනායක මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳවම මොහොතක් කල්පනා කරන්නටයි විමසා බලන්නටයි ලෞතර බුදු ගුණය පිළිබඳව ඔබට මට කියන් නිම කල නොහැකි මාතෘකාවක් වන නිසා මේ හෝරාවකට අඩු කාල සීමාවක් යටතේ අපි විමසා බලන්නටයි මේ වෙලාවේදී සෝදානම අපේ බුදුහාමුදුරුව පිළිබඳව එහෙමනම් අපේ පින්වත් මහින්දහාමුදුරුවනි අපි සුපුරුදු විදිහට තුනුරුවන් අභිවන්දනීය කොට ඒ මාතෘකාවට මෙලෙස ප්‍රවේශයක් ගමු පින්වත් හැම දෙනාම සාදුනාදයක් පවත්වන්නට

ධර්මාසනයේ වැඩහිඳින ගෞරවනීය තඹුත්තේගම පඬිත හාමුදුරුවෝ ඇතුළු ලක්වැසි ලෝවැසි මහසඟරුවනින් අවසරයි. අපේ හාමුදුරුවන්ගේ තෙලිතුඩින් ලියවුණු අසහාය ශ්‍රේෂ්ඨ ශාස්ත්‍ර වූ අප භගවත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණය සිහි කරන වෙලාවේ අපවත් වදාළ මගුරු දේවෝත්තම වයඹ දිසාවේ ප්‍රධාන සංඝනායක මකුල්ලවේ ශ්‍රී විමල ජෝති නායක මාහිමිපාණන් වහන්සේටත් ඔබ හැම නමින් රට නමින් ලොව නමින් දිවිපිදු මිය ගිය හැම දෙනාටමත් පින් සිද්ධ වේවා යන සිතින් යුක්තව මිනිසුන් පමණක් නොව දෙවියන් බඹුන් මරුන් සහිත මේ සියලු සත්වගට සදා සැනසිල්ල සැදූ මගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. මාගේ ප්‍රාණී ඇති තුරාවට සවනක් රැසින් බබලන ඒ ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ නිරතුරුවම සරණ යමි යන උදාරතර සිතින් යුක්තව අපේ හාමුදුරුවනි අපි ධර්ම දේශනාවට මෙලෙස ආරම්භ වෙමු.

අවබෝධ කරගත් සිරි සදහම් දෙසන විට පින්වතුනි ඔබට මට දැනෙන සැනසීම වචනයකින් කිව නොහැකි තරම් සැනසෙල්ලකුයි එන්නේ. ඒ සැනසීම එදා මිනිසුන් සහිත සියලුම සත්වයන් ලබා ගන්නට වුණා. එකී උතුම් සැනසීම අද දවසෙත් මේ විදිහට විමසනකොට අපට මොනතරම්නම් හිතට සැනසුමක් දැනෙනවද අපේ හාමුදුරුවනි?

ප්‍රමාණයි. ඔබ මේ ශ්‍රවණය කරන්නේ විනරපුන් පොහෝදා නිත්‍යෆෙම් ශ්වේත පූජා යුගාසන කවිබන තුළින් අපේ අනන්ත ගුණ ඇති බුදු හාමුදුරුව පිළිබඳව අපේ හාමුදුරුවනි.

එකම ගුරුවරයානෝ මාගේ බුදුපියාණන් වහන්සේය. සියල්ලෙහිම පවතින යථාර්ථය මැනවින් පසක් කර දුන්නේ ලෝතුරු තථාගතයාණන් වහන්සේය. නිමාවක් නොපෙනෙන සංසාර භවගමනෙහි නිමාව දක්නට අවැසි මඟ විවර කළේ ගෞතම බුදුරජාණන් වහන්සේය. අපේ හාමුදුරුවනේ, ඒ පිළිබඳව තවත් මෙලෙස කියමු.

අතිගෞරවනීය මහ සංඝරුවනෙන් අවසර ලැබේවා කාරුණික ගුණ ඇති සුපේසල ශික්ෂාකාමී කාරුණික පිංගතුනි ජාතියේ නාලිකාව net fm ශ්වේත පූජා ආගමික වැඩසටහන් මාලාවේ සමස්යාමයෙහි ඔබත් මමත් ඔබේ දසවනට ඔබේ ආලින්දයට සුපුරුදු විදිහට වැඩමවන ශ්වේත පූජා යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාවටයි අපි මෙසේ සවන් පෙත් යොමු කොට අවසන් උනේ. එහෙමනම් කාල වේලාව අපට තිබෙන්නේ මෙතෙකයි කියා සිතන බැවින් අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කොට මේ පින්කම මෙලෙස නිමා කරන්නටයි සෝදානම් වන්නේ. ඉතින් අපේ හාමුදුරුවෝ මේ වෙලාවේදී උන්වහන්සේගේ ගුරු දේවෝත්තම අලව්ව නොගවැල ශ්‍රී සෝනුත්තර පිරිවෙන් මහා විහාරාධීස්වර වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිගෞරවනීය මකොල්වැවේ විමල ජෝති අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ හත් දොහේ පින්කම ඊයේ දවසට යෙදিলা තිබුණා. උන්වහන්සේ ඒ පිළිබඳවවත් වැඩිතැකීමක් නොකොට මේ උදාරතර පින්කම වෙනුවෙන් මාහා වැඩමවීම සම්බන්ධයෙන් අපේ හාමුදුරුවන් වහන්සේට මගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමින් අද මේ උදාරතර පින්කමේ දායකත්වය මේ යුගාසන කාව්‍යමේ පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන පින්වතුන්ලා පිළිබඳව සඳහන් කරනකොට දොරණාගොඩ පදිංචිව මිය පරලව යන්නට යදුන බීඒ පියසේල ආදරණීය පියාණන්ටත් එමගින් බීඒ ධර්මදාස මහත්මාණන්ගේ ජීවිතයට පින් අනුමෝදන් කරන්නටත් ඒ පවුල් දෙකේම සියලු දෙනා අද මේ උතුම්ම පින්කම වෙනුවෙන් දායකත්වයේ දරාගෙන වැඩ කටයුතු කරන බව අපි මේ වෙලාවේදී සිහිපත් කටයුතුයි. එහෙමනම් ඒ පවුල් දෙකේම ජීවත් වන සියලු දෙනාටම අපි ආශිර්වාද කරමින් විශේෂයෙන් පරලෝස සැපත් වන බීඒ පියසේල මහත්මාටත් බීඒ ධර්මදාස මහත්මාටත් අපි ප්‍රාර්ථනා කරමු සංසාර භව ගමන සුවපත් වේවා උතුම් අමා මහ නිවණින් සැනසෙල්ලම ලැබේවා කියලා සාදුනාදීකින් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරන අතරේ විශේෂ වශයෙන් සැප්තැම්බර් මාසයේ 25 වන දිනේට ජන්මදිනය අනුස්මරණය කරන බීඒ ජනිදු සනුත් නෙත්මිනි ආදරණීය පුතණුවන්ට මේ වෙලාවේදී අපි නිදුක් නිරෝගී

0: පන්දිනයක් වේවායි කියලා ආශිර්වාද කරන ගමන් මේ පින්කමට දායකත්වයේ ලබා දුන්න පින්වත් හැම දෙනාටමත් මේ වෙලාවේදී අපි බුද්ධාදී තුනුරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන ගමන්ම පේමවතී උඩුනුවර උඩුවර ආරච්චි මහත්මිය උතුරු දොරණගොඩ පදිංචි එවැගේම එතුමියගේ මිය පරලොව යන්නට යොදුන සියලු දෙනාටමත් අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරමින් අනුපම දිල්ෂාන් පුතණුවන් විහඟ රාහුල් මොනුබුරන් ඇතුළු මේ සියලු දෙනාටම මේ වෙලාවේදී ආශිර්වාද කරන අතරේ තව දින දෙකකින් ඔබේ දේශ ඔබේ අනුශාසකයාණන් වහන්සේ පූජනීය අපේ මිහිඳුපුර ජිනානන්ද අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ පිරුණු සුබ ජන්මදිනයක් මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමින් එහෙමනම් අපේ හාමුදුරුවනි අපවත් වුණු ඔබ වහන්සේගේ ආදරණීය ගුරු දේවතාවුන් වහන්සේ අපේ මකුල් වැවේ විමල ජෝති අපේ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන මේ විහාරස්ථානයේ අපවත් වේ වදාළ පින්වත් මහ සංඝරුවනටත් සතර පෙරුවේ දායකකාරකාදී පින්වත් හැම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ධර්මයෝ පිහිට ආධාර වේවා. මේ ධර්ම ශ්‍රවණයට අද දවසේදී සවන් පෙත් යොමු කරන්නට යෙදුන ලක්වාසී ලෝවාසී සියලු පින්වතුන්ලාටත් මේ පින ඉවහල් වේවා. පරලෝසපත් වුණ සියලු දෙනාටමත් මේ උදාරතර පුණ්‍ය ධර්මයෝ එකසේ පිහිට ආධාර වේවා. විශේෂයෙන් net fm සභාපති අපේ සෙනවිරත්න අයපා මැතිඳුන් ප්‍රධාන කරගත් අපේ ආගමික කටයුතු අංශයේ භාරව ක්‍රියා කරන දර්ශන මහත්මා සමීර මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ වෙලාවේදී ආශිර්වාද සිද්ධ කරමින් ඔබත් මමත් නැවත හමු වන තුරා තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට සිතක් සාන්තියක් වේවා. සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කර දෙත්වා. අවසන පැතෝ බෝධියකින් අති උතුම් අමා මහ නිවණින් සැනසෙල් ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා.
1: සාදු සාදු සාදු. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සර්වඥ වනසේක, මහා ඍෂි වනසේක, ධර්මරාජ වනසේක, බුද්ධ ශ්‍රේෂ්ඨ වනසේක, ලෝකනායක වනසේක, බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුදු ගුණය මැනවින් අපේ හදවත් බුදු බැතියෙන් තෙමල්න්සේ දේශනා කළ කුලියාපිටිය මිනුවංගමුව ශ්‍රී වික්‍රමසිංහරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අවසරයි වන්දනීය පූජනීය කාව්‍ය විශාරද තඹුත්තේගම ධම්මාරාම ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අලව්ව නුගවෙල ශ්‍රී සෝනුත්තර පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත කාව්‍ය විශාරද කැලේගම මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවා. මේ සියලු සසුන් කටයුතු අවසන උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් උතුම් ධර්මාමෝදයෙන් නිවි සැනස එන්නට උන්වහන්සේලාට මේ පින හේතු වේවා කියලා අපි සාදුනාත දී ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේලා උදෙසා පරිස්කාර පූජා කරන්න නලින් මෝටර්ස් අධිපති නලින් මහතාට, ඒ වගේම හේමාවතී මාතාවට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මීළඟට ඔබට පුළුවන්කම තියෙනවා සවස 4:00 සිට පූජනීය කිරිවානාගම ධම්මසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. අපි යොමු වෙමු බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා. ශ්වේත පූජා
2: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
4: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ඩී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම. උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1096 කොටුගොඩ පාර රසික ටේලස් ආයතනය 077-287-8543
5: FM 95.8 Net FM
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ ආසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ එකට ලොදා ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
8: වෙනවා අවස්ස 3:06.

0: ආස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය තිබස්වා ඇතනියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. මද්‍රව්‍ය ඇසුරුම් කර බෙදාහැරි සහ මද්‍රව්‍ය ප්‍රකට කිරීම සඳහා විවිධ ලාංඡන මුද්‍රණය කළ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩීජේ චතුනෙමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පාණදුර නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි සුකෝපභෝගී තෙමහල් නිවසක් පොලිසිය වටලා තිබෙනවා. එම නිවස තුල තිබී හෙරොයින් තොග වශයෙන් සැපීමේදී සාම්පල් පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් පහක්, එම මද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා මුද්‍රණය කළ කඩදාසි සහ ඒවා මුද්‍රණයට යොදා ගැනීමට නියමිත විශේෂිත කඩදාසි තොගයක්, කඩදාසි කපන යන්ත්‍රයක් එහිදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. ඩීජේ චතුනෙමැත්තා සිය අනියම් බිරිඳ සමග මෙම නිවස මාසිකව රුපියල් 70,000ක මුදලකට කුලී පදනම මත ලබාගෙන පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් නිවසෙන් පලා ගොස් සිට ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. දින කිහිපයක් තිස්සේ නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාවත් සමග තායිලන්තයේ බැංකොක් අගනුවර පුරා දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. පවතින යහපත් කාලගුණික තත්වය හමුවේ බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි එරට ආණ්ඩුකාරවරයා පියවරගෙන ඇත්තේ. මේ වන විට නගරය මිලිමීටර 300කට ආසන්න අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට කාලගුණාංශ අනතුරු අඟවනවා. මේලඟ නෙත් නිවුස් පස්වරු 4ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: වේලාව හවස 3 විනාඩි 11යි.
0: FM 95 94.8, Net FM divaina pura.
6: ඉන්සිසන් ස්ටාර් ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සිසන් ස්ටාර් ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන Net FM අපි ඉන්සිසන් ස්ටාර් කණ්ඩායම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ බදුල්ල හවස නුවරඑළිය තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්ස සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුපත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: මේ ඔය පහුගිය දවස්වල පාරේ යද්දි හැමතැනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක්. ඒසි නිසා ලේසිද? හරියටම හරි. අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා. ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා. ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවා. මේ ගැන කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. මොකද ගානාඩේ වගේම ක්වොලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නැහැ. අපේ රටේ අපේම දෙයක්. සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම ක්වොලිටි එක නම් ෂුවම ෂුව. SLS වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසයේ අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් ආරයයිසි පාවිච්චි කරලා බලන්න.
9: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට. සැප්තැම්බර් 27 උදේ බදුල්ල හවස නුවරඑළිය. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
10: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
11: එහෙයි.
10: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
11: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
10: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
12: ඉතින් FEMS ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

වෙලාව හවස 3යි විනාඩි 23යි. මේ කීතේ තියෙන්නේ පුංචි සාමනීර නමක් ගැන. ඉතින් පුංචි කාලේ ඉඳන්ම තරවකේ මනසට හොඳ තේවල් කාවද්දනවා කියලා කියන්නේ ලොකු වෙලා අපේ රටටම තමයි ප්‍රතිලාභය. ඔහු අනිවාර්යෙන්ම රටට වැදගත් වගකීම්ලත් හොඳ පුරවැසියෙක් විදිහට රටෙන් එහා රට බබලවන්න ලෝකයට බිහි වෙනවා. මේ ජාතියට බිහි වෙනවා. ඉතින් ඒ ප්‍රතිලාභය තියාගෙනම තමයි තමන්ගේ දරුවන්ව හොඳ දේවල් වලට යොමු කරන්න අම්මලා තාත්තලා මේ දවස්වල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පොත් කියවීමේ පුරුද්දු හුරු කරවන්න එක්කරගෙන යන්නේ. ඉතින් පෙර පාසල් පුංචි පැංචියන්ගේ ඉඳන් උසස් පෙළ දක්වාම දක්ෂතා තින දුවාදැරියන්ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැත්තට අද දවසේ ආවොත්, එහෙමත් නැත්නම් මේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන සතිය පුරාවටම ඔක්තෝබර් 4 වෙනිදා දක්වා ආවොත් BMICH පරිශ්‍රයේ හෝල් C එකට ගිහිල්ලා පුළුවන් වුණ අතර ප්‍රකාශකීන්ගේ වෙළඳ කුටියට යන්න ගිහිල්ලා 120ක විශේෂ වට්ටමක් ලබා ගන්න. විශේෂයෙන් මතක් කරන ඕන NetFM අපිත් ඉන්නව. NetFM අපේ කුටියක් තියෙනවා. ඇතුල් වීමේ දොරටුව ආසන්නයේම වම් පැත්තේ. ඒ නිසා හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඉතින් අපේ net කුටිය පැත්තටත් ගිහිල්ලා පොතක් පරිත්‍යාග කරන ගමන්ම අනිවාර්යෙන්ම සතර ප්‍රකාශකීන්ගේ වෙළඳ කුටියටත් යන්න. ඔයා මිලදී ගන්න ඕනෑම සතර ප්‍රකාශන පොතකට 120ක වට්ටමක් ඔයාට හම්බ වෙනවා. ඉතින් පහසු මිලට අවශ්‍ය පොත්පත් සේරම දරුවන්ට අවශ්‍ය කරන මිලදී ගන්න හැකියාවක් අම්මේ තාත්තේ ඔබටත් තියෙනවා. සතර වෙළඳ කුටියට යනකොට අනිවාර්යෙන්ම උදේ 9 ඉඳන් රාත්‍රී 9 දක්වා මේ පුරා කාලයේදී දරුවන්ට ඉංග්‍රීසි, සිංහල වැඩ පොත්, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්න පත්‍ර වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, මේ හැම දෙයක්ම ඔයාට අර කිව්ව 120ක වටමට ගන්න පුළුවන් කියලා අමතක කරන්නේ නැතුව ඒකත් මතක තියාගෙනම යන්න. ඉතින් දරුවන්ව පොත් කියවීමේ පුරුද්දට පුරුදු කරනවා කියන්නේ, හුරු කරනවා කියලා කියන්නේ මං කියවනේ ප්‍රතිලාභයක් අනාගතයේ මුළු ලෝකෙටම කියලා. ඒ වගේ ප්‍රතිලාභදායක දේවල් දරුවන්ට පුංචි කාලේ හුරු කරන්න බැරි වුණ මොකක් මහරි හේතුවක් නිසා එහෙම කරන්න බැරි වුණොත් ලොකු වෙනකොට අපිට කතා කරන්න වෙන හොට්ලයින් එක තමයි 1818. හැමෝම දන්නවා 1818 කියලා කියන්නේ ලංකාවේ තියෙන දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන රටම එකට ජාතික ව්‍යාපාරයේ වෙනුවෙන් හඳුන්ලා දීලා තියෙන ලංකාවේ ඇන්ටි ඩ්‍රග් හොට්ලයින් එක. එහෙමත් නැත්නම් අපි කියනවා අපේට ඩ්‍රග්ස් නැත්තං මේ කියන විෂ මද්‍රව්‍ය වලට එරෙහිව තියෙන හොට්ලයින් එක අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම පොලිසියට කතා කරන්න පුළුවන් 119 අපි දන්න දුරකථනංකය. මේ දේවල් වලට යොමු වෙන්න කලින් තමයි කියන්නේ කුඩා දරුවන් මේවෙන් බේර ගන්න කියලා. ඊට සමගාමීවම තමයි ජාතික ව්‍යාපාරයත් මේ විදිහට අපි කරගෙන යන්නේ. ඉතින් අපිත් ජාතික නාලිකා විදිහට අත්හැල් බැඳගෙන ඉන්නවා රටම එකට ප්‍රොජෙක්ට් එකත් එක්ක. මේ ප්‍රචාරණ ව්‍යාපාරයේ ආරමුණ වෙන්නේ හානිකර මද්‍රව්‍ය වලින් කුඩා දරුවන්, ඒ වගේම අපේ තරුණ පරම්පරාව මේ භයානක ඉරණ මෙන් මුදවා ගන්න එක. ඉතින් ඔයාටත් පුළුවන් අතහිත දීලා මේකට හවුල් වෙන්න. අපි දන්න කියන මද්‍රව්‍ය විතරක් නෙමෙයි, දැන් මේ ජෙන් සී එක, ඊට පස්සේ ජෙන් ඇල්ෆා එක, මේගොල්ලන් සමහර විට ඉන්ටර්නෙට් පාවිච්චියේ වැඩිකම නිසා මීට වඩා අපිට වඩා දේවල් දන්නවා ඇති. ඒ නිසා හොඳින් දැනුවත් වෙන්න, තමන්ගේ දරුවන් ගැන උනන්දු වෙන්න මද්‍රව්‍යට ඇබ්බැහිවෙක් ඉන්නවා නම් 1818 අංකයට කතා කරලා ඔහුව ඒ ඉරණ මෙන් මුදවා ගන්න කටයුතු සෝතනම් කරන්න තරම් ත්‍යාගශීලී වෙන්න. ඒකෙන් ඔබට අද වගේ දවසක පිනක් අත්කර ගන්නත් පුළුවන් වේවි. වෙලාව 3:27.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජික
4: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: දශක 4කටත් වඩා ලොකු පොඩි කාගේත් හත දිනු රස නාමය. ඩේන්ටි

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වෙලාව හවස 3:30යි ඔන්න අද දවසේ සුවිශේෂීම පොහොය දිනයක් වගේම උතුම් බිනර පොහොය දිනේ වගේම මේ පොහොය දිනේ නිමිත්තෙන් අද BMCH පරිශ්‍රයේ අපි පවත්වන විශේෂ වැඩ කටයුත්තේ තමයි ඔබටත් පිනක් දහමක් කරගන්න ඔන්න අද පොතක් පරිත්‍යාග කරන්න පුළුවන් වෙන විදිහට Net FM පරිශ්‍රයේ BMCH පරිශ්‍රයේ Net FM පොත් කුටිය අපි අදත් පවත්වාගෙන යනවා. ඉතින් අද BMCH දෙවන දිනේ ඔන්න එතන අපේ කණ්ඩායමේ ජනිත් රැඳිලා ඉන්නවා. වැඩිදුර විස්තර අපිට එයාගෙන්ම අහගන්න පුළුවන්. අයබෝන් ජනිත්, මේ වෙලාවේ පොත් කුටිය පැත්තේ කොහොමද තත්ත්වය? පොත් කැටය තත්ත්වය කොහොමද පැත්තේ? Net කුටිය පැත්තේ මට වචනත් පැටලෙනවා. අයබෝන්
2: අයිබෝන් අයිබෝන් අයිබෝන් ඉන්දු. ඉතින් අද පොහොය දවස, ඒ වගේම තමයි සතියන්තයේ දීලා තියෙන දවස. ඒකත් එක්ක මේ වෙලාවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනතාවගෙන් තිරි ඉතිරි ගිහිල්ලා තියෙනවා. ඉතින් හත්වෙනි වතාවට තමයි මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අද දෙවෙනි දවස පොත් ප්‍රදර්ශනය. ඉතින් ගොඩ දෙනෙක් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවා, සහ දැන් අර හැමෝම හොයාගෙන ඉන්න තැනක් බවට පත් වෙලා තියෙනවා. Net FM අපේ කොටිය, මං හිතන්නේ මේ වටපිටාවේ යන සද්ද වුණොත් පොඩ්ඩක් තේරෙනවා ඇති. සෑහෙන දිනක් මේ වෙලාවේ වටපිටාවේ එකතු වෙලා ඉන්නවා. ඉතින් Net FM අපේ කොටියට එන හැමෝටම අවස්ථාව තියෙනවා. පළවෙනි දේ විදිහට මතක් කරන්න ඕනේ, මේ ඇල්ෆා ස්ටුඩියෝ එක අපි අරගෙන ඇවිල්ලා තියෙනවානේ BMCH පරිශ්‍රයට. ඒකත් එක්ක අපි දක්ෂතා දක්වන්න කැමැත්තෙන් ඉන්න පුංචි දුවල පුතාල වෙනුවෙන් මගේම අපට උසස්පෙළ විභාගයෙන් පස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න සූදානමින් ඉන්න නංගිල මල්ලිලා වෙනුවෙන් අපි අවස්ථාව ලබා දීලා තිනවා. ඒගොල්ලන්ගේ දක්ෂතා රටටම ඇහෙන්න පෙන්නන්න, සහ ඊට පස්සේ සමහර විට අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න අවස්ථාව ලබා දෙන්න. මං ඒ ගැන මතක් කරපු හන්දා මුලින්ම මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් එක්ක මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතනවා. මොකද මේ කට්ටිය මැද්දෙන් අමාරුවෙන් මෙයා වල්ලගත්තේ. හරිද? අයබෝන්, මට මුලින්ම ආගේ නම කියන්න.
3: අයබෝන්, මම තිස්මි උහන්සා.
2: තිස්මි කොහේ ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වුණේ?
3: මම ආයේ පිළියන්දලේ ඉඳලා.
2: පිළියන්දලේ ඉඳලා දැන් මෙතන මොනවද දක්ෂතා ඉදිරිපත් කරන්න සූදානම් ඉන්නේ?
3: මම හිතනවා මට නිවුස් කියන්න පුළුවන්, ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්.
2: ඉතින් අන්න ඒ ඕනම දෙයකට සූදානම් පොඩ්ඩ වෙනුවෙන් වගේම අපොත උසස් පෙළ ඉවර කරලා ඉවර වෙලා ඉන්න අපේ නංගිල මල්ලිලා වෙනුවෙන් අපි ලෑස්ති අවස්ථාව ලබා දෙන්න. ඒ විශේෂ කටයුත්ත අතරේ තවත් සුවිශේෂී වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල වෙනුවෙන් අපි පොත්පත් ලබා දීමේ වැඩසටහනක් සුපුරුදු විදිහටම ක්‍රියාත්මක කරලා තිනවා. ඉතින් ඒකත් එක්ක Net FM අපේ පොත් කැටය, හරියටම මම මේ පොත් කැට ඉස්සරහින්දන් තමයි මේ වෙලාවේ කතා කරන්නේ. හරිද? පොත් කැටය ඔබට විවෘත කරලා තිනවා. ඉතින් ඔබට පොතක් ගෙනවිත් බාර දෙන්න කියලා අපි මතක් කරනවා. අපි වගකීම බාර ගන්නවා ඒ පොත්පත් අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාලවලට ලබා දෙන්න. ඉතින් ඒකත් එක්ක මතක් කරන්න තියෙන්නේ අද දෙවැනි දවස ඔක්තෝබර් මාසේ 4 දක්වා හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘතයි. ඉතින් අදත් රෑ 9 වෙනකන් අපි මෙතනට වෙලා ඉන්නවා. ආරාධනා කරනවා එන්න BMCH පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට කියලා. ඉතින් තවත් මේ වගේම විස්තරත් එක්ක හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි අපිට මේ අප්ඩේට් එක අරගෙන ආවට. ඔන්න ඔබටත් පුළුවන් අද පොය දවස කියලා විශේෂයෙන් මතක් කරානේ පිනක් දහමක් කරගන්න. ඔන්න Net කුටියේ පොත් කැටය තියලා තියෙනවා. ඔබට ගිහිල්ලා එතනින්ම පොත් මිලදී ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අලුතින් වෙන වෙනම වෙළඳ කුටි වලට ගිහිල්ලා මිලදී ගන්නා පොත්, විශේෂයෙන්ම දුරභාර ඉන්න දුෂ්කර පාසල්වලින් දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් වගේ දේවල් ඔයාට පරිත්‍යාග කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් එක්කම ඇල්ෆා ස්ටුඩියෝ වැඩේ එතන යනවා කියලා කියන්න ඕන. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න බැරි වුණ පොඩිත් BMCH පරිශ්‍රයේ මේ වෙලාව රැඳී ඉන්නවා නම් ඔන්න චාන්ස් එකක් ගන්න පුළුවන්. කසුනි නැන්දා වෙනුවට අද ඔන්න සචිනි නැන්දා ඇවිල්ලා ඉන්නවා කියලා මට ආරංචි. ඒත් එක්කම ජනිත් මාමා ඉන්න ඔයා කියන භාෂාවෙන්න. ඒ ගාවට Net FM පවුලේ කණ්ඩායමේ කිහිප දෙනෙක්ම ඔබට ඔන්න මුණ ගැහෙන්න අවස්ථාවකුත් තියෙනවා. පුංචි පෙන්ෂන්ට විශේෂයෙන්ම ප්‍රවෘත්ති නිවේදන හැකියාවන් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔක්තෝබර් 4 වෙනකන් අවස්ථාව තියෙනවා කියලා මතක් කරනවා. වෙලාව හවස 3:42යි.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් එෆ්එම් අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 27 උදේ බදුල්ල හවස නුවරඑළිය තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967677 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
3: අපේ අම්මා ගෙදර ආවද?
4: නැහැ, අම්මා මෙයා යවන දෙයක්වා.

0: ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කර

0: සත්‍යනෙත් නිවුස් සමග මම ලක්ෂිකා. හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික් ඔය තේ කර්මාන්ත ශාලාව අසල සිදු වූරිය අනතුරකින් පුද්ගලයෙකු තෝර ලබා තිබෙනවා. ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදු ඇති බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ. භගවන්තලාවේ සිට තලවකැලේ දක්වා ධාවනය වූ ලොරි රථයක් සහ හැටන් සිට නල්ලතනිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයකුයි එලෙස අනතුරට ලක්ව ඇත්තේ. අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුව ඇති බවද නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා. මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ මූල්‍ය වංචාරසක් හෙළි කළ පෘතුගාල ජාතික පරිගණක හැකර්වරයා සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝකයේ දැඩි කතාබහක් නිර්මාණ වී තිබෙනවා. රුයි පින්ටෝ නැමැති මෙම 37 හැවිරිදි පෘතුගාල ජාතික හැකර්වරයා විසින් ෆුට්බෝල් ලීග්ස් වෙබ් අඩවිය හරහා මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ අභ්‍යන්තර රහස්‍ය ලේඛන, අනුග්‍රාහක ගිවිසුම් සහ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කර තිබුණා. එම හෙළිදරව් කිරීම පදනම් කරගනිමින් සිදු කළ පරීක්ෂණවලින් පසුව මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා 115 බහුතරයකට මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වරදකරුවන් බවටයි තීන්දුව වී ඇත්තේ. මේළඟ නෙත් නිවුස් පස්වරු පහට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.
4: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
5: Net FM ශ්වේත පූජා. ශ්වේත පූජා
6: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
7: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම. උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1696 කොටුගොඩ පාර රසික ටේලස් ආයතනය 077-287-8543
8: අයිබෝන් බිනර පුන් පොහොය නිමිත්තෙන් සහ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම වෙනුවෙන් නෙත් FM ශ්වේත පූජා සජීවී වැඩසටහන අද පැවැත්වෙන්නේ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේ. දැන් සූදානම සන්ධ්‍යාභාගයේ ඔබ සිත් නිවන සවස ධර්ම දේශනාව සඳහා නෙත් ආගමිකාශ්‍රය හා සම්බන්ධ වන්නට අයිබෝන් දර්ශන.
9: අයිබෝවන් ලෝ ඇසි සියලු දෙනා සහ සම්බන්ධ කරගෙන අපි ධර්ම දායාදය තිළෙන කරන්නටයි නැවතත් සූදානම් වන්නේ. කොයිතරම් බණ ඇහුවත් ජීවිතය සුවපත් කරගන්නට ඒ ඇහෙන බණපදයක් පාසා අපේ ජීවිතයට යහපතක්මයි ලං කරන්නේ, අර්ථයක්මයි ගෙන දෙන්නේ. එනිසාවෙන් තමයි ශ්වේත පූජා සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපි ආරාධනා කරන්නට යෙදුනේ අතිපූජනීය කිරවනාගම ධම්මසිරි අපේ හාමුදුරන් වහන්සේට. හාමුදුරන් වහන්සේ ධර්මාසනයට වැඩමවා සිටින මොහොතේ අද මේ පින්කමේ සජීවී විකාශනයේ දායකත්වය ගෙන කටයුතු කරන අංක 119-3 පෙතියාගොඩ ගම්පහ පදිංචි පී විජේවර්ධන පෙරේරා මහත්මයාට සහ WM විනීතාකාන්ති ප්‍රනාන්දු මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. පුෂ්පවට්ටිය සහ දැහැත්වට්ටිය පිළිගන්නමින් හාමුදුරන් වහන්සේට ධර්මදේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට. ඒ අතර අද සජීවී වැඩසටහන පවත්වන්නට අපි නිමිත්ත කරගත්තේ මේ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය නිර්මාණය කිරීමේ පණිවිඩය ලොවට රැගෙන යන්න.
7: ඉතින් ඒ උතුම් පණිවිඩයත් සමගින් ඔබ ලෝකේ කොහේ කොතනක සිටියත් පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය විහාරාධිකාරී මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරන් වහන්සේට කතා බහ කරලා වැඩි විස්තර දැනගෙන මේ නිර්මාණ කටයුතු වලට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වන්න 077 124 89 99 077 124 89 99 තමයි අපේ හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය. සජීවී වැඩසටහන සිදු කරන්නට සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුණු හේමන්ති චාරිකා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත් ගෞරවයෙන් සිහිපත් කරමින් අපි මෙතෙන් සිට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරමු. කඳාන පොල්පිටි මෝකලාන ශ්‍රී වජිරවංශාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ධර්මාශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ගණේමුල්ල ගලහිටියාව හේමමාලී ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති අතිපූජනීය කිරවනාගම ධම්මසිරි අපේ හාමුදුරන් වහන්සේට මෙතෙන් සිට ධර්මදේශනාව සිදු කිරීම සඳහා අවසරයි ස්වාමින්වහන්ස. සාදු සාදු සාදු.

සාදුකාරයක් පවතුමු. පෙතියාගොඩ පේ විහාරස්ථානයේ විහාරාධිකාරීව වැඩ වාසය කරන අපේ පූජ්‍යපාද මිහිඳුපුර ජිනානන්ද ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ කරගත් විහාරවාසී ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක සුපින්වත්නි අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වූ මේ යෝගාවචරයින් හැමදෙනාම උතුම් බිනර පුර පසළොස්වක් පොහොය දවසේ මේ සූදානම හැමදෙනාටම පැහැදිලි. මාගේ අමාමෑණී සාන්තිනායක ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඔබ අප හැමදෙනාගේම මෙලව පරලව දෙලව ජීවිතය සාර්ථක කරගෙන බෞද්ධයන් වන අපි හැමදෙනාගේම පරම අභිලාෂයේ බවට පත්වන්නේ පින්වත්නි උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට. ඉතින් එන්නේ අවස්ථාව උදා කරගන්නට නිවනට යන මාර්ගය සකස් කරගන්නට දරන තවත් එක් ව්‍යායාමයක් එක් උත්සාහයක් තමයි පින්වත්නි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම. පින්වත්නි අපි මේ ධර්මය එහෙම නැත්නම් බණ කියන්නේ මොනවාටද පින්වත්නි? අපි බණ කියන්නේ මොනවාටද? දැන් අදහස් ටිකක් දැක්කෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. තව අදහස් තියෙනවද? බණ කියලා කියන්නේ පින්වත්නි අපේ මේ භවය නතර කරන නැත්නම් භවයේ නැසන අපි භවයේ නතර කරන භවයේ නැසන යම් ධර්මයක් යම් ඉගැන්වීමක් යම් ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් අන්න ඒක තමයි අපි බණ කියලා හඳුන්වන්නේ. එතකොට අපි මේ උත්සාහ කරන්නේ භවය නතර කරන්න. දැන් මේ බිනර පුර පසළොස්වක් පොහොය දවසේ මේ හැම දිනාම මේ පෙතියාගොඩ මේ පන්සලට එකතු වෙලා උදෑසන ඉඳලා අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා දන් දුන්නා සිල් රැක්කා භාවනා කළා නේද විවිධාකාරයේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කළා මේ සියලු උත්සාහයන් මොනවටද පින්වත්නි? මේ අපිට භෞතිකව මොනවා හරි ලැබෙනවද මේ වගේ? ඈ නේද අපි ගොඩාක් වෙලාවට ජීවිතේ බොහෝ දේවල් කරන්නේ භෞතික ප්‍රතිලාභ බලාපොරොත්තුවනේ. මිනිස්සෙක් දෙයක් නැතුව යමක් කරන්නේ නැහැ නේ. ප්‍රතිලාභයක් නැතුව අපි දෙයක් කරන්නේ නැහැ නේ කිසිම දෙයක්. එතකොට ඒ වගේ භෞතික මොනවා හරි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවද නැහැ. එහෙනම් මේ හැමදෙනාටම සංසාරයේ පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා ඔබට. ඔබ මෙලව පරලොව පිළිබඳව ඔබ විශ්වාස කරනවා. කර්මය පිළිබඳව ඔබ විශ්වාස කරනවා. ධර්මය පිළිබඳව ඔබ විශ්වාස කරනවා. අන්න ඒ විශ්වාසය නිසා මගේ සංසාර ගමන මා විසින් සකස් කරගත යුතුයි සැලසුම් කරගත යුතුයි කියන මේ කල්පනාව අනුව තමයි එහෙනම් අද ඔබ හැම දෙනාම මේ විහාරස්ථානයට එකතු වෙලා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට
උත්සාහවත් වුණේ. ඉතින් පින්වත්නි ඒක තමයි වටින්නේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සති. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේම පින්වත්නි මගේ ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසාම දුක් ප්‍රඥෙන් උදෙසා නෙවෙයි. දැන් බුදුරපියාණන් වහන්සේ පින්වානි බලන්න මහා කරුණා සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ මගෙන් පිහිට වෙන්න ඕන කවුද කියලා බලනවනේ හැමදාම. සෑම දවසකම උන්වහන්සේගේ දිනචර්යාවේ එක අවස්ථාවක් ඒක. දර උන්වහන්සේගේ ප්‍රඥා දැලට හසු වෙන කෙනා ළඟට ගිහිල්ලා ධර්මයේ දේශනා කරලා යම් ප්‍රතිපදාවක් මාර්ගයේ තුලින් මේ සසරින් එතර කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා අඟුලිමාල දමණය කරන්න මහා වනාන්තරයට. එතන පින්වන්නේ කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? දැන් ඇයි භාග්‍යතුන් වහන්සේ මේ අඟුලිමාල මිනිස්සු 999 කටත් වඩා මැරුවනේ? අඟුලිමාල එච්චර කාලයක් හිටියේ ඇයි? එහෙම හිතෙන්නේ නැද්ද ඔබට? දැන් පූතිගාතිස්ස හාමුදුරුව ලෙඩ වෙලා වැඩ හිටියේ ජේතවනාරාමෙමයි. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ ජේතවනාරාමෙමයි. හැබැයි පූතිගාතිස්ස හාමුදුරුවන්ගේ අවසාන කාලේ අවසාන මොහොතේ අවසාන අවස්ථාවේ තමයි උන්වහන්සේගේ මහා කරුණා සමාපත්තියට සමවැදුනම පුදිගත්තිස හාමුදුරුව දකින්නේ. ඒතර බාහ්‍ය දාරුචිරිය මැරෙන බව උන්වහන්සේ දැක්කේ නැද්ද? චත්තමානවක කුමාරයා දැන් මේ අවස්ථාවන් දැක්කේ නැද්ද පින්වත්නි? දැක්කා. එහෙනම් ඇයි දැන් මේ අවස්ථාව මොකක්ද සකස් වෙලා තියෙන විදිය? විඳින්න තියෙන දුක එක පැත්තකින්, අනිත් එක තමයි පින්වත්නි ඒ ප්‍රඥාව පහළ වෙන, එහෙමත් නැත්නම් පින පෑදෙන අවස්ථාව තියෙන. ඒ ධර්මය අවබෝධ කරගන්න සුදුසුම වෙච්ච අවස්ථාව, ප්‍රඥාව පහළ වෙන, එයාගේ පින ඉස්මතු වෙන අවස්ථාවේ තමයි භාග්‍යතුන් වහන්සේගේ කරුණා දැලට හසු වෙන්නේ. නැත්තම් චුන්දසූකර හිටියේ ජේතවනාරාමෙටම අල්ලපු වැටේ. චුන්දසූකර හිටියේ ජේතවනාරාමෙටම අල්ලපු වැටේ පින්නවානේ. එනිසා අපි සසර මේ වගේ බණ අහලා සිල් රැකලා දන් දීලා මේ ධර්ම මාර්ග ප්‍රතිපදාවේ ගමන් කරනවා නම්, මේක අපි හුරු පුරුදු කරගන්නවා නම්, අන්න පින්වත්නි සසර කෙටි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එසයි පුරුද්ද තමයි අපි ඇති කරගන්නේ. ඔබ සසර බොහෝ පින් කරපු ඇත්තෝ, ඔබ සංසාරේ පින් කළා නැත්නම් අද මෙතෙන්ට එන්න හිතෙන්නේ නැහැ. මේ බණපදයක් අහන්න හිතෙන්නේ නැහැ. සයි සසර පින තමයි ඉස්මතු වෙවි යන්නේ. ඔබ දන් දෙන්න පුරුදුනොත් පින්වත්නි සංසාරේ දන් දෙන්න පුළුවන් තැනක ඔබ ඉපදෙන්නේ. ඔබ සිල් රකින්න පුරුදු කරොත් සංසාරේ ඔබ සිල් රකින්න පුළුවන් තැනක ඉපදෙන්නේ. එනිසා පින්වත්නි මේක සසර පුරුද්දක් බවට පත් කරගන්න. ඒ සංසාර පුරුද්දක් බවට අපිට පත් කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ පින්වත්නි භෞතිකව මොන ප්‍රශ්න ගැටලු ලෞකිකව අපිට ආවත් කිසිදු ගැටලුවක් නැහැ පින්වත්නි. අද මම බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්, බොහොම වටින කින සූත්‍ර දේශනාවක් මේ ඇත්තන් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන පින්වත්නි මුණ්ඩ රාජ වර්ගය කියලා වර්ගයක්. මෙන්න මේ මුණ්ඩ රාජ වර්ගයේ 10 වන සූත්‍ර දේශනාව තමයි නාරද සූත්‍රය. එහෙම නැත්නම් මේ සූත්‍රයට අපි කියනවා ශෝක සල්හරණ සූත්‍රය.
ශෝක සල්හරණ, ශෝකය නැමැති හුල ගලවන, දුක නැමැති හුල අයින් කරන, ඉවත් කරන සූත්‍ර දේශනාව. ඒ වගේමයි මේකට මුණ්ඩ රාජ සූත්‍රය කියලා කියනවා. මේ සූත්‍ර දේශනාව දේශනා වෙන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයටත් පත් වුණායින් පස්සේ උන්වහන්සේගෙම දේශනාවක්. අපේ නාරද මහරහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ. පින්වත්නි, නාරද මහරහතන් වහන්සේ මාගේ ලෞතර සම්මා සම්බුද්ධජානන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වුණායින් පසුව ටික කාලයක් ගියායින් පස්සේ පැලලුප් නුවර කුක්කුටාරාමේ වැඩවාසය කරනවා. කොහෙද වැඩවාසය කරන්න පින්වත්නි? පැලලුප් නුවර කුක්කුටාරාමේ. එතකොට මෙන්න මේ ප්‍රදේශය, මේ නුවර භාරව කටයුතු කරන රජතුමා තමයි මුණ්ඩ රාජ කියලා කියන්නේ. මුණ්ඩ රජතුමා. මේ රජතුමාගේ නම මොකද්ද? මුණ්ඩ රජතුමා. මේ රජතුමාට හිටියා පින්වත්නි ලස්සන බිරිඳක්. හරිම ලස්සනයි. අගමෙහෙසිය. මේ අගමෙහෙසියගේ නම තමයි පින්වත්නි භද්‍රා. කවුද? භද්‍රා. භද්‍රා දේවිය හරිම ලස්සනයි. මුණ්ඩ රජතුමා මේ භද්‍රාට හරිම ආදරේ. හරිම ලෙන්ගතුයි. නිතරම වාසය කරන්නේ ඇලිලා ගැලිලා ඉන්නේ මේ භද්‍රා එක්කමයි. ඉතින් මේ හිටපු ගමන්ම පින්වත්නි මේ භද්‍රා මරණයට පත් වෙනවා. කලුරිය කරන. දැන් භද්‍රා මැරුණායින් පස්සේ මුණ්ඩ රජතුමාට මේක දරා ගන්න බෑ. අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. අනේ මගේ භද්‍රාවනි, අනේ මගේ භද්‍රාවනි කිකියා කිකියා ඉන්නවා. රජතුමා දැන් නාන්නේ. රජතුමා කන්නේ. රජතුමා සුවඳ විලවුන් ගන්නේ. ඒ වගේමයි රාජ්‍ය සේවයේ රාජපාලන කටයුතු කිසිවක් නැහැ. අනේ මගේ භද්‍රා, අනේ මගේ භද්‍රා කියලා අර භද්‍රාගේ දේහය දිහා බල බලා හඬ හඬා ශෝක කර කර තැවි තැවි ඉන්නවා. අමාත්‍යවරුන්ට කිව්වා භද්‍රාගේ දේහය ආදාහනය කරන්න එපා කිව්වා. අමාත්‍යවරු ඇහුවා මේ රජතුමනි මේ භද්‍රව කොහෙද අපි ආදාහනය කරන්නේ? නෑ නෑ නෑ, භද්‍රව ආදාහනය කරන්නයි කිව්වා. ඒක කරන්න එපා කිව්වා. මෙයා ලෝහ දෙනක තැම්පත් කළා. අර මමිකරණය කරනවා කියලා කියන්නේ, ඉස්සර මමිකරණය කරනවා කියන්නේ. ඒ වගේ තෙල් දාලා, බෙහෙත් ඖෂධ දාලා ඒ දේහය ඔහොම තියලා වහලා තියන්න කිව්වා. රජතුමාට ඕන වෙලාවට ගිහිල්ලා දේහය අරලා බල්ලා හඬ හඬ වැළපි පැළපි ඉන්නවා. දැන් ඕක දැන් කියන මේ රජතුමාගේ භාණ්ඩාගාරයේ බාරව හිටියා අමාත්‍යවරයෙක් පියක කියලා. පියකට තමයි ඕක කියන්නේ. පියක කල්පනා කරනවා, අනේ මේ මොන මෝඩ වැඩක්ද? මේ අපේ රජතුමාට නම් පිස්සුද කොහෙද? මේ මැරිච්ච මනුස්සයා මැරිලා ඉවරයි, මේ භද්‍රාවක් ගැන හිත හිතා දැන් කනාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, සුවඳ විලවුන් ගල්වන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ඔහේ අඬ අඬ අඬ අඬ ඉන්නවා මේ භද්‍රාවෙක් ගැන හිත හිතා. දැන් මේ මලකුණ තියාගත්තා කියලා ඇති වැඩක් තියෙනවද? මලකුණ දිහා බල බල අඬ අඬ අඬ අඬ ඉන්න තමයි වෙන්නේ. පියක මොනවා වුණත් පින්නන්නේ කල්යාණ මිත්‍රය. පියක කල්පනා කරනවා දැන් මේකට මොකද කරන්නේ? පියකට මතක් වෙනවා කාවද? නෑ, භාග්‍යතුන් වහන්සේ නෑ පින්නත්නි මේ වෙනකොට. උන්වහන්සේ පෙරෙනවාම් පාලා. කුක්කුටාරාමේ කවුද හිටියා කිව්වේ? නාරද මහරහතන් වහන්සේ. නාරද මහරහතන් වහන්සේ මතක් වෙලා යනව නාරද මහරහතන් වහන්සේව මුණ ගැහෙන්න. මේ කාරණාව කියනවා. අනේ ස්වාමීන් වහන්ස, අපේ මේ මුණ්ඩ රජතුමා මේ භද්‍රාව නැති වෙලා හරි ශෝකෙන් වැළපෙනවා, ශෝක කරනවා, අඬනවා. කිසිම රාජ්‍ය සේව කටයුත්තක් පාලනයක් කිසිම දෙයක් නැහැ. සියලුම දේවල් දැන් අඩපණ වෙලා තියෙන්නේ. දැන් මේක මොකද කරන්නේ? නාරද හාමුදුරුවෝ කිව්වා එක්කගෙන එන්නයි කියලා. නාරද මහරහතන් වහන්සේ කිව්වා එක්කගෙන එන්න කියලා. ඉතින් රජතුමාටත් විස්තරය කියලා
දැන් නාරද හාමුදුරුවෝ ගාවට නාරද මහරහතන් වහන්සේ ගාවට එක්කගෙන ගියා. කවද එක්කගෙන යන්නේ? මුණ්ඩ රජතුමා. මුණ්ඩ රජතුමා කියනවා, අනේ ස්වාමීනි, මගේ හිටපු හොඳම ස්වාමි දියණිය, මගේ දේවිය, මම බොහෝම ප්‍රිය කළ දේවියක්. අනේ මට මේ දුක වාව ගන්න බෑ, දරා ගන්න බෑ. දැනුත් අපිත් එහෙමනේ පින්වත්නි, නේද? බොම ළඟම ඉන්න කෙනෙක් මැරුණම නේද කන්නේ බොන්නේ එහෙම ඉන්නව නේද? නාන්නේ තමන්ට තියෙන වටිනා කියන දෙයක් එහෙම නැති වුණාම කන්නේත් නැ බොන්නේත් නැ නාන්නේත් නැ නේද? මට ඕන්නේ කෑම, මට කන්න ඕනේ නේද? ඊවල් වලින් එහෙම කවන්න හදනව කන්නේ නැ නේ, තරහ වෙලා මුකුත් නැ පැත්තකට වෙලා එහෙම ඉන්නවා. එහෙම නැද්ද පින්වත්නි? දැන් මොනවා හරි දෙයක් තමන් කැමති දෙයක් අරන් දෙන්න කිව්වම ඒක අරන් දුන්නේ නැතුව මොකද කරන්නේ? පැත්තකට වෙලා, මුල්ලකට වෙලා, කාමරයකට වෙලා නේද? කන්නේ බොන්නේ නැතුව එහෙම ඉන්නවා. තමන්ට ප්‍රිය කරන දේවල් තමන්ගෙන් ඈත් වෙනකොට, තමන්ට ප්‍රිය කරන දේවල් තමන්ගෙන් නැති වෙනකොට තියෙන ස්වභාවයේ සාමාන්‍ය ස්වභාවය. මුණ්ඩ රජවරු ඕන තරම් ඉන්නවා මේ අපි අතර. නැද්ද? ඉන්නවා. එම වෙලා නැද්ද? වෙලා තියෙනවා නේද? එතකොට මේ අතරත් ඕන තරම් මුණ්ඩ රජවරු ඉන්නවා. මුණ්ඩ රජතුමාගේ චරිතය ඔබලා ඕන තරම් රඟ දක්වලා තියෙනවා. මුණ්ඩ රජතුමාගේ චරිතය ඕන තරම් ඔබ රඟ දක්වලා තියෙනවා. ඉතින් දැන් ඔහම නාරද හාමුදුරන්ට කිව්වම නාරද මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, අපි මේ ලෝකේ කල්පනා කරන්න ඕන, හිතන්න ඕන කාරණාවන් පහක් තියෙනවා. ශෝකය නැති කරගන්නව නම්, දුක නැති කරගන්නව නම්, අපි හිතන්න ඕන කාරණාවන්, කල්පනා කරන්න ඕන කාරණාවන්, තැවෙන් නැති වෙන්න ඕන කාරණාවන් පහක් තියෙනවා. මොකද්ද එකක්? එක තමයි ජරා ධර්මය. ජරා ධම්මං මා ජීරති. ඒ කියලා කියන්නේ පින්වත්නි, අපේ දිราපත්වන සුළු දේ දිරනවා. ඒක වලක්වන්න බෑ. දිราපත්වන සුළු දේ දිරනවා. ඒ කියලා කියන්නේ ඒක නතර කරන්න පුළුවන්ද? නොදිරා සදාකාලිකව තියාගන්න පුළුවන්ද? ඔබට මට කාටවත් අමරණීය වෙලා ඉන්න පුළුවන්ද? නොමැරී ඉන්න පුළුවන්ද? බෑ. ඒ වගේමයි ව්‍යාධි ධර්මය, ලෙඩ වෙන එක. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති. ලෙඩ වෙනවා, හැමෝම ලෙඩ වෙනවා. ලෙඩ නොවි තියෙනවද? ලෙඩ නොවි තියෙන භාග්‍යතුන් වහන්සේ රෝගාතුර වුණා. මේ ලෝකේ කවුරුවත් ලෙඩ නොවිච්ච කෙනෙක් හිටියාද? නෑ, හැමෝම ලෙඩ වෙනවා. මේ කාරණාව අවබෝධ කරගන්න ඕන. මරණ ධර්මය ළඟ එක මිය යන්නේක මරණ ධම්මං මා මීයති. මැරෙන එකත් සිද්ධ වෙනවා. ඒක නොමැරි අමරණීය වශයෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ එක ක්ෂය ධර්මය. කය ධම්මං මා කීයති. ඒ කියලා කියන්නේ පින්වත්නි, ගෙවි යන සුළු දේවල් ගෙවිලා යනවා. ඊළඟ එක තමයි මොකද? නැසෙන සුළු දේවල්, විනාශ වෙන දේවල්. මේක විනාශ ස්වභාවයටම පත් වෙනවා. විපරිණාමයට පත් වෙන දේවල් පින්වත්නි, විපරිණාමයටම පත් වෙනවා, විනාශයටම පත් වෙනවා. ඒක ඔබටවත් මටවත් වළක්වන්න බෑ. පුණක් පුණං චේව, නැවත නැවත සිද්ධ වෙනවා. නැවත නැවත මේ කාරණාවන් සිද්ධ වෙනවා. දැන් අපි ලෙඩ වුණාම කුඩා කාලේ බෙහෙත් ගන්නවා. තරුණ කාලෙත් එහෙම. දැන් රෝගයක් වුණත් බෙහෙත් ගන්නවා. ඒක පින්වත්නි, බෙහෙත් ගත්තා කියලා ආයි අපි ලෙඩ නොවේ තියෙනවද? අපි මැරුණාම ආයි ඉපදෙන්නේ නැතුව තියෙනවද? ඉපදෙනවා. නිවන් දකින ජාතිය දක්වාම එහෙනම් මේ කියන කාරණාවන් වලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවද නැද්ද? මූණ දෙන්න සිද්ධ වෙනවා. මේ කියන කරුණ වලට අපිට මූණ පාණ්ඩ සිද්ධ වෙනවාමයි. ඒකින් වැළැක්වෙන්න වලකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි ධර්මානුකූලව හිතලා හිත හදාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටින්නේ.
අපි ඒකටයි උත්සුක වෙන්න ඕන, ඒකටයි මහන්සි වෙන්න ඕන. එම මහන්සි වුණොත් ඒ ධර්මය අවබෝධ කරගත්තොත් තමයි පින්වත්නි අපිට මේ ගමන යන්න පුළුවන් කමක් තියෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ මිය නොගියද? උන්වහන්සේ නිර්වාණය අවබෝධ කරගත්ත, මහා පරිනිර්වාණයට පත් වුණේ. හැබැයි ඒත් මොකද වුණේ පින්වත්නි? එතන මරණේ. මහරහතන් වහන්සේලා වුණා වුණාද? අවසාන ගමන දක්වා ගියා. කොච්චර ධනය බලය නිලය තාන්න මාන්න මේ මොනවා තිබුණත් මේ දිරණ ස්වභාවයට, ලෙඩ වෙන ස්වභාවයට, මරණ ස්වභාවයට, ගෙවි යන ස්වභාවයට පත් වෙනවා. දැන් මේ වයසට ගිහිල්ලා ඉන්න අපේ අම්මලා ඉඳගත්තම නැගිටින්න බෑ, ගෙවිලා නේ. ඉඳ ගන්න හරි අමාරුයි, නැගිටින්න අමාරුයි. ඉස්සර වගේ දැන් මේ පුංචි දරුවෝ වගේ බිම ඉඳ ගන්න පුළුවන්ද නේද? වෙනද වගේ දුවන්න පුළුවන්ද? වෙනද වගේ උඩ පයින්න පුළුවන්ද? පුළුවන්ද පින්වත්නි? නෑ. මේ ක්ෂේවවි ක්ෂේවවි ගෙවි ගෙවි මේවා යනවා. ඒක තමයි ස්වභාවය. රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද මිනි බරණින් සැදිමුත් ගත නොදිරද්ද පැනිමියේ කෑමුත් බඩ ගිනි නැද්ද පැනි වරකා ගහටත් එන නොවදිද්ද බලන්න. අපේ පැරණි ජන කවිය, අපේ පැරණි අම්මලා අප්පච්චිලා ලස්සනට කවියෙන් ධර්මයේ කියපු තාලේ. මට රත්තරන් ගෙදරක් තියෙනවා පින්වන්නේ. ඔබට තියෙනවා රත්තරන් වලින් හදපු ගෙයක්. දැන් ඔබ ඉන්නේ මොන ගෙදරකද? රත්තරන් වලින් හදපු ගෙදරක. ඔබට දුක නැති වෙනවද? මොකද්ද දුක කියලා කියන්නේ මෙතන? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, කැමති දේවල් ලැබෙන්නේ නැති එක දුකක්, අකමැති අය එක්ක කටයුතු කරන්න සිද්ධ වෙන එක දුකක්, කැමති අය අපෙන් වෙන්වෙන එක දුකක්. මේ පංචස්කන්ධේම දුකක්. රත්තරන් විමානයක ඔබ ඉන්නකොට, රත්තරන් ගෙදරක ඉන්නකොට ඔබ වයසට යන්නේ නැද්ද? ඔබ ලෙඩ වෙන්නේ නැද්ද? ඔබ මැරෙන්නේ නැද්ද? ඔය සියලු දේවල් වලට පත් වෙනවා නේද? එහෙනම් ඉතින් මේ ලෝකේ ප්‍රකෝටිපතිව රත්තරන් ගයක් හදාගෙන ඔය දේවල් වෙන්නේ නැත්තම් ඉන්න පුළුවන්. මිනිබරණින් සැදිමුද්ගත නොදිරද්ද මැණික් ආභරණ වලින්, රන් රිදි මුතු මැණික් දියමන්ති වලින් මගේ ශරීරයේ සරසලා තියෙනවා. දිරන්නේ නැද්ද පින්වත්නි? දිරෙනවා. දත් දොස්තර මහත්තයාගේ දත් ගැලවෙනවා නේ? ගැලවෙන්නේ නැද්ද? ගැලවෙනවා. දිරෙනවා. එතකොට මේක මැණික් ආභරණ වලින් සරසලා තිබුණත් මොකද වෙන්නේ? මේක දිරෙනවා. පැණිමියේ කෑමුත් බඩගිනි නැද්ද? මී පැණි කෑවත් බඩගින්න හැදෙන්නේ නැද්ද? දිගච්ඡා පරමාරෝගා, මේ ලෝකේ සුව කරන්න බැරි රෝගේ තමයි මොකද්ද? බඩගිනි. උදේ කෑවම දවල්ට හැදෙනවා, දවල් කෑවම රැට හැදෙනවා. ওই අතරතුරෙත් කනවා, කනවා කනවා ඉවරයක් නැහැ. ඉපදිච්ච දවසේ ඉඳලා කනවා නේද? කන එක නතර කරන්නේ මැරුණාන් පස්සේනේ. මැරෙනකම්ම කනවා. සුදා ගින්න. බඩගින්න කියලා කියන්නේ මොකද්ද? සුදාගින්න. කුසේ කුසේ ඇති වෙන ගින්දර නිසා තමයි අපි මොනා කරන්නේද? ආහාර දාන්නේ. බඩගින්න. පැණිවරකා ගහටත් එන නොවදිද්ද? පැණිවරකා කියලා හෙන නොගහ තියනවද පින්නා? නෑ. එතනදී කියන්නේ මොකද්ද? කර්මය කාටත් පොදුයි. කර්මය පාටත් පොදුයි. හැම කෙනාටම කර්ම විපාකේ. ධනපතියා වුණත්, නිර්ධන පන්තියේ කෙනෙක් වුණත්, සල්ලි තියෙන කෙනෙක් වුණත්, කුලවතා වුණත්, දුප්පතා වුණත්, පෝසතා වුණත් නේද? පහත් කුලයේ කෙනෙක් වුණත්, බ්‍රාහ්මණ වංශිකයෙක් වුණත්, රජෙක් වුණත්, හිඟන්නෙක් වුණත්, ඔය හැමෝටම මොකක්ද වෙන්නේ? කර්මය කියන එක විපාක දෙනවා. ඒකයි කියන්නේ පැණිවරකා ගහටත් එන නොවදිද්ද. ගහ පැණිවරකා කියලා හෙන ගහන්න නැතුව තියන්නේ. එහෙනම් මේ කියන ලක්ෂණ වලට ජීවිතේ අපි හැම දිනාටම මූණ පාණ්ඩ සිද්ධ වෙනවා පින්වත්නි.
මුණ පාණ්ඩ සිද්ධ වෙනවා. එතකොට පින්වත්නි මේක බොහොම ලස්සනට අපේ නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා පින්වත්නි. හරිය ලස්සනට පැහැදිලි කරනවා නාරද මහරහතන් වහන්සේ ගාථා ධර්මයේ. එතකොට මේ ශෝකය අපිට අලාභයක් බවට, අපිට හානියක් බවට පත් වෙන්නේ කොහොමද කියනක නාරද මහරහතන් වහන්සේ කියලා දෙනවා. නසෝචනාය පරිදේවනාය අත්තෝ අලබ්බෝ අපි අප්පකෝපි සෝචන්න මේතං දුකිතං විදිත්වා පච්චත්තිකා අත්ත මනා භවಂತಿ. එදොර පින්වත්නි ශෝක කිරීමෙන් හඬා වැළපීමෙන් අබමල් රේණුවක තරම්වත් ප්‍රයෝජනයක් නැහැ. අපි හිතමුකෝ අපේ ළඟම ඉන්න කෙනෙක් මැරුණා කියලා. මං අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, කන් නැතුව ඉන්නවා, නාන් නැතුව ඉන්නවා, මේ මොන දේවල් කළත් මට ප්‍රයෝජනයක් තියෙනවද පින්වත්නි? මට ප්‍රයෝජනයක් තියෙනවද? මට අබමල් රේණුවක තරම්වත් ඒකෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ, අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ශෝක කරනකොට වෙන්නේ පින්වත්නි මොකද්ද? තමන්ගේ මිතුරෝ දුක් වෙනවා. තමන්ගේ මිතුරෝ දුක් වෙනවා. ඇයි ඒ දුක් වෙන්නේ? අනේ අපේ මගේ මිත්‍රයා මේ වගේ දුකකටපත් වෙලා කියලා දුක් වෙනවා. සතුරෝ මොකද වෙන්නේ? සතුරෝ මොකද වෙන්නේ? සතුරුනෝ ආ ඔය මිනිස්සයාට ඔහොමම තමයි වෙන්න ඕන. හොඳ වැඩේ ඔ මිනිහට. ඔහොම වෙලා මදි. කියනවනේ. කියනවද එහෙම? කියනවා කියනවා නේ ඒකනේ. බෑද බොරු කියන්නේ උපාසකම්මලා. සෙල්ලරන් ඉන්නේ නේ. එතකොට කියනවා එහෙම. හැබැයි පින්වත්නි එහෙම කියන්න හොඳ නෑ. පවත් අනුමෝදන් වෙනවනේ. පව අනුමෝදන් වෙනවා. දැන් අපි කවුරු හරි ධනක් දුන්නොත්, බණක් කිව්වොත් අපි අනේ සාදුකාර දුන්නම අපිටත් පින් සිද්ධ වෙනවා කියලා අපි කියනවනේ. කියමනකුත් තියෙනවා. ඒක මොකේද තියෙන්නේ? බණ පොතේ සඳහන් වෙනවා. එතකොට පින්වානි පින විතරමද එහෙම අනුමෝදන් වෙන්නේ? පාවත් අනුමෝදන් වෙනවා. අපි හිතමුකෝ ගමේ ඉන්න නසරාණිම මිනිහෙක් කියලා. මෙලෝ කමකට නැති හැමෝටම කරදර කරන, හිංසා කරන, පීඩා කරන, මිනී මරන, ස්ත්‍රී දූෂණ කරන මහා එපාම කරපු මිනිහෙක් කියලා හිතන්නකෝ. දැන් කවුරු හරි වෙඩි තියලා හරි මොනවා හරි කළා මරලා ගිහිල්ලා. අනේ අසයි. ඕ මනුස්සයාට ඕකම තමයි වෙන්නේ කියලා අපි කිව්වොත් මොකද වෙන්නේ? ඔව් අපි ඒ අකුසලයේ මොනවා වෙලාද? අනුමත වෙලා. අපි අනුමෝදන් වෙලා. උසයිම අනුමෝදන් වෙන්න හොඳ නැහැ. හැබැයි පින්වත්නි අපිට කරදරයක් වුණාම අපි අඬනකොට, වැළපෙනකොට අපේ හතුරෝ සතුටු වෙනවා. ඒක තමයි ස්වභාවය. එයාලා දුක් වෙන්නේ. දුක් වෙනවද? දුක් වෙනවා. එහෙනම් මොකද මෙතනදී නාරද මහරහතන් වහන්සේ කියන්නේ? තමන්ට මොනවා හරි දෙයක් නැති වුණාම, තමන් ළඟ තියෙන දෙයක් හරි මොනවා හරි දෙයක් ඒක තුල රජතුමනි ශෝක කරන්න එපා ඔබ. හඬන්න එපා ඔබ. වැළපෙන්න එපා. රජතුමනි ඔය හැඬීම වැළපීම තුලින් සිද්ධ වෙන්නේ ඔබගේ මිතුර දුකටපත් වෙනවා. ඔබගේ හතුර සතුටටපත් වෙනවා. එනිසා ඒක කරන්න එපා කියලා එදා මුණ්ඩ රජතුමාට නාරද මහරහතන් වහන්සේ කියනවා. බණ්ඩ පින්වන්නේ කොච්චර ලස්සන අවවාදයක්ද දෙන්නේ කියලා. ඊළඟ කාරණාව. එතකොට මේ පඬිතයා කොහොමද ඒ වගේ අවස්ථාවක නොසැලී ඉන්නේ? දැන් ඔකට ලස්සන කතාවකුත් තියෙනවා පින්වන්නේ. බන්දුල මල්ලිකා කොසල් රජතුමාගේ බන්දුල සෙනවියාගේ දේවිය තමයි බන්දුල මල්ලිකා. සරබු මහරහතන් වහන්සේට දහවල් දානේ පූජා කරනකොට බන්දුල මල්ලිකාට ආරංචි එනවා තමන්ගේ දරුවෝ 30 දෙනයි තමන්ගේ ස්වාමියායි මොනවා වෙලාද මරණයට පත් වෙලා කියලා. ඔය ආරංචි ඇවිල්ලා ඒත් බන්දුල මල්ලිකා කිසිදු ශෝකයක් තැවීමක් කරන්න නැතුව ඔහම ඉන්නකොට කිරිබඳුනක් වැටෙනවා සේවිකාවක් අතේ. සේවිකාව අනේකට සෑහෙන දුක් වෙනවා. අනේ කිරිබඳුන වැටුණානේ මෙහෙම, මේ පූජා මහා සංඝරත්නයට පූජා කරන්න තිබුණු දේවල් මෙහෙමයි කියලා එයා එකෙන් දුකටපත් වුණා. බන්දුල මල්ලිකා කියනවා නැගණිය දුකටපත් වෙන්න එපා.
ශෝක කරන්න එපා, තැවෙන්න එපා. මගේ ස්වාමියයි දරුවන් 32 දෙනාම මරණයට පත් වෙලා මං ඒත් ශෝක කරන්න නැතුව තැවෙන්න නැතුව මොනා කරනවද? මේ දානේ පූජා කරන්න. ඇත්තටම බන්දුල මල්ලිකා ශෝක කළා කියලා තැවුණා කියලා ඒ දානේ දෙන එක වැළකුණා කියලා හරි ඒක නතර වුණා කියලා හරි බන්දුල මල්ලිකාට ප්‍රයෝජනයක් තියෙනවද? ප්‍රයෝජනයක් නැහැ පින්නවත්. එනිසා නුවණැති අය එහෙම හිතන්න ඕන පින්නවත්. විසාකා මහ උපාසිකාව තමන්ගේ මුණුබුරෙක් නැති වෙලා හඬාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ ගාවට. බුදුහාමුදුරුවෝ ගාවට අඬාගෙන ඇවිල්ලා අනේ භාග්‍යතුන් වහන්සේ මේ මගේ හිටපු මුණුබුරේ කරේම කරුණාවන්ත මං හරියට ප්‍රිය කරන කෙනෙක් නැති වුනේ මේ. මේ දුක දරා ගන්න බෑ. විසාකා මහ උපාසිකාව කියලා කියන්නේ පින්වත්නි සෝවාන් වෙච්ච කෙනෙක්. මේ දුක දරා ගන්න බෑයි කිව්වා මට. භාග්‍යතුන් වහන්සේ අහනවා විසාකා ඔබට ඒ වගේ තව මුණුබුරෝ හිටියොත් ඔබ කැමති වෙනවද? අනේ භාග්‍යතුන් වහන්සේ මේ මුළු නුවරම ඒ වගේ මුණුබුරෝ හිටියත් මං හරි ආදරේ මගේ දරුවෝ විදියට බලා ගන්නවා කිව්වා. තව 1000ක් හිටියත් කමන්නෑ කියලා. විසාකා ඔබට ඒ වගේ මුණුබුරෝ 1000ක් ඉන්නවා කියලා කියන්නේ ඔබට ඔය වගේ දුක් 1000ක් කිව්වා. ඒ වගේ මුණුබුරෝ 500ක් ඉන්නවා කියලා කියන්නේ ඔබට ඔය වගේ දුක් 500ක්. ඒ වගේ මුණුබුරෝ දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නේ ඔය වගේ දුක් 2ක්. ඒ වගේ කිසිම කෙනෙක් ඔබට නැත්තම් කිසිදු දුකක් නැහැ. එහෙනම් අල්ලා ගැනීම තුල, ළඟට ගැනීම තුල, මගේ කර ගැනීම තුලම නේද පින්වත්නි මේ ශෝකය අපිට හටගෙන තියෙන්නේ. මේ වේදනාව අපිට හටගෙන තියෙන්නේ. මේ දුක අපිට හටගෙන තියෙන්නේ. එහෙනම් මගේ කරගන්න මට ඇති වෙන්නේ මොකක්ද? දුක වැඩි වෙන්නේ. මගේ කරගන්න මට දුක වැඩි වෙන එක විතරයි වෙන්නේ. එතකොට පඬිතයෝ අන්න එහෙනම් ඥානවන්තව කල්පනා කරලා ඥානවන්තව හිතලා මේක අයින් කරගන්නවා පින්වානි. යතෝචකෝ පඬිතෝ ආපදාසෝ නවේදි අත් විනිච්ඡයඤ්ඤෝ පච්චත්තිකාස දුකිතා බවංති දිස්වා මුකං අවිතාරං පුරාණං. දැන් මේක නැති කරගන්න ක්‍රමවේදයක් කියලා දෙනවා. රජතුමාට කියනවා, මුණ්ඩ රජතුමාට කියනවා, දැන් හඬලා වැළපිලා එහෙම ඒක නැති කරගන්න බැරි නම් ඔබ ඊළඟට කරන්න ඕන දැන් ඔබ මොනවා හරි යන්ත්‍ර මන්ත්‍ර තියෙන්නේ. දැන් තමන්ගේ පරපුරේ මොනවා හරි නෝන යන්ත්‍ර මන්ත්‍ර කරන්න කියන එක නෙවෙයි. තමන්ට සහනයක් ලැබෙනවා නම් ඒ දෙයක් හරි කරන්න. නැත්තම් ධර්මයේ ලං කරගන්න. නැත්තම් දානයක් දෙන්න. නැත්තම් යාග හෝමයක් කරන්න. තමන්ගේ දුක තුනී කරගන්නම බැරි නම් මොකද්ද කරන්න ඕන? අන්න අර වගේ පුරාණේ තමන්ගේ පරම්පරාවෙන් එන දෙයක් හෝ කරලා තමන්ගේ දුක නැති වෙනවා නම් ඒ දේ සිද්ධ කරන්න කියලා කියන්නේ. එතකොට අන්නේ පඬිතයන් විසින් ඒක අතෑර ගන්න ඕන විදිය. මෙතනදී කියන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්න කියන එක එහෙම නෙවෙයි ඈ. ඒක නෙවෙයි කියන්නේ. එතකොට අපිට දුක නැති කරගන්නම බැයි නම් පින්වන්නේ මොනවා හෝ ක්‍රමවේදයක් තියෙන්න එපැයි. අපේ හිත හදාගන්න, මනස හදාගන්න. ඊළඟ ප්‍රියවර පින්වන්නේ ප්‍රායෝගිකව අපි මොනවද කරන්න ඕන කියන එක නාරද හාමුදුරුවන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. ජප්පේන මන්තේන සුභාසිතේන අනුප්පදානේන පංචේනියාච යතා යතා යත්ත ලබේ තත්තං තතා තතා තත්ත පරක්කමෙය්ය. ආපදාවක් ආපු කාලෙක පින්වන්නේ, කරදරයක් ආපු කාලෙක අපිට නොසැලී ඉන්න අපිට පුළුවන් කමක් තියෙනවා. ඒ වගේමයි අපේ පුරාණ පරපුරෙන් එන දෙයක් හෝ කරලා අපිට ඒ දේ Tamanට සහනයක් ලැබෙනවා නම් ඒ දේවල් වල නියැලිලා ඒ කටයුතු කරලා අපේ දුක තුනී කර ගන්න ඕන, දුක නැති කර ගන්න ඕන පින්වත්නි. එතකොට පඬිතයා නුවණැති පුද්ගලයා හිතන්නේ මට විතරක් වෙච්ච එකක් නෙවෙයි මේක. දැන් අපි භද්‍රාව නැති වෙනකොට, භද්‍රා දේවිය නැති වෙනකොට
රජතුමා මුණ්ඩ රජතුමා හිතන්න ඕන මොකක්ද? මේක මට විතරක් වෙච්ච එකක් නෙවෙයි. පුරාණයේ අයටත් එහෙනම් මොකක් වෙලා තියෙනවද? මේ වගේ වෙලා තියෙනවා. පෙර මේ වගේ ධන ධාන්‍ය තිබුණු භවභෝග සම්පත්තීන් තිබුණු මෙහෙම කටයුතු පෙර කරපු අයටත් මොනවා වෙලා තියෙනවද? මේ වගේ ස්වභාවයන්ට පත් වෙලා තියෙනවා. ඒ අයත් මැරිලා තියෙනවා. ඒ අයත් නැති වෙලා තියෙනවා. අවසානයේ පින්වත්නි අපිට හිත සකස් කරගන්නටම බැරි නම් මෙතනදී නාරද මහරහතන් වහන්සේ දේශනා කරනවා කම්මං දල්හං කින්ති කරෝති. මොකක් ගැන හිතන්න කිව්වද? කර්මය ගැන හිතන්න කිව්වා. කම්මං දල්හං කින්ති කරෝති. කර්මය කියන එක කර්මය හරිම බලවත්. ඒ නිසා පින්වන්නේ දැන් මං මොනව කරන්නද? මේක කර්මානුරූප වෙන දෙයක්. කර්මය බලවත් හැම දිනාටම කර්මය පොදුයි. එහෙනම් මං මොනව කරන්නද? එහෙනම් මේක තමයි මගේ සසර කර්මය. මේක තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන දේ. අන්න ඒක තමයි කියන්නේ සචේ පජානෙය අලබ්බ පේසෝ. ඒ වගේමයි මායාච අඤ්ඤේච අත්තෝ කම්හං දල්හං කින්ති කරොන්ති. කර්මය නම් අපි පසුපසෙමයි එන්නේ. කම්ම බන්දු කම්ම යෝනි කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. කර්මය තමා පසුපසම ගමන් කරනවා. ඒක තමයි නෑදෑයා වෙන්නේ. ඒක තමයි සහෝදරයා වෙන්නේ. ඒක තමයි හිතවතා වෙන්නේ. එනිසා තමන්ට පින්වත්නි කර්මයෙන් ගැලවෙන්න බෑ කාටවත්. භාග්‍යතුන් වහන්සේට කර්මයෙන් ගැලවෙන්න පුළුවන් වුණාද පින්වත්නි? මහරහතන් වහන්සේලාට කර්මයෙන් ගැලවෙන්න පුළුවන් වුණාද? එහෙනම් ඔබ මම කවුද? පෘථජන ස්වභාවයෙන් ඉන්න අපිට කර්මය මොන ආකාරයෙන් විපාක දෙයිද? භාග්‍යතුන් වහන්සේටත් ලෝහිත පක්ඛන්දිකා රෝගය තිබුණා. හිසේ කැක්කුමක් තිබුණා. ඒ වගේමයි දේවදත්ත හාමුදුරුව ගල් පෙරලලා උන්වහන්සේගේ මොනවා වුණාද? ඔව්. තුවාලයක් ඇති වුණා කකුලේ නේද? එතකොට මේ ඔක්කොම මොනවද? කර්ම විපාක. මුගලන් මහරහතන් වහන්සේට සොරු මොනා කළාද? ශරීරයේ ඇටකටු කුඩු වෙනකන් ගැහුවා. බිම්බිසාර මහරජතුමා යටිපතුල් පළලා මිරිස් ලුණු දාලා ගිනිහන් අඟුරු ගොඩේ ඇවිද්දෙව්වා. මේ හැම කෙනාටම මොනවද ලැබුණේ පින්වන්නේ? කර්ම විපාකේ බාහ්‍ය දාරු චිරියට රහත් වෙලා සුළු මොහොතේ මොකක්ද උනේ? ගොණෙක් කැනලා මැරුණා. ඒ වගේමයි චක්කුපාල හාමුදුරුව රහත් වෙනවත් එකම ඇස් දෙක අන්ධ වුණා. මොනවද පින්වන්නේ මේ? සසර කර්මය. එහෙනම් ඒ වගේ උත්තමයාණන් වහන්සේලාටත් කර්මයේ ඒ තරම් බලපෑවනම් පින්වත්නේ අපිට මොන විදිහේ බලපායිද? අපිට බල නොපා තියෙනවද? අපිට බල නොපා තියෙන්නේ නැහැ. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම මේ කර්මය බලපානවාමයි. ඒක තමයි නාරද මහරහතන් වහන්සේ කිව්වේ කම්මං දල්ලං කින්ති කරෝමි. කර්මය නම් අපි පසුපස්සෙමයි එන්නේ. කර්මය අපි උරුම කරගෙන තියෙන්නේ. එනිසා අපි මොනවා කරන්නද කියලා ඔබගේ හිත හදා ගන්න ඕන. පින්වත්නි මුණ්ඩ රාජ රජතුමා මේ කරුණු දන්නේ නැද්ද? මුණ්ඩ රාජ රජතුමා දන්නේ නැද්ද ලෙඩ වෙනවා කියලා? මැරෙනවා කියලා දන්නේ නැද්ද? දිරණ දේවල් දිරනවා කියලා දන්නේ නැද්ද? ගෙවෙන දේවල් ගෙවෙනවා කියලා දන්නේ නැද්ද? මේවා දන්නවා. හැබැයි බලන්න නාරද මහරහතන් වහන්සේ ලස්සනට මේ ශෝකය නැමැති හුල ගලවන විදිහ රජතුමාට කියලා දුන්නා. ඊට පස්සේ රජතුමා අහනවා ස්වාමීනි මේක නම් කරන්නේ මොකක්ද? මොකකින්ද මේ ධර්මය අපි නම් කරන්නේ මොකකින්ද? ඇත්තටම ශෝකේ නැති වුණා. ඊට පස්සේ තමයි පින්වත්නි නාරද මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය වෙන ධර්මයක් නෙවෙයි,
ශෝක සල්හරණය. ශෝකය නැමැති කුල ගලවන ධර්මයේ තමයි මේ ධර්මයේ. එනිසා මේ සූත්‍රය ශෝක සල්හරණ සූත්‍රය කියලා හැඳින්වුවා පින්වත්නි. එදොර ශෝකය නැමැති කුල ගලවලා දැම පියවරෙන් පියවර පියවරෙන් පියවර කොහොමද අපි මේ දුක නැති කරන්නේ? මොණ්ඩ රජතුමා කිව්වා අර භද්‍රා විසවගේ දේහය ආදාහණය කරන්න කිව්වා. ආදාහණය කළා බක්ම අවශේෂ අරගෙන දාගබක් කරන්නයි කිව්වා. නාණ්ඩ වතුර පිළියෙල කරන්න කිව්වා. ආහාර සකස් කරන්න කිව්වා. පිලි පෙරලනවා පිලි මාරු කරනවා කියලා ඇඳුම් හදා සූදානම් කළා තියන්න කිව්වා පින්වත්නි. රජතුමා ගියා නෑවා සුවඳ විලවුන් ගැල්ලුවා. ඊට පස්සේ ඇඳුම් මාරු කරගත්ත රාජකීය ඇඳුම් වෙනස් කරගත්ත. සුපුරුදු පරිදි මොනා කළාද? තමන්ගේ ඒ රාජ්‍ය පාලනය කරගෙන ගියා. ඒ වගේ පින්වත්නි ඔබටත් මේ වගේ ගැටලු ඔබගේ ජීවිතේ එන්න පුළුවන් ඕන තරම්. කෙනෙක් මිය යනවම නෙවෙයි, තමන්ගේ පෞද්ගලික ජීවිතේ ගත කරගෙන යනකොට ලෞකික අපේක්ෂාවන් තියෙන ඔබ අපි හැම දිනාටම මේ වගේ විවිධාකාරයේ ප්‍රශ්න එනවා. දුක ඇති කරවන, හිතට වේදනාව ඇති කරවන, මනස විපිලිසර භාවයට පත් කරන, තමන්ට මුකුත් කරන්න හිතෙන්නේ නැති, ජීවිතේම එපා වෙන, ජීවිතේම කලකිරෙන, මේ හැම දෙෙම අතහැර දාලා යන්න ඕන කියලා හිතෙන අවස්ථාවන් ජීවිතේ ඕන තරම් එන්න පුළුවන්. මිනිස්සු සියදිවි නසා ගන්න එකනේ පින්නවන්නේ. සියදිවි නසා ගන්න ඇයි? එක දරන්න බෑ. ඒ වේදනාව ඉවස ගන්න බෑ. තමන් ඒ ශෝකේ නැමැති දුක, ඒ ශෝකේ නැමැති හුල ගලව ගන්න විදිය දන්නේ නැහැ. එහෙනම් ඔබ දැන් ඒ කාරණාව දන්නවද නැද්ද? ඔබ දන්නවා. ධර්මය දන්න කෙනා කවදාවත් පින්වත්නි ජීවිතේ නැති කරගන්නේ නැහැ. ධර්මය දන්න කෙනා කවදාවත් සියදිවි නසා ගන්නෙ නැහැ. ධර්මය දන්න කෙනා කවදාවත් දැඩිව දුකටපත් වෙන්නේවත් දැඩිව පීඩාවටපත් වෙන්නේවත් නැහැ පින්වත්නි. එනිසා මේ අෂ්ටලෝක ධර්මතාවය අපිට ස්පුට කරන්න සිද්ධ වෙනවාමයි. ඒක අපිට එකින් වලකින්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. පුට්ටස්ස ස්පර්ශ කරනවාමයි අෂ්ටලෝක ධර්මතාවය. චිත්තං යස්සන කම්පති, එකෙන් සිත කම්පා කරගන්ට එපා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ධම්මානුසාරී වෙන්න පින්වන්නේ, ශ්‍රුතවත් ශාවකෙක් වෙන්න. අශ්‍රුතවත් ශාවකෙක් වුණොත් තමයි මේ දේවල් වලට තැවෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ. ශ්‍රුතවත් ශ්‍රාවකයා ඥානවන්තව හිතලා කල්පනා කරලා පින්වත්නි කටයුතු කරන්නේ. ධම්මානුසාරී වුණාම, ධර්මයට කැමැත්ත ඇති කරගත්තම, ශීලයට කැමැත්ත ඇති කරගත්තම, බණ පදයක් පදයක් කරේ අහලා තමන්ගේ ජීවිතයට එකතු කරගන්නව නම් පින්වත්නි කවදාවත් ඔබට ශෝක කරන්න කාරණාවක් හැදෙන්නේ නැහැ. ශෝක කරන්න තමන්ගේ හිතේ කාරණාවක් හදාගන්නේ නැහැ. මගේ කරගන්න තමයි පින්වන්නේ දුක වැඩි වෙන්නේ, වේදනාව වැඩි වෙන්නේ, පීඩාව වැඩි වෙන්නේ, විඳීම විඳවීම වැඩි වෙන්නේ. එනිසා පින්වත්නි මේ ශෝකය නැමැති හුල ගලවන්න පුළුවන්නේම ධර්මානුකූලව හිතලා. අපිට වෙන ක්‍රමයක් නැහැ පින්වත්නි. එනිසා හැම දිනාම කල්පනා කරගන්න ඕන මේ ශෝක සල්හරණ සූත්‍රය තමන්ගේ ජීවිතයට ජීවිතාදර්ශයක් බවට පත් කරගන්න, චරිතාදර්ශයක් බවට පත් කරගන්න, ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා හැම දිනාම කල්පනා කරගන්න ඕන උතුම් ධර්මානුශාසනාවේ අනුහස් බලය තුළ ඔබට මට අපි හැම දිනාටම සංසාරේ වසන තා කාලයක් පුරාවට කවමදාකවත් අසත්පුරුෂ ආශ්‍රයක් නොමවේවා, පාප මිත්‍රාශ්‍රයක් නොමවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේමයි පින්වත්නි මේ සංසාරේ පුරාවටම කල්යාණ මිත්‍රාශ්‍රයම
මට ලැබේවා කියලා සාදු කියන්නේ. ඒ වගේමයි උතුම් ගෞතම බුදු සාසනේ තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහා අවබෝධ කරගෙන අමා මහ නිවණින් සැනසීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා, ඔබට මට අනුමෝදන් වේවා, ලැබේවා කියලා සාදු කියන්නේ. එහෙනම් පින්වත්නි කල්පනා කරගන්න ඕන, විශේෂයෙන්ම අද ශ්වේත

වෙන ධර්මයට කැමැත් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන වැඩසටහන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන රේඩියෝ නාලිකාවක් තමයි පින්වත්නි නැත්තේපෙම් නාලිකාව. ඉතින් අද වන් වූ දවසේ මේ පින්කමේ මූලික දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ අංක 119 3 පෙතියාගොඩ ගම්පහ පදිංචි අපේ පින්වන්ත ඒ විජේවර්ධන තාත්තා, ඒ වගේමයි ඒ පින්වන්ත WM විනීතා කාන්ති අම්මා ඇතුළු ඒ හැම දෙනාගේම මූලික දායකත්වය ඇතිව තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. මේ විශේෂයෙන්ම මේ අරමුණ වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ ඒ පින්වන්ත විජේවර්ධන තාත්තාටත්, ඒ වගේමයි පින්වන්ත WN විනීතා කාන්ති අම්මාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර ගමනෙන් එතර වන්නටත්, ඒ වගේමයි නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන්ට යෙදුණු මහානීය පින්කමක්. ඒ වගේමයි විශේෂයෙන්ම අමිල ලක්ෂිත පුතණුවන්, ඒ වගේමයි පී නිලංකා දර්ශනී පෙරේරා ඒ දරුවන්ට ආශිර්වාද කරන්ට, ඒ විශේෂයෙන්ම අද වන් වූ අද සම්පූර්ණ මේ දවස පුරාවටම සිද්ධ කරගත් සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලය ශක්තිය තුළින් ඒ විජේවර්ධන තාත්තාට, ඒ වගේම විනීතා කාන්ති අම්මා ඇතුළු ඒ හැම දෙනාටමත්, අමිල ලක්ෂිත ඒ පුතණුවන්ට, නිලංගා දර්ශනී දියණියට නිදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවය සලසේවා. තුරුණුවන්ගේ ආශිර්වාදයේ ශිළු දෙවියන්ගේ දේව ආරක්ෂාව තුළින් මෙලව දිවිය සාර්ථක වේවා, පරලොව දිවිය සාර්ථක වේවා. සියලු පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තුන් මස්තක ප්‍රාප්ත වේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධයෙන් අමා මහ නිවණින් සැනසීමම ලැබේවා කියලා සාදු කියමු. ඒ වගේමයි 28 වන දින ජන්මදිනය සමරන විශේෂයෙන් අපේ පූජ්‍යපාද මිහිඳු පුර ජිනානන්ද අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට අද වන් වූ දවසේ සිද්ධ කළ මේ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලය ශක්තිය තුළින් මාගේ පැවිදි ජීවිතය තුළ මා සිද්ධ කරගත් ඒ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලය ශක්තිය තුළ මිහිඳු පුර ජිනානන්ද අපේ පඬිත හාමුදුරුවන් වහන්සේට සත වර්ෂාදිග කාලයක් නිදුක්ව නිරෝගීව කටයුතු කරමින් මේ ශාසනයේ කටයුතු කරමින් උන්වහන්සේට සත වර්ෂාදිග කාලයක් නිදුක් නිරෝගී චිරජීවනයෙන් යුක්තව කටයුතු කරන්ට අවස්ථාව සැලසෙන සුභම සුභ සුභම සුභ සුභම සුභ උපන්දිනයක් වේවා කියලා හැම දෙනාම සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරුවන් වහන්සේ බලාපොරොත්තු වන උතුම් බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම උදෙසාම මේ පින් උපනිශ්‍රය වේවා කියලා සාදුකාරය දිලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේමයි විශේෂයෙන්ම මිය පලෝ යන්නට යෙදුන ඒ දෙපාර්ශ්වයේම මිය ගිය පරම්පරානුගත සියලුම ඥාතීන් දෙමාපියන් ඇතුළු ඒ හැම දෙනාමත්, ඒ වගේමයි දුමින්ද ලියනගේ මහත්මා මීට වසර ගානකට පෙර ඉහතදී මිය පල්ලව ගියා, ඒ වගේමයි වසර 3 ආයු වළඳා මීට ඒ මිය පල්ලව ගිය දුමින්ද මහත්මාත් මීට දින 10කට පෙර මිය පල්ලව යන්ට යෙදුන හස්නා නුහන්සේ ලියනගේ දියණියටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙනාම ඇතුළුව ඔබ අප නමින් නැසීමේ පල්ලෝගිය සෙලුම සහලේ ඥාති වර්ගයා මෙපින් අනුමෝදන් වේවා. මෙපින් අනුමෝදන් වීමෙන් එය අය භවගාමී ජීවිතයේ දුකක නම් දුකින් නිදහස් වේවා, සැපතටපත් වේවා. සැපතක නම් ඒ සැප වඩා වර්ධනය කරගනිත්වා. සසර වසන තුරු නිවන් දකින තුරු කමදාක්වත් අකල් මරණයන්ටපත් නොවේවා, දීර්ඝායුෂම ලබත්වා, උතුම් නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියමු. ඒ වගේමයි පින්වත්නි අප විසින් ලබා ගත්තා වූ සියලුම පින් ලොව සසුන ඔබ අප ආරක්ෂා කරන ඉන්ද්‍රෝපෙන් චන්සේකර අපජාපත්‍ය ආදී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් දිව්‍ය ආශිසුරු වඩා වර්ධනය කරගනිත්වා. ඔබ අප ආරක්ෂා කරගනිත්වා. ඔබට අපට ආශිර්වාද කරත්වා. දෙවියන් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලැබේවා කියලා සාදුකාරය දෙමු. සාදු සාදු සාදු. ඒ වගේමයි net fm ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධාන කළමනාකාරතුමා ඇතුළු ඒ හැම දෙනාම කාර්ය මණ්ඩලයේ අපේ දර්ශන මහත්මා ප්‍රධාන මේ කටයුතු වලට නිරන්තරයෙන්ම වෙහෙස වෙලා මහන්සි වෙලා
මේ හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන්නට

කටයුතු විවිධාකාරයේ වැඩසටහන් සූදානම් කරලා තියෙනවා. ඒ ශ්වේත පූජා වැඩසටහන, ධර්ම දක්ෂිණා වැඩසටහන, මේ වගේ වැඩසටහන් ගණනාවක්ම ධර්මයට කැමැත් ඇති කරගන්න, ධර්මයට ලං වෙන්න ඔබට මේ net ගුවන් විදුලිය ඔස්සේ සකස් කරලා තියෙනවා. ඉතින් මේ කටයුතු වලට වෙහෙස වෙන, මහන්සි වෙන ඒ කාර්ය මණ්ඩලයේ කල්පනාකාරතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් අද වන් වූ දවසේ මේ පින්කමට සම්බන්ධ වෙච්ච ආවගිය අතහිත දුන්න වචනයකින් හරි අනේ සාදු කියලා සම්බන්ධ වෙච්ච මේ හැම දෙනාටමත් අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ මේ හැම දෙනාටමත් මෙපින් ඒකාකාරීව හැම දෙනා හේතු වාසනා වීමෙන් හැම දෙනාගේම මෙලව දිවියේ සාර්ථක වේවා, පරලව දිවියේ සාර්ථක වේවා. තුරුණුවන්ගේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාව, සතර දළදා වහන්සේගේ පිහිට සරණ, ජයසිරිමා හාමුදුරුවන් වහන්සේගේ පිහිට සරණ, රුවන්වැලි මහා සෑ සමිඳුන්ගේ පිහිට සරණ තුලින් හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා, ධර්මයට කැමැත් ඇති වේවා, ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි, හැම දෙනාම පුණ්‍යානුමෝදනා කරමු දෙවියන්ට ඥාතීන්ට.

0: సాధు సాధు
1: సాధు.
0: හොඳයි, අද ශ්‍රේත පූජා සවස ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය කිරවණාගම ධම්මසිරි අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬ පවත්වමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ධර්ම දේශනාවන් ඇතුළු විවිධ පින්කම් සඳහා වැඩමවා ගන්නට 075 730 6249 075 730 6249 දුරකථන අංකයට කතා බහ කරන්න කියලා සිහිපත් කරමින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව 5:30 ආශිර්වාද බෝධි පූජාව සමගින් ඔබට එක් ආසවන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරත්න ස්වාමීන් වහන්සේ ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමු වීමට නියමිතයි. හාමුදුරන් වහන්සේට අතර පරිශකාර පූජා කරන්නට දායකත්වයේ ගෙන කටයුතු කළ පින්නතුන්ට වගේම FM රේඩියෝ වේ මහේස්තාරක ජේෂ්ඨ විධායක ඉංජිනේරුතුමන්ටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: FM ශ්වේත පූජා. ශ්වේත පූජා
2: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
0: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම. උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077 770 5674 සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077 407 85 69 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076 443 1096 කොටුගොඩ පාර රසික ටේලස් ආයතනය 077 287 45 43
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට ලෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
6: වේලාව 5:09.

0: දහම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔබ වෙත ගෙනෙන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම Ethnews.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයේ සිදු වූ පිපිරීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය කාර්ය සහායකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි හබර්ණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. පොළොන්නරුව ශ්‍රී ලංකා ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් දෙකකින් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි නෙට් නිවුස් කල් විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල මහතා පැවසුවේ. අද අලුයම 4ට පමණ සිදු වූ එම පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. එම පිපිරීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබුවා. වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 99,634ක් වන බවයි. එමෙන්ම සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 52.53%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 52,340ක් බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: හවස 5:12.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: හිරුසාල් පෞලේ සීලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
6: කොල්ල කෙල්ල කොට

0: ත්‍රයි මණ්ඩලය
1: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: පහේ ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ, නිසක ජයගැනෙන උත්තර සතර, පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලවිසැල් වලින් ලබාගත හැක. අරගන්න, කියපන්න, දැනගන්න, ජයගන්න සතර.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අරුණත්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි.
6: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0776 716 3672.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
2: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5784 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන් ටුවස් ආයතනය 076-443-1096 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543
3: අයිබෝන් නිතිෆම් ශ්වේත පූජා සජීවී වැඩසටහන අද දිනේ පැවැත්වෙන්නේ ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේ. ඉතින් පූජාවන් අතර අග තැන්පත් මහත්ඵල මහානිශ්ශංස ගෙන දෙන සුපුරුතු පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව සමගයි සජීවීව සම්බන්ධ වන්නේ අයිබෝන් දර්ශන.
2: අයිබෝන් උතුම් බිනරපුර පසළොස්වක පොහෝ දිනයේ ශ්වේත පූජා සජීවී වැඩසටහනේ සවස ආශිර්වාද බෝධි පූජාව ආරම්භ කරන්නට මේ ආකාරයෙන් අපි සෝදානම් වන්නේ. අද මේ පුණ්‍ය භූමිය පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට ලොවටම දහම් දායාදය තිළෙන කරන්නට අපිව සම්බන්ධීකරණය කිරීම සිදු කරන්නට යෙදුනේ හේමන්තී චාරිකා මහත්මිය. ඉතින් ඇගේ උපන්දිනයද ඒ නිසා මුලින්ම වාසනාවන්ත නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලංකාවේ වගේම දෙස් විදෙස් රටවල අපේ සදහැවතුන් වන්දනාවේ කරගෙන යන හේමන්ති චාරිකා මහත්මියට ඔබටත් කතා බහ කරලා සම්බන්ධ වෙන්න පුළුවන් 070-350-49-98 කියන දුරකථන අංකයට. අපි මේ පුණ්‍ය භූමියේ සජීවී වැඩසටහන පවත්වන්න අදහස් කළේ මේ පින්බිමේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය පිළිබඳව ලොවට සදහම් පණිවිඩය රැගෙන යන්න. ඒ නිසාවෙන් අපේ අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද හාමුදුරන් වහන්සේට ඔබට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. වැඩි විස්තර දැනගෙන නිර්මාණාත්මක වේ ධාතු මන්දිරයේ කටයුතු නිමාවටපත් කරන්න 0127-124-99 අද සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරමින් මේ ආශිර්වාද බෝධි පූජාව පවත්වා ලොවටම ආශිර්වාද කරන්නට සදැහැති දායකත්වය එක්කාසු කරන්නේ උඩුගම්පල කොටකොඩ පාර අංක 39-2 පිහිටි රසික ටේලර්ස් ආයතනයේ වෙනුවෙන් ලලිත් නිශාන්ත මහත්මා සහස්ත්‍රා සංඛ්‍යානි දියණිය අමාශා දෙවන් මිනි දියණිය සමගින් පවුලේ සියලු දෙනා එක්කාසු වෙලා වැඩමවන්නට යෙදුණු අපගේ හාමුදුරන් වහන්සේට මුලින්ම පුෂ්පවට්ටිය පිළිගැන්වීම සඳහා රසික ටේලර්ස් අධිපති ලලිත් නිශාන්ත මහත්මයාට ආරාධනා කරන අතරේ අපිව සම්බන්ධීකරණය කරමින් මේ වැඩසටහන ලස්සන කළ හේමන්තී චාරිකා මහත්මියට දැහැත්වට්ටිය පිළිගැන්වීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. කවුරුත් එක්ක හයියෙන් හඬනගා සාදු හඬ පවත්වමින් ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. බෝධි පූජා පැවැත්වීම සඳහා මීට ටික වේලාවකට කලින් අසිරිමත් බෝධීන් වහන්සේ උදෙසා සියලු පූජාවන් තැන්පත් කරන්නට යෙදුණා. ඒ තැන්පත් කර පූජාවන් පූජා කරමු. පූජා වේවා සියලු සත්වයන් හට නිදුක් බවත් නිරෝගී බවත් සුවපත් බවත් අවසානයේදී උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ සියලු පින් කටයුතු හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් කඩවත ඇල්දෙනිය ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කාව්‍ය විශාරද අතිපූජනීය මහබුලන් කොළමේ ගුණරතන අපේ හාමුදුරන් වහන්සේට අපි සාදු හඬින් ආරාධනා කරමු මෙතෙන් සිට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු.

හොඳයි හැම දෙනාම මම මේ කියන කවි ශබ්ද නගා කීවාට පසුව කියවන්න

බෙහෙත් දැහැත් ආදී මේ සියලු පූජාවන් තුන් ලොවක් සනස්සා වදාළ තුන් ලොවක් ආලෝකමත් කොට වදාළ විතරාගේ නික්ලේශී සම්මා සම්බුදු බුදු අමාමෑණියන් වහන්සේට ලෝතුරා බුදු බව ලබා ගැනීම සඳහා පිහිට වුණ ඒ උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේට මේ උතුම් පුණ්‍ය භූමියේ සිටින ඓතිහාසික බෝසමිඳුන් වහන්සේට මේ සියලු පූජාවන් බොහොම ගෞරවාදර භක්තියෙන් යුක්තව පූජා කරනවා පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම් වේවා යන උදාරතර චේතනාවන් සිත්ති රඳවාගෙන හැමෝම මගෙත් එක්ක එකතුව ගාථාවන් කියවමින් පූජාවන් සිද්ධ කරමු.

හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සකස් කරගන්නට යෙදුණු සියලු තෙල් මල් පහන් සුවඳ දුන්, එවැගේම ගිලම්පස

0: ఉడుగంపల నైవల పార పితియాగుడ శ్రీ శాసనాలోక పురాణ మహావిహారాధికారి పూజనీయ పహితవత్ మిహిందుపుర జినానంద అపే పండిత హామదురువాన్ వహన్సే అతులు మహా సంగరత్నిం అవసరాయి అద బినరపుర పసలొస్సప్ పోహో దినయాయి ఐతిహాసిక వశ్యం వెదగత్ సిదువీం రాశ్యక్ సిదూన ఉతున్ పోహో దినయక్ బవ ఒబ అపే కౌరుత్ హొందా కారోమ దన్నవా එහෙමනම් සෑම පුන් පොහෝ දිනකම net fm ගුවන්විදුලියේ නාලිකාව තුළින් විවිධ ආගමික ස්ථාන මුල් කරගෙන පොහෝ දින සිදු කරන ලබන සජීවී ආගමික වැඩසටහන් මාලාවෙහි ශ්වේත පූජා ආගමික වැඩසටහන් මාලාවෙහි මේ සිදු කරන ලැබුවේ net fm සේත පූජා පහන් කන්ද ආශිර්වාද පූජාවයි ලක්පැසි ලෝවැසි හැම දිනම මේ පූජාවට නිවෙස්වල සිට ඔබ ඉන්න වෙනත් යම් තැනක හෝ ඉඳගෙන බොහොම ශ්‍රද්ධාවෙන් එහුම් කන් දුන්නා සම්බන්ධ වුණා මේ පූජාව සමග ඒකාත්මික වුණා එහෙමනම් ගෞරවනීය මිහිඳුපුර ජිනානන්ද අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේගේ පූර්ණ ආවාද අනුශාසනා පරිදි net fm කාර්ය මණ්ඩලයේ හැමදෙනාම අද උදෑසන කාලයේ පටන් මේ වේලේ දක්වා නෙක පිංකම් ඔබ වෙනුවෙන් සජීවීව සිද්ධ කරන්නට යෙදුණා. අද දවසේදී පහන් කන්ද ආශිර්වාද පූජාවේ ප්‍රධාන දායකත්වයේගෙන කටයුතු සිද්ධ කරන ලබන්නේ විශේෂයෙන්ම අද දින 51 වෙනි ජන්මදිනයේ සිහිපත් කරන අපහිතවත් හේමන්ති චාරිකා මහත්මිය ඇයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම තමන්ගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ හැම දෙනාම එකට එක්වී මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරණ ලබනවා පවුලේ සුජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ධර්ම අවබෝධයේ වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කිරීමත් ඔවෙල දසනායක බෑනනවන්ට ආශිර්වාද කිරීම මේ කරුණු කාරණාවන් මුල් කරගෙනයි මේ පින්කමේ දායකත්වයේ දරණ ලබන්නේ විශේෂයෙන්ම ඇය සදහම් චාරිකා පාරමිතා පදනම මගින් හේමන්ත චාරිකා මහත්මිය දෙස්විදෙස් සිද්ධාස්ථාන වන්දනා කර ගැනීම සඳහා සදහැවතුන් බොහෝම ගෞරවනීය විදියට පින් පුරා ගන්නට හැකි අයරින් ඒ කටයුතු සිද්ධ කරලා කටයුතු ඔබ වෙනුවෙන් සිද්ධ කරලා වගේම ඔබව වන්දනාමාන කරලා ඔබේ පින් සිත වඩ වඩා දියුණු තියුණු භාවයට පත් කර ගන්නට ඒ පදනම් මගින් නැය මහගු මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන ලබන බව සිහිපත් කරන්නට ඕන. ඒත් එක්කම අපි මේ වෙලාවේදී අවසම් පුණ්‍ය ආනමෝදනාවන් සිහිපත් කරමු. මෙතෙක් වේලා බෝධි පූජාවන් පැවැත්වීම තුළින් අත්පත් කරගත් සියලු පින් මේ මහා විහෙරේ වැඩ සිටමින් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් සතර පෙරවේ මියගේ දායකකාරකාදීන්ටත් රට දෑවෙනෙන් දීපි දෝ වීරෝදාරණ විරුවන්ටත් ලක්වැසි ලෝවැසි විවිධ උපද්‍රව වලින් ආපදා වලින් පීඩා වලින් විපතටපත් වූ හැම දෙනාටමත් එවැගේම මේ පූජාවට ආද සාසනාලෝක විහාරස්ථානයේ ඉඳන් උවැසි උවැසියන් හැම දෙනාම මෙවේලේ පටන් විවිධ පින්කම් වලට සම්බන්ධ වුණා. ඒ ඔබ හැම දිනාගේම නමෙන් මියගේ ඥාතීන් සිහි කරගන්න net fm කාර්ය මණ්ඩලයේ මිය හැම දිනාගේම නමෙන් මියගේ ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා සිළු දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා කෙලවර දෙවියන් ප්‍රධාන හැම දිනාට මුතුන් නිවණින් නිවී සැනසෙන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම අද දවසේදී ජන්මදිනයේ සිහිපත් කරන හේමන්තේ චාරිකා මහත්මියට නිදුක් නිරෝගී සුඛසූපත් භාවයේ පරිවාසනාවන්ත පුණ්‍යවන්ත ජන්මදිනයක්ම වේවා. ඇගේ පවුලේ හැම දිනාටමත් මේ පින්කම් වල ආශිර්වාදේ ලැබේවා. ඔවිල දසනායක බෑනනවන්ටත් මේ පින්කම් වල ආශිර්වාදේ ලැබේවා. ඒ වගේම ලක්වැසි ලොවැසි net fm කාර්ය මණ්ඩලය ඇතුළු සෑම සිරු දිනාටම මෙහි ආශිර්වාදයන් ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ජයමහා මුදුරුවන්ගේ ආශිර්වාදය අටමස්ථානයේ සොළොස්මස්ථානයේ ආශිර්වාදය ලැබේවා. ඔබ අපි හැම දෙනාටම මෙතේ බුදුන් තත් කලියෙන් මේ ගෞතම ශාසනය තුළදී මං භවයක නිවන් අවබෝධ කරගන්න මේ පින් ඔබ අපි හැම දෙනාටම හේතු වාසනා වේවා උපනිශ්‍රේ වේවා පාරමී වේවා කියලා සාදෝ සාදෝ සාදෝ සිතින් පින් ප්‍රාර්ථනා කරගන්න සියලු දෙනාටම රත්නත්‍රි පිහිටයි
1: සාදු සාදු සාදු අද උතුම් වූ බිනරපුර පසළොස්වක පොහොදා නෙතෙෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහනේ ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු කාව්‍ය විශාරද අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬ පවත්වමින් නිරුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාබෝධය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට නෙතෙෆම් ආගමික අංශයේ ඩිජිටල් කටයුතු වල නියැලෙන ලස්සන ඡායාරූප අරගෙන අන්තර්ජාලයට එක්කාසු කරන අපේ තරිඳු සහන් සොහිරාට ආරාධනා කරන අතරේ අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ මේ වැඩසටහන සාර්ථක කරගන්නට සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කළ අංක 119 පෙතියාගොඩ පදිංචි පී විජේවර්ධන පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා උඩුගම්පල සචින ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අධිපති තුසිතෝ විටිගල මහත්මයා ඇතුළු සියලු දෙනා ඒ වගේම උඩුගම්පල සුභසිංහ වීල්ල ලයමන්ට් ආයතනයේ අධිපති සමන් සුභසිංහ මහත්මයා උඩුගම්පල CNS රෙන්ට කා ආයතනයේ අධිපති චතුරකොටිතිවක්ක මහත්මයා ඒ වගේම උඩුගම්පල කොටකොඩ පාරේ අංක 39 දෙකෙහි පිහිටි රසික ටේලර්ස් අධිපති ලලිත් නිශාන්ත මහත්මයා වගේම අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කළ හේමන්තී චාරිකා මහත්මියත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් අපි සවස ප්‍රවෘත්ති විරාමයේ ලබා ගන්නට සූදානම් වන්නේ නෙතෙෆම් රේඩියෝ සමගින් අත්වල් බැඳ ගන්න. ඔබට නෙතෙෆම් ඔස්සේ රාත්‍රී 7ට අතිපූජනීය ලුණුගම් වෙහෙර නාරද ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවත් රාත්‍රී 8ට අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමීන් වහන්සේ පවත්වන ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව සමගින් එක්කාසු වන්න පුළුවන්. සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
1: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5674 සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ට කා ඇන්ඩ් ටුවර්ස් ආයතනය 076-443-1096 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543

0: තවතත් අලුත් කාගෙත් නෙත්
1: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ එකට නොදත් ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
4: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
5: එහෙයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශාරයා ගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අද පැමිණි පිරිස ලක්ෂය ඉක්මවයි. පහේ ශිෂ්‍යත්වයෙන් පළමුවෙනියා වූ ධනෝෂ්ඨ ශිෂ්‍යත්වයක්. පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදු වූ පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මරුට. පොලිස් කණ්ඩායම් දෙකකින් විමර්ශන අරඹයි. අද රාත්‍රී කාලයේත් ප්‍රදේශ රැසකට වැසි. ඉහළ ගිය ගංගාවල ජලමට්ටම් 15යි. ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙන්න මිහින්තලේ හිමි ජනපතිගෙන් ඉල්ලයි. මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන DJ චතුගේ මද්‍රව්‍ය ඇසුරුම් කරන ස්ථානයක් පොලිසිය වටලයි.
0: Net News. The truth people trust.
3: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙවන දිනටත් මෙවන විට ක්‍රියාත්මකයි. අද පෙරවරුවේ සිටම පාඨකයන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටිනවා. එය ඇතුළු දවසේ උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය මෙවන විටත් ක්‍රියාත්මකයි. අද පෙරවරුවේ සිටම පාඨකයන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටිනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා අද දිනේ මෙවන විටත් ලක්ෂයකට අධික පාඨකයන් පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උපලේකම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධාන කමිටු සභාපති දීපාල් මුරායස් මහතා පවසනවා. දීපාල් මුරායස් මහතා පැමිණෙන පාඨක ජනතාවගෙන් ඉල්ලා සිටියේ පොලිතින් භාවිතය අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවරද ගන්නා ලෙසයි.
5: අද පොය දිනේ බණ්ඩාරනායක පරිශ්‍රයේ අතුරු සිදුරු නැතුව ජනතාවගෙන් පිරි ඉතිරිලා තියෙනවා. අද මම හිතන්නේ පොය දිනයක් නිසා වෙන්න ඕනේ මෙච්චර පාටකින් ප්‍රමාණයක් පැමිණලා තියෙන්නේ. මම කියනවා මේ තදබදයෙන් මගහරවා ගන්න සතිය දිනවල පැමිණෙන්න කියලා දිවිනින්න සියලුම පාටක ජනතාවට. අද දිනේ මම හිතන්නේ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණලා තියෙනවා මේ වෙනකොට. පොලිතින් භාවිතය ගැන අපි දැනුවත් කිරීම කලිනුත් කරා පරිසර අමාත්‍යාංශය මගිනුත් මාධ්‍ය මගිනුත් සියලු දැනුවත් වීම කරා. නමුත් මේ වෙනකොට පොලිතින් පාවිච්චි කරන අය පොලිතින් බෑග්ස් වල දාලා දෙන අයට ඉන්වොයිස් කරන්න කියන එක තමයි අපි උපදෙස් දීලා තියෙන්නේ. ඒ තුළින් ගෙදරින් බෑග් එකක් රැගෙන එන්න කියන එකත් අපි දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒකේ ප්‍රගතියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා මෙවර බෑග් භාවිතය ගැන.
3: මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙවර පහශ්‍රේණී ශිෂ්‍යත් විභාගයෙන් දිවේනේ පළමු තැන ලබාගත් ධනෝජ් තීක්ෂණ ශිෂ්‍යයාට අද දින තෑකි පිරිනමනු ලැබුවා. එය ඉමාශි ප්‍රකාශන ආයතනයේ විසින් සිදු කරනු ලැබුවා. ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ධනෝජ් තීක්ෂණ මෙලෙස අපට අදහස් පළ කළා.
6: ධනෝෂ් මට කියන්නකෝ, දැන් ශිෂ්‍යත් විභාගෙන් ඔයා ලංකාවෙම එක වෙලා තියෙනවා. මුළු ලංකාවම ඔයාගෙන කතා කරනවා. ඒක කොහොමද ඔයාට දැනෙන්නේ?
7: මට ඒක ගැන ගොඩක් සතුටුයි. ඒකට උදව් කරපු සියලුම දෙනාට ස්තුතියි. මම උත්සාහ කරේ ඉස්කෝලේ පළවෙනියා වෙන්න. නමුත් ලංකාවෙම පළවෙනියා වෙන්න ලැබුණා. මට ඒක ගැන වචනෙන් කියා ගන්න බැරි තරම් සතුටුයි.
3: මෙම ශිෂ්‍යයාගේ උසස් පෙළ විභාගයේ දක්වා ඉදිරි අධ්‍යාපන වේදම්වල වගකීමද ඉමර්ෂි ප්‍රකාශන ආයතනයේ විසින් අද බාරගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඉමර්ෂි ප්‍රකාශන ආයතනයේ සභාපති විමල් තිසානායක මහතා.
8: සිනහසේ අතහිත ඉමාශි ප්‍රකාශනයෙන් ආරම්භ කළ දැන් අවුරුදු 30ක් විතර වෙනවා. ඉතින් මේ රටපුරා ශිෂ්‍යත් සම්මන්ත්‍රණ නොමිලේ පවත්වන අතරදී අපිට මේ දරුවත් අපිට මුණ ගැහෙනවා. ඉතින් අද අපි විශේෂයෙන් මේ සිනහසේ අතහිතට අපි ඇහැටුවව පාසලටත් මේ දරුවටත් විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනමනවා. මේ දරුවාගේ උසස් පෙළ දක්වාම ඉමාශි ප්‍රකාශන ආයතනයෙන් ශිෂ්‍යත්වයක් පිරිනමනවා. ඇත්තටම විශේෂයෙන්ම අපි හිතුවේ මේ පුතාගේ පරිසරයත් එක්ක වටපිටාවත් එක්ක බලද්දී අපිට විශේෂ අනුග්‍රහයක් අපිට දක්වන්න අපිට හිතුණා. හා ඒ කැමැත්ත දරුවව ඉතාම දීප්තවත් අනාගතයක් හදන්න අපි කැපවෙන්න ඕන කියන එක මේ රටේ හැම කෙනෙක් වගේ තමයි අපිට හිතුනේ. එහෙම දරුවව වෙනුවෙන් යමක් කරන්න.
3: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ net fm රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති net fm කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද එහි ස්ථාපිත net fm ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා. එ අනුව අද දිනේද බොහෝ පිරිසක් net fm කුටියට පැමිණෙමින් සිටිනවා. ඔක්තෝබර් 4 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයේදී සිදු වූ පිපිරීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලැබමින් සිටි සෞඛ්‍යකාර සහායකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ මෙලෙසමිය ගොස් ඇත්තේ 36 හැවිරිදි හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් දෙකකින් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි net news කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ල මහතා පැවසුවේ අද අලුයම 4ට පමණ සිදු වූ එම පිපිරීමට හේතුව වී ඇත්තේ ගෑස් කාන්දුවක් වන බවට සැකපල කරනවා. එම පිපිරීමෙන් පුද්ගලින් 7 දෙනෙකු තුවාල ලැබුවා. මෙම පිපිරීමත් සමග හටගත් අවදානම් තත්ත්වයේ හේතුවෙන් අංක 1, 2, 3, 5 සහ 6 යන වාටුවල ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් 150ක් පමණ වහාම එම රෝහල් පරිශ්‍රයෙන් පිටතට ගැනීමටයි රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේ. පොළොන්නරුව ශ්‍රී ලංකා ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ සිදු වූ මෙම පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද එහි පැමිණ සිටියා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පිළිසකර කිරීම් කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් යන බවයි.
9: කාමරේ තමයි පිපිරීම සිද්ධ වෙලා තියෙන බවට දැනට තියෙන සාක්ෂි තියෙන්නේ. පිපිරීමත් එක්ක හදිනකොට කරසුවාල සිදුවීමක් වෙලා තියෙනවා. උපුරා යමින් විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා වගකීම්වල. විශේෂයෙන් මෙම වෙන කාමරවල සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඒ වගේම යවට රෝහලේ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ඉතින් ඩෙඩ් බෙඩ්ට අපි අයින් කළා තියෙනවා. නමුත් දැරිසත්කාරයේ ඒකේ අනිකුත් කටයුතු දැනට ඉංජිනේර දෙපාර්තමේන්තුවට එන වෙලා තියෙනවා. ඒ අවල අවල පස්සේ කරන පරීක්ෂණ පසු
3: අද රාත්‍රී කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාර්යය නියුතු කලකුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.
10: එත දවසේදී බස්නාහිර සහ සබරගම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නෝරිලේ දිස්ත්‍රික් වල පිටිමිට වැසි ඇති වෙන පුළුවන්. ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් ගිගුරුන් සහිත වැසි පවතින අවස්ථාවල ඇති විය හැකි තාවකාලික හදසුලම් වලින් සහ අකුණු මගින් සිදු විය හැකි අනතුරුවම කරගැනීමට අවශ්‍ය සියලු කරනා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
3: මේ ගංගාවල පවතින ජලමට්ටම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරිය බණ්ඩාර මහතා.
11: පවතින තත්ත්වයන් අනුව බොහෝ දුරට නිල්ලලා ගඟ, ගින්ගඟ සහ කළු ගඟේ පහළ ප්‍රදේශවල ගං වතුර මට්ටම තවම පවතිනවා. කෙසේ නමුත් නිල්ලලා ගඟේ පහළ ප්‍රදේශය, ඒ කියන්නේ අකුරැස්ස සහ තල්ගහ ගොඩ ආසන්න ප්‍රදේශවල ජල මට්ටම් සෙමෙන් අඩුවමින් පවතිනවා. ඒ වගේම ගින්ගඟේ බද්දගම සහ ඉන් ආසන්නයේ සහ ඉන් පහළ ප්‍රදේශවල පහත් බිම්වල ජල මට්ටම තවමත් පවතිනවා. නමුත් සෙමෙන් අඩුවමින් පවතින්නේ. ඒ වගේම කළු ගඟේ මිල්ලකන්ද සහ පුටපවුල ජල මට්ටම් යම් මට්ටමක ඉහළ ගයක පැවතියත් ඒව සෙමෙන් අඩුවීමින් පවතිනවා. අද දිනේ වර්ෂාපතනයන් ගත්තත් මේ ගංගා ද්‍රෝණිවල සැලකිත අඩුවීමක් පෙන්නුම් කරන ඒ අනුව ක්‍රමයෙන් අඩුවීමින් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දී තියෙන පුරෝකථනයන් අනුවත් වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව අද දිනේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගං වතුර මට්ටම් ක්‍රමයෙන් අඩුවේවි.
12: අයිබෝන් පින්බර සන්ධ්‍යාව, නිතසේ විශ්වේත පූජා, සජීවී පින්කම් මාලාව,
3: මද්‍රව්‍ය ඇසුරුම් කර බෙදා හැරීම සහ මද්‍රව්‍ය පැකට් කිරීම සඳහා විවිධ ලාංඡන මුද්‍රණය කළ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩීජේ චතු නැමැතා කුලී පදනම මත ලියාපදිංචිව සිටි පානුදුර නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි සුකෝපභෝගී තෙමහල් නිවසක් අද පොලිසිය විසින් වටලා තිබෙනවා. එම නිවස තුළ තිබී හෙරොයින් තොග වශයෙන් සැපීමේදී සම්පල් පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් පහක්, මද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා මුද්‍රණය කළ කඩදාසි හා ඒවා මුද්‍රණයට යොදා ගැනීමට නියමිත විශේෂිත කඩදාසි තොගයක්ද, කඩදාසි කපන යන්ත්‍රයක්ද එහිදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම එම නිවෙස තුළ සවිකර තිබූ කැමරා පද්ධතිවල මෙමරි කාඩ්, ජංගම දුරකථන තුනක් හා රන් ආලේපිත ස්වර්ණාභරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම නිවෙස කුලී පදනම මත ලබා ගත්තද නිරතුරුවම වසා තිබෙන බවත්, එය සැක කටයුතු බවට පානදුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට රහසිගත ලෙස ලැබුණු තොරතුරක් නිසාත් මෙම වැටලීම සිදුකර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂාවකදී මේවා සොයාගෙන ඇත්තේ. එහිදී අනාවරණය වී ඇත්තේ විදෙස්ගතව සිටින මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානතුරු කුඩු සලඳු නැමැත්තාගේ මද්‍රව්‍ය ජාවාරම විදේශගතව මෙහෙවන රන්දික නැමැත්තාගේ මද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලෙකු වන ඩීජේ චතු නැමැත්තා සිය අනියම් බිරිඳ සමග මෙම නිවස මාසිකව රුපියල් 70,000ක මුදලකට කුලී පදනම මත ලබාගෙන පදිංචිව සිට ඇති බවයි. එම නිවසේ කාමරයක විශාල ප්‍රමාණයේ තිරසවිකර විදේශ රටවල සිටින පුද්ගලයින් හා ඍජුවම සම්බන්ධ විය හැකි ලෙස සන්නිවේදන තාක්ෂණික උපකරණද සවිකර තිබූ බව පොලිසිය පැවසුවා. තෙමහල් නිවසේ පහත මහලේ සිට ඉහළ මහල දක්වා ස්ථාන ගණනාවකට නිවස තුල හා පිටතට පෙනෙන අයුරින් CCTV කැමරා සවිකර, ජංගම දුරකථන හරහා අධීක්ෂණය කිරීමේ හැකි අයුරින් එම කැමරා පද්ධතිද සකස් කර තිබෙනවා. කෙසේ වෙතත් සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. බිනර පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල අද උදැසන කාලයේ සිටම සීල සමාදන සහ විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ඒ අනුව සදහැවතුන් බොහෝ පිරිසක් මෙවන විටත් වෙහෙර විහාරස්ථානවල එම කටයුතුවල නිරත වෙමින් සිටින බවයි නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. මේ අතර නෙත් FM රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ ගම්පහ, උඩුගම්පල, පෙතියාගොඩ, ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේදී. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.
12: අයිබෝන් පින්බර සන්ධ්‍යාවක්, නිතිෆෙම් ශ්වේත පූජා, සජීවී පින්කම් මාලාව, ගම්පහ, උඩුගම්පල, පෙතියාගොඩ, ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අද දවස පුරා පැවැත්වුවා. අපි මේ වෙලාවේ අපත් සමග ඉන්නවා මේ විහාරස්ථානයේ විහාරාධිකාරි, මේ මහා පින්කම සංවිධාන කරන්නට නායකත්වය සැපයූ ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මිහිඳුපුර ජිනානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි හැමතුරුනේ මහා පින්කමක් අවසානයේ ඔබ වහන්සේගේ ඒ හිතට දැනෙන නිරාමිස ප්‍රීතිය හකුරු කරන්න මේ වෙලාව.
13: බිනරපුර උතුම් පුර පසළොස්වක පොහොය දවස විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ නෙත් FM ගුවන් විදුලි මාධ්‍ය දාලය හරහා අපි සංවිධානය කරපු පළවෙනි පෝදා උතුම් වැඩසටහන. ඉතාමත් සාර්ථකව මේ වෙද්දී කිසිදු අඩුපාඩුවකින් තොරව සිදු වීගෙන යන අවස්ථාවක්. මේ සන්ධ්‍යායාම වන විටත් බොහෝ පිරිසක් මේ උතුම් වූ පින්කම පිළිබඳව ශ්‍රද්ධා සිතක් ඇති කරගෙන පින් පුරවාගෙන සිටින අවස්ථාවක්. විශේෂයෙන්ම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ වශයෙන් මාහට පුදුමාකාර සතුටක් තියෙන්නේ. ඒ හේතුව තමයි ලෝකයා ඔබලාට ධර්ම දේශනාමය පින්කමක් දායාද කිරීමෙන් ලැබෙන්නා වූ මහග ආනිසංස ධර්මයන් අපටත් එකතු කරගන්නට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන්. මේ පින්කම සඳහා සම්බන්ධ වුණ හැම දෙනාටමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් දිගාසිරි සම්පන්න වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා.
12: අපි ඔබට ආරාධනා කරනවා නිත්‍ය FM රේඩියෝ විදිහට මේ විහාරස්ථානයට ඔබ එන්න. ඇවිත් මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කොහොමද මනෝලෝ පින්කෙතක් විදිහට මේ විහාරස්ථානයේ සංවර්ධනය කරගන්නේ කියලා දැනගන්න එන්න කියලා අපි ආරාධනා කරනවා. මම net news වෙනුවෙන් සමීර බණ්ඩාර වීරකෝන්.
3: පූජ්‍ය ගලබුඩාත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් කළ ලක්ෂ 50ක් ලබා ගැනීමේ විශේෂ වැඩසටහනක් අද මිහින්තලේ පූජා භූමියේදී ආරම්භ කළා. මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවා හැඟුණ බැවේ ධම්මරතන හිමියන් මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම පෙත්සමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ මිහින්තලේ විහාරාධිපති හිමියන් ගලබුඩ අත්තේ ඥානසාර හිමියන් උදෙසා ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක්ද කළා.
14: ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවෝ යම් වූ ප්‍රකාශයක් කරලා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දරු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට සිරදඬුවම් නියම වුණා. සිරදඬුවම් නියම වුණාට පස්සේ අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල ත්‍රිසේන මැතිතුමා නිලධාරීන්ට කිව්වා උන්වහන්සේට ජනාධිපති සමාව දෙන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා නෙමෙයි ඒ ලියකියලි සකස් කරන්නේ, ඒ ඉන්න නිලධාරී මහත්ම මහත්මී. මොනවා හෝ අඩුවක් හිතසක් ඉදිලා උන්වහන්සේට කවුරු හරි නැවත ඒ අධිකරණයට කියලා දිනා මේක වැරදි කියලා, ඒ දීපු ආකාරය වැරදි කියලා. ඉතින් ඥානසාර හාමුදුරුවෝ නෙවෙයි වැරදි, ඒ හින්දා ඒ නිලධාරීන් තමයි ඒක වැරද්ද කරලා තියෙන්නේ. ඒ හින්දා අපේ වර්තමාන භාරකාරයා හැටියට සැලකෙන අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් අපි මේ අබේ දුන්න ස්ථානයේදී අපි ඉල්ලීමක් කරනවා අපේ ඥානසාර හාමුදුරුවන්ට මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා දුන්නේ නියෝගය ඒ නිලධාරීන් හරියට කරලා නැහැ. එහෙනම් අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ නිලධාරිතුමාලා නිවැරදිව මේක ක්‍රියාත්මක කරලා ඔබතුමාට පුළුවන් අපේ ඥානසාර හාමුදුරුවන්ට ඒ අබේ දෙන්න, ඒ වගේම ජනාධිපතිතුමාගෙ නැත්තම් ජනාධිපති සමාව ලබා දෙන්න පුළුවන්.
3: ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් කාන්තා කේවලි සව්වේ දෙවන වටේ ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රණිත්මා තිනුති සමත් වුණා. ඇය මෙම ජය ලැබුවේ නේපාල ක්‍රීඩිකාවක් වට දෙකට බිඳුවක් ලෙස පරාජය කරමින්. පළමු වටේ 21ට 9ක් ලෙසද දෙවන වටේ 21ට 6ක් ලෙසද ඇය ජයගෙන තිබුණා. මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් දෙවන වටේ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට විරේන් නෙත්සිංහද සමත් වුණා. ඔහු මෙම ජයග්‍රහණය ලැබුවේ පිරිමි ඒකල තරගයේදී මාලදිවයින ක්‍රීඩකයෙකු පරාජයට පත් කරමින්. අවසන් ප්‍රතිඵලය ලකුණු 21ට 4ක් සහ 21ට 6ක් ලෙස සටහන් වුණා. ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ අයිචි නගෝයාහිදී. දශක 6කට අධික කාලයක් පුරා මෙරට ජනතාවගේ ජයග්‍රාහී සිහින සැබෑ කරමින් රටේ සංවර්ධනයට දායක වන ජාතික ලොතරැයි මණ්ඩලය සිය නවතම ලොතරැයි සන්නාමය වන ආයුබෝ ලොතරැයිය වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ නවවන දෛනික ලොතරැයිය ලෙස එක්වන මෙම ආයුබෝ ලොතරැයි හරහා ලැබෙන ආදායම ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැරකිරෙනවා. එමගින් දිවයින පුරා පිහිටි රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සැපීම සහ යටතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු යොදා ඇති අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භක ලොතරැයිය වූ ආරෝග්‍ය ශාලා ලොතරැයිය මගින් ඉටුකළ සමාජ මෙහෙවර තව දුරටත් පුළුල් කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතාද ආයුබෝ ලොතරැයිය පිළිබඳ මෙලෙස අපහා අදහස් දැක්වුවා.
15: අපි සියලුම ජනතාවගේ ඉල්ලා සිටින්නේ ඔබ දෙන රුපියල් 40 ගන්න බය වෙන්න කිසි දෙයක් නැහැ. ඒ වෙන් කිසි කෙනෙකුට අර අපි කියන විදිහට මාටිය ගන්න බෑ. අපි ඒවා නැවත කරකිලා ඉන්නේ ඔබ අතටමයි. ත්‍රිජු මහ බණ්ඩාගාරයේ විසින් එකතු කරගන්නා 10% මුදලක් අවසාන වශයෙන් අයවැය පිළියෙල කිරීමේදී විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට ලැබෙනවා. පසුගිය අවුරුදු දෙක ඇතුළත උත්තරයි මිලදී ගැනීමදී ජනතාවගේ විශ්වාසය ගොඩක් වැඩි වෙලා තියෙනවා. 2024ට වඩා අපේ ආදායම 27% වැඩි වෙලා තියෙනවා 2025. අපි 2026 අවුරුද්දේ රුපියල් බිලියන 54.5ක් ඇස්තමේන්තු කරලා දෙන බොහෝ වෙලාවට ඒක බිලියන 60 දක්වා අපිට යන්න පුළුවන්. අපි ඒ මුදල් සියල්ලම පොදුවේ මහ ජනතාවගේ යහපත සඳහා තමයි වියදම් කරන්නේ. අපි මේ දියත් කරන ආයුබෝවන් ලොතරැයි ආදායමත් පොදු ජනතාවගේ සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා යොදාගනු ලබනවා ඇති.
3: මෙම නව ලොතරැයියේ ප්‍රථම විශේෂ දිනුම් වාරය එළැඹෙන ඔක්තෝබර් මස 12 වෙනිදා පැවැත්වීමට නියමිතයි. සාමාන්‍ය තාග රටාවට අමතරව මිලියනපති, ලක්ෂපති සහ රන් කාසි අංක ගලපා ගනිමින් විශාල ත්‍යාග රැසක් හිමිකර ගැනීමට ප්‍රථම දිනුම් වාරයේදීම ජනතාවට අවස්ථාව ද හිමිවනවා. හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් යූටියුබ් නාලිකාවට සහ නෙට් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
16: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ද අදහස් දැක්වුවා.
17: නෙට් කවුරුටි බොහොම ප්‍රගතිශීලී අලුත් වැඩපිළිවෙලක් තියෙනවා. අලුත් අත්දැකීම් ලැබුමින් ඒ වගේ මාළු පරිේශනාත්මක වගේ වැඩසටහන් යන බව පේනවා. ඒක තමයි ග්‍රාහක මාධ්‍යවලට ආදර්ශයක් වුණේ පස්සේ කාලෙක දුරාචාරයේ පිටුදැකීමට ලොකු පිටුබලයක් වුණා. ඉතින් නෙට් එක්ස්එම් මගින් අනුගමනය කරන වඩාත් වැදගත් වෙන දේ තමයි භාෂාව පාවිච්චි කිරීමේදී ව්‍යාකරණානුකූලව හරියට උච්චාරණය කරන්න. ඒක ද්වන්ද විමාද්දී අත්‍යවශ්‍යම දේ. මොකද ඒවා තමයි අපේ බාල පරපුර ඉගෙන ගන්න. ඒකදී අපි හිතනවා නෙට් එක්ස්එම් අලුත් වැඩක් කරලා තියෙනවා, සමාජ ශීලී වැඩක් කරලා තියෙනවා, සමාජයට පිටුබලයක් වන, සමාජයේ යහපතට හේතු වන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ යහපත් සියලු කටයුත්තක් මාගේ කරනවා ආශිර්වාද. නෙට් එක්ස්එම් කරගෙන යන යහපත් වැඩ කටයුතු වලට අපි ආශිර්වාද කරනවා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
18: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
18: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
19: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳ පොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
18: යහතුන වඩන අපේ රස විජේ.
19: වෙළඳ පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
20: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: දැන් වෙලාව රාත්‍රී 7:00.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැම සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
3: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුබසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1696 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543
4: අයිබෝවන් සියලු දෙනාට සුවදායී රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි බිනරපුර පසළොස්වක පොහෝදා net fm රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනේ රාත්‍රී ධර්ම දේශනාවයි මෙලෙස ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද උදෑසන සිට ශ්වේත පූජා සජීවී වැඩසටහන ඔබට සමීප කරන්නට යෙදුනේ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය මනුලොව පින්කෙතනම් වූ පුණ්‍ය භූමියේ සිටයි. මේ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරන්

ವහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉතාමත්ම සාර්ථකව වැඩසටහන පවත්වන්නට යෙදුණා. වැඩසටහන පැවැත්වීමේ නිමිත්ත ලෙස අපි සටහන් කරගත්තේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය පිළිබඳව ලෝවැසි සියලු දෙනා දැනුවත් කිරීම සඳහායි. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට පුළුවන් ආකාරයට අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරන් වහන්සේට ශක්තිය එක්කාසු කරලා මේ ධාතු මන්දිරය නිර්මාණය කරන්නට ඔබේ ශක්තිය දායකත්වය එක්කාසු කරන්න කියලා. වැඩි විස්තර දැනගන්න 0727849999 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ අතර අපි ඉතාමත්ම සතුටින් සිහිපත් කරන්නට ඕනේ අපේ හාමුදුරන් වහන්සේට මේ වැඩසටහන විහාරස්ථානයේ පවත්වන්නට අපිව සම්බන්ධීකරණය කිරීම කරන්නට යෙදුනේ හේමන්ති චාරිකා මහත්මිය. අද දවසේදී උපන්දිනය සමරනව. ඉතින් වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හේමන්ති මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් සජීවී වැඩසටහන සාර්ථක කරගන්නට බොහෝ දෙනෙක් උදව් කරන්නට යෙදුණා. ඒ අතර උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ අපේ තුසිත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සිහිපත් කරන ගමන් මේ රාත්‍රී ධර්ම දේශනාව සඳහා විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේට ශක්තියක් වෙමින් සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරන්නට යෙදුණු උඩුගම්පොළ සුභසිංහ වීල් ඇලයින්මන්ට් සෙන්ටර්හි අධිපතිතුමන් සමන් සුභසිංහ මහත්මා, සෝමලතා සුභසිංහ මහත්මිය මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේමයි අපේ හාමුදුරන් වහන්සේට ශක්තිය එක්කාසු කරමින් මේ සජීවී විකාශනය සාර්ථක කරගන්නට ශක්තිය එක්කාසු කළ උඩුගම්පොළ CNS රෙන්ටකා ඇන්ඩ් ටුවස් ආයතනයේ අධිපතිතුමන් චතුර ජයකොඩි මහත්මා වගේම මාධවී ජයකොඩි මහත්මියත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සියලු දෙනාගේ ව්‍යාපාරික කටයුතු සහ අනිකොත් සියලු පවුලේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් අපි අද මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පවත්වන්නට ආරාධනා කරන්නට යෙදුනේ හෝමාගම පිටිපන දකුණ මෙත්සිත් අරණ විවේක සෙනසුනේ අනුශාසක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අති පූජනීය ලුණුගම් වෙහෙර නාරද ස්වාමීන් වහන්සේට අපි කවුරුත් සාදුහනින් ආරාධනා කරමු. මෙතැන් සිට මේ උතුම් ශ්වේත පූජා විනරපුර පසළොස්වක පොහෝදා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදුහු සාදුහු සාදුහු.

0: සද්ධර්මශ්‍රවණාබිලාසි ගුණබර වාසනාවන්ත පින්නතුනි, අද මේ උතුම් බිනර පුන් පොහෝ දින දවසේ නෙට් FM ශ්වේත පූජා මේ උතුම් සද්ධර්ම දේශනාව දවස පුරාවට සජීවි වැඩසටහන් මාලාවේ පුන් පොහෝදාමේ සන්ධ්‍යාවේ සද්ධර්ම දේශනාව අද දවස පුරාවටම ආගමික කටයුතු වල යෙදිලා සිල් සමාදන් වෙලා බණ අහලා දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ උතුම් සද්ධර්ම ශ්‍රවණය කරන්නට. පිනතුනි, බිනර පුන් පොහෝදා නෙට් FM ශ්වේත පූජා සජීවි වැඩසටහන් මාලාව සිද්ධ වෙන්නේ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී සාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට බව පින්වත් ඔබ හැම දෙනාම දන්නවා. මේ පින්කම් මාලාව විහාරාධිකාරී අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ඉතාම හොඳින් සිද්ධ කෙරෙනවා. ඒ අනුව බිනර පෝදා නෙට් FM ශ්වේත පූජා සජීවී සද්ධර්ම දේශනාව ඇතුළු මේ දවස පුරාවට සිදු කරන සජීවී වැඩසටහන්වල විහාරස්ථානයේ පුණ්‍යවන්ත දායකත්වයන් දරනු ලබනවා උඩුගම්පල සුභසිංහ වීල් එලයිමන් ආයතනයේ අධිපති සමන් සුභසිංහ මහත්මා, සෝමලතා සුභසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස බොහෝ අරමුණු ඇති කරගෙන පුණ්‍යවන්ත දායකත්වය දරනවා. ඒ වගේම මේ සජීවි වැඩසටහන් මාලාවේ විහාරස්ථානයේ දායකත්වය දරන තවත් පුණ්‍යවන්ත පිරිසක් උඩුගම්පල කෙහෙල් බද්දර CNS රෙන්ටකා ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ අධිපති චතුර ජයකොඩි මහතා, මාධවී ජයකොඩි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් හැම දෙනාම උතුම් දායකත්වය දරනවා. එහෙමනම් අපි හැම දෙනාම මේ උතුම් පුන් පොහෝ දින දවසේ සන්ධ්‍යාවේ නෙට් FM ශ්වේත පූජා මේ උතුම් සජීවි සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. දායකත්වයන් දරන, බණ අහන, බණ දෙසන ඔබ අප හැම දිනාටම මේ සද්ධර්ම දේශනාව මෙලොව නිදුක් බව, නිරෝගී බව පිණිස වේවා, සංසාර විමුක්තිය පිණිස වේවා, සසරේ සුවපත් භාවය පිණිස වේවා, උතුම් ධර්මාවබෝධය පිණිස වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද සද්ධර්ම දේශනාව සඳහා මං මාතෘකා වශයෙන් තෝරාගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. චක්ක නිපාතේ කියන්නේ පින්වතුනි කරුණු හයක් සඳහන් වෙන දේශනාව. චක්ක නිපාතේ එන තාම අපූර්ව සූත්‍ර දේශනාවක් දාරු කම්මික කියන සූත්‍ර දේශනාව. ඔබ ත්‍රිපිටක පොත් වහන්සේලා පරිශීලනය කරන ශ්‍රාවකයෙක් නම් මම ඔබට සඳහන් කරන්නම්, තමන්ගේ විහාරස්ථානයට, ආරණ්‍ය සේනාසනයට, භාවනා මධ්‍යස්ථානයට ගිය වෙලාවක ඔබ ත්‍රිපිටක පොත් වහන්සේලගේ අංගුත්තර නිකායේ පොත් වහන්සේ 4 අරගන්න, පිටු අංක 174. අංගුත්තර නිකායේ පොත් වහන්සේ 4, පිටු අංක 174. සූත්‍රයේ නම තමයි දාරු කම්මික සූත්‍රය. පින්නතුන, දාරු කම්මික කියනකොටම ඔබට යම් අදහසක් එනව නේද? දාරු කියලා කියන්නේ මොකක්ද? දරවලට. පාලි භාෂාවෙන් දාරු කියන්නේ දර, දැව. කම්මික කියන්නේ කටයුතු කරන කෙනා. ඒ දැව කර්මාන්තය කරන කෙනාට තමයි දාරු කම්මික කියලා කියන්නේ. පින්නතුනි, මේ දාරු කම්මික කියන ගෘහපතියා කැලේ තියෙන දර කපලා ඒක ගමට නගරයට අරගෙන ඇවිදින්ලා විකුණලා ඒ දැව කර්මාන්තය තමන්ගේ ජීවිතයේ වෘතිය කරගෙන ජීවත් වෙච්ච කෙනෙක්. දේශනාවේ සඳහන් කරනව පින්වතුනි, අපේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මේ දේශනාව පවත්වනකොට භගවා නාදිකේ විහෙරති ගිංජකාවසතේ. ගිංජකාවසත කියලා කියන්නේ පින්වතුනි පාලි භාෂාවෙන් උළුවලටත් කියනවා, ගඩොල් වලටත් කියනවා. ඒ අනුව තථාගතයන් වහන්සේ වැඩ හිටියේ උළු ගඩොල් වලින් කරපු කුටියක. සාමාන්‍යයෙන් ඔබ දන්නවා පන්නශාලා කියලා කියන්නේ කොළාතු වලින් මුල් කාලේ සකස් කරපු එක. ඒක තමයි පන්සල කියන බවට පත් වුනේ. භාගතුන් වහන්සේ මේ වැඩ ඉන්නවා නාදික කියන ගමේ මේ ගඩොල් වලින් සකස් කරපු විහාරස්ථානයේ වැඩ ඉන්නකොට දාරු කම්මිකට ආරංචි වෙනවා ශාන්තිනායක භාගතුන් වහන්සේ වැඩලා ඉන්නවා අපේ ගමට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බහැදකින්න නාදික ගමට යන්න ඕනේ කියලා නාදික ගමේ මේ කුටියේ වැඩ ඉන්න තථාගතයන් වහන්සේ බහැදකින්න ඕනේ කියලා කල්පනා කළා. ඊට පස්සේ මොකද කළේ පින්නතුනි? දාරුකම්මික ශාන්තිනායක භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න මේ කුටියට ගියා. ගිහිලා භාග්‍යවතුන් වහන්සේට වැඳලා එකත් පසෙක වාඩි වුණා. පින්නතුනි, අපේ භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍යයෙන් ධර්මයේ දේශනා කරන ක්‍රම තියෙනවා, ඔබ දන්නවා. බොහෝ විට පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ සද්ධර්ම දේශනා පවත්වන්නේ ආරාධනා කළා. නමුත් අනාරාධිතවත් සද්ධර්ම දේශනා පවත්වපු පවස්ථා අපේ පෙළදහමේ තියෙනවා. පින්නතුනි, මේ දාරුකම්මික භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නේ මේ ගඩොල් වලින් කරපු කුටියට පැමිණියේ සැබවින්ම බණ අහන්නම නෙමෙයි. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ සමග සැපදුක් කතා කරලා සුහද සාමීචි කතාවක යෙදිලා භාග්‍යවතුන් වහන්සේගේ සුවදුක් විචාරලා වන්දනා කළ යන්නත් එක්ක තමයි ආවේ. සාමාන්‍ය පින්වතුනි, ඔබ විහාරස්ථානයට හැමදාම යන්නේ බණ අහන්නම නෙවෙයිනි, දානෙ අරගෙනත් යනවා, ස්වාමීන් වහන්සේ බැහැ දකින්නටත් යනවා, බෝධි පූජාවටත් යනවා, පන්සල සෙනසුන පිරිසුදු කරන්නටත් යනවා නේද? එහෙම අවශ්‍යතාව වෙනුවෙන් යනවනේ. දැන් මේ පින්බර වස්සාන කාලේ නම් බොහෝ කොට බුද්ධ පූජා, බෝධි පූජා, සද්ධර්ම දේශනා වෙනුවෙන් ඔබ තමන්ගේ පන්සලට සෙනසුනට යනවා. ඉතින් දාරුකම්මිකත් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නාවේ බණහන්නම කියන හැඟීමෙන් නෙවෙයි. බලන්න පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අනාරාධිතවත් ධර්ම දේශනා කරපු සුන්දර තැනක් තමයි මේ දාරුකම්මික සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ අනුව දාරුකම්මික ඉල්ලීමක් කළෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ බැලුව මෙයාගේ සංසාර පුණ්‍ය ලාභය මතු කරලා, මෙයාගේ ශ්‍රද්ධාව ඇති කරන්න, ඉන්ද්‍රිය ධර්ම බලගන්වන්න, අනාරාධිත වුණොත් මොහුට යම් දේශනාවක් කරන්න ඕනි කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරපු අපේ භාග්‍යවතුන් වහන්සේ දාරුකම්මිකගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. දැන් අපි වුණත් එහෙම නේද? සාමාන්‍යයෙන් පින්නතුනේ ඔබේ පන්සලේ ස්වාමින්වහන්සේ, ලොකු ස්වාමින්වහන්සේ, අනිකුත් ස්වාමින්වහන්සේලා ඔබ කාලෙකින් මුණ ගැහුනොත් අහනවනේ, කොහොමද දැන් රැකියාවේ කටයුතු, දූදරුවන්ගේ කටයුතු කොහොමද, ව්‍යාපාරණං ව්‍යාපාර කටයුතු කොහොමද නේද? ඒ වගේ තොරතුරු විමසනවනේ. එනුව භාග්‍යවතුන් වහන්සේ විමසනවා දාරුකම්මිකගෙන්, අපිනුතේ ගහපති කුලේ දානං දීයති, ගෘහපතිය කොහොමද දැන් වෙනදා වගේ ඔබේ ගෙදර දානෙම පවත්වනවද? පිනතුනි, මේ දාරුකම්මික භාග්‍යවතුන් වහන්සේගෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා මෙයා හොඳ උපාසක කෙනෙක් බවට පත් වුණා. එයා නිතර නිතර තමන්ගේ ගෙදර මහසඟරුවන අරමුණු කරගෙන දන් දුන්නා. ඒ නිසා අහනවා, කොහොමද ගෘහපතිය දැන් ගෙදර වෙනදා වගේම දම්පැන් එහෙම පවත්වනු නේද කියලා භාග්‍යවතුන් වහන්සේ බොහොම සුහදව යම් පිළිතුරක් බලාපොරොත්තුෙන් ප්‍රශ්නයක් නැගුවා. දාරුකම්මික උත්තර දෙනවා, දීයති මේ භන්තේ කුලේ දානං, එහෙමයි භාග්‍යවතුන් වහන්සේ අපේ ගෙදර දන් දෙනවා. මෙතන කුල කියලා කියන්නේ පින්නතුනි ගෙදරට, අපේ නිවසේ දන්පැන් පවත්වනවා. මෙහෙම සඳහන් කරපු දාරුකම්මික හරි අපූරු කතාවක් කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම දන් දෙන්නේ නම් මෙන්න මෙහෙම අයටයි. මොන වගේ අයටද බලන්ටකෝ. තංචකෝ යේතේ බික්කු ආරඤ්‍යකා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොන වගේ භික්ෂුන් වහන්සේලාටද මන් දෙන්නේ කියලා කිව්වොත් ආරඤ්‍යකා, කැලේ වැඩෙයින ආරණ්‍යයේ වැඩෙයින ස්වාමීන් වහන්සේලාටයි. පිණ්ඩපාතිකා, ඒ වගේම පිණ්ඩපාතයෙන් ජීවත් වෙන. පංසුකූලිකා, තමන් ළඟට ගෙනල්ලා දෙන සිවුරු පොරවන්නේ නැහැ මලමිනීවල ඔතල හෝ, එහෙම නැත්තම් මහපාරේ කොතන හරි දමා හැරදමාගේ අයිතිකාරයෙක් නැති වස්ත්‍ර එකතු කරලා සකස් කරගත්ත සිවුරු පංසුකූල සිවුරු පොරෝණ ස්වාමීන් වහන්සේලට. ඒ විතරකුත් නෙමෙයි භාග්‍යතුන් වහන්ස, අරහතෝවා අනිවාර්යෙන්ම මන් දන් දෙන්නේ රහතන් වහන්සේලටයි. අරහන්ත මග්ගංවා, ඒ විතරකුත් නෙමෙයි මම රහත් මගට පිළිපන්න අයටයි දන් දෙන්නේ. අරහත්ත මග්ගංවා සමාපන්නා, මම දෙන්නේ රහත් මගට පිළිපන්. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වෙච්ච අයටයි ස්වාමීනි මම දන් දෙන්නේ. බලන්ටකෝ, අරහන්තෝවා අරහත්ත මග්ගංවා සමාපන්නා. ඉතින් හිතාගන්න පුළුවන් නේද? එතකොට මාර්ගඵල ලාභීන්ට තමයි මෙයා දන් දෙන්නේ කියලා හිතනවා, නැත්තං රහතන් වහන්සේලට. තතාරූපේසු මේ භන්තේ බික්කු සුදානං දීයති, ආං ඒ වගේ ස්වාමීන් වහන්සේලටයි භාග්‍යවතුන් වහන්සේ මන්දම් පූජ කරන්න කිව්වා. පිනතුනි වර්තමානීය තුල අපිට සැදැහැති දායකයෙකුගේ මුවින් මෙහෙම නැගුණොත් තමන් සෙනසුනකට පන්සලකට භාවනා මධ්‍යස්ථානිකට ගිහිල්ලා දානයක් පූජ කරලා ආවට පස්සේදී එයාගේ හිතවතුන් වැඩ කරන තැන ගමී අය ඥාතීන් අහන කොහොමද ඔයා ආරණ්‍යයට භාවනා මධ්‍යස්ථානියට පන්සලට ගිහිලා දන් දුන්නද අනේ ඔයාලට කියන්න හරීම ලස්සනට අපි දානේ පූජ කළානේ ඒ ස්වාමීන් වහන්සේලා කැලින් එළියට වඩින්නේ නැහැ ආරණ්‍ය වාසී ඒ වගේම උන්වහන්සේලා පින්ඩ පාතයට පහලට වඩිනවා ගමට පින්ඩ පාතයේ වඩිනවා ඔය ඇත්තොන්ට කියන්න පොරවන්නේ පාංශු කූල සිවුරු අපි දෙන සිවුරු පොරවන්නේ නැහැ මම නම් හිතනවා අනිවාර්යයෙන්ම රහතන් වහන්සේලා තමයි උතන වැඩ ඉන්නේ කියලා. අඩුමතරමි සෝවාන් ආදී මාර්ගඵලවලටත් පත්වෙච්ච අය වෙන්නේ නැති උතන වැඩ ඉන්නේ කියලා. මේක අපේ කන වැකෙනකොටම අපි සාදු නාද දෙනෝ නේද? අනේ සාදු සාදු කොච්චර වටිනවද එහෙමයට දන් දෙන්න තියෙනවනම් කියලා. දැන් මේ වගේ කතාවක් නේද දාරුකම්මික අපේ භාග්‍යතුන් වහන්සේ ළඟදී කතා කරන්නේ. පින්නතුනි සියල්ල දක්නා සියල්ල දන්නා මහා කාරුණික ශාන්තිනායක භාග්‍යතුන් වහන්සේ බලන්නකු දෙන උත්තරය ඔබට අපට හිතාගන්න බැරි වෙයි භාග්‍යතුන් වහන්සේ මෙහිම උත්තරයක් ද අපිට ලබා දෙන්නේ කියලා. ඉතින් දැන් අපි දේශනාවට යන්නට කලින් පින්නතුනි මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් දෙකක් අහන්නම්. මෙන්න මෙහෙම හිතන්නකො මං ඔබෙන් ඇහුවොත් මේ වගේ ප්‍රශ්නයක් මේ බණ අහන අද දවසේ බිනර පුන් පොහෝදා නිත්‍යෆම් ශ්වේත පූජාමි සජීවි සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවකොබින් මං මෙන්න මේ මහනෝ. මට උත්තරය කියන්න එපා, උත්තරය හිතර නගා ගණ්ඩකු, මතක් කර ගණ්ඩකු. මං ඔබෙන් අහනවා ගමී මිනිස්සුද හොඳ නගරේ මිනිස්සුද කියලා. කෙනෙක් ක්ෂණිකවම කියයි අපේ ස්වාමීන් වහන්සේ ගමී මිනිස්සු තමා වඩා හොඳ, දැන් නගර යනේ පිරිහිලානේ කියලා. තවත් කෙනෙක් ඒකට ප්‍රතිවිරුද්ධ උත්තරයක් දෙමින් කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේ දැන් ගම හරී පිරිහිලා ගමට වඩා නගරය හොඳයි කියලා කියනවා. එතකොට දැන් මේ උත්තර දෙන්නේ කොහොමද? ඒ කෙනා මොනවා හරි තොරතුරු ටිකක් එකතු කරන් තියෙනවා, යම් අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ අත්දැකීම් තුළ ඉඳගෙන තමයි ඔය විදියට කතා කරන්නේ. දැන් ඔය ප්‍රශ්නය මං ඔහොමම තියාගෙන ඔය ගමේ කෙනාද හොඳ නගරේ මිනිස්සුද හොඳ කියලා අහන ප්‍රශ්නය උත්තරෙත් ඔහොම තියාගෙන දෙවනෝ මං ඔබෙන් ඇහුව ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනාගෙන් මේ උතුම් ශ්වේත පූජා සජීවි සද්ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකොබින් මං මෙහිම ප්‍රශ්නයක් දෙවනුව නැගුවොත් මොකක්ද? පින්වතුනි වඩා හොඳ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලද, එහෙම නැත්නම් කැලේ ආරණ්‍යයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලද කියලා කිව්වොත් ඔයත් මොන වගේ උත්තරයක් දෙයිද? කෙනෙක් හිතයි ආරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේලා හරි සරලයි. උන්වහන්සේලා ඉරුණු සිවුරු තමයි පොරවන්නේ, බිම බලාගෙන වඩින්නේ, බිම බලාගෙන කතා කරන්නේ. උන්වහන්සේලා පය සෙමින් තබමින් සක්මන් කරමින් වගේ තමයි වඩින්නේ. වැඩිය කතාබහක් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා පන්සලේ හාමුදුරුන්ට වඩා ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා හොඳ ඇති කියලා. ඔබ ඒ වගේ උත්තරයක් නගා ගන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි, ස්වාමීන් වහන්සේ පන්සලේ හාමුදුරුවෝ හරි කාර්ය බහුලයිනේ, උන්වහන්සේලට වැඩ ගොඩක්නේ, එහෙම හිතන්නත් පුළුවන්. බලන්න පින්වතුනි, දාරුකම්මිකත් ඔය විදියටම තමයි හිතලා තියෙන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ, ඔව් ස්වාමීනි මන් දන් දෙනවා, හැබැයි දෙන්නේ අරණ්‍ය වාසී, පිණ්ඩපාතික, පාංශුකූලික, රහත් වෙච්ච හෝ රහත් මගට පිළිපන් උතුමන්ට පමණමයි දෙන්නේ කියලා මෙයා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. පින්නතුනි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ බලන්නකු දෙන උත්තරය පින්නතුනි මොනතරම් ඉතාම සුන්දර, ඉතාම ලස්සන, ඒ වගේම අපිට ගොඩාක් ජීවිතේට හිතාගන්න, ගැඹුරටම හිතන්න පුළුවන් දේශනාවක් භාග්‍යතුන් වහන්සේ කරලා තියෙනවා. මේ සූත්‍රය කියවනකොට ඔබට හිතේ භාග්‍යතුන් වහන්සේ ඇයි මෙහිම දේශනා කළේ කියලා. ඒ තමයි පින්නතුනි මහා කාරුණික සර්වඥන් වහන්සේගේ ස්වභාවය. පොහොදුම් ලෝකේ අපි කොච්චරනම් පැහැදෙනවදනේ, කොච්චර අපි පැහැදිලා පැවිදි ගිහි අයට පැහැදිලා පැහැදිච්ච කෙනාම නේද සමහර විට ඔබට මට දුක වේදනාව, අප්පිරියාව, එපාවීම, කලකිරීම ගෙනල්ලා දීලා තියෙන්නේ. ඔන්න පොහොදුම් අපේ පැහැදීමේ තරම. අපි බාහිරව තමයි පැහැදිලා තියෙන්නේ. බාහිරව අපි පැහැදිච්ච දේවල් මොනවාද? සමහරලට කෙනෙක් කොණ්ඩෙට පැහැදෙනෝ, සමහර අය කටහඬට පැහැදෙනෝ, සමහර අය රූපයට පැහැදෙනු, සමහර අය තවත් ඉරියව්වලට පැහැදෙනවා. පින්නතුනි මේ එකක්වත් සාධනීය හේතුවක් නොවන බව අපේ භාග්‍යතුන් වහන්සේ උගන්වනවා. භාග්‍යතුන් වහන්සේ දාරුකම්මිකට දෙන උත්තරයත් එක්කම ඔබට මතක් කරනවා සද්ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පින්නත් ඔබට. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙනවා මේ රූපප්පමාන කියලා. භාග්‍යතුන් වහන්සේ මේකේ උගන්වන්නේ මේ ලෝකේ මිනිස්සු පැහැදෙන ෂණිකව පැහැදෙන කාරණා. අපි නිකන් නාමිකව ගනිමුකෝ කෙනෙක් පැහැදෙනවා රූපප්පමානෝ රූපප්පසන්නෝ. අනේ යාගේ රූපය නම් හරි ලස්සනයි. හරිම හිතනිවෙන රූපයක් කියලා පැහැදිච්ච අය ඉන්නෝ නේද? කෝ ඒ පැහැදීම අද එහෙම තියෙනවාද? එහෙනම් ඔන්න මිනුම් දණ්ඩ වැරදි. රූපය මිනුම් දණ්ඩ කරගත්තොත් පහදින්න ඒක වැරදි කියනවා. ඊළඟට ඝෝසප්පමානෝ ඝෝසප්පසන්නෝ. කෙනෙක් මේ ඝෝස කියලා කියන්නේ හඬ. එයාගේ හඬ නම් හරි මිහිරි කියනවනේ. කනට මීපැණි වක් කරනෝ වගේ කියනවා. ඒ විතරකුත් මේ ස්වාමීන් වහන්සේලාට උනත් පින්නතුනි ඔබ කොච්චර පැහැදිලා තියෙනවද මේ කටහඬ ගැන හිතලා? අනේ හාමුදුරුවෝ බණ කියනකොට මගේ හිත නිවෙනවා කියනවා. හැබැයි හිත නිවුනත් ඒ ස්වාමීන් වහන්සේගේ අභ්‍යන්තරය තුළ ක්ලේශ ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙනවා නම් උන්වහන්සේ තුලත් නිවීමක් ලැබිලා නැහැ නේ පින්නතුනි. කටහඬ කොච්චර ලස්සනට මිහිරියට දේශනා කළත් බලන්නකෝ ඒ කාරණා කොච්චර ජීවිතේ වැදගත්ද කියලා. ඔන්න උගන්නනවා ඝෝසප්පමානෝ ඝෝසප්පසන්නෝ, කටහඬත් මිනුම් දණ්ඩක් කරගන්න එපා පහදින්න. ඊළඟට හරි අපූර්ව එකක් උගන්වනවා අපේ අම්මලා තාත්තලා ශ්‍රාවක ඔබ බොහෝ කොට පහදින එකක් තමයි. මොකක්ද? ලූකප්පමානෝ ලූකප්පසන්නෝ. පින්නතුනි ලූක කියලා ධර්මයේ සඳහන් කරන්නේ දුෂ්කර ප්‍රතිපදා. දුෂ්කර ප්‍රතිපදාවන් తీරුනේ මොනවාද? ඉරිච්ච සිවුරක් පාවිච්චි කරනවනම්, සෙරෙප්පුවත් නොදා වැඩම කරනවනම්, ඒ වගේම දැන් ගිහි කෙනෙක් වුණත් එහෙම තමයි සරලව ආහාරයක් එක වේලක් නම් අනුභව කරන්නේ. එතකොට ඒක පැහැදීමට හේතුවක් කරගන්නවා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ එකක්වත් බාහිර හේතු පහදින්නට සැබෑම හේතු නෙමෙයි පින්නතුනි. එහෙනම් අපි මොකද කරන්නට ඕනේ? ඔය සත්ත ජටිල සූත්‍රවලදී වගේ භාග්‍යතුන් වහන්සේ කොසල් මහරජතුමා සමග ඇති වෙන සංවාදවලදී උගන්වනවා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ සංවාසේනකෝ මහරජ සීලං වේදි තබ්බං තංචකෝ දීඝේන අද්දුනා න ඉත්තරං මනසිකරෝතා. ඒ කියන්නේ මේ යම් පුද්ගලයෙකුගේ සීලය දැනගන්න පුළුවන්කම තියෙන ඔහු සමගම ජීවත් වීමෙන්මයි පින්නතුනි. අද මේ සද්ධර්ම දේශනාව පවත්වන ශ්‍රාවක ඔබට දේශකයන් වහන්සේ වූ මාගේ සීලය දැනගන්න පහසු වෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන්ම තමයි පින්නතුනි භික්ෂුන් වහන්සේ නමකගේ සීලය දකින්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි, තමන් විවාහ වෙලා සිටින ස්වාමියාගේ, බිරිඳගේ, කෙනෙකාගේ, දරුවන්ගේ සීලය හොයන්නට පින්නතුනි සෑහෙන කාලයක් ගත වෙනවා. තමා සමග ඉන්න කෙනාගේත් සීලයේ ප්‍රමාණය දැනගන්න දීර්ඝ කාලයක් ඇසුරු කරන්නට ඕනේ නම් ඔබ මසකට වරක් දෙවරක් මුණ ගැහෙන ස්වාමීන් වහන්සේලාගේ සීලය මනින්න ඔබ කොච්චර අසාර්ථක කෙනෙක්ද කියලා දැන් බලන්නකෝ. සත්ත ජටිල සූත්‍රයේදී නිසා තමයි අපි භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ සහවාසයෙන්ම ඇසුර තුලින්ම තෙකෙනෙක්ගේ සීලය හොයන්නට ඕනේ. ඒකත් මහරජතුමනි මේ මාසයක් දෙකක් තුනක් නෙවෙයි, දීගේන අද්දුනා දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන්ම තමයි පින්නතුනි කෙනෙක්ගේ සීලය හොයන්නට ඕනේ. ඒ සඳහා බාහිර මිනුම් දඬු පාවිච්චි කළාට වැඩක් වෙන්නේ නැහැ කියනවා. ආන්ගේ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ දාරුකම්මිකට දේශනා කරන දේශනාව බලන්ටකෝ. දැන් මෙහෙම දාරුකම්මික භාග්‍යතුන් වහන්සේට දේශනා කළාම ස්වාමීනි මං අරණ්‍යවාසී පිණ්ඩපාතික පාංශුකූලික රහත්තෝ රහත්මගට පිළිපන් උතුමන්ට පමණමයි දෙන්නේ. ඉන් පිට ස්වාමීන් වහන්සේට මං දම්පැම් පූජ කරන්නේ නෑ කියනකොට තථාගතයන් වහන්සේ දක්වනවා දුජානංකෝ ඒතං ගහපති තයා ගිහිනා කාමභෝගිනා පුත්ත සම්බාධ සයනං. බලන්ටකො පින්නතුනි, දාරුකම්මික නුබේ ජීවිතය ගිහි ජීවිතයක්. මොන වගේ ගිහි ජීවිතයක්ද? කාම භෝගිනා කම්සප අනුභව කරනවා. පුත්ත සම්බාධ සයනං අජ්ජාවසංතේන, ගිහි ගෙදර වාසය කරන අයට තියෙන කරදර ටික තථාගතයන් වහන්සේ දක්වනවා. පුත්ත සම්බාධ සයනං, පින්නතුනි නිදාගන්න ගියත් දරුවෝ හෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවනේ. ඔබ මේ ලෝකයට ආදරණීය දරුවෝ බිහි කරපු අම්මල පෝෂණය කරපු තාත්තල හැටියට ඔබ දන්නව පින්නතුනි දරු සුරතල් බලනකොට නිදාගන්න ඇඳට ගියාට පස්සේ දරුවෝ හිට පනිනවා මෙහෙට පරිනවා පෙරලෙනවා සුරතල් කරනවා. ඔය වෙලාවට ඔබට ධර්මයක් මෙනෙහි කරන්න බෑනේ. බලන්නක තථාගතයන් වහන්සේ දක්වනවා කොහොමද දාරුකම්මික කාමභෝගී ජීවිතයක් ගත කරන ඔබ, දරු සුරතල් බරන ඔබ, ඒ විතරකුත් නෙවෙයි තථාගතයන් වහන්සේ උගන්වනවා කසී සඳුන් දරන, මල් සුවඳ විලවුන් දරන, රංගිරිදී ආදිය රැස් කරන, මේවා භාවිත කරන ගිහියෙක් වෙච්ච ඔබ කොහොමද මේ අය රහතන් වහන්සේලා, මේ අය රහත් මගට පිළිපන් අය කියලා හඳුනා ගන්නට ඔබේ තියෙන දක්ෂකම් මොකද්ද දාරුකම්මික? ඔබ ඒ සඳහා දක්ෂයෙක් නෙමෙයි කියලා දක්වනවා. පින්නතුනි බලන්න තථාගතයන් වහන්සේ දෙන උත්තරයනේ. ඔබ ගිහි ජීවිතයේ ඉඳගෙන කොහොමද දාරුකම්මික අඹදරුව පෝෂණය කරන ගමන් දරුවන්ගේ ප්‍රශ්නවල පැටලිලා ඉන්න ඔබ කොහොමද මේ රහතන් වහන්සේලාය, මේ අය රහත් මගට පිළිපන් අය කියලා තීරණය කරන්න? පින්නතුනි මේ දේශනාවේ මේ පුත්ත සම්බාධ සයනං අජ්ජාවසංතේන, ගිහි ගෙදර වාසය කරන දරුවන්ගේ කරදර බාධක පිට ජීවත් වෙන කියන වචනේ තියෙන ගැඹුර බලන්ටකෝ. ඔබ සාමාන්‍යයෙන් පින්නතුනි රැකියාවක් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් නම්, හිතන්නකෝ ඔබේ දරුවෝ ඉගෙන ගන්නවා කියලා තාම. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් රැකියාවට යනකොට, ගොවිතැනට යනකොට දරුවොත් එක කොච්චරනම් උදේ යුද්ධයක් වගේද කරන්නේ බලන්නකෝ. උදේම උයන්නට ඕනි, කෑම ටික සකස් කරන්නට ඕනි, දරුවෝ පාසල් සේවයේ බස් එකකට නම් බස් එකේනකොට ලෑස්ති කරලා තියන්නට ඕනි. එහෙම නැත්නම් පාරේ බස් එකේ නම් යන්නේ ඒකට අරගෙන යන්නට ඕනි. තමන්ගේ වාහනේ නම් ඉස්කෝලට ගිහිලා බස් අන්නට ඕනි, ආයෙ එක්කරන් එන්නට ඕනි. ඒ වගේම රතු ඉර වදින්න කලින් තමන් රැකියාවට යන්නටත් ඕනි වෙලාවට කලින්. පින්නතුනි මෙහෙම ජීවිතයක් ගෙවන ඔබට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ලංකාවේ උදේ 6 වගේ ඉඳලා 7 8 9 වෙනකන් මිනිස්සු හරි කාර්ය බහුලයි නේනේ. පාරේ ගියත් හෝන් ගහනවා, ඉක්මනින් යන්න බලනවා. පුදුමාකාර අවිවේකී කලබලකාරී මනසක් නේද තියෙන්නේ ඔබට? එහෙනම් මේ ධර්මදේශනාව සමග ශ්වේත පූජා සජීවී සද්ධර්ම දේශනාවේදී යම් දම් පර්යායක් කියලා දෙන්නම්. මොකක්ද? ඔබ නුවණින් බලන්න පින්නතුනි, ඔය වෙලාවේ ඔබේ ප්‍රාණය මගේ ප්‍රාණය නිරුද්ධ වුණොත් අපි මිය ගියෝතින් අපිට ධම්මනසිකාරයකද ඉඳලා තියෙන්නේ? නෑ නෙව පින්නතුනි. ඈ, අපේ මනස කැකෑරිලා කලබලයට පත් වෙලා තරහ ද්වේෂයනේ පුදුමාකාර විදිහේ මානසික ක්‍රියාදාමයකනේ කලබලකාරී උදේ කාලෙම යෙදෙන්නේ. එතකොට ඔවැනි වෙලාවක අපේ ජීවිතය අවසන් ගමන් ගියොත් අපි කොහෙට යයිද? මේවා නුවණින් ඔබ භාවනා කමටහනක් ඇටියට නැවත නැවත සිතන්නට ඕනි. අපිට කියන්නට බෑනේ විස්රාම ගිහිල්ලා ඉන්නකොට අපේ ජීවිතය අවසන් වෙයි, හොඳට බණහලිවරනකොට අපේ ජීවිතය අවසන් වෙයි, බුදුගුණ මෙනෙහි කරමින්ම මහසෑර දුන් වඳිමින් සිටිනකොටම අපේ ජීවිතය අවසන් ගමන් යයි, නැත්තං ස්වාමින් වහන්ස මම කරගත්ත පින් ටික පින් කුසල් මතක් කරමින්ම සිහිය තියෙන කාලේ මගේ ජීවිතය අවසන් වෙයි කියලා කාටද කියන්න පුළුවන්? කිසි කෙනෙකුට කියන්න බෑනේ පින්නතුනි. අපේ ශාන්තිනායක භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ පින්වතුනි, ඔබත් මමත් අපි කවුරුත් ඉන්නේ මේ පුහුදුන් කියන වට්ටියේනේ, මාර්ගඵල ලැබපු නැති ගොඩේනේ අපි කවුරුත් ඉන්නේ. මේ බණ දේශනා කරන මමත්, බණ අහන ඔබත් මේ ඔඩොක්කුවේ මොන වගේ භයානක රෝගයක් තියාගෙනද ඉන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්ද? බෑ. මොන විදිහේ භයංකර රෝගයක් අපිට හැදෙයිද කියලා කියන්න පුළුවන්ද? බෑ. බලන්න තථාගතයන් වහන්සේ උගන්වන්නේ එකයි, ගිහි ජීවිතය හරීම බාධා සහිතයි පින්වතුනි. බොහොම කටුක විදියට ගෙවන්නේ හරිම කාර්ය බහුලයි මිනිස්සු. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ උගන්වනවා දුජ්ජානං කෝ ඒතං ගහපති තයා ගිහිනා කාමභෝගිනා පුත්ත සම්බාධ සයනං. ගිහි ජීවිතේ කාර්ය බහුල වෙමින් රැකියාවට උදේ දුවනවා, හවස එනවා, ආයෙ නැගිටිනවා, ආයෙ යනවා. ගොවිතැනට ඒත් එහෙමයි. වපුරගත්ත බීජය ආරක්ෂා කරගන්න පළදාව හැදිනකොට සතුන්ගෙන්, වන සතුන්ගෙන්, කෘමීන්ගෙන් පරිස්සම් කරගන්න අපේ අම්මල තාත්තල ගම්මුල ඉන්න අය කොච්චරනම් වෙහෙසෙනවද බලන්නකො. කොච්චර සිත්ඇවුල් තියෙනවද බලන්න, ප්‍රශ්න එනවද? ඒකයි මේ භාගතුන් හන්සි උගන්වන්නේ. එවැනි ප්‍රශ්න පිටේ ඉන්න ඔබ, ගිහියෙක් වෙච්ච කම්සැප විඳින ඔබ, අසවලා රහතන් වහන්සේ අසවලා රහත් මගට පිළිපන් කෙනෙක් කියලා හඳුනගන්න දුජ්ජානං ඒ අතිශය දුෂ්කරයි කියනවා. ඒක ඉතාම දුෂ්කර කාර්යයක්. ආන් ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ හරි අපූර්වට දාරුකම්මිකට ඒ සඳහා අවශ්‍ය කරන දේශනාවක් උගන්වනවා. ඒ නිසා අද දවසේදීත් මේ උතුම් සද්ධර්ම දේශනාවේදී, ශ්වේත පූජා සජීවී සද්ධර්ම දේශනාවේදී මේ දාරුකම්මික සූත්‍රයේ උගන්වන දාරුකම්මිකට කියා දෙන දහම් පර්යාය අපි ජීවිතයට එකතු කරගනිමු. පින්නතුනි සැබවින්ම ඔබ අසරණ වෙන්නේ නැහැ. ඔබේ හිත කලකිරීමකට පත් වෙන්නේ නැහැ. ඔබ මේ ලැබූ මනුෂ්‍යත්වය තුළ බුද්ධ ශාසනය ඇසුරු කරනකොට මේ කාරණා දැනගත්තහම ඔබේ හිතට හරි ශක්තියක් එනවා. මේ සූත්‍රය මන් තෝරගන්නත් හේතුව වර්තමානයේ අපේ සැදැහැති බොහෝ දෙනෙකුට පින්නතුනි කලකිරීම එමටයිනේ. සමාජ මාධ්‍යයෙන් නොයෙක් නොයෙක් දේවල් වලින් කලකිරීම ගලාගෙන එනවා. එතකොට මෙවැනි දේශනාවක් අහලා තිබුණහම ඔබේ සිතට ආන්ගේ ගලාගෙන එන කලකිරීම, වේදනාව, පසුතැවීම, රිදවීම හරියට අඩු කරනවා, අවම කරනවා. අවම කිරීමත් එක්කම ඔබ ශාසනය ඇසුරු කරන්නට ලොකු ලෙංගතුකමක් දක්වනවා, ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. ඒ ශ්‍රද්ධාවත් එක්කම ඔබ පොහොසතෙක් වෙනවා, බුද්ධ ශාසනය ආධ්‍යාත්මික පොහොසතෙක් වෙනවා. ආන්ගේ පොහොසත්කම තමයි කවදාහරි ඔබ මේ අනවරාග්‍ර සසරින් මුදවල ධර්මාවබෝධය කරා අරගෙන යන්නේ. එනිසා මේ දේශනාව ඔබට ඉතාම වැදගත් කියලා මම මුලින්ම මතක් කළේ ඔන්නෝය කාරණා ටික නිසාවෙන්. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මේ දාරුකම්මික සූත්‍රයේදී දාරුකම්මික රුගන්නනවා. දාරුකම්මික ඔබ බුද්ධ ශාසනය ඇසුරු කරනකොට, විශේෂයෙන්ම මේ මහසංගරුවන ඇසුරු කරනකොට පුරුදු වෙන්න මෙන්න මේ කාරණා ටික ජීවිතය තුළ දියුණු කරගන්නට. භාගතුන් වහන්සේ මේ දේශනාවේ පින්නතුනි මං මතක් කළා මේක චක්කනිපාතේ සඳහන් වෙන්නේ කියලා. චක්කනිපාතේ කියන්නේ කරුණු හයක්. ස්වාමීන් වහන්සේලා කරුණු හයක් දක්වනවා, වර්ග හයක් මේ දේශනාවේදී අපේ භාගතුන් වහන්සේ උගන්වනවා. අපි බලමුකෝ නාමිකව ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේලා කවුද කියලා. පළවෙනි කෙනා තථාගතයන් වහන්සේ උගන්වනවා ආරඤ්‍යකෝ අරණ්‍යවාසීව වැඩවසන ස්වාමීන් වහන්සේලා. අපි ලංකාවේ වුණත් එහෙම වැඩ ඉන්නවා අරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා. ඊළඟට කවුද? ගාමන්ත විහාරී දෙවනි ස්වාමීන් වහන්සේ. ගාමන්ත විහාරී කියලා කියන්නේ පින්නතුනි ඔබේ අපේ ගම්වල ඔබේ දාන පාංශුකුල පිරිත්බන ආගමික වැඩ කුදුමහත් හැම කටයුත්තකටම උපතේ සිට මරණය දක්වා වැඩම කරන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න විහාරස්ථානවලට අපි කියනවා ගාමන්ත විහාරී ග්‍රාමවාසී මහා සංඝරත්නය වන දෙවනි ස්වාමීන් වහන්සේලා. ඊළඟට තුන්වෙනි හාමුදුරුව කවුද? පිණ්ඩපාතිකා. පිණ්ඩපාතයෙන් පමණයි යැපෙන්නේ. පිණ්ඩපාතයෙන් යැපෙනවා කියලා කියන්නේ පින්වතුනි අර කලින් දැනුම් දීලා මහා පිණ්ඩපාතය කියලා වඩිනක නම් නෙවෙයි, චාරිත්‍රානුකූලව සිදු කෙරෙන ආගමික කටයුත්තක්. ඒකත් වටිනවා. සැදැහැතියන්ට, දරුවන්ට, පාසල් ළමයිට පිණ්ඩපාතය කියන්නේ මොකක්ද කියන එක එහෙම හරි දැනගන්න ලැබෙන අවස්ථාව තියෙනවනේ. නමුත් පිණ්ඩපාතය කියලා කියන්නේ පින්වතුනි අනාරාධිතවම තමන්ට ආහාර අවශ්‍යතාවය ඇති වුණහම තමන් කොතනද වැඩ ඉන්නේ, ඉර අවරට යන්නට කලින් ගෙංගෙට පිඳුසිගා ගිහිල්ලා ලැබෙන ආහාරය භුක්ති විඳීම තමයි පිණ්ඩපාතය කියන්නේ. අපි භාගතුන් වහන්සේ බොහෝ කොට අගය කළ දේශනාවක් මේ පිණ්ඩපාතය කියලා කියන්නේ. ඔන පිණ්ඩපාතයෙන් යැපෙන ස්වාමින්වහන්සේලා අපේ ලංකාවෙත් ලෝකෙත් වැඩ ඉන්නවා. ඉතින් මිනිස්සුය ගොඩක් පැහැදෙන්න හේතුවක් තමයි පින්නතුනේ මේ පයින් යනවා කියන එක. පයින් යෑම පැහැදීමට කාරණයක් කරගෙන තියෙන වර්තමානයේ තුල වුණත්. ඒතර අපි දේශනාවේ බලමු මේව හේතුද කියන එක. එතකොට ඔන්න දැන් තුන් නමක් හරි. අරණ්‍යවාසී ස්වාමින්වහන්සේ, ගාමන්ත විහාරී ග්‍රාමවාසී ස්වාමින්වහන්සේ, තුන්වෙනි හාමුදුර සඳහන් කළා පිණ්ඩපාතිකා පිණ්ඩපාතයෙන් පමණයි යැපෙන්නේ. හතරවෙනි ස්වාමින්වහන්සේ කවුද? නේමන්තනිකෝ. නේමන්තනිකෝ කියලා කියන්නේ පින්නතුනි ආරාධනා කරලා දන්පැන් චීවර පූජාදිය සිද්ධ කරන ස්වාමීන් වහන්සේලා. එතකොට ඔබේ ගෙදර දානමය පින්කමක් වුණොත්, සෙත් පිරිත් දේශනාවක් සිද්ධ වුණොත් අපිට මෙච්චර ප්‍රමාණයක් ස්වාමීන් වහන්සේලා ඕනේ කියලා වඩම්මවාගෙන එනවා. එතකොට ආරාධනා කරනවා, ප්‍රමාණයක් කියනවා, දිනයක් වෙන් කරගන්නවා. මේ නේමන්තනික කියන එකේදී පින්නතුනි ඔබට මං මතක් කරන්නම් අපේ තථාගත භාග්‍යතුන් වහන්සේට, සම්මා සම්බුදු රජාණන් වහන්සේට අද පුන් පොහෝ දින දවසේ ඔබ උදෑසන දහවල අසිරිමත් සම්බුද්ධ පූජාවන් පැවැත්වුව විහාරස්ථානයේ ඉතාම ලස්සනට ඒ පින්කම සිද්ධ කළා. එතකොට අපි බුද්ධ පූජා පවත්වනකොට කොහොමද කියන්නේ? නිවේදයාමි සම්බුද්ධං වීතරාගං මහාමුනිං. ඒ අනුව පින්වතුනි නේමන්තනික කියලා කියන්නේ දැන් ඔබට පැහැදිලි, ආරාධනා කරලා දන්පැන් චීවර පූජාදිය පූජා කරන ස්වාමීන් වහන්සේලා. ඊළඟට පස්වෙනි ස්වාමීන් වහන්සේ දක්වනවා පංසුකූලිකෝ. පංසුකූලික කියලා කියන්නේ පින්නතුනි අපේ ලංකාවේ වුණත් ඔය ජාතික රෝහල වගේ ප්‍රධාන රෝහල් වල සමහරලාට අනතුරු වලින්, හදිසි අනතුරු වලින් මිය ගිහිල්ලා ඒ මృత ශරීරාගාරයේ දින ගණන් සුදුරෙදිවල ඔතලා ලේ පැල්ලම් තැවරිච්ච මృత ශරීර තියෙනවා. ඉතින් රෝහලේ වෛද්‍යවරුන්ගේ සහසම්බන්ධතාවය ඇති කරගෙන ඇතැම් ස්වාමින් වහන්සේලා ඒ වරගෙන ඇවිදින්ලා පිරිසිදු කරලා තම්බලා පඬු පොවලා සිවුරු සකස් කරගන්නවා. ඒක බොහොම හොඳයි. හැබැයි උන්වහන්සේලා අවංකවම ගුණදම් රකින්නටමයි එවැනි දෙයක් සිද්ධ කරන්නේ. මොකද එවැනි පංසකූල සිවුරක් පොරවලා මම පොරවන්නේ පංසකූල සිවුරක් කිය සදැහැතියෝ පහදව ගන්නව නම් මං හිතනවා එවැනි සිවුරක් පොරවා නොසිටීම ඊට වඩා හොඳයි කියලා තමන්ගේ ආධ්‍යාත්මීය වෙනුවෙන්. එතකොට ඔන්න ඊළඟට පින්නතුනි, සමහර අය රෙදි මහපාරේ දාලා යනවා, කුණු ගොඩවල් වලට දානවා, අතහැර දමා යනවා. රාත්‍රී 3ක් විතර වගේ ඉක්මිලා තියෙනවා නම් දැනගත්තොත් මේකට අයිතිකාරයෙක් නැහැ කියලා ආන් එවැනි වස්ත්‍ර අරගෙන ගිහිල්ලා සෝදලා පිරිසුදු කරලා පඬු පොවල සිවුරු මසා ගන්නට පුළුවන්. එහෙම සිවුරු පොරෝණ ස්වාමින්වහන්සේලාට කියනවා පංසුකූලික ස්වාමින්වහන්සේලා කියලා. හයවෙනි හාමුදුරුව තමයි ස්වාමින්වහන්සේ දක්වනවා ගහපති චීවර දරෝ. ගහපති චීවර දරෝ කියලා කියන්නේ ශ්‍රාවක පින්වත් ඔබ සදැහැති ඔබ අරණ්‍යවාසී වේවා, ග්‍රාමවාසී වේවා, තමන්ගේ විහාරස්ථානයේ අද කාලේ නම් මෙහෙණින් වහන්සේලා සිල්මාතාවරුන්ටත් ගිහිලා සිවුරු පූජ කරනවා. අපිට අවශ්‍යතාවයක් තියෙනවා ඔබ වහන්සේට ස්වාමින්වහන්සේ සිවුරක් පූජ කරන්න, මෙහෙණින් වහන්සේ සිවුරක් පූජ කරන්න කියලා. එතකොට ඔබ ඒ ස්වාමින්වහන්සේ පොරවන විදියට තොරතුරු දැනගෙන ඒ අනුව ගිහිලා සිවුරු පූජ කරනවා. ඒ සිවුරු බාරගෙන ස්වාමින්වහන්සේලා පරිහරණය කරනවා. ආන් ඒ වගේ ස්වාමින්වහන්සේලාට කියනවා ගහපති චීවර දරෝ කියලා. දැන් බලන්න පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ දාරුකම්මිකට මේ උගන්වන ස්වාමින්වහන්සේලා 6 නමින් කවුරු වුණත් භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ දාරුකම්මික ඔබ ඇසුරු කරන්නට ඕනේ, ඔබ පහදින්නට ඕනේ ඒ අයගේ අභ්‍යන්තරය පිළිබඳව ගැඹුරු ගවේෂණයක් කිරීමෙන්මයි. එහෙම නැතුව බාහිරව ආරන්නේ වාසී හිටිය, කැලේ වාසය කළා කියලා, ගමේ හිටිය කියලා, පිණ්ඩපාතයෙන් යපුන කියලා, නැත්තම් තමන් දානිට ආරාධනා කළ දුන්න කියලා, එහෙම නැත්තම් පංසකූල සිවුරු පෙරෙව්ව කියලා, අපි දෙන සිවුරු පොරවනවා කියලා පැහැදෙන්න මේවා හේතුවක් කරගන්න එපා කියනවා. අපි බලමු පින්නතුනි, තථාගත භාග්‍යතුන් වහන්සේ දාරුකම්මිකට දෙන ඕදන් ටික මොන වගේද කියලා. පින්නතුනි, මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේ දාරුකම්මික ආරණ්‍යවාසී වේවා, ග්‍රාමවාසී වේවා, පිණ්ඩපාතික වේවා, ළඟට ගෙනල්ලා දෙන දානෙ වළඳන භික්ෂුවක් වේවා, එහෙම නැත්නම් පංසකූල සිවුරු පොරෝණ භික්ෂුවක් වේවා, ළඟට ගෙනල්ලා දෙන සිවුරු පරිහරණය කරන ගහපති චීවර දරෝ කියන විදියට එහෙම ස්වාමින්වහන්සේ නමක් වේවා, මෙන්න මේ කාරණා ටික තියෙනවනම් අභ්‍යන්තරිකව මොනවද? භාග්‍යතුන් වහන්සේ උගන්වනවා ආරඤ්‍යකෝ චේපි ගහපති භික්ඛූ හෝති උද්ධතෝ උන්නලා, ගාමන්ත විහාරී චේපි ගහපති භික්ඛූ හෝති උද්ධතෝ උන්නලා. බලනකො මේ කාරණා ටික. දාරුකම්මික යම් භික්ෂූන් වහන්සේ නමක් කැලේ හිටිය කියලා හෝ, ගමේ හිටිය කියලා හෝ, පංසකූල සිවුරු පෙරෙව්ව හෝ, ඔය විදියට පිණ්ඩපාතයෙන් යපුනා හෝ පංසකූල සිවුරු පෙරෙව්ව කියලා, හැබැයි වැඩක් තියෙනවද මේ කාරණා ටික තියෙනවනම්? මොනවාද? උඩුගු බවින් යුක්තනං උද්ධතෝ, උඩුගු බවින් යුක්තනං උන්නලා, මානෙන් යුක්තනම් ඒ උඩඟුකමයි මානෙයයි නිසා ඒ භික්ෂුව කැලේ හිටියත් ඔය කියන මොන කාරණේ නියෝජනය කරන කාණ්ඩේ භික්ෂුවක් වුණත් වැඩක් වෙන්නේ නැහැ නේ දාරුකම්මික. බලන්න පින්වතුනි, එතකොට බුදුරජාණන් වහන්සේ මේ දහම පුරුදු කරනකොට ඇතැම් පැවිදි ගිහි අයට ඇති වෙන දෙයක් තමයි මාන්නේ ඇති වෙනව. පින්වතුනි, මානෙ ඇති වුණාට පස්සේදී හැම විටම තමා තුළ ගොඩනගෙන අකුසල පක්ෂයක් තියෙනවා, දුර්වලකම් ටිකක් තියෙනවා. මොකක්ද? තමන් උසස් කොට දකිනවා, අනිත් අය පහත් කොට දකිනවා. තමන් උසස් කොටත් අන් අය පහත් කොටත් දකිනවා. මම තමයි දන් දෙන්නේ, බලන්නකො මේ මිනිස්සු නිකමටවත් දන් දෙන්නේ නෑනේ, මේ මිනිස්සු නිකන්වත් භාවනාවක්වත් කරන්නේ නෑනේ, සද්ධර්ම දේශනාවක දායකත්වයක්වත් දරන්නේ නෑනේ, අඩුම පෝයට ඇවිල්ලා පන්සලේ සිල් ගන්නවද කියලා තමන් ඒ කටයුතු කරන ගමන් තමන් ගැන කියමින් ආඩම්බර වෙන ගමන් උද්ධාමයෙන් කතා කරන ගමන් අනිත් අයට පින්වතුනි ඒ කටයුත්තත් එක්ක විවේචනයට ලක් කරනවා, අනිත් අය පහත් කොට සලකනවා. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ මෙන්න මේ කාරණාව හරී පරිස්සම් වෙන්නට ඕනේ. මේ සම්බුදු සසුන ඇසුරු කරගෙන ධර්ම මාර්ගයේ යනකොට පැවිදි ගිහි ඔබ අපි කාට කාටත් ඔය කියන උද්ධතෝ උන්නලා මානෙයයි උඩඟුකමයි ඉස්මතු වෙන්නට පුළුවන්, උඩට එන්නට පුළුවන්. එනිසා මේක කොච්චර නිර්වාණ මාර්ගයේ අනතුරු දායකද, භයංකරද කියලා කිව්වොත් ඔබට ආරාධනා කරනව පින්නතුනි, කියවන අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් උන්වහන්සේ පැවිදි වෙනකොට රහත් ජීවිතයට කලින් උන්වහන්සේලා ලැබුණ දහසක් සක්වල බලන්න පුළුවන් දිවස් ලැබුණා. හැබැයි උන්වහන්සේ මාර්ගඵලයකට පත් වුණේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා රහත් වෙන්න බැරි ඇයි කියලා කරුණු විමසනකොට තමන් වහන්සේ ප්‍රකාශ කරන අනුරුද්ධ හාමුදුර ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ, මට දහසක් සක්වල බලන්න පුළුවන් දිවස් තියෙනවා. හැබැයි ඒත් මං අත්හරින්නේ නැහැ. කොහොමරි මං රහත් වෙනවා කියලා මතක් කරනවා. බලන්න පින්වතුනි, දහසක් සක්වල බලන්න පුළුවන් දිවස් තියෙන හාමුදුරුවන්ටත් මේ මාණය උඩගුකම කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්නකෝ. සාරිපුත්තයන් වහන්සේ ඉතා සියුම් ගැඹුරු සංකල්ප පවා, ගැඹුරු දහම් කරුණු තථාගතයන් වහන්සේගේ අති ගම්භීර දේශනා පවා විස්තරාර්ථව දේශනා කරන්න පුළුවන් ප්‍රඥාධික මහරහත් උතුමන් වහන්සේ වෙච්ච සාරිපුත්තයන් වහන්සේ දැක්කා මේ අනුරුද්ධ හාමුදුරන්ට හරස් වෙලා තියෙන්නම මේ කාරණාවමයි. මට දහසක් සක්වල බලන්න පුළුවන් දිවස් තියෙනවා කියන එක තුලම මාණය වැඩිලා තියෙනවා, උද්දච්චය ආදී කාරණා වැඩිලා තියෙනවා, මන්නං උත්සාහය අත්හරින්නේ නැහැ කියන කාරණා තුල උඩුගු බව ඉතා සියුම්ම වැඩිලා තියෙනවා. මේ මේ රළුවට ඇති වෙන දේවල් නෙවෙයි, ඉතා සියුම්ම. එවැනි උතුමන්ටත් ධර්ම මාර්ගයේ යනකොට අභිඥාලාභීන්ටත් පින්නතුනේ දිවස් ලැබපු අයටත් ඒ කාරණාවම ඉතා සියුම් නිවනට බාධාවක් වුණා නම් මේ ධර්මයේ ඇසුරු කරන පැවිදි ගිහි අපි කොච්චරනම් පරිස්සම් වෙන්න ඕනද පින්වතුනි. ඒ නිසා තමයි ඔබට මේ දේශනාවේදී නෙත් FM ශ්‍රේත පූජා අද මේ බිනර පෝදා සජීවි දේශනාවේදී ඔබට කාරුණිකව මතක් කරන්නේ, පින්වතුනි ඔබ ගුණධර්මයක් පුරනවා නම් හැම තිස්සෙම උත්සාහ කරන්න, තමා ළඟ ඉන්න කෙනාටවත් ඒක හොයාගන්න බැරි වෙන්න. ඒක තමයි මේ ශාසනයේ වටිනාම ගුණය. කියන්නේපා අපි දැන් මේ සරල බණ අහන්නේ නෑනේ, අපි සරල කතා අහන්නේ, අපි දැන් ගැඹුරු දහම් විතරයි අහන්නේ. ඒ තුලම ඔබේ මානෙ වැඩිලා තියෙන ඔබ දන්නේ නැති වුණත් අනේ අර අය දන් දෙන්නෙත් නෑ, සිල් රකින්නෙත් නෑ, භාවනා කරන්නෙත් නෑ කියනවනේ. ආන් ඒ තුල මානෙ උඩගුකම වැඩෙනවා. එතකොට එහෙම ස්වාමීන් වහන්සේ නමක් කැලේ හිටියත් ගමේ හිටියත් කියලා පිණ්ඩපාතේ යපුණ කියලා වැඩක් තියෙනවද? වැඩක් වෙන්නේ නෑ. හැබැයි ඒ ගුණධර්මයේ හොඳට රකින්නවා නම් උඩගු බව නැත්තම් මානෙ නැත්තම් ඒ ස්වාමීන් වහන්සේ කැලේ හිටියත් ගමේ හිටියත් පන්සුකූල සිවුරු පෙරෙව්වා ළඟට ගෙනලා දෙන සිවුරු පෙරෙව්වත් ඒ වගේම පිණ්ඩපාතයෙන් යපුණත් ළඟට ගෙනත් දෙන දන් වැළඳුවත් ඒ ස්වාමීන් වහන්සේ ගුණධම් රකින්න සුදුසු ස්වාමීන් වහන්සේ නමක් කියනවා. මේවා හරි වැදගත් නේ ඔබේ ජීවිතයට. ඊළඟට බලමුකෝ ඉතිරි කාරණා ටිකත් අපි වෙලාවේ හැටියට. ඊළඟට තථාගතයන් වහන්සේ දක්වනවා චපලෝ, චපල නම්. චපල කිව්වේ මොකද්ද පින්වතුනි? ස්ථීර නැහැ, සෙලවෙනවා හිත. භාවනා කරනකොට අපි ගොඩාක් දුරට S2 වහගන්නවනේ. S2 වහගන්නේ ඇයි? බාහිර දේ නොපෙනෙන්න කියලා. හැබැයි ඒකෙන්ම සිත සංවර වෙනවද? නෑනේ. සමහරුන්ට S2 වහපු ගමන් කරපු කියපු ඔක්කොම දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ආන් එතකොට චපලෝ, සිත සෙලවෙනවා. සිත වඳුරෙක් වගේ ඒ මේ අරමුණ කරා දුවන්න ගන්නවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මෙන්න මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයකට ඔබට මම පුංචි කමටහනක් දෙන්නම් පින්නතුනි. මම ඔබට කියනවා භාවනා කරනකොට පින්නතුන් භාවනා කරන්න, හැබැයි වඳුරු ගැන හිතන්නේ නැතුව වෙන ඕනෑම සතෙක් ගැන හිතන්න කියලා. ස්තික පියාගෙන වඳුරු ගැන හිතන්නට බෑ, වෙන ඕනම සතෙක් ගැන හිතන්න. දැන් ඔබට හැම තැනම පේන්න ගන්නේ වඳුරු නේද? බලන්න හිතේ හැටි, වඳුරුමයි පේන්නේ. අන්න ඒ වගේ තමයි කෙනෙකුට භාවනා කරන S2 පියාගන්නකොටම තමන් කරපු කියපු ඔක්කොම දේවල් මතක් වෙන්න ගන්නවා. එතකොට හිත චපල වෙනවා. එතකොට එහෙම කෙනා කැලේ හිටියත් කොහේ හිටියත් වැඩක් වෙන්නේ නෑනේ. ඊළඟට උගන්වන මුඛරා. මුඛරා කියලා කියන්නේ නිතරම දොඩමලුයි පින්නතුනි. දොඩමලුයි. දැන් ඕකෙදිත් ඔබට මතක් කරන්න ඕනේ ගමේ ස්වාමින්වහන්සේ ඔබ පින්නතුනි, ව්‍යාදරණීය දරුවන්, ඒ වගේම පින්වත් ඔබ අම්මාගේ කුසට ආපු දවසේ ඉඳලා ගමේ පන්සලේ හාමුදුරුව කතා කර කර පිරිත් කියනවා, බණ කියනවා, ආශිර්වාද කරනවා. ගමේ මිනිස්සු එක්ක නිතර ගැටෙනවා. ගමේ ස්වාමීන් වහන්සේ නිතර කතා බහ කරනවා. එතකොට නිතර ගැටීම් එනකොටම එයාලට තියෙන පැහැදීම අඩු වෙනවනේ. වේගෙන් පැහැදීම කලකිරීමකට යනවා. ඊට පස්සේ හිතනවා කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලා තමයි හොඳ කියලා. ආන් ඒ නිසා අර ගමේ ඉන්න හාමුදුරුව අත්හැරලා දාලා ඇතැම් විට මොකද කරන්නේ? අපි තාමික්මනින් පැහැදීම හොයාගෙන වනාන්තර කරා යනවා. මං මේකට ඔබට හොඳ අපූරු කතාවක් කියන්නම්. මං ඔබින් අහනවා ඔබ කැමති පොලිසියටද හමුදාවටද කියලා. ඔන කට්ටිය දැන් උත්තර දෙයි. ස්වාමීන් වහන්සේ, අනේ මම නම් පොලිසියට කැමති නෑ, මං කැමති හමුදාවට කියලා. මෙතන තියෙනෙත් හරි අපූරු දෙයක්. ඇයි පොලිසියට ඔබ අකමැතියි කියලා කියන්නේ? සිවිල් ජනතාව එක්ක නිතරම ගැටෙනවනේ. අපේ හැම විපතකදීම ඇවිදින්ලා අපිට අවශ්‍ය නීතිමය මාර්ගයෙන් කටයුතු කරන්න පොලිසිය උදව් කරනවා. හැබැයි හමුදාවෙන්නේ හදිසි අනතුරක් වුණොත්, ගම් වතුරක් වුණොත්, නායෑමක් වුණොත්, විපතක් වුණොත් ඔන්න හමුදා විශේෂ කැඳවීමක් තිබ්බොත් එනවා. හැබැයි මොකද වෙන්නේ? අර ඉතාම කලාතුරකින් හමුදාව නෙත ගැටෙන නිසා අපි හොඳයි කියන චිත්‍රයක් ඇති කරගෙන තියෙනවා. නමුත් පින්නතුනි මේ කටයුතු දෙකම මාරු වෙලා හමුදාව පොලිසිය කටයුතුත් පොලිසිය හමුදාව කටයුතුත් කරන්න ගත්තොත් ඔන්න අපේ පැහැදීම වෙනස් වෙනවා. ආන්ගේ නිසා මතක් කළේ බුදුරජාණන් වහන්සේ මුඛරා දාරුකම්මික නිතරම දොඩමලුනම් ඒක පැහැදීමට හේතුවක් කරගන්න එපා. ඒ නිසා ස්වාමින්වහන්සේ පිළිබඳව අභ්‍යන්තරික වශයෙන් විමසන්නට ඕනේ. කෙනෙක් ඉතයි තින් ගමේ අපේ හාමුදුරුව අපිට හැමදාම නිතර කතා කරනවනේ, අරණ්‍ය වාසී ස්වාමින්වහන්සේ කතා කරන්නේ නෑනේ කියලා, කතා කරත් වචනයයි දෙකයි බිම බලාගෙනනේ කියලා. දැන් ඔබ නුවණින් බලන්නකෝ, එතකොට තථාගතයන් වහන්සේ උගන්වන මේ උද්දතෝ උන්නලා කැලේ හිටියත් ගමේ හිටියත් පිණ්ඩපාතයෙන් යපුණත් ළඟට ගෙනල්ලා දෙන දන් වැළඳුවත්, ඒ වගේම පන්සකූල සිවුරු පෙරෙව්වත්, දායකයෝ ගෙනල්ලා දෙන සිවුරු පෙරෙව්වත්, මේ කියන කාරණාටික ජීවිතය තුළ තියෙනවනම්, මේ කියන කාරණාටිකෙන් යුක්තනම් පින්වතුනි ඔබට දැනෙනව නේද? ආන් ඒ නිසා ඒ ඇසුර තුලින්ම තමයි දාරුකම්මිකර පැහැදුනා වගේ ෂණිකව බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ ශාසනය තුල රහතන් වහන්සේලා හෝ රහත් මගට පිළිපන් අය හොයාගන්නට ලේසි වෙන්නේ නැහැ. ඉතින් මේ දේශනාවේ අවසානයේදී ඔබට මතක් කරන්නට ඕනේ අපේ භාග්‍යතුන් වහන්සේ උගන්වනවා වික්කින්න වාචා, විසිරුණු වචන තියෙන බව, ඒ වගේම මුට්ටස්සති, සිහිය මුලා වෙලා ඉන්නවනම් මේ වගේ කාරණා ගොඩක් උගන්වනවා. අසම්පජානෝ, කරන කියන දේ ගැන කල්පනාවක් නැහැ. ඉතින් ඔය විදිහේ කාරණාවලින් යුක්ත නම් භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ මොකක්ද? දීර්ඝ කාලයක් ඇසුරු කිරීම තුළමයි අපිට පැහැදීම හෝ කලකිරීම ඇති කරගන්නට හේතුවක් කරගන්නට ඕනේ. දේශනා අවසානයේදී ඔබට මතක් කරන්නම් පින්වතුනි, ඊටාම දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ අද මේ දාරුකම්මික සූත්‍රයෙන් බිනරපුන් පොහෝදා net fm ශ්වේත පූජා සජීවි සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබට දෙන අවවාදය මොකද්ද? ඔබ ඇති කරගන්න පොදු බව. පොදු බව කියලා කිව්වේ මොකද්ද? බෝසත් ප්‍රතිපදාව. කොහොමද බෝසතාණන් වහන්සේලා පොදු බව ඇති කරගත්තේ කියන එකත් අපි අවසානයේදී මතක් කරගනිමුකෝ. පින්නතුණී හැම විටම බලන්න බෝසතාණන් වහන්සේලා දන් පූජ කරලා තියෙනවා, දන්සල් දීලා තියෙනවනේ. වෙසක් පොසොන් කාලෙටත් හරියට දන් පූජ කරනවනේ, දන්සල් දෙනවනේ. ඔය දන්සල් වලට එන්නේ සිල්වතුන් ගුණවතුන් හොඳ අය විතරද? නෑ පින්වතුනි, දුෂ්ටයොත් එනවා, නරක අයත් එනවා, සිල්වතුනුත් එනවා, ගුණවතුනුත් එනවා, ඔක්කොම එනවනේ ඕකට. හැබැයි සංවිධායකවරු සහ ආහාර පාන දෙන අය, පොලිමේ ඉඳගෙන කෑම කන අය දිහා බලලා සතුටු වෙනවනේ. ඔක්කොම පොදුවේ බලලා අනේ මේ මිනිස්සු කාලය යනවනේ කියලා සමහරට කාලා බැනලත් යනවා, හොඳ කියලාත් යනවා. නමුත් ඒ දිහා බලලා සතුටු වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දාරුකම්මිකට උගන්වන්නේ ඉංගතුන් ගහපති සංගේ සංගයා කෙරෙහිම පහදින්න. සංගයා කෙරෙහි පැහැදුනාට පස්සේ කලකිරීමක් නැහැ. ඔබටත් මතක් කරන්නේ ඔබ බෝසත් ප්‍රතිපදාවේ ඔය කියන පොදු බව ඇති කරගන්න. මහබෝසතාණන් වහන්සේලා සංසාර ජීවිතය තුළ පුරුදු කරේ මෙන්න මේ ප්‍රතිපදාවයි. උන්වහන්සේලා පොදු බව ඇති කරගෙනම දුන්න මිසක් බාහිර ලෝකේ පහදින්න හේතු වෙන කාරණා හොය හොය ගියේ නැහැ. එතකොට ඔබට මේ බුද්ධ ශාසනය හැමදාම පැහැදුණු සිතින් ඇසුරු කරන්නට පුළුවන්. පැහැදුණු සිතින් ඇසුරු කරනකොට ඔබේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ශ්‍රද්ධාව වැඩි වීමත් එක්ක ඔබේ ආධ්‍යාත්මීය පොහොසත් වෙනවා. ආධ්‍යාත්මීය පොහොසත් වීමත් එක්ක ඔබ ධර්ම මාර්ගයේ විමුක්තිය කරා යන ශ්‍රාවකේ බවට පත් වෙනවා. මේ උතුම් සද්ධර්ම දේශනාවත් අද බිනරපුන් පොහෝදා net fm ශ්වේත පූජා සජීවි සද්ධර්ම දේශනාවත් ඔබට ඒ සඳහා උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරමින් අද මේ උතුම් සද්ධර්ම දේශනාව පින්නතුනේ සිද්ධ කරන්නේ විශේෂයෙන්ම බිනරපෝදා මේ සජීවී දේශනාව ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී සාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිටයි. දවස පුරාවටම මේ දේශනාව net fm ඔස්සේ ආගමික කටයුතු ප්‍රචාරය කරන්නට යෙදුනේ. ඒ අනුව අද දවසේ සජීවී රාත්‍රී 7 සද්ධර්ම දේශනාව සිද්ධ කළේ ඒ අනුව විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ දවස පුරා සිදු කළ මේ දේශනාවන් සඳහා දායකත්වයන් දරනවා. අපි ඒ බවත් පුණ්‍යානුමෝදනාත්මක මතක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම අනුශාසකත්වය ලබා දෙන අපේ ගෞරවනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කල්‍යාණ මිත්‍රත්වයෙන් අනුශාසනා අවවාද පරිදි net fm ශ්වේත පූජා සජීවී වැඩසටහන් මාලාව දවස පුරාවට සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුව විහාරස්ථානයේ පැවැත්වෙන මේ දේශනාවන්හි සජීවී දායකත්වයන් දරනවා උඩුගම්පල සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනයේ අධිපති සමන් සුභසිංහ මහත්මා, සෝමලතා සුභසිංහ මහත්මියතුළු පවුලේ හැම දෙනාම පුණ්‍යවන්තරමුණු ඇති කරගත්තා. කරුණාවතී සුභසිංහ ආදරණීය මෑණියන් මියගොස් වසරක් පිරීම නිමිත්තෙන් එම මවුතුමියටත්, ඊසක් රත්න පියාණන්, ඒ වගේම ඩේවිඩ් සුභසිංහ පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගියා වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. සුජීවත් වන පූජ්‍යපාද විචිත්‍ර ධර්මකතික කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එවගේම ලිලි බාලසූරිය මෑණියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පවුලේ හැම දිනාටම ලෝවැසි ලක්වාසී හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම අනිකුත් පුණ්‍යවන්ත දායකත්වය නිත් FM ශ්වේත පූජා සජීවී වැඩසටහන් මාලාවේ පුණ්‍යවන්ත දායකත්වයන් දරනවා. උඩුගම්පල කෙහෙල් බද්දර CNS රෙන්ටකා ඇන් ටුවර්ස් ආයතනයේ අධිපති චතුර ජයකොඩි මහත්මා, මාධවී ජයකොඩි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම. ඒ ඇත්තොත් අරමුණු කරගන්නවා මියගිය අනිල් ජයසිංහ ආදරණීය සෙනෙහිබර පියතුමාණන් නැතුළු දෙපාර්ශ්වයේ මියගිය වර්ග පරම්පරාවේ සියලුම ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරමින් ධර්මාවබෝධය වේවා කියන පෙතුමන් එකතු කරනවා. ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරනවා. සුජීවත්ව සිටින ගාමිණී ජයකොඩි සෙනෙහිබර පියතුමාණන්, අයිරංගනී මෑණියන්, ශ්‍රියානි මෑණියන්, විහෙන් ආදී චූටි පුතා ඇතුළු පවුලේ හැම දිනාටමත්, එවැගේම ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ හැම දිනාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියන උතුම් අරමුණ ඇති කරගෙන මේ පින්කම සිද්ධ කරනවා. අපි මේකට අරමුණු ඇති කරගනිමු. අද දවස පුරාවටම නෙත් FM ශ්වේත පූජාමේ ධර්මදේශන ආගමික කටයුතු වෙනුවෙන් කැපවුණ කාර්ය මණ්ඩලයේ නෙත් FM පින්වත් හැම දිනාමත් අපි කාරුණිකව මතක් කරමු. ඒ හැම දිනාටමත් ආශිර්වාද කරමින් සද්ධර්ම දේශනාවෙන් ලැබූ පුණ්‍ය ලාභය නම් සිහිපත් කළ මියගිය හැම දිනාටමත් ලැබේවා. බණ ඇසූ ඔබ හැම දිනාගේ නමින් මියගිය අයටත් ලැබේවා. දේශකයන් වහන්සේව මගේ නමින් මියගිය සෙනෙහබර පියතුමාටත් මිපින් ලැබේවා. ඒ වගේම සම්මාදිට්ඨික අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය අපේ බුද්ධ ශාසනයේ රට ජාතිය සුරකින ඔබව ආරක්ෂා කරන විහාරස්ථාන දිග්‍රහීත සිළු දෙවියන්ටත් ලැබේවා. දෙවියන්ටත් මියගිය හැමටත් මිපින් ධර්මාවබෝධය පිණිසම වේවා. දායකත්වය දරූ හැම දිනාටමත් අපි කාරුණික ආශිර්වාද කරන නම් සිහිපත් කළ හැම දිනාටම, විශේෂයෙන්ම පින්වතුනි ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට ශ්වේත පූජා සජීවී වැඩසටහන් මාලාව සිද්ධ කරන්නේ විශේෂයෙන්ම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරයේ ඉදිකිරීම වෙනුවෙන් ලෝකවාසී සදහැවත් හැම දිනාම දැනුවත් කිරීම උදෙසාමයි මේ සජීවී වැඩසටහන් මාලාව සිද්ධ කරන්නට යෙදුනේ. එනිසා පින්වත් ඔබ හැම දිනාමත් මේ උත්තම පූජා වෙනුවෙන් ගෞතම බුද්ධ ශාසනයේ සිදු කරන අභිනව ධාතු මන්දිර ඉදිකිරීම වෙනුවෙන් හැම දිනාටම හැකි පමණින් දායක වෙලා ඒ පින්කමේ කොටස්කාරු වෙන්නටත් පුළුවන් කියන බව දේශකයන් වහන්සේ හැටියට මමත් ඔබට කාරුණිකව මතක් කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යලාභයේ දායකත්වය දරූ හැමටත්, දේශකයන් වහන්සේ අප හැමටත්, බණ ඇසූ ඔබ හැම දිනාටමත්, නෙට් FM කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් යහපත පිණිස වේවා, නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ පිණිසම වේවා, කරන කියන ව්‍යාපාර කටයුතු, රැකී රක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ලාභය ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නටම පාරමී ධර්මයක්ම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා.
1: සාදුහු සාදුහු සාදුහු. බිනරපුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝ වේ ශ්වේත පූජා වැඩසටහනේ රාත්‍රී ධර්මදේශනාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු හෝමාගම පිටිපන දකුණ මෙත්සිත්තරණ විවේක සෙනසුනේ අනුශාසක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය ලුණුගම් වෙහෙර නාරද ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනඟා සාදු හඬක් පවත්වමින් නිරුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අද බිනරපුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන අපි පවත්වන්නට යෙදුනේ මනුලොව පින්කෙතනම් වූ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි. ඉතින් මේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය පිළිබඳව ලක්වැසි ලෝවැසි සියලු දෙනා දැනුවත් කරන්නටයි මේ උතුම් සජීවී වැඩසටහන පවත්වන්නට යෙදුනේ. ඔබටත් පුළුවන් කමක් තිබෙනවා මේ උතුම් වූ ධාතු මන්දිරයේ වැඩ කටයුතු නිමාවට පත් කරන්න, ඔබට පුළුවන් ආකාරයට දායකත්වයේ ශක්තිය එක්කාසු කරන්න. ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ විහාරාධිකාරී හාමුදුරන් වහන්සේට කතා බහ කරන්නට පුළුවන් කමක් තිබෙනවා. මෙන්න මේක තමයි හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය. 0977 87 99 0977 87 99 තමයි දුරකථන අංකය. ඉතින් මේ ධර්මදේශනාවේ විහාරස්ථානයේ සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරන්නට යෙදුණු උඩුගම්පොළ සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනයේ සමන් සුභසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට සමන් මහත්මයාට කතා කරනවා නම් 0977 407 85 69

0: තුනයි දාසයයි අනුහය බින්දුවයි හැත්තෑ හයයි හාරසිය හතලිස් තුනයි දාසයයි අනුහය තමයි චතුර මහත්මාගේ නැත්නම් CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනයේ දුරකතන අංකය. ඒවගේම තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන දහතු මන්දීරය සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට NetFM අපි දායකත්වය දක්වනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබට කරන්නට ඕනේ ඔබ ඉන්න ප්‍රදේශයේ ලංකා බැංකු ශාඛාවෙන් පූජා කියන ගිණුමට පූජා නමින් නැති ගිණුමට පුළුවන් ආකාරයට දායකත්වය දැක්වීමයි. ගිණුම් අංකය තමයි 84 79 43 85. 84 79 43 85 තමයි පූජා ගිණුමේ ගිණුම් අංකය. මේ වගේ සජීවී වැඩසටහනක් ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන්වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ තමයි ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් පුරපසළොස්වක පොහෝ දිනයක එක් විහාරස්ථානයකට වැඩමවා වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන ශ්වේත පූජා සජීවී වැඩසටහන. ඒ ගැන වැඩි විස්තර දැනගන්න 0777 41 51 272 0777 41 51 272 අපේ දුරකථන අංකයට කතා බහ කරන්න. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව ඔබට පුළුවන් කමක් තිබෙනවා බිනර පොහොදා ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව සමගින් එක්කාසු වන්න. ඔබ සියලු දෙනා සුදු පීරසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න. ඒ උතුම් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අති පූජනීය බැරගම ඥානසිරි ස්වාමීන් වහන්සේ. සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: NetFM ශ්වේත පූජා. ශ්වේත පූජා
1: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
0: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ඩී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම. උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 0777 76 56 54. සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 0777 407 69. CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 0766 443 1096. කොටුගොඩ පාර රසික ටේලස් ආයතනය 0777 287 45 43.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112128

0: 0963 363 අංකයට ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ, නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ
4: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
4: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 72.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
3: සජීවී විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ඩී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1696 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543
4: බොමිස්තුතියි අද බිනරපුර පසළොස්සක පොහෝ දිනයේ අපි ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාවයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට උදෑසන ආරම්භ කරන්නට යෙදුණු පින්කම්මාලාවේ ආශිර්වාද පූජාවක් ලෙස ගිතෙල් මහා පහන් පූජාවයි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ දැන් ඔබ සියලු දෙනාට සිහිපත් කරනවා සූදානම් කරගත්ත ගිතෙල් පහන් සියල්ල දල්වා ගන්න කියලා ඔබ සූදානම් කරගත්ත ගිතෙල් පහන් සියල්ල දල්වා ගන්න මේ ගිතෙල් මහා පහන් පූජාවේ සජීවී විකාශනයේ දායකත්වයේ ගෙන කටයුතු කරන අංක 18 පදවි ශ්‍රී තිස්සපුර මිහිඳුපුර පදිංචි යූබී බිසෝමැණිකේ ආදරණීය මෑණියන් සිහිපත් කරනවා අපේ අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද හාමුදුරන් වහන්සේගේ ආදරණීය අම්මා තමයි එක් දායකත්වයක් ගෙන කටයුතු කරන්නේ. ඒ වගේම අංක 156 යැටියන මිනුවන්ගොඩ පදිංචි විශ්‍රාමික සහකාර සාමාන්‍ය අධිකාරී නිමල් සිරිපාල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් මේ වැඩසටහන විහාරස්ථානයේ දවස පුරා පවත්වන්නට අවශ්‍ය කරන සම්බන්ධීකරණ කටයුතු කිරීම සිද්ධ කරන්නට යෙදුනේ උඩුගම්පොළ කොටුගොඩ පාරේ පිහිටි රසික ටේලර්ස් ආයතනය වෙනුවෙන් හේමන්ති චාරිකා මහත්මිය. ඉතින් ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි ඇඳුම් විලාසිතාවන් නිර්මාණය කරගන්නට උඩුගම්පොළ කොටුගොඩ පාරේ රසික ටේලර්ස් ආයතනයට ගමන් කරොත් හැකියාවක් තිබෙනවා ඔබේ සිතේ පරිදි විලාසිතාවන් නිර්මාණය කරගන්න ඇඳුම් අවශ්‍ය විදියට මහගන්නට නිර්මාණය කරගන්න වැඩි විස්තර දැනගන්න 077-287-8543 දුරකථන අංකයට කතා බහ කරන්න කියලා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරන ගමන් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අද මේ උතුම් ආශිර්වාද පූජාව පවත්වන්නට යෙදුනේ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය නිර්මාණය කිරීම පිළිබඳව ලෝයසි සියලු දෙනා දැනුවත් කරන්න ඔබ ලෝකයේ කොහේ හිටියත් ඔබට පුළුවන් ආකාරයෙන් මේ ධාතු මන්දිරය ඉතාමත් මික්මනින් නිර්මාණය කරන්නට ශක්තිය එක්කාසු කරන්න පුළුවන්. ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න 077-124-89 කියන දුරකථන අංක වලට කතා බහ කරලා මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරන් වහන්සේ සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. අද ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා ආරාධනා කරන්නට යෙදුනේ කහතුඩුව වෙනිවැල්කොළ සිරි නන්දාරාමාධිපති කැස්බෑව නන්දන මහා පිරිවෙනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී කාව්‍යශ්‍රී අතිපූජනීය බෙරගම ඥානසිරි ස්වාමීන් වහන්සේට අපි කවුරුත් සාදුහනින් මෙතැන් සිට ආරාධනා කරමු මේ ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා ලෝවැසි සියලු දෙනාට ආශිර්වාද කරන්නට අවසරයි ස්වාමින් වහන්සේ සාදුහු සාදුහු සාදුහු

තෙරුවන් සරණයි හැම දෙනාටම සදහා ගුණ සම්පන්න කාරුණික පින්වත්නි, පින්බර බිනර පුර පසළොස්වක් පොය දවසේ අද net FM ගුවන් විදුලියේ ශ්වේත පූජා දහම් විකාශයේ අවසාන පින්කම් වැඩසටහන ලෙස පැවැත්වෙන උතුම් ගිතෙල් පහන් පූජා පින්කම සිදු කරන්නටයි මේ සූදානම. මනුලව පින් කෙතනම් වූ මේ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී සාසනාලෝක පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී මිහිඳුපුර ජනානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ආශිර්වාදයේ සමගින් සිදු කරන මේ පින්බර පූජා පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ විහාරාධිකාරී මිහිඳුපුර ජනානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ පින්බර මෑණියන් වන අංක 18 පදවි ශ්‍රී තිස්සපුර මිහිඳුපුර පදිංචි යෝබී බිසෝමණිකේ පින්බර මෑණියන් විසින් අද මේ පින්කමෙහි දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. ඒ වගේම මේ උතුම් පූජා පින්කම සඳහා අංක 156 යටියන මිනුවන්ගොඩ පදිංචි විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරී නිමල් සිරිපාල මහත්මා ඇතුළු ඒ පවුලේ පින්වත් හැමදෙනා විසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. අපි පූජා අවසානයේදී මේ උතුම් ගිතෙල් පහන් පූජා පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරන හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරමින්, එසේනම් අපි මේ මොහොතේ පටන් පූජා පින්කම සිදු කරන්නට කවුරුත් සම්බන්ධ වෙමු. සාදු නාදයක් පවත්වන්න.

සියක් ඇතුළත ලොව පහළ වී වදාලා වූ ඒ අනන්ත වූ අප්‍රමාණ වූ බුදුගුණයන්ගෙන් හෙබියා වූ සත්බුදුරජාණන් වහන්සේලාගේ උත්තම ගුණයන්ට උත්තම නාමයන්ට උතුම් වූ සත්බෝධින් වහන්සේලාට මේ ගිතෙල් පහන් පූජාවන් පූජා කරමු පූජා වේවා. මේ ගිතෙල් පහන් පූජාවන්ගේ ආනුභාවයෙන් මුළු මහත් ලෝකයටම සිතක් සාන්තියක් සැලසේවා. නෙත්FM ශ්වේත පූජා පෝදාස දහම් විකාශයේ සමගින් අද අපි හැම දෙනාම තමන්ගේ සමීපයේ දල්වා තිබෙන ගිතෙල් පහන් කල්පසේයක් ඇතුළත ලොව පහළ වී වදාළ ඒ අනන්ත අප්‍රමාණ වූ බුදුගුණයන්ගෙන් හිබියා වූ සත්බුදුරජාණන් වහන්සේලාගේ උත්තම නාමයට උත්තම ගුණයට උතුම් බෝධින් වහන්සේලාට පූජාවන් පූජා වේවා. අසිරිමත් රුවන්වැලි මහසෑරජාණන් වහන්සේ ප්‍රමුඛ වූ සියලුම චෛත්‍යරාජාණන් වහන්සේලාටද උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ වූ සියලුම බෝධින් වහන්සේලාටද මේ සියලු පූජාවන් පූජා වේවා කිනුතුම් අදහසින් යුක්තව හැම දෙනාම මා කීවාට පසු මේ කවි ගාථාවන් සජ්ජායනා කරමින් උතුම් පූජා පින්කම සිද්ධ කරමු.

එසේනම් හැම දෙනා විසින්ම දැල් වූ මේ ගිතෙල් පහන් පූජාවන් ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ඒ ඓතිහාසික මේ මහා විශ්වයේ අසහාය පුණ්‍ය භූමියට රත්නමාලී මහා සෑයට පූජා වේවා කිනුතුම් අදහසින් මේ ගාථාවන් මෙසේ කියවා ගනිමු.

සුපින්නතුනි, එසේනම් තමන්ගේ දෑතෙහි තිබෙන ගිතෙල් පහන් පූජාවන් උතුම් සද්බුදුරජාණන් වහන්සේලාගේ බුදුගුණයන්ට පූජා කළා, රුවන්වැලි මහා සෑයට පූජා කළා. ඒ අනන්ත ආශිර්වාදය ඔබේ පවුලේ පින්වත් දෙමව්පියන්ට, දූ දරුවන්ට, ස්වාමියා බිරිඳතුළු සැමදෙනාටම ආශිර්වාදයක් වේවා. මුළු මහත් රටට, ලෝකයට, මේ මහා විශ්වයටම ආශිර්වාදයක්, සෙතක් සාන්තියක් වේවා කිනුතුම් අදහසින් හැම දෙනාම දෑත්තට ගිතෙල් පහන් අරගෙන තමන්ගේ දෙපැත්තින දරුවන්ට ඒ තෙල් බිඳුවකින් හිසට ආශිර්වාද කරමින් කවුරුත් මේ විදිහට මා කියවාට පසුව කියවා ගන්න මේ කවි සජ්ජායනාවන්

දෙමව්පියන්ට මේ ආශිර්වාදයන් ලැබේවා කියන තුම් අදහසින් දෙමව්පියන්ට ආශිර්වාද කරන්න කවුරුත් වන්දනා කරගෙන මා මේ කවි ගාථාවන් සජ්ජායනා කළ පසු ආශිර්වාදයන් සිදු කරමු.

0: සාදු.
1: සදහැවත් කාරුණික පින්වතුනි, පුරා හුරාවක් තිස්සේ මේ දක්වා සිදු කළ අසිරිමත් මෙම ගිතෙල් පහන් පූජා මහා පින්කමින් ලබා ගත්තා වූ සියලු පින් බලය සතරවරං දෙවියන් සක් දෙවිඳුන් ප්‍රධාන වූ සම්බුද්ධ ශාසන භාරධාරී සම්මිරු දෙවි දේවතාවුන් වහන්සේලාට මෙන්ම මෙම පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක විහාර භාරධාරී දෙවි දේවතාවුන් වහන්සේලා, මේ ගම්බිම් රකින දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. එසේම මේ උතුම් පූජා පින්කමේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන විහාරාධිකාරී මිහිඳුපුර ජනානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ආදරණීය මෞතුමිය වන අංක 18 පදවි ශ්‍රී තිස්සපුර මිහිඳුපුර පදිංචි යුබී බිසෝමණිකේ මෑණියන්ට විශේෂයෙන් ආශිර්වාදයන් සිදු කරන ගමන් මේ පූජා පින්කමට දායකත්වයේ දක්වමින් ඒ පින්වත් මෞතුමිය බලාපොරොත්තු වෙනවා. මේ කරුණාරත්න ආදරණීය පියතුමාණන් ඇතුළු දෙපාර්ශවයේ මියගිය නෑදෑ හිතවතුන් සැමදෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමට වගේම උතුම් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නට, එමෙන්ම සුජීවත්වන පවුලේ සැමදෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සැමදෙනාටමත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය, එසේම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී උතුම් ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. එසේම අංක 156 යටියන මිනුවන්ගොඩ පදිංචි විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරී නිමල් සිරිපාල මහත්මා විසින් මෙම පින්කම සඳහා සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. නිමල් සිරිපාල මහත්මාටත් ආශිර්වාදයන් සිදු කරමින් එතුමන්ගේ බලාපොරොත්තුව වන පෙතියාගොඩ ග්‍රාමයේ පදිංචිව සිට මිය පරලොව ගිය හිටපු මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුගත් චන්දිමාල් මහත්මා ඇතුළු වර්ග පරම්පරාගත මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නටත් උතුම් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සැමදෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සැමදෙනාටම නිදුක් නිරෝගී සුව සම්පන්න භාවය හා උතුම් ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනු ලබනවා. ඒ සැමදෙනාගේම සියලු බලාපොරොත්තු මුදුන්පත් වේවා. ඒ වගේම විහාරාධිකාරී පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් සියලුම දායක පින්වතුන්ටත්, ඒ වගේම මේ ශ්වේත පූජා දහම් විකාශය ඔබ නිවසට ගෙන ආපු NET FM ගුවන් විදුලියේ සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ අනන්ත ආශිර්වාද ගිතෙල් පහන් පූජාවේ ආනුභාවයෙන් පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ ඉදිකරමින් පවතින උතුම් ධාතු මන්දිරයේ වැඩ කටයුතු කඩිනමින් සිද්ධ කරගන්නට සදැහැති දායක පින්වතුන්ගේ දානපතින්ගේ දායකත්වයේ ලැබිලා, ඒ වගේම සියලු දෙනාගේම ඒ සඳහා ශ්‍රමදායකත්වයන් ලැබිලා තාමත්ම ඉක්මනින් සම්බුද්ධ ධාතු මන්දිර ඉදිකරගන්නට ශක්තිය ලැබේවා. ඒ උතුම් වූ ධාතු මන්දිරයේ අනුහස ආනුභාවය මුළු මහත් ලෝකයටම සෙතක් වන්නට ආශිර්වාදයක් වේවා කියලා සෑම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

0: සාදුහු සාදුහු සාදුහු බිනර පුරපසලොස්සක පොහෝදා ස්වේත පූජා වැඩසටහනේ ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාවයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. ඉතින් මේ උතුම් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු කාව්‍යශ්‍රී අති පූජනීය බැරගම ඥානසිරි ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හැමදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ විවිධ පූජාවන් සඳහා සම්බන්ධ කරගන්නවා නම් 0711 0710 6471 0710 6474 දුරකථන අංකයට කතා බහ කරලා හැමදුරන් වහන්සේ සම්බන්ධ කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ අතර අපි සිහිපත් කරන්නට ඕනේ උදෑසන සිට මේ සජීවී වැඩසටහන ඔබට සමීප කිරීමේදී උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය වෙනුවෙන් එහි අධිපති තුසිත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කරගන්නට 0777 5756 4 0777 5654 දුරකථන අංකයට කතා බහ කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේමයි උඩුගම්පොළ සුභසිංහ වීල් ඇලයින්මන්ට් ආයතනයේ සමන් සුභසිංහ මහත්මයාට කතා කරලා ඔබට අවශ්‍ය පරිදි ඔබගේ සේවාව සපයා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. 0777 407 8569 තමයි සමන් සුභසිංහ මහත්මයාගේ දුරකථන අංකය. ඒ වගේමයි අපි සිහිපත් කරන්නට ඕනේ උඩුගම්පොළ CNS රෙන්ටකා ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ අපේ හිතවත් චතුර කොඩිතුවක්කු මහතාට කතා කරලා ඔබේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. චතුර මහත්මයාගේ දුරකථන අංකය 076 443 16 96 තමයි දුරකථන අංකය. ඒ වගේම අපි මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීමේදී තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ උඩුගම්පොළ කොටුගඩ පාරේ පිහිටි රසික ටේලස් ආයතනය වෙනුවෙන් හේමන්ති චාරිකා මහත්මිය ඇතුළු ඒ මහත්මයා සමගින් පවුලේ සියලු දෙනා ඔබට ගැළපෙන පරිදි නිර්මාණාත්මකව ඇඳුම් නිර්මාණය කර ගන්නට මසා ගන්නට 0777 287 85 43 0777 287 85 43 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේමයි මේ වැඩසටහන වෙනුවෙන් අපේ අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද හාමුදුරන් වහන්සේට ඔබ පුළුවන් ආකාරයට ශක්තියක් එක්කාසු කළා නම් සජීවී වැඩසටහන සඳහා කිසියම්ම හෝදායකත්වයක් දැක්වුවා නම් ඒ සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේමයි උදෑසන සිට මේ මොහොත දක්වා විවිධ ආගමික වැඩසටහන් පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු ගෞරවනීය මහා සංඝරත්නයට අපි නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම NetFM රේඩියෝ සමගින් අත්වැල් බැඳගෙන සිටි සියලු දෙනාටත් අපි ජීවිත සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් උඩුගම්පොළ පෙතියාගොඩ නයිවලපාරේ 3 කිලෝමීටර කණුවාසල පිහිටි මනුලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ධාතු මන්දිරය නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වන්න ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න 0777 124 89 0777 124 89 99 දුරකථන අංකයට ඔබට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. මේ වගේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන් වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට කැමැත්තක් බලාපොරොත්තුවක් තිබෙනවා නම් 0777 41 51 272 0777 41 51 272 දුරකථන අංකයෙන් මට කතා බහ කරන්න කියලා ආරාධනා කරනවා, සිහිපත් කරනවා. ඒ වගේමයි අපි උතුම් වූ දළදා සමිඳුන් වහන්සේ වැඩමවා ලක්දිවට පාතබු ස්ථානයේ ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසය සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට ඔබ සීල දෙනාට ආරාධනා කරනවා. ඔබ කරන්නට ඕනේ ඔබ ඉන්න ප්‍රදේශයේ ලංකා බැංකුවට ගිහිල්ලා අපේ ගිණුම තිබෙන්නේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා තමයි ගිණුම නම. පූජා නමින් නැති ගිණුමට පුළුවන් ආකාරයට මුදල් බැර කිරීමයි. ගිණුම් අංකය 84 79 43 85 තමයි ගිණුම් අංකය. ඉතින් ස්වේත පූජා වැඩසටහන සාර්ථක කරගන්නට ශක්තිය එක්කාසු කළ NetFM රේඩියෝ වේ ගරු සභාපති නිහාසන විරත්නාය පවමැතිතුමාට ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත කේ දහනායක මහත්මයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට වගේම විශේෂයෙන්ම ආගමික වැඩසටහන් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු හිතවත් වරුණ ඉදිරිසිංහ සමීර බණ්ඩාර වීරකෝන් සමගින් ඔබෙන් සමුගන්නයි මමත් සූදානම් වෙන්නේ. උදෑසන සිට මේ මොහොත දක්වා මේ දහම් දායාදය තිළිණ කරන්නට ඔබත් සමගින් එක්කාසුව සිටිය මම ඔබේ හිතවත් ලබදි මාධ්‍ය හිතමිතුරු දර්ශන බණ්ඩාර. ප්‍රාර්ථනාව පෝය සඳේ සඳ කිරණින් සෑම සිතක්ම නිවි පහන් වේවා. උදාවන සෑම මොහොතකම ඔබේ හදවතට මනුෂ්‍යත්වයේ උතුම් සිතුවිලි වැඩි වැඩියෙන් ජනිත වේවා. සෝදායි රාත්‍රියක් ඔබට තෙරුවන් සරණයි.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net fm ශ්වේත පූජා
1: ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිට සජීවී
0: විකාශනයේ දායකත්වය පෙතියාගොඩ ගම්පහ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම උඩුගම්පල සජිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනය විමසීම් 077-776-5754 සුභසිංහ වීල් එලයිමන්ට් ආයතනය 077-407-8569 CNS රෙන්ටකා ඇන්ටුවස් ආයතනය 076-443-1096 කොටුගොඩ පාර රසික ටේලර්ස් ආයතනය 077-287-8543

දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපේ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබට පින් පුරන්නට හැකි බොහෝ දේවල් අපි මතක් කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ බොදු පුදබිම් යළි පුනර්ජීවනය ලබන්නට නෙත් FM රේඩියෝව සමග නෙත්‍රාවකත්වය අනිවාර්යෙන් පෙළගහෙනවා කියලා අපි කූරගල ගොඩ නැගුවා. එවගේම ඔබට මතක ඇති තිස්ස මහරාමේ ධාතු මන්දිරයේ මහා පියස්ස අපි සියලු දෙනා එකතු වෙලා ගොඩ නැගුවා. මේ විදිහේ ලංකාවේ පුදබිම් රාශියක් බක්කුල මහාසෑය ගොඩනැගුව, මේ වගේ පුදබිම් රාශියක් ඔබ ගොඩනැගුවා වගේම ඕන දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් දළදා සමිඳුන් ලංකාවට වැඩම කළ මොහොතේ මුලින්ම දන්තේම මාලාවන් ගොඩබැසි ඒ උතුම් වූ පුදබිම තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියලා කියන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ. එදා LTTE යුද සමයේ LTTE කඳවුරක් විදිහට තබාගෙන මෙය බොහොම ග්‍රහණය පවත්වාගෙන හිටපු පුදබිමක්. නමුත් යළි අපේ කමට පණ දෙන්නට මේ පුදබිම ඔස්සේ අපිට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය ගොඩනගන්නට, ඒ උතුම් පුදබිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට ඔබත් දායක වෙන්න කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. ඔබ කරන්න ඕනේ ඔබට බොහොම සුපුරුදු බැංකු ගිණුම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඔබ වෙනත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගුවා වාගේම අපේ කම රකින්නට කැමති පිරිස විදිහට මේ පොදු බිම ගොඩනගන්නත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට වැඩි විස්තර දැනගන්න කැමති නම් 0677772514 අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. එහෙමනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. අද සෙනසුරාදා ධර්ම දක්ෂිණාවට නැමුදුම් පූර්වකව ආරාධනා කළේ සද්ධර්ම විභූෂිත කීර්තිශ්‍රී විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය රූපවාහිනී හා ගුවන්විදුලි විශේෂ ධර්මදේශක සමස්ත ලංකා කාවිශූරි ප්‍රාචීන පණ්ඩිත විශ්වවිද්‍යාල වරම්ලාභී පූජනීය තිස්ස මහරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේට අපේ නමස්කාර පූර්වක පාදාභිවන්දනෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා සෙනසුරාදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

හොඳයි. හැමදෙනාම සාදුනාදයක් පවතුමු. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වත් හැමදෙනාම මේ උතුම් බිනරපුන් පොහෝ දිනේදී මේ රාත්‍රියාමේ සූදානම net fm ධර්ම දක්ෂිනාව තුලින් ඔබේ ජීවිතය ධර්මානුකූලව, ධර්මයට අනුකූලව, ධර්මයේ තුලින් ජීවිතය පවත්වාගෙන ධර්මයෙන් පිහිටක් සිතක් ශාන්තියක් ලබා ගැනීමට උත්සුක වන, වෑයම් කරන සුපින් බර හෝරාවක්. අද විශේෂයි. අද මේ උතුම් ධර්ම දහනමේ පින්කමට උතුම් දායකත්වයක් තියෙනවා. 150/47 ආටිගල හංවැල්ල ලිපිණේ පදිංචි PKD කසුන් සංජීව මහත්මා, KUA ද සිල්වා මා ප්‍රමුඛ, ඒ පින්වත් හැමදෙනාගේම සදහැති බැතිවර දායකත්වයෙන් අද මුළු රට ලෝකයක් ධර්මයෙන් පෝෂණය වෙනව සැනහෙනවා. ඉතින් එහෙමනම් අදත් මේ පින්වත් හැමදෙනාම හොඳට සිහියෙන්, හොඳ සීකල්පනාවෙන්, අවබෝධයෙන් මම උතුම් ධර්මයක් ශ්‍රවණය කරනවා කියන සදහැසිතින් හොඳට බණ ටික අහගත්තු තමන්ගේ මෙලොව ජීවිතයටත් තමන්ගේ පරලොව ජීවිතයටත් දෙකටම ධර්මයෙන් ආලෝකය සැනසීමක් ඔබට ළඟාපත් කරගන්නට පුළුවන්. හරි, අද අපි හැමෝම ඉගෙන ගන්න මොකක් පිළිබඳවද? අද මම ඔබට මේ ධර්ම දාක්ෂිණාවෙන් පහදා දෙන්න සූදානම් වෙන්නේ දහම් දේශනා කරන මමත් ඔබත්, නැත්නම් අපි ගත්තෝ සිවුණක් පිරිසම, භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා කියන මේ හතර පිරිසම රැඳී සිටිය යුතු, අවබෝධ කරගත යුතු යහපත් ආකාරයේ දහම් කොටාසියක් වන සම්මා දිට්ඨිය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මා දිට්ඨිය පිළිබඳව අපි කතා කරනකොට මම තෝරගන්නවා සූත්‍ර දේශනාවක්. එම සූත්‍රයේ නම තමයි සම්මා දිට්ඨි සූත්‍රය. මේ සූත්‍රයේ මූලාශ්‍රයේ දිහා අපි පොඩ්ඩක් හැරිලා බැලුවොත් අපිට ත්‍රිපිටකයේ පිටක තුනක් හම්බෙනවා. එකක් සූත්‍ර පිටකය, එකක් විනය පිටකය, එකක් අභිධර්ම පිටකය. මේ අතර මේ සූත්‍ර පිටකයේ නිකායන් පහයි ඔබ දන්නවා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය කියලා. මේ අතර මජ්ඣිම නිකාය ඔක්කොම සූත්‍ර 152යි. ඒ 152 බෙදෙනවා 50 ගොඩවල් තුනකට, නම් පණ්ණාසක තුනක්. මූල පණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය සහ උපරි පණ්ණාසකය කියලා. මූල පණ්ණාසකේ වග්ග පහක් තියෙනවා. ඒ වග්ග පහෙන් පළවෙනි වග්ගය තමයි මූල පරියාය වග්ගය. මේ මූල පරියාය වග්ගයේ තමයි මෙන්න මේ අපේ අදාපේ මාතෘකාව වෙච්ච සම්මා දිට්ඨි සූත්‍රය අන්තර්ගත වෙලා පවතින්නේ. පින්වත්නි, මේ සූත්‍රයේ විශේෂයි. දැන් අපිට අපේ ජීවිතේ අපි බණ අහනකොට, ධර්මයේ නිතර පරිහරණය කරනකොට වැඩිපුරම අපිට හමුවන්නේ බුද්ධ භාෂිත. ඒකනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කර උතුම් නිර්වාණ ශ්‍රී සද්ධර්මෙතම අපිට ඇහෙන්නේ. නමුත් ත්‍රිපිටකයේ තවත් පැතිකඩක් තියෙනවා ශ්‍රාවක භාෂිත කියලා. ශ්‍රාවක භාෂිත කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී පින්නත් ආර්යයන් වහන්සේලා, ශ්‍රාවකයන් වහන්සේලා විසින් බුදුන් වහන්සේගෙන් ධර්මී ඉගෙනගෙන උන්වහන්සේලා විසින් දේශනා කරන දේශනා. එහෙම දේශනා ගොඩාක් නෑ, හරි පොඩ්ඩක් තියෙන්නේ. ඉතින් එහෙම දේශනාවක් තමයි මෙන්න මේ සම්මා දිට්ඨි සූත්‍රය. මේ සම්මා දිට්ඨි සූත්‍රය බුද්ධ භාෂිතයක් නෙවෙයි, මේ සම්පූර්ණවම ශ්‍රාවක භාෂිතයක්. මේ ශ්‍රාවක භාෂිතය දේශනා කරන්න ලබන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තම භික්ෂුන් වහන්සේ වන භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ ඉන්න අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව දේශනා කරන්න යෙදුනේ. ඉතින් එහෙමනම් අවබෝධාත්මකව ප්‍රාර්ථනාවකින් යුක්තව බණ අහන්න, හොඳින් ධර්මයේ වටහා ගන්න, ප්‍රාර්ථනා කරන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේට වගේ අපිටත් මහා ප්‍රඥා කදම්බයක් හිමි වේවා කියන තුන් ප්‍රාර්ථනාවෙන් හොඳට ධර්මයේ සිහි කරන්න. පින්වත්නි,
මේ සූත්‍රය නම තමයි සම්මාදිට්ඨි සූත්‍රය. මේ සූත්‍රයෙන් කාරණා ගොඩාක් කියවෙනවා අපි සම්මාදිට්ඨියට පත් වෙන ආකාරය. එතකොට එහෙමනම් දැන් අපි මුලින්ම දැනගන්න ඕනි මේ ලෝකේ දෘෂ්ටීන් කීයක් තියෙනවද කියලා. අපි දන්නවා මේ ලෝකේ දෘෂ්ටීන් දෙකයි ප්‍රධාන වශයෙන්. එකක් සම්මාදිට්ඨිය, එකක් මිච්ඡා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා පොහේ දවසේම, ওই දෙකෙන් ඔබ ඉන්නේ මොන එකේද? මොන පැත්තේද? සම්මාදිට්ඨික පැත්තේද, මිත්‍යා දෘෂ්ටික පැත්තේද? ඔබ කෙලින්ම කියනවා මම නම් ඉතින් ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිකයි. දැන් එතකොට ඔව් මම දන්නවා ඔබ බණහන්නේ සම්මාදිට්ඨික නිසා බව. ඔබ සිල් සමාදන් වෙනවා, බණහනවා, භාවනා කරනවා. දැන් අපි සම්මාදිට්ඨික වෙලාම මදි අපි දැනගන්නට ඕනි අපි සම්මාදිට්ඨික වෙනවා වගේම මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මොන වගේද කියලා. ඒකිනම් ගති ලක්ෂණ, ගති පැවතුම්, එයා හිතන ආකාරය, පතන ආකාරය අපි කල් දැනගෙන තියෙන්න ඕනි. අපි මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගේ ස්වභාවය දන්නේ නැත්නම් අපිට හැබැයි ඇත්තට මේක පාටම සම්මාදිට්ඨිකයි කියන පුළුවන් කමක් නැහැ. මොකද මිත්‍යා දෘෂ්ටික කෙනාගේ ගති ලක්ෂණ බොහෝ විට අපි ගාව තියෙන්නත් පුළුවන්, තිබුණත් අපි දන්නේ නැහැනේ මේ මොන ලක්ෂණයක්ද කියලා. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්නට ඕනි දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ නිර්වාණගාමී ජීවිතයේ පළමු කඩේම, අපේ ජීවිතය අපිට හම්බෙන පළමු කඩේම තමයි මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ගැලවිලා සම්මක් දෘෂ්ටික භාවයට පත්වීම. සම්මක් දෘෂ්ටික භාවයට අපිට එන්න බැරි නම් අපිට කවමදාකවත් සෝවාන් වෙන්නවත්, සකෘදාගාමී වෙන්නවත්, අනාගාමී වෙන්නවත්, අරිහත් ඵලයට පත්වීමටවත් පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඒක මතක තියාගන්න තේරුම් ගන්න පින්වත්නි. දැන් අපි දන්නවා සාමාන්‍ය වශයෙන් මම සරලව මතක් කරන්නම්. මිත්‍යා දෘෂ්ටික කෙනා හිතන්නේ කොහොමද? එයා හිතනවා නත්ති දින්නම් දන් දීල වැඩක් නැහැ, නත්ති ඉට්ටම් සිල්ල තුන සලකල වැඩක් නැහැ, නත්ති හුතම් ආශිර්වාදපතා බෝධි පූජා පිරිත් පින්කම් කළ වැඩක් නැහැ, නත්ති මාතා අම්මර සලකල වැඩක් නැහැ, නත්ති පිතා තාත්තා සලකල වැඩක් නැහැ, නත්ති උපපාතිකා සත්තා උපපාතික සත්‍යෝ කියලා කවුරුත් කොට්ටාසියක් නැහැ. ඒ වගේම නත්ති සම්මග්ගතා සමනක් බ්‍රාහ්මණා සිල්ව ශ්‍රමණ බ්‍රාහ්මණන් වහන්සේලා නැහැ, නත්ති අයන් ලෝකෝ මෙලොවක් නැහැ, නත්ති පරලෝකෝ පරලොවක් නැහැ ආදී අන්නේ විදිහ නොයෙක් විප්‍රකාර ලෙස යමෙකු හිතනවා නම් ඒක නම් මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට එහෙමනම් එහෙම හිතන්නේ නැති කෙනා ඒව හරියාකාර විශ්වාස කරන කෙනා කියන්නේ අත්ති දින්නම් දන් දින්න ඕන, දන් දීලා ප්‍රතිඵල තියනවා, අත්ති මාතා අම්මට සලකන්න ඕනේ පින් හම්බෙනවා, අත්ති පිතා තාත්තට ඒ විදිහයි, අත්ති අයන් ලෝකෝ ඕව මේ ලෝකයක් තියනවා, ඒ වගේම අත්ති පරෝ ලෝකෝ පරලෝකකුත් තියනවා, ඒ වගේම හොඳ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. අපි දන් ආදී යහපත් ප්‍රතිකඩෙන් යමකු විශ්වාස කරයිද, එවැනි යහපත් ප්‍රතිපාදන අනුගමනය කරයිද, ඒක නා සම්මක් දෘෂ්ටිකයි. එතකොට එහෙමනම් දැන් ඔබ අනිවාර්යෙන් මම දන්නවා ඔබ සම්මක් දෘෂ්ටික භාවය. සම්මක් දෘෂ්ටික භාවයේ ඔබ පැමිණලා ඉන්නවා වගේම පින්වත්නි අවබෝධාත්මකව හැම වෙලාවකම සිහිය තියාගන්න ඕනි මිත්‍යා දෘෂ්ටිකිනේ ගති ලක්ෂණත්. මොකද ඔබ ගාවට එන කෙනෙක් ඔබට අඳුර ගන්න පුළුවන්නේ ආ මේ කෙනාගේ කතාවෙන්, ආ මේ කෙනා මෙහෙම හිතන කෙනෙක්, මේ කෙනා මේ වගේ අදහස් දරන කෙනෙක්. ඔබ දැන් ධර්මයේ දන්නවා නම් ඔබට පුළුවන් ආයේ කෙනාගේ අදහස් සසඳ බලන්න, ආ මේ කෙනා අදහන්න ආදර්ශයට ගන්න හොඳ කෙනෙක් නෙවෙයි කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. හරි, එහෙමනම් දැන් ඔන්න අපි මේ සූත්‍ර දේශනාවට අනුගමනය කරමින් අපි ධර්ම කාරණා ඉගෙන ගමු. සරියුත් මහරහතන් වහන්සේ මුලින්ම දේශනා කරනවා මේ දේශනාවට කලින් ඉඳලම එක කොටසක්. මහණෙනි, සම්‍යක් දෘෂ්ටික භාවය කියන්නේ යහපත් දැකීමටයි. යමෙක් තුල කොපමණ සම්‍යක් දෘෂ්ටිය ඍජු වී තිබේද, යමෙක් කොපමණ ආකාරයකට සම්‍යක් දෘෂ්ටිය වඩනවාද, ඒක නාගේ නිර්වාණ ගාමීත්වයේ කිරී ඒක නා කොපමණ කැප වෙනවාදයි ප්‍රකාශයක් දේශනා කරලා තිබුණා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට කමඨහනක් වශයෙන් හිතන්නට. එතකොට ඕක අහපෝ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ගොඩාක් දුර ඉඳලා ආවා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ කියන්නේ සම්මග් දෘෂ්ටික භාවයකින් ඉගෙන ගන්නට යදුන් ගානක් දුර ඉඳන් ආවා වැඩම කරා. වැඩම කළ ඉතින් සරියුත් මහරහතන් වහන්සේ හමු වෙලා උන්වහන්සේට මතක් කරා, ස්වාමීනි අපි ගොඩාක් දුර ඉඳන් ආවේ ඔබ වහන්සේගෙන් මේ සම්මග් දෘෂ්ටික භාවය ගැන ඉගෙන ගන්න. ඉතින් අපිට අනුකම්පා කරලා අවබෝධාත්මකව අපිට වැටහෙන ආකාරයට මේ ධර්මයේ දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරා.
ඊට පස්සේ ඉල්ලීමට ඇහුම්කම් දුන්න අපේ ප්‍රඥාවත් සැරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේලාට සහ මුළු මහත් ලෝකයාටම අනුකම්පා පිණිස ඔන්න යමෙකු සම්‍යක් දෘෂ්ටියට පත්වන ආකාර ගණනාවක්ම දේශනා කරා. පළවෙනි එක, යමෙක් අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද, යමෙක් කුසලයේ දනීද කුසල මූලයේ දනීද. ඒ කෙනා ප්‍රඥාවන්තයි, සම්‍යක් දෘෂ්ටික භාවයට පත්වෙනවා. ඇත්තටම සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම. යහපත් දැකීම කියන්නේ සත්‍ය සත්‍ය වශයෙන්, ඇත්ත ඇත්ත වශයෙන් දැකීම. යහපත් දේ පමණක් දැකීම අනුගමනය කිරීමයි. එතකොට යම් කෙනෙක් අකුසල් ගන්න, අකුසල් කියන්නේ මොනවද? ප්‍රාණඝාතය, හොරකම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, සුරාමේරේ පානය කිරීම, පරුස වචන කීම, හිස් වචන කීම, ඕපදූප කීම, අවිජ්ජාව, මිත්‍යා දෘෂ්ටිය ආදී මෙන්න මේ දේවල් තමයි අකුසල් කියන්නේ. දැන් යම් කෙනෙක් අකුසල් දැනගත්තොත්, ඒ වගේම අකුසල මූලයක් දැනගත්තොත්, අකුසල මූලය කියන්නේ මොනවද? අකුසල කිරීමට මුල් පාදක වෙන දේවල්. ඒ තමයි ලෝභය. ලෝභය නිසා මිනිස් සත්තු මරනවා. ඒ වගේම ද්වේෂය, ද්වේෂයෙන්ුත් මිනිස් සත්තු මරනවා. මෝහය, මෝහයෙන්ුත් මිනිස් සත්තු මරනවා. දැන් උදාහරණයක්, ඔබ මදුරුව මරනවා වෙන්න පුළුවන්. සමහර ලාවට ඔබට ගාණක් නැහැ. ඔබ ඉතින් කන ගාවෙන් ගිය ගමන් චුට්ටක් විදපු ගාව ඔබ කෙලින්ම මරලා දානවා. විතක ඔබට ඒ තුළ ලෝභිකුත් නැහැ. සමහරවිට දේශිකුත් නැහැ. මොකද තාම විදලත් නැහැ. සමහරවිට කන ගාවෙන් ගියා විතරයි. නමුත් ඔබේ මෝහය නිසා ඔබ එහෙම කරනවා. තව සමහරවිට ඔබට ලෝභයක් මෝහයක් නැහැ. නමුත් ද්වේෂය උපයමයි. මට මෝ විද්දනේ කියන තරහෙන් එකපාරට මරනවා. සමහර අය සත්තු කුකුල්ලු හරක් එළුව මරනවා ධන ලෝභීත්වයෙන්, ලෝභකම නිසා. එතකොට අපි මෙන්න මේ අකුසල් 10ක දසකුසල් වඩනවා, දසකුසල් කරනවා ලෝභ දේශ මෝහ නිසා. යමෙක් ඒක නුවණින් දකීද, එපමණක් නෙමෙයි යමෙක් කුසලයක් දන්නේනවද. කුසලය කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළැක්වීම, කාමයේ වර්ධව හැසිරීමෙන් තමා වැළකීම, සත්‍ය කතා කිරීම, මෘදු වචන කතා කිරීම, අර්ථවත්ය කතා කිරීම, ඕපදූප නොකීම, සුරාමේරේ පානය නොකිරීම, ඒ වගේම සම්‍යක් දෘෂ්ටික භාවයට පත්වීම, ලෝභීත්වයෙන් තොරවීම, දාන ආදී පින්කම් කර ගැනීම ආදී යහපත් ගුණංගයමෙක් කුසල ධර්ම දනීද, කුසලයට හේතුව දනීද. කුසලයට හේතුව වනාහි අලෝභය, අදෝසය, මෝහයයි. එතකොට අලෝභය නිසා ලෝභකමෙන් තොර වූ කෙනා කවදාවත් සත්තු මරන්නේ නැහැ. ද්වේෂයෙන් තොර වූ කෙනා කිසිම දවසක සත්තු මරන්නේ නැහැ. මෝහයෙන් තොර ප්‍රඥාවන්තයා කවදාවත් සත්තු මරන්නේ නැහැ. එතකොට යමෙකු අවබෝධාත්මකව මේ කාරණා හතරම දන්නවනම්, සිහිනුවණින් දකිනවනම්, ඒ දැකලා යහපත් පැත්ත විතරක් දියුණු කරන්නේ නම් ඒක නසම්මක් දෘෂ්ටිකයි. එනිසෙ පින්නාත්නි, ප්‍රඥාවන්ත වෙන්න, ජීවිතයේ උපරිමින් මහන්සි වෙන්න, ඔය දස කුසලයන්ගෙන් ගැලවෙන්න, නිතර කුසල් දහම් දියුණු කරන්න, කුසලයේ වැඩුවොත් සැපත හම්බෙනවා, කුසලයේ නොවැඩුවොත් දුකට අපිපත් වෙනවා. ඒක තේරුම් ගන්න. ඒකයි හැම බුදුවරයෙක්ම දේශනා කරන්නේ, සබ්බපාපස්සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධානුශාසනං. ඒ කියන්නේ බුදුවරු දේශනා කරන්නේ සබ්බ පාපස්සකරණං, සියලු පාපයන්ගෙන් ඈත් වෙන්න, දුරු කරන්න, කුසලස් උපසම්පදා කුසල ධර්මයෝම දියුණු කරන්න. ඒ මොකද එහෙම දේශනා කරේ? කුසල් දියුණු කරන කෙනා හැමදාම සැප විඳී, සුඛයටපත් වේ, සැපතටපත් වේ. නමුත් අකුසල් දියුණු කරන කෙනා හැමදාම ඉතින් දුකට, පීඩාවටපත් වෙනවා. දැන් ඔන්න ඉතින් සම්‍යක් දෘෂ්ටික භාවයටපත් වීමේ පළවෙනි කොටස තමයි අකුසලයේ දැකීමත්, අකුසලයට හේතුව දැකීමත්, කුසලයේ දැකීමත්, කුසලයට හේතුව දැකීමත්, ඒ අතරිනුත් කුසලයේ දියුණු කිරීමත් කියන කොටාසය. දැන් ඔන්න පළවෙනි කාරණාව හරි. එතකොට මේ භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීන් අපිට ඒ වැටහුණා, අපිට අනුකම්පා කළ තවත් කොටසක් දේශනා කරන්න ඒ ගැන. මේ කියන්නේ තවත් සම්‍යක් දෘෂ්ටික භාවයට පත්වීමේම කොටසක්, අංගයක්. මම මේක ඇකුවේ මුලදිම මේකම එක කාරණාවක් මුල් කරන්ම දේශනා කරා නෙවෙයි, සම්‍යක් දෘෂ්ටික වෙන ආකාර ගොඩාක් මේක කියනවා, බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයන් එකින් එක භික්ෂුන් වහන්සේලා අහද්දී උන්වහන්සේ උත්තර දෙනවා. ඔන්න පළවෙනි කොටස්, දෙවෙනි කොටසට ගියාම ඊට පස්සේ උන්වහන්සේ ආයි කියනවා, හරි මහණෙනි, මෙයත් අහගන්න. යමෙක් ආහාරය දනීනම්, ආහාරයට හේතුව දනීනම්,
ආහාරය නැති කිරීම දනිනම් නැති කිරීමේ මාර්ගය දනිනම් එහි කිනත් සම්මත දෘෂ්ටිකයි. දැන් ආහාරයක ඔබට මතක් වෙන ඔබ කන කෑමනේ පින්වත්නි අපිට එච්චරම මතක් වෙන්නේ. නමුත් ඒ පමණක් නෙවෙයි ආහාරය කියන්නේ. මේ ලෝකේ ආහාර වර්ග හතරයි. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර. එතකොට එහෙමනම් දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා කබලින්කාර ආහාර කියන අපි කන බොන ආහාර. දිරවන ආහාර, දිරවන හැම ආහාරයක්මයිති වෙන්නේ මේ කබලින්කාර ආහාරයට. ඊට පස්සේ පස්ස ආහාර කියන්නේ පස්සේ ගැන ස්පර්ශයයි. ස්පර්ශයෙන් උපදින ආහාරයොත් තියෙනවා ඒ වනාහි පස්ස ආහාර. මනෝ සංචේතනා කියන්නේ මනස තුළින් උත්පාදනය වෙන සංචේතනාවන්ගෙන් සකස් වෙන ආහාරය මනෝ සංචේතන ආහාරයයි. විඥාන ආහාරය විඥාන තුළින් උත්පාදනය වෙන ආහාරයයි. එතකොට යමෙක් මේ ආහාර හතර මැනවින් දන්නවනම් ඒ වගේම ආහාර හතරට හේතුවක් දන්නවනම් මේ ආහාර හතරටම හේතුව තමයි තෘෂ්ණාව, තණ්හාව. තණ්හාව ඇත්තේ ආහාර හතරම උත්පාදනය වෙනවා. එතකොට යමෙක් ඒ ආහාර නැති කිරීම දන්නේ නම් නැති කරන්න තෘෂ්ණාව නැති කරාමයි. තෘෂ්ණාව තියෙන තාක් ආහාර හතරක් තියෙනවා. තෘෂ්ණාව නැති කර විට මේ ආහාර හතරම නැති වෙනවා. මේ ආහාර හතර නැති කිරීමේ මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට එහෙමනම් ඔන්න මේ මාර්ග 8න් තමයි මේක නැති කිරීමේ මාර්ග අපි ගණගන්නේ. ඔන්න ආහාර හතර තියෙනවා. ඒ තමයි කබලින්කාර ආහාරයත්, පස්ස ආහාරයත්, මනෝ සංචේතන ආහාරයත්, විඥාන ආහාරයත්. ඒ හතරටම හේතුවක් තියෙන වෙනම් තෘෂ්ණාවයි. ඒ හතර නැති කිරීමට නම් තෘෂ්ණාව නැති කිරීමට අපිට සිද්ධ වෙනවා. ඒ නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. ඔන්න දෙවෙනි කාරණාව. එතකොට ආයමත් භික්ෂුන් වහන්සේලා අහනවානේ ස්වාමීනි අපිට තවත් කාරණාවක් ඒ වගේම ප්‍රශ්නයක් ඇහුවා. ඉනිසුන් වහන්සේ ආයමත් තව කොටාසියක් දේශනා කරා මෙන්න මේ වනස ආය සම්මා දෘෂ්ටි උපදිනවා කියලා. ඊටසේ ඒ කාරණාව තමයි මහණෙනි යමක දුක දනිනම්. දුකට හේතුව දනිනම්. දුක නැති කිරීම දනිනම්. නැති කිරීමේ මාර්ගය දනිනම් ඒකිනාත් සම්මා දෘෂ්ටිකයි. දුක කියන්නේ මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිංචන්න ලබති තම්පි දුක්ඛං. ඉපදීම, ලෙඩවීම, වියපත්වීම, මරණය, ප්‍රියයන්ගෙන් ඈත්වීම, අප්‍රියයන් සමග එකතුවීම, කැමති දේ නොලැබීම ආදී හැම දෙයක්ම දුකයි. දුකට හේතුව මොකද්ද? අපි සාමාන්‍ය වශයෙන් දන්නවා දුකට හේතුව තෘෂ්ණාවයි. තණ්හාව ඇතිතන පින්වත්නි මහා දුකක් උපදිනවා. ඒ වගේම දුක නැති කිරීම කියන්නේ තෘෂ්ණාව නැති කිරීමයි. ඒ වගේම තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය වනාහි ආරෂ්ඨාංගික මාර්ගයයි. දැන් උන් එතකොට ඔබ පින්වත්නි මේව කාරණා කාරණා කාණ්ඩ වශයෙන් මතක තියාගන්න. එක පළවෙනි කාණ්ඩය තමයි අකුසලයත්, අකුසල මූලයත්, කුසලයත්, කුසල මූලයත් දැන ගැනීම. දෙවෙනි කාණ්ඩය තමයි මොකද්ද? ආහාරයත්, හේතුවත්, නැති කිරීමත්, මාර්ගයත් දැන ගැනීම. තුන්වෙනි කාණ්ඩය මොකද්ද? දුක්ඛත්, ඒත් හේතුවත්, නැති කිරීමත්, මාර්ගයත් දැන ගැනීම. ඊට පස්සේ හතරවෙනි කාණ්ඩය තමයි ඊට සුණහසේ ආයමත් කියනවා මහණෙනි යමෙකු ජරා මරණ දනේද? ජරා මරණයට හේතුව දනේද? නැති කිරීම නැති කිරීමේ මාර්ගය දන්නේ නම් මේකිනත් සම්මියක් දෘෂ්ටිකයි. ජරා කියන්නේ මොකද්ද? අපි දන්නවා පින්වත්නි වියපත් වීම, වයසට යෑම. දැන් ඔබ සාමාන්‍යයෙන් ගන්න අද මෙතන ධර්ම ශ්‍රවණය කරනවා අවුරුදු 10 ළමයි, ඊට අඩු කට්ටිය, ඒ වගේම තරුණ පිරිස, මැදි වයසි පිරිස, ගොඩාක් වියපත් අපේ උපාසකම්මල උපාසක තාත්තලා අවුරුදු 60 70 80 වෙන ඇත්තෝ ගෙදරින් නගමන් වෙන්න පුළුවන්. එතකොට දැන් ඔබ කල්පනා කරන්න අපිට කොච්චර ධනෙ තිබුණත්, අපිට කොච්චර බලය තිබුණත්, අපිට සැප සම්පත් තිබුණත්, පිරිවර හිටියත්, කොපමණ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වටපිටි තිබුණට වැඩක් වෙන්නේම නැහැ. උපන්නානම් ජරාවට පත්වීමට, වියපත් වීමට අපි හැමෝටම සිද්ධ වෙනවා.
ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න, මනසින් සිහි කරන්න. එතකොට එමනම් ඔන්න ජරා මරණ, මරණය ගත්තම අපි දන්නව නත්ති ජාතස් අමරණං, මේ ලෝකේ අමරණී කවුරුත් නැහැ. ඔබ කොච්චර හැඩ වුණත්, කොච්චර යෞවන තරුණ භාවයේ හිටියත්, කොපමණ සල්ලි හම්බ කරත්, කොච්චර බැංකු ගිණුම්පතේ කෝටි ගාණක් තිබ්බත්, වාහන කොච්චර තිබ්බත්, අපි මතක තියාගන්න දවසක හැම දෙයක්ම දාලා යනවා. බුදුහර දේශනා කරනවා මරණීය වනාහි ආයුස්මාච විඥානං. ඔබ කොච්චර හැඩ වුණත් අපි ඔබ තුල මේ කයේ පවතින ආයුෂයත් විඥානයත් අපි මේ කය පහව ගියේ විට කය දාලා ගියා කියන්නේ කෙලින්ම මරණය. එතකොට දැන් කොච්චර දිගට කෙස් කලඹක් තිබුණාට, කොච්චර ලස්සන දෑතක් තිබුණාට, කොච්චර ප්‍රියකරු මූණක් තිබුණාට, ලස්සන දෑසක් තිබුණාට, මොන දේ තිබ්බත් ලස්සන හඬක් තිබුණාට, ලස්සන දත් දෙපළක් තිබුණාට, කිසිම දෙයකින් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ආයුෂයත් විඥානත් මේක දාලා ගියම කෙලින්ම මලකඳක්. කිසිම වැඩකට ගන්න බැරි වලලන්න සහ පුච්චන්න පමණක් ප්‍රයෝජනේ වෙන වනසතුන්ගේ ආහාරයක් බවට පත්වෙන, වහවහ ඌජසී ගලමින් දිราපත් වෙන කුණු වෙන ශරීරයක් තමයි පින්නත් නැබිට ඊට පස්සේ හම්බෙන්නේ. ඒක තේරුම් ගන්න. එතකොට අපි කාටවත් උපන්නා නම් ජරාවෙන් ගැලවෙන්න බෑ. ඉපදුනාම අනිවාර්යෙන්ම ජරාවටපත් වෙන්න වෙනවාමයි. ඉතින් ඔබ කල්පනා කරන්න දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ලෝකේ ලස්සනම රූපය හම්බෙන්නේ කාටද? අපි දන්නවා භාග්‍යතුන් වහන්සේලාට. එතකොට භාග්‍යතුනා දෙසිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජනාදී දේවල් වලින් එක සමන්විතුනාම බුදුරුව හරි ශෝභමානයි. හරි ප්‍රියකරුයි. දැකුම් කලුයි විසිතරුයි. දුටුවන් පැහැදෙනවා. එතකොට එහෙමනම් දැන් අපි සාමාන්‍ය වශයෙන් කල්පනා කරනකොට බුදුරුව එසේ වෙනවා. හැමෝම පහද වෙනවා. නමුත් දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණ මංචකයේ ආසන්නයේදී ඒ තාක් ලස්සන බුදුරු උපමා කරා මොකටද? දිරච්ච කිසිම වැඩකට ගන්න බැරි කරත්තෙකට. දැන් බලන්න, ඉතින් බුදුන් වහන්සේ උතුම් ශ්‍රී බුදු දේහය බුද්ධ කය එසේ ජීවමානවම උපමා කරා නම් අපේ කය ගැන මොන කතාවක්ද? ඒක තේරුම් ගන්න අවබෝධ කරගන්න පින්වත්නි, එහෙමනම් එපතුණා නම් ජරාවටපත් වෙනවා සහ මරණයට භාජනය වෙනවා. එහෙමනම් දැන් ජරා මරණ දෙකට හේතුව මොකද්ද? වියපත් වෙන්නේ මොකක් වුණාමද? ඉපදුනාමයි. මරණයට හේතුවත් ඉපදීමයි. ඉපදුනේ නැතිනම් ලෙඩ වෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. නමුත් ඉපදෙනකොට දැන් අපි හරිය කැමති gift අපිට තෑගි හම්බෙනව නම් මිනිස්සුන්ගෙන්, අපි කැමති දේවල්, වටින දේවල් අපි හම්බෙදී අපි හරි කැමති. හැබැයි මතක තියාගන්න, අපිට මුලින්ම තෑග්ග දෙන්නේ කවුරුත් නෙමෙයි, මාරයා. සංසාර ගමන ඉපදීමේදී ඉපදෙනකොටම මේ බොක්ස් එක අපිට තෑගි පෙට්ටිය හම්බෙනවා. ඒ මොකද ඉපදුනා නම් වියපත් වෙන්න වෙනවා කියන එක, ඉපදුනා නම් ලෙඩවලට භාජනය වෙන්න වෙනවා කියන එක, ඉපදුනා නම් කවදා හරි මැරෙන්න වෙනවා කියන එක. මෙන්න මේ තෑගි කට්ටලය අපි අකමැත්තෙන් අර අපිට බාර ගන්නත් වෙනවනේ. දැන් අද නම් ප්‍රිජෙක්ට් කරයි, හා මට ওই තෑග් එපා කියයි. නමුත් ඒ තෑග් අපිට අතහරින්න බෑ, පිළිගන්නම වෙනවා ඉපදුනාට පස්සේ. එතකොට එහෙමනම් තේරුම් ගන්න පින්වත්නි, ජරාවට හේතුව ඉපදීමයි, මරණයට හේතුවත් ඉපදීමයි. එතකොට එය නැති කිරීම නම් ඉපදීම නැති කිරීමයි, දුරු කිරීමයි. ඉපදීම නැති කිරීමේ මාර්ගය වනාහි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්න එහෙමනම් මතක තියාගන්න, අවබෝධ කරගන්න. ඒ කාණ්ඩයෙන් කියුනේ ජරා මරණ දන්නවද? ඒකට හේතුව දන්නවද? ඒ නැති කිරීම දන්නවද? නැති කිරීමේ මාර්ගය දන්නවද? අන්නේ කිනා සංසාරෙන් නිවෙනවා. ඔන්න ඒ කාණ්ඩේ ආයමත් අහනවා, අනේ ස්වාමීනි, අපිට තවත් කොට්ටාසියක් දේශනා දැන් බලන්න. එදා ඒ භික්ෂුන් වහන්සේලා එහෙම පින්වත්නි ප්‍රශ්න ඇසුවේ නැත්නම්, කාරණා ගැන කතා වුණ නැත්නම් අද අපි ඇත්තට මේක නොදන්නවා වෙන්න පුළුවන්. අපි සැරියුත් මහරහතන් වහන්සේට කෘතඥතාව පළ කරන වගේම අර ශ්‍රාවක පිරිස එදාපු භික්ෂු කණ්ඩායමටත් අපි ගෞරව කරන්න ඕනේ. මොකද උන්වහන්සේලා මේ හාරහාර මේ ධර්මයනේ මේ හොයන්නේ. දැන් කාගේවත් ඇදයක්වත් ඕපදූපයක්වත්
කුණු කිසිවක් නෙමෙයි ධර්මයයි මේ විමර්ශනය කරන්නේ. ඉතින් අපි සාදුනාද දෙන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ, අපිත් විමර්ශනය කරන්න පෙළඹෙන්නට ඕනේ. හරි, එතකොට එහෙමනම් දැන් ඕන ජරා මරණ දෙකට හේතුව ඉපදීම නම් ඊළඟ කාරණාව පටන් ඉපදීමේ. ඊට පස්සේ උන්වහන්සේ අහනවා, මහණෙනි යමෙකු ඉපදීම දනීද? ඉපදීමට හේතුව දනීද? ඉපදීම නැති කිරීම දනීද? නැති කිරීමේ මාව දනීද? අන්න ඒ කෙනත් සම්‍යක් දෘෂ්ටිකයි. දැන් බලන්න, ඉපදීම කියන්නේ මොකද්ද පින්වත්නි? අපි දන්නවා අපි හැමෝම දැනුත් මේ ඉපදිලා ඉන්නේ. මේ ලෝකේ සත්වයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තෙක් ඉපදිනවා. අපි ඉපදින ආකාර හතරයි, අණ්ඩජ, ජලාභුජ, සංසේදජ සහ උපපාතික කියලා. අණ්ඩජ කියන්නේ අපි දන්නවා, ඔබ දන්නවා, ඔබ අහලා තියෙනවා, මේ ලෝකේ බිත්තර වලින් සත්වයෝ එනවනේ. උදාහරණ වශයෙන් කුරුළු පැටව, කුකුල් වාදී ඇතු. එතකොට එයාලා හැමෝමයි ති වෙන්නේ අණ්ඩජ කියන කොට්ටාසියට. ජලාභුජ කියන්නේ අපිට. මව කුසින් අපි එනවා, හරක් එනවා, අලි එනවා. ඒ වගේ ඒ සත්ව ගා අපි හැමෝම මව කුසින් මෙලොවට එන හැම දිනෙකම ජලාභුජයි. සංසේදජ කියන්නේ තෙත්බිම්, තෙත් පරිසර මූලික කරගෙන කිසියම් සත්ව ගණයක් කොටාසියක් මෙලොව එළිය දකීද, ඒ ඇත්ත හැමෝම සංසේදජයි. ඕපපාතික කියන්නේ මවකගෙන් පියකුගෙන් තොරව කරපින් පව් බලවත් වීමෙන් හොඳ තැන්වල සහ නරක තැන්වල උපදින්නා වූ සත්වයෝ, ඕප දෙවියෝ, আদি අසුරයෝ, නිරාගත් සත්වයෝ. දැන් එතකොට එහෙමනම් කල්පනා කරන්න, අපි හැමෝම ඉපදිනවා. ඉතින් උපදිනවා, ලෙඩ වෙනවා, වියපත් වෙනවා, මැරෙනවා. හැම දෙයකටම හේතුව ඉපදීමයි. ඒතර ඉපදීමට හේතුව අපි දන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඇයි අපි ඉපදෙන්නේ? ඉපදීමට හේතුව භව කර්මයයි, නැත්නම් භවයයි. අපි පටිච්චසමුප්පාදයේදී ඔය කියනවා නේද, අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපාදී කොටසක්. ඒ කොටසේ අපිට ජාතියත් හම්බෙනවා. අවසාන හරට එනකොට ජාතියට මුලින් එක වචනයක් තියෙන වෙනම් භවයයි. භවපච්චයා ජාති. භවයක් ඇති වූ විට කෙලිස් උපාදිනේ වෙලා ඊළඟ උපතක් සකස් වෙනවා. භවය කියන්නේ වෙනමකුත් නෙවෙයි, අමාරු මතක තියාගන්න ලේසි කර්මයටයි. කර්ම රැස් කිරීම වනාහි භවයයි. දැන් අපි බුදුහර දේශනා කරන චේතනාහම් භික්කවේ කම්මං වදාමි, චේතේත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. අපේ සිතුවිලි තමයි කර්ම කියන්නේ. අපි හිතින් හිතලා දේවල් කියනවා, කරනවා, ඒ හැම දෙයක්ම කර්ම. දැන් ඔය මිනිස්සු කියන අනේ මම වැරදිලා ඒක කරේ, එහෙම නැහැ. අපි කරන හැම දෙයක්ම කලින් හිතින් හිතලා තමා නිමේෂයක් කර හිතලයි කරන්නේ. ඒ වගේම අනේ මම මෙහෙම දෙයක් හිතලා නෙවෙයි කිව්වේ, මට සමා වෙන්න කියන්නේ මිනිස්සු. එහෙමත් නැහැ, අපි හැම දෙයක්ම හිතින් හිතලා තමා කියන්නේ. එතකොට එහෙමනම් මතක තියාගන්න, දැන් ඔන්න අපි රැස් කරන පුංචි පුංචි හැම කර්මයක් තුළින්ම සංසාරේ නැවත ඉපදීම දිගැසෙනවා. එතකොට එහෙමනම් අවබෝධ කරගන්න, මතක තියාගන්න, ප්‍රඥාවන්ත වෙන සත්පුරුෂව මතක තියාගෙන හැම වෙලාවකම දැන් මෙහිමයි. කුසල කර්ම රැස් කරත් ඉපදෙනවා, අකුසල කර්ම රැස් කරත් ඉපදෙනවා. කුසල කර්ම කිරීමේ වටිනාකම දින හොඳ තැන්වල උත්පාදනය වීම ඉපදීමයි. දෙවියෝ අතර බ්‍රහ්මයේ මිනිස්ලව නරක කර්ම කිරීමේ විපාකයේ වනාහි සතර පයට වැටීමෙන් නරක තිරිසන් ප්‍රේත අසුර. කොහොම නමුත් ඉපදීම දුකයිනේ. ඉතින් දෙවිලොවට ගෙතඩක් නැහැ, බඹලොවට ගෙතඩක් නැහැ, මිනිස්සුනත් ඉපදීම දුකයි. දැන් අපි ඔන්න ඉපදීමත් අඳුරගත්, ඉපදීමට හේතු වන කර්මයක් ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගත යුතුයි ඉපදීම නැති කරන්නේ කොහොමද? මොකක් තුලින්ද? කර්මය නැති කිරීම තුලින්. අපි කර්මය නැති කරනවා නම් ආය සංසාරය අපි ඉපදෙන්නේ නැහැ. එතකොට කර්මය නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංක මාර්ගය බුදුහාර දේශනා කරන විශේෂයෙන්ම එක තැනකදී, මහණෙනි යමෙකු කර්ම රැස් කරයි නම් ඔහු නැවත සංසාරී උපදී. ඔහුට සංසාරී ඉපදීම ඇතිවන්නේ නම්, දුක බව වැටහෙන්නේ නම්, ඒ කෙනා කර්ම රැස් නොකරයි. කර්ම රැස් කිරීම වළක්වන මාර්ගය වනාහි ආරෂ්ඨාංගික මාර්ගයයි.
එයට තවත් නමක් විද්‍යමානයි, එනම් කම්ම නිරෝධ ගාමිනී මාර්ගය, නැතිනම් කර්මය නිරුද්ධ කිරීමේ මාර්ගය. එතකොට කර්මය නිරුද්ධ කිරීමක් අපි තුල වන්නේ නම්, අපි කර්මයක් නැති කරන්නේ නම්, කර්ම රැස් කිරීම නවතාලන්නේ නම්, සංසාර අපි කවමදාකවත් නැවත උපදින්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා කරන්නේ කනේ, රහතන් වහන්සේලා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් රහත් වෙන ආත්මභාවයේදී මේතාක් පෙර සංසාරයේ රැස් කරා වූ කර්ම ඉවර කරනවා. ඔය මොගලම් මහරහතන් වහන්සේම දැක්කනේ පංචානන්තරේ පාප කර්මෙන් මෝපියා ඝාතනය කර ගොඩාහ කලින් ඇතතීති. නමුත් රහත් වෙන ආත්මේ පවා ඒක පස්සෙන් ආවා. ඒ ආත්මේ තමා සියලු කර්ම ඉවර කරේ. එතකොට එහෙමනම් රහතන් වහන්සේලා අලුතින් එක කර්මයක්වත් රැස් කරන්නේ නැහැ. පුංචිම පුංචිවත් අත්පිනත්නි අල්පෙනෙත් එක තරමකවත් කර්ම රැස් නොකරන හින්දා උන්වහන්සේලා ආයමත් සංසාරේ උපදින්නේ නැහැ. උපදින්නදී නිසා ලෙඩ වෙන්නේ නැහැ. වයසට යන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ නැහැ. අප්‍රියයන්ට එකතු වෙන්නේ නැහැ. කවමදාකවත් දුක් වෙන්නේ නැහැ. ඉතින් අපි දක්ෂ වෙමු හොඳ කර්ම කරන්න. හොඳ කර්ම කරන්න දක්ෂ වෙන්න. ඊට වඩා දක්ෂයෙක් වෙන්න හැම කර්මයක්ම නවත්තන්න. ඒ කියන්නේ දක්ෂයෙක් වෙන්න ඕනේ ඇත්තටම අකුසල කර්ම නවත්වලා හොඳ කර්මේ දියුණු වෙන්න. ඊටත් වඩා දක්ෂයෙක් හපණෙක් වෙන්නට ඕනේ මොකටද? ඒ හැම කර්මයක්ම නවත්තලා සංසාරයෙන් ගැලවෙන්නට. එහෙමනම් ඕනේ ඒ කාරණාවෙන් කියවුනේ මොකද? ඉපදීමත් ඊට හේතුවත් ඒ නැති කිරීම නැති කිරීමේ මාර්ගයත්. එතකොට ඊළඟ කාරණාවට හදි උන්වහන්සේ මාතෘකා කරගන්න ඉපදීමට හේතු වෙච්ච කර්මයයි. යමෙක් කර්මයේ දනීද? කර්මයට හේතුව දනීද? කර්මය නැති කිරීම නැති කිරීමේ මාර්ගයක් දන්නේ නම් ඒ කෙනා සම්‍යක් දෘෂ්ටිකයි. ඔන්න බලන්න පින්වත්නි, මෙතන වෙන්නේ හරි ගැළ පින්වත්නි මේක දන්වැලක් වගේ. අර පුරු එකට අමුණා දන්වැල හදනෝ වගේ කලින් කාරණාවට හේතු වෙච්ච දේ මේකේ මාතෘකාව වෙලා. එතකොට මේකට හේතු වෙච්චන දේ හේතු වෙන දේ ඊළඟකේ මාතෘකාව වෙනවා. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔන්න ජරා මරණ දෙකට හේතු වෙන ඉපදීමනේ. එතකොට දැන් අපි කතා කරේකේ මාතෘකාව උනේ ඉපදීමයි. ඉපදීමට හේතුව කර්මයනේ. දැන් අපි කතා කරන එකේ මාතෘකාව වෙන්නේ ප්‍රධාන මාතෘකාව කර්මයයි. අන්නේ විදිහට. එතකොට යමෙක් කර්මයේ දනීද? කර්මයට හේතුවත් නැති කිරීමත් මාර්ගයක් දන්නේ නම් ඔහුද සම්‍යක් දෘෂ්ටිකයි. දැන් කල්පනා කරන්න, දැන් මම මතක් කරා කර්මය කියන්නේ මොකද්ද කියලා. මම මොනවද අපි කර්මය කිව්වේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, සිතුවිලි කර්මයි. අපි හිතින් හිතනකොටම පින්වත්නි කර්ම රැස් වෙනවා. හොඳ දෙයක් කියන්න හිතද්දී හොඳ කර්මයක්, නරක දෙයක් කියන්නේ නරක කර්මයක්. එතකොට කොහොමනම් අපි කර්ම රැස් කරනවා? අනික අපි කාටවත් කර්මයේ පුච්චන්නවත්, කර්මයේ වළලන්නවත්, කර්මයේ හංගන්නවත් අපි කාටවත් බෑ. කර්ම රැස් කරා නම් විපාක විඳින්නම වෙනවා. අර ගුණා පසුපස බැඳි කරත්තර උදිය වගේ පින්වත්නි පිටිපස්සෙම එනවා. නිවන් දකින්නකම්ම නිවන් දකින්න ආත්මයටත් එක්කම. ඒ හින්දනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරිතේ බලං කියලා. වපුරණ දියණු අස්වැන්න ප්‍රොෆිට් එක අපිට හම්බෙනවා. ඔබ හිතන්න, ඔන්න ඔබ ඉන්න පැතිකඩත් එක්ක ඔබ දකුණත් ඔබ හිතන ඔහොමම, ඔන්න ඔබේ දකුණු පැත්තේ ඉන්නම ගොවි මහත්තයෙක් එයා වපුරන්නේ වී. ඔබේ වම් අතේ පැත්තෙන් තව කෙනෙක් ඉන්නව එයා වපුරන්නේ තල. මේ දෙන්නා එකම දවසක ඔන්න එක්කෙනෙක් කුඹුරු එක්කෙනෙක් වගාවේ තමන්ගේ අස්වැන්න බීජ දෙසා වැපරුවා. ඉතින් ඔන්න ටික කාලයක් ගිහිල්ලා අවශ්‍ය කාලේ ආවට පස්සේ ඔන්න ඉතින් සමහර දවසක හරි දින කිහිපයක පරතරය ගැන දෙන්නම අස්වැන්න එලන්න කුඹුරට සහ මේ තමන්ගේ වගාවට ගියා. ඔබට හිතන්නේ දැන් ඔන්න දකුණු පැතිරපු අපේ වීවපරපු ගවි මහත්තයා කුඹුරට ගියාම එයාට පේන්නේ මොනවද? එයා වැපරුවේ වී. එයාට අස්වැන්නට තියෙන්නේ වීමයි. මොකද එයා වීවපරල කවදාවත් තල වශයෙන් අස්වැන්න ගන්න පුළුවන් කමක් නැහැ. තලවපුරුපු කෙනාටත් වැපුරුවේ තල නම් කවදාවත් වී හම්බෙන්නේ නැහැ. වැපුරුවේ තල නිසා හම්බෙන්නේ තලමයි. අපිත් වපුරන්නේ හොඳ නම් හම්බෙන්නේ හොඳ, වපුරන්නේ නරක නම් අපිට සංසාරේ හම්බෙන්නේ ඒ වගේ මහා දුක්. තේරුම් ගන්න, අවබෝධ කරගන්න, සිහි නුවණ දියුණු කරන්න.
පින්නත්නි මම ඒක මුලින්ම මතක් කරේ හොඳ කර්ම කරන්න දක්ෂයෙක් වෙන්න. නමුත් හැම කර්මයක්ම නවතාලන ආරෂ්ඨාංග මාර්ගයේ පිහිට ලබා ගන්න හොඳ දක්ෂයෙක් වෙන්න. අති දක්ෂයෙක් හොඳ පරිපූර්ණ මිනිසෙක් බවට පත් වෙන ධර්මයේ පැත්තෙන්. හරි, ඔන්න කර්මය. ඉතින් තේරුම් ගන්න, ඔබ අම්මා තාත්තට හොරා, ඔබේ සැමියාට බිරිඳට හොරා, දරුවන්ට හොරා, යාළුවන්ට හොරා, ගුරුවරුන්ට හොරා කර්ම රැස් කරයි නම් අද හොරාට කර්ම රැස් කරයි. හැබැයි විපාකෙලි මහනේ හම්බෙන්නේ. ඒක තේරුම් ගන්න. ඉතින් එහෙමනම් ඔන්න කර්මය. කර්මයට හේතුව මොකද්ද? උපාදානයයි, අල්ලා ගැනීමයි. අල්ලා ගත්තොත් හරි ප්‍රශ්නේ. අල්ලා ගැනීමෙන් ගොඩාක් කර්ම රැස් වෙනවා. එතකොට කර්මය නැති කිරීමට නම් උපාදානය නැති කරන්න ඕනේ. උපාදානය නැති කිරීමේ මාර්ගය අපිට තින් අයන් ඒකායනෝ මග්ගෝ එකම මාර්ගයන අපිට තියෙන ආරෂ්ඨාංග මාර්ගින හැම දෙයකටම. එතකොට සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න මේ කාරණාවන් තුලින් කර්මයත් නැති කිරීමත් නැති මාවතත් අපි ඉගෙන ගන්නවා. එතකොට එහෙමනම් ඔන්න ඒ කාරණා තමයි කර්මය. දැන් ඊළඟ මාතෘකාව වෙන්නේ කර්මයට හේතු වෙච්ච උපාදානිය. ඒකේ ප්‍රධාන මාතෘකාව. ඔන්න බලන්න. ඒකෙන් මං කිය මේක හරි දන්වැලක් වගේ අර පුරුකෙන් පුරුකම් වුණා ලස්සනට මේක ධර්ම කොටාසියක් මේ තියෙන්නේ. හරි ලස්සනයි. ඔන්න එහෙමනම් භික්ෂුන් වහන්සේලා ආය කියනකම ආයමත් උන්වහන්සේ කියනවා හරි මහණෙනි ඔබ මෙහෙම හිතන්න කර්මයට හේතු වෙච්ච උපාදානයමකු උපාදානේ ධනීද? ඒ උපාදානයට හේතුව ධනීද? ඒ උපාදානේ නැති කිරීම ධනීද? නැති කිරීමේ මාවත දන්නේ නම් ඒකෙන සම්්‍යක් දෘෂ්ටිකයි. උපාදාන කියන්නේ අල්ලා ගැනීමයි. දැන් පංචස්කන්ධයක් ගැන කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒ හැම වචනයකටම මේ උපාදාන කියන වචනේ ඇඩ් වෙනවා. අපි තුල නම් පොතක් ජනෝගා වේ තමයි රූප ස්කන්ධ රූප උපාදාන ස්කන්ධ වෙනවා. වේදනා ස්කන්ධය වේදනා උපාදාන ස්කන්ධය වෙනවා. සංඥා උපාදාන ස්කන්ධය වෙනවා. සංස්කාර උපාදාන ස්කන්ධය වෙනවා. විඥාන උපාදාන ස්කන්ධය වෙනවා. රූප ඇහින් දැකලා අල්ලගත්තොත් ඒ උපාදානිය. ඒ වගේම වේදනාත් ඒ විදිහයි. ශබ්ද කනෙන් අසා අල්ලා ගත්තොත් අනේ මේක හරි ශෝක්නේ. හරි ලස්සනයි. හොඳට හරි මිහිරි කනට මීපැණිවත් කරනවා වගේ. අර අපි ඇලෙනවනේ. ඒ හැම දෙයකින්ම උපාදානයක් යේ තියෙන්නේ. උපාදාන කියන්නේ ගම් එකක් වගේ. වහා වහා කෙලිස් වල අපි අලවනවා අලවනවා ඉවරයක් නැහැ. ඉතින් අපි ගාව මේ ගම් එක අයින් කරන්න ඊට වඩා පව එකක් තියෙන සොලියුෂන් එකක් අපි ගාව තියෙන්නට ඕනේ. නැත්තම් බෑ මේකින් ගැලවෙන්න. ඔන්න උපාදානය. දැන් අපි කාම උපාදාන කියනවා, භව උපාදාන, දිට්ඨි උපාදාන, ආත්මවාද උපාදාන ආදී උපාදානයත් කොටස් වශයෙන් තියෙනවනේ. ඒ කියන්නේ අපි කාමය අල්ල ගන්නවා. ඒ වගේම අර තමා පමණක් හරි කියලා මතයක් වෙ මිනිස්සු ගාව තියෙන්නේ. තමන් කොපමණ වැරද්දක් කිව්වත් හිතන්නේ ආ මම තමා හරි, අනිත් අය වැරදි. ඒ වගේ සමහර කට්ටිය ආත්ම දිට්ටි කරගන්නවා, ආත්ම උපාදාන ආත්ම අල්ල ගන්නවා, මේක මෙහෙමයි මෙහෙමයි කියලා මගේ කියලා. එතකොට එහෙමනම් උන් උපාදානය. මතක තියාගන්න, උපාදානය නිසා අපි සංසාරයේ දුවන්න ගොඩාක් එක හේතුවක්. උපාදානයට හේතුව මොකද්ද? අපි දන්න උපාදානයට හේතුව තමයි මොකද්ද? තෘෂ්ණාව. තණ්හාව නිසා අපි අල්ලගන්නේ හැමදේම. බලන්න, තණ්හාව නැත්තම් අපි අත්හරිනකනේ කරන්නේ. තණ්හාව ඇති නිසා අපි අල්ලගන්නවා. තණ්හාව වැඩි වෙන වැඩි වෙන අපිට අල්ලාගැනීම තව මදි වෙලා අපි තව කැප වෙනවා. ඉතින් උපන්දා පටන් මැරෙන කාම තෘෂ්ණාවෙන් පැහි පැහි කොච්චර හම්බ කරත් මදි කියන මට්ටමේ, කොච්චර හොඳ වාහනයක් ගත්තත් මදි කියන. දැන් හිතන්න, ඇත්තටම අපි අද වර්තමානයේ වාහන නැත්තම් හැමෝම පයින් ගමන් විමන් යන්නේ නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔන්න පයින් යන කෙනාට මෝටර් සයිකලයක් තියෙන කෙනා කෙරෙහි ඉරිසියාවක් සහ ඒ මෝටර් සයිකලයට කැමැත්තක් එනවා. නේ මටත් එහෙම එකක් තිබ්බනම් කියලා. ඔන්න එතකොට මෝටර් සයිකලේ ඉන්න කෙනාට කාර් එකක් තියෙන කෙනෙක් දැක්කම අනේ මටත් කාර් එකක් තිබ්බනම් කොච්චර ෂොක්ද. ඒ කාර් එකක් තියෙන කෙනා
ඊට වඩා හොඳ කාර් එකක් තියෙන දිහා කල්පනා කරනවා. අනේ මට අර වගේ ලක්ෂරි කාර් එකක්, කෝටි ගානක් කාර් එකක් තිබ්බනම්. ඊට පස්සේ කාර් එකක් තියෙන කෙනා හෙලිකොප්ටර් එකක් තියෙන කෙනා දිහා කල්පනා කරනවා. අනේ මට මේ ලක්ෂරි කාර් එක විතරක් නෙවෙයි අර වගේ හෙලිකොප්ටර් එකක් තිබ්බනම්, හොඳ ජෙට් එකක් තිබ්බනම් බලන්න අපි හිතන විදිහ. අපි ඇත්තටම පින්නත්නි අපි විසින්ම මේ හදාගන්න දේවල් නේ අල්ලා ගැනීම තුළ, තෘෂ්ණාව තුළ. එතකොට එහෙමනම් ඔන්න උපාදානයට හේතුව තෘෂ්ණාවයි, උපාදාන නැති කිරීමට නම් තෘෂ්ණාව නැති කරන්න වෙනවා. උපාදාන නැති කිරීමේ ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඔන්න ඊට පස්සේ ඊළඟ කාරණය මොකද්ද? ආයමත් අහනවා, එහෙමනම් ස්වාමීනි අපිට තව කාරණාවක් සම්මාදිට්ඨික භාවය ගැන මහණෙනි යමෙකු තෘෂ්ණාව දනීද? දැන් උපාදානයේ තෘෂ්ණාවට දැන් මෙතන මූලික කාරණාව තෘෂ්ණාවයි. තෘෂ්ණාව දනීද? තෘෂ්ණාවට හේතුව දනීද? ඒ නැති කරයිද? නැති කිරීමේ මාර්ගය දන්නේ නම් ඒකෙන සම්මා දෘෂ්ටිකයි. අපි කො තෘෂ්ණාව කියන්නේ තණ්හාවටයි. අපි හැම දෙයක්ම කරෙහි තණ්හාවෙන් නෙමේ ඉන්නේ. බල තණ්හාව, ධන තණ්හාව, පිරිවර තණ්හාව, මානව තණ්හා, අපි හැම දෙයක්ම කරෙහි අපි ඊටාම තෘෂ්ණාවෙන් අර මටම අයිති වෙන්න ඕනි කියන මට්ටමින් තමයි අපි හිතන්නේ. පින්වත්නි, තණ්හාව තියෙන තාක් කල් සැනසීමක් හොයන්න බෑ. ජනප්‍රවාද අපි කතා අහලා තියෙන රත්තරම් බිත්තර දෙන කිකිලි නැත්තම් රන් පිහාඩු දෙන හංසයෝ අපිට කතාවෙන් මොකද කියලා දෙන බ කල්පනා කරන. ඇත්තටම ඒ කියන්නේ ඇත්තටම තණ්හාව වැඩි වෙනකොට අපිට තියෙන සැප සම්පත් ප්‍රමාණය ගොඩාක් අඩු වෙලා යනවා. ඒක තේරුම් ගන්න, අවබෝධ කරගන්න ප්‍රඥාවන්තව. එතකොට තණ්හාවට හේතුවක් දැන් ගොඩක් අය දන්නේ නැහැ. මොකද මේ තණ්හාවට හේතුව? පින්නත් තණ්හාවට හේතුව ස්පර්ශයයි, වේදනාවයි. වේදනාව ස්පර්ශය නිසා තමයි අපිට තණ්හාව උත්පාදනය වෙන්නේ. එතකොට තෘෂ්ණාව නැති කරන්න නම් අපිට ස්පර්ශයේ වේදනාව දුරු කරන්න වෙනවා. එතකොට නැති කිරීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔන්න ඔහොම ගිහිල්ලදී ධර්ම කාරණා ගණනාවක්ම දේශනා කළ අවසාන මට්ටමට ඇති වෙනවා. ඒ තමයි මොකද්ද මේ ආශ්‍රව ධර්ම, කෙලෙස් ධර්මතා ගැන. එතකොට ආශ්‍රව ගත්තාම කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා හතරක් තියෙනවා. කාමාශ්‍රවය කාමයේ කෙරෙහි, ඒ වගේම භවආශ්‍රවය මේ අලිපදීම කෙරෙහි, දිට්ඨාශ්‍රවය අල්ලා ගැනීම පිළිබඳව, අවිජ්ජාශ්‍රය අවිද්‍යාව පිළිබඳව. එතකොට ඔන්න කාමාශ්‍රව, භවආශ්‍රව ආදී මෙන්න මේ ආශ්‍රව ධර්මතා තියෙනකන් අපිට නිවන් දකින්න බෑ. එතකොට අපි දැන් එහෙමනම් ඒ අපි ගව තියෙනනම් අපි දක්ෂ වෙනොන පේ නැති කරන්න මේ ආශ්‍රව ධර්ම නැති කරන්නේ කොහොමද? අවබෝධයෙන්, ප්‍රඥාවෙන්, අවිද්‍යාව දුරු කිරීමෙන්. එතකොට එහෙමනම් අවිද්‍යාව තියෙන තාක්කල් ආශ්‍රව තියෙනවා. අවිද්‍යාව නැති වූ විට ආශ්‍රව එකක්වත් නැහැ. අවිද්‍යාව නැති කිරීමේ මාර්ගය වනයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි. අවිද්‍යාවෙන් තොර කෙනා නිහමාකාරයේ යහපත් ආකාරයේ පරිපූර්ණ සම්මග් දෘෂ්ටික භාවයකට සහ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ මාවතට පිලිසෙනවා, එළඹෙනවා. දැන් තේරුම් ගන්න, එතකොට පින්වත්නි සම්මග් දෘෂ්ටික භාවය කියන්නේම අර දන් දීමේ විපාක දැන ගැනීම විතරක්ම නෙවෙයි. එයත් එක කොටසක්. එයා සාමාන්‍ය සම්මා දෘෂ්ටික භාවයක් තමයි. නමුත් ඊට වඩා අපි හාට ධර්මයේ ගැඹුරෙන් ස්පර්ශය කරන්න ලැබෙනකොට අපිට ඊටත් වඩා මහා ගැඹීර ධර්ම කාරණා දැන් හමු වුණා නේද? අපි ගත්තම අකුසලයේ ගැන, ඊට පස්සේ ආහාර හතර පිළිබඳව, දුක පිළිබඳව, ජරා මරණ පිළිබඳව, ඉපදීම පිළිබඳව, කර්මයේ පිළිබඳව, උපාදාන පිළිබඳව, තෘෂ්ණාව පිළිබඳව, ස්පර්ශය පිළිබඳව, ඒ වගේම අවසානයේ ආශ්‍රව ධර්ම සහ අවිද්‍යාව නැසීම පිළිබඳව. දැන් අපි ප්‍රඥාවන්තව කල්පනා කරන්නට ඕනි. හා දැන් එහෙනම් දන් දීන එක විශ්වාස කරලා විතරක්ම මදි. ඒ ධර්මතා දිනු කර ගන්න ගම මට මේ පැත්තින් ගැඹුරු ධර්මයට ස්පර්ශ කරන්නට වෙනවා කියන මට්ටමට දැන් අපි හිතන්න පුරුදු වෙන්න ඕනි. නැතු හැමදාම සරල මට්ටමේම අපි හිතන්නේ ගියොතින් අපිට බැරි වෙනවා මේ ගැඹීර ධර්මයේ අවබෝධ කර ගන්නට. ඉතින් ඒ හින්දා මහන්සි වෙන සෞත්සාහයෙන් ධර්මයෙන් නැගිටින්න. ධර්ම ඔබ පින්නත්නි අමාරුයි සිතන ධර්මයට බාවොත් ධර්මය ඔබව මග හරින්නේ නැහැ. ධර්මය ඔබව ආරක්ෂා කරනවා. ඉතින් ඔබේ වගකීම
අකුසල් ටික දුරු කරලා කුසල් දහම් දියුණු කරලා අවබෝධාත්මකව ධර්මයේ හැසිරෙමින් ගැඹුරු ධර්මයේ අවබෝධ කරගනිමින් ඒ ධර්මයේ තේරුම් අරගෙන සසර කතරෙන් නිවීමේ මාවත සාදා ගැනීම ඔබේ වගකීම. ඔන්න අද එහෙමනම් අර භික්ෂුන් වහන්සේලා දේශනාව අවසානයේ ගොඩාක් පැහැදිලා ස්තුතිවන්ත වෙලා කෘතඥතාවය පළ කරලා වැඩම කර ආපහු උන්වහන්සේලාගේ ආවාසවලට එහා ගමක හැබැයි තියෙනේවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ භික්ෂුන් වහන්සේලා නිසා ප්‍රඥාව සරියුත් මහරහතන් වහන්සේ නිසා අපිට ඔන්න සම්‍යක් දෘෂ්ටික භාවය ගැන ගොඩාක් ලොකු විස්තරයක් විචාරාත්මකව දැනගැනීමට ප්‍රවණතාවයක් අවකාශයක් ඉඩකඩක් අපිට අද හම්බුණා. ඉතින් එහෙමනම් අද උතුම් මේ බිනරපුන් පොහෝ දවස භාගතුනා ශෂ්ඨගරු ධර්ම නියම කරමින් මේ මෙහෙණි ශාසනය ආරම්භ කිරීම අද වගේ පුන් පොහෝ දවසක සිදුවෙන කාන්තා විමුක්තිය විශේෂයෙන්ම. ඉතින් එහෙමනම් අද විශේෂයි. අද අපේ මේ ධර්ම දක්ෂිනාවට සදහ දායකත්වයක් තියෙනවා 150/47 ආටිගල හංවල් ලිපිණේ පදිංචි PKD කසුන් සංජීව මහත්මයා, KUA ද සිල්වා මහත්මයා ප්‍රමුඛ පින්වත් පවුලේ හැමෝම. ඉතින් අප ප්‍රාර්ථනා කරමු එහෙමනම් ඔබ වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සදහ දායකත්වයක් දරුවා වූ කසුන් සංජීව මහත්මයාට, KUA ද සිල්වා ප්‍රමුඛේ පින්නත් පවුලේ හැමෝටමත්, ඒ වගේම 2026 9 වෙනි මාසයේ 26 අදවන දිනට 4 ජන්මදිනයේ සමරන PKD සෙනඳු තිසත්‍රා පින්නත් දියණිය ප්‍රමුඛ ඒ පින්නත් හැමෝටම චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. එනම් ප්‍රාර්ථනා කරමු ඔබට බණහන්න දායකත්වයක උපකාර කර ඒ පින්නත් පවුලේ හැම දිනාටම නෑදෑයිත මිතුරු හැමෝටම මේ පින් අයිති වේවා. පින් බලෙන් ඔබ සුවපත් වේවා. ඔබ නිදුක් නිරෝගී භාවයටපත් වේවා. ඔබට චිරජීවනයේ යහපත නිබඳවම අත්පත් වේවා කියලා හැමෝම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. ඉතින් අද 4 ජන්මදිනයේ සමරන PKD සිනුත්‍තිසත්‍රා පින්නා දේනියටත් නිදුක් නිරෝගී සුබම සුබපන්දිනයක් වේවා. ඉතින් පින්වත් දේනියගේ මේ ආරම්භ වන ජීවන රටාව තුළ යහපත්ව සත්පුරුෂ විදිහට ධර්මානුකූලව නිවැරදි ආකාරයේ අධ්‍යාපනය ලබාගෙන මවට පියාට කීකරුව ධර්මයේ පෝෂණය වන ගමන් ඒ පින්වත් දේනියටත් මේ ජන්මදිනය ප්‍රාර්ථනා කරමු. මෙලොව සැනසීමෙන් පරලොව සැනසීමට මේ ධර්ම දාණය හේතු වේවා කියලා සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. ඉතින් එහෙමනම් අද බණ ඇසූ ලක්වැසි ලෝකවාසී ඔබ හැමෝටම මේ පින් අයිති වේවා. ඔබ මේ වෙලාවේ ලොකු ප්‍රශ්නකින් ඉන්නව වෙන්න පුළුවන්. ඔබ තාමත් වැඩ කරනව වෙන්න පුළුවන්. ඔබ දැන් නිදාගන්න සූදානම් වෙනව වෙන්න පුළුවන්. මොන යම් මොහොතක දැන් සමහරලාවට කෙනෙක් හරි සාමකාමී වටපිටාවක නිදහසේ බණ අහනවා. තවත් කෙනෙක් ගොඩාක් ප්‍රශ්නවලුයි තියාගෙන බණ අහනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඒ හැමෝටම ධර්මයෙන් සැනසීම ලැබෙන්න ඕනේ. හිතටත් කයටත් දෙකටම ධර්මයෙන් සැනසීම අවබෝධය අවබෝධාත්මකව තේරෙන්න ඕනේ, දැනෙන්නට ඕනේ. ඉතින් එහෙමනම් ඒ වගේම NET FM මාධ්‍යාලයේ සභාපතිතුමන් ප්‍රමුඛ පින්වත් කාර්ය මණ්ඩලයේ හැමෝටමත් මේ පින් අයිති වේවා. ඒ පින් බලයෙන් හැම දිනාට නිවන් පිණිස මේ පින් පවතිවා කියලා හැම දිනාම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අහසේ පොළවේ සියල්තලේ බමුතලේ ලෝතලේ වසන්නා වූ දෙවියන්ටත් මේ පින් අයිති වේවා. පින් බලෙන් දෙවිව සැනසේවා කරන දිෂ්ඨානෙන් මා සමග දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා

එමනම් අවසාන වශයෙන් දහම් දෙසූ මට දහම් ඇසූ ලක්වැසි ලෝකවාසී ඔබ හැම දිනාටමත් ජාතියකින් ජරාවකින් ව්‍යාධියකින් මරණයකින් තොර වුණා වූ අජරාමර නිවන් පිණිස මේ ධර්ම දක්ෂිනාව හේතු වේවා කියලා සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු.

0: හොඳයි පින්වත් හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.
1: සාදු සාදු සාදු. අද සෙනසුරාදා ධර්ම දක්ෂිනාව පැවැත්වූ සද්ධර්ම විභූෂිත කීර්තිශ්‍රී විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය රූපවාහිනී හා ගුවන්විදුලි විශේෂ ධර්මදේශක සමස්ත ලංකා කාව්‍යශූරී ප්‍රාචීන පණ්ඩිත විශ්වවිද්‍යාල වරම්ලාභී පූජනීය තිස්සමහාරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ලංකාපට්ටන සමුද්‍රගිරි නමාමි. මේ උතුම් වූ පින්කමට ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා. ලංකාපටුන රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන්මල් කඩ විදිහට සලකන උතුම් දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කළ පුදබිම දන්තේමාලා කුමරුන් විසින් ඉරෙන ඒ පුදබිම මේ වන විට යළි ප්‍රතිනිර්මාණය කරමින් පවතින්නේ මහා සංඝරත්නයේ නේකවිද ආරක්ෂාව මැද. විවිධාකාරූ පීඩා තිබුණු සමය යුද්ධ සමයේ එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මේ කඳුරක් විදිහට පවත්වාගෙන හිටිය. ඉතින් මේ සියලු පීඩා මතින් නැවතත් නගා සිටවන උතුම් වූ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරයේ පියස්ස අපි ඔකොත් වෙලා ගොඩනගමු. ඒ පියස්ස ගොඩනගන්න ඔබ කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොළුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුම 84 79 43 85 මේ අංකය 84 79 43 85 කියන අංකය දරන ගිණුමට ඔබේ නොමසුරු දායකත්වය බැර කරන්න. ඒ අතරේ ඔබට NetFM රේඩියෝ ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 0.77

0: වීඩියෝවෙන් සැනසීමට දිගින් දිගටම ධර්මශ්‍රවණය කරන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
1: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

හේකර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Ferit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.